බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පුත්‍රයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා, ශුද්ධ වූ සුභාරංචි, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුළ පවතින අපේ උන්වහන්සේ අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග, උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරයනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: අසුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණය කරන්නේ
2: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.

උදැසන 6යි විනාඩි 2යි වෙලාව අයිබෝන් සුබ උදැසනක් වේවා. ඔන්න ජුනි මාසයේ 7 වෙනිදාටත් අපි කලබල පැංචා පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. අද ඉරිදා දවසක්. එතකොට වෙනදාට ඉරිදා දවසේ උගලන්ගේ කසුනි නැන්දනේ ඉන්නේ නේද? අද දවසේ චුට්ටක් මං ආවා. මම කසුනි නැන්දර කිව්වා මේ ඉරිදාටත් මට චුට්ටක් ඇවිල්ලා බලන්න ඕන කොහොමද ඒ හැංගීම කියලා. හරිද? ඒ හින්දා ඔන්න මම ආවා. ඉතින් උදේ 7 වෙනකොට අපේ පැංචයි පැංචිත් මේ පැත්තට එයි. ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච දේවල් ඕගොල්ලන්ට කියන්න බලාගෙන නේද දැන් පැංචයි කියුවනේ. ඒගොල්ලන්ට පැංචට වෙලා තිබෙ මොනාද කියලා නේද? හරි. එතකොට අද දවසේ ඔන්න තේරවිල්ලක් තියෙනවා ලෑස්ති කරගෙන ඕගොල්ලන්ගෙන් මම අහන්න. ඒ හින්දා ඒ සේරම දේවල් වලට උදයාට වෙනකන් කලබල පැංච වැඩසටහන අහගෙන ඉන්න ඕනේ. සෙල්ලම් කරන්න පුළුවන්. ලංගෙදට අවිලා නිර්මාණ පිටුව තියෙනවා. සුරේෂ් මාමගේ කතාව තියෙනවා. ඩිෂුම් ඩිෂුම් මහන්න තියෙනවා නේද? බලන්නකෝ අපිට තියෙන වැඩකන්දරාව. හරි, ඒ ටික අපි උදේ 8 වෙනකම්ම කරමුකෝ. එහෙනම් පුරුදු විදිහට අපේ ලස්සන සින්දුවකින් අපේ වැඩ ටික පටන් අරගමු.

0: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයානේ අහගනින්නේ නැත්ත පැන් කලබල පැන්චා
2: FM අනුපහ FM අනුහතරයි දශම අට නැත් FM
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මගේ නවංශ කුමාර හම්බන්තොට තමයි ගම. අත්තයි කකුල් ඔක්කොම හිරි වැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මියගේ ටෙන්ට් එක යන්නේ. ඒකල කිව්වා බෙහෙත් මහත්මියගේ දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14ට ගෙන්නේ කියලා. තව දවස් 14ක් බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට.
4: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-376-776-76-72.
9: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
0: ඉරු කිරණයි කිචිපිචියයි. දාංගලේ පුරුබුහුටි.
1: ඔයානේ අහගෙන ඉන්න.

किरणाई किच बिचियाई दांगले हुरु बहुटी।

0: උදැසන 6යි විනාඩි 21යි වෙලාව දැන්. ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ සුරේෂ් මාමට අවස්ථාව දෙන්න. සුරේෂ් මාමගේ කතාව කියන්න. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්න ඕන සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ ගැන දැන් අපි දෙමාපියන්ට කියන්න තියෙන්නේ. දෙමාපියන් ඔන්න පොඩ්ඩක් කනස්සල්ලෙන් නැතම් බයෙන් ඉන්නවනම් තමන්ගේ දරුවගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි කියලා ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ දරුවාට අරන් දෙන්න. මොකද පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරනවා. අයි විතරක් නෙවෙයි, එක ශ්‍රේණි ඉඳලා අට ශ්‍රේණිය දක්වාම මේ සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ තියෙන හින්දා දරුවා ඉන්න ශ්‍රේණිය අනුව ඒ අදාළ පොත ලබා දෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් දැන් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ වෙළඳපොලේ තියෙනවා. මෙලදී ගැනීමේ අවස්ථාවක් තියෙනවා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. හරි, දැන් එතකොට දැනගන්න ඕන දෙයක්ත් තමයි අපේ ඉතිහාසය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දම තමයි සුරේෂ් මාමා වෙලා ඔයගලන්ට ඉතිහාස කතා කියලා දෙන්නේ. එහෙනම් අපි යමු ඊයේ නතර කරපු තැන ඉඳලා අද මොකද වෙන්නේ කියලා දැනගන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන් 6 මාසේ නේද පළවෙනි සතිය දැන් ඉවර වීගෙන ගිහිල්ලා දෙවැනි සතිය උදා වෙලා තියෙනවා. එතකොට පොසොන් මේ මාසේ අන්තිම වෙනකොට එතකොට පොසොන් වලට ලෑස් වෙනවා. වගේම වෙසක් වලදීත් ගොඩාක් හොඳ දේවල් දැනගන්න පුළුවන්කම ලැබුණානේ. හොඳ දේවල් එක්ක ඉන්න පුළුවන් වුණා, ජීවිතේ ලස්සන වුණා. හා, මේ දේවල් එක්ක තමයි මගේ රත්තරන් දූල පුතාලා මේ විදිහට ජීවිතේ ගෙවන්නේ. අපිට මං හැමදාම කියන්නේ මෙහෙම සතුටින් සැනසීමෙන් ජීවිතේ ගෙවන්න චරණම් මිනිස්සු තමන්ගේ ජීවිත කැප කරලා තියෙනවාද ඉතිහාසයේ ඉඳලා ගත්තාම මහා ප්‍රමාණයක් නේද? ඒක තමයි හැමෝටම ස්තුතිපූර්වක වෙන්න ඕනේ අපි. එතකොට තමයි අපේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන්නේ. ඒ වගේ රජතුමා රටක් වෙනුවෙන් එක හිතින් ඉන්නකොට රජතුමා දන්නේවත් නැති, අහලවත් නැති, ළඟපාතකවත් නොවන රටවල් වල කුමාරවරු රජතුමාට පක්ෂපාති වෙන්න ගත්තා. එයාලටත් තියෙන ප්‍රශ්න රජතුමාට තියෙන ප්‍රශ්න වගේම සමපාත වෙන්න ගත්තා, එක සමාන වෙන්න ගත්තා. එතකොට මොකද වුනේ? එයාල පෑහෙන්න ගත්තා නේද? ඒ අය තමයි අර පාණ්ඩ්‍ය කුමරු, මං කිව්වේ කාරාරාම කුමරු ඉන්නවා, කනූජ ඉන්නවා, එතකොට තව ගත්තෝ ජගත්පාල කුමාරයා ඉන්නවා. මේ හැමෝම මොකද වුනේ? ඔව්, රජතුමාට පක්ෂපාති වුණා. මියන්මාරේ රජතුමා, අනුරත රජතුමා, ඒ දැන්නේ මියන්මාරේනේ, රාමඤ්ඤ දේශේ රජතුමා ඒ කාලේ. එයාගෙන් සන්නසක් එනකන් තමයි රජතුමා බලාගෙන හිටියේ. එතුමත් පක්ෂපාත වෙලා තියෙනවා. ඒක නිසා දැන් සටනට සූදානම්. එතකොට රජතුමා මොකද කරේ? අවසාන වතාවට තමන්ගේ හේවායින්ගේ මානසික මට්ටම ඉහළ තලයකට ගේන්න රජතුමා ඉදිරිපත් වුණා. මෙයන්
3: අප සැවොම මේ මාතෘභූමිය දිවි දෙවනි කොට රැකගත යුතුයි. තොපට අවැසි සියල්ල සූදානම් කර අවසන්. දැන් ඉතිරිව ඇත්තේ සටන් කිරීම පමණයි. තොප සේනාවන්ට පහසුකම් සපයනු ලබන්නේ චලහා රවිදේව රණශූරයන්.
2: අන්න මගේ රත්තරන් දුවේ පුතේ, මෙන්න මේ වගේ රජතුමා සියලුම හේවායින් ළඟට ගියා. හේවා කණ්ඩායම් වලට කතා කරා. තමන් සතුව තියෙන සියලු ශක්ති ප්‍රමාණය යොදවන්න කිව්වා මේ මාතෘභූමිය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ඕනි කරන හැම දෙම රජතුමා විසින් සම්පාදනය කරලා තියෙන්නේ කියලා ඔවුන්ගේ සැනසුවා. ඒක ඇත්තක්, ඒක බොරුවක් නෙමෙයි, ඒක වංචාවක් නෙමෙයි. ඒක දැනගත්ත සිබුලු හැම තැනම ජයഘോഷා නැගුවා. මේ අන්තිම සටන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න සූදානම් කියලා ඔව් රජතුමාට සපත කර හිටියා. ඒක නිසාම සියලු හේවා බලෑනි ඔව් උද්‍යෝගිමත් සටන කෙරෙහි විශ්වාසය තිබ්බා, රජතුමා කෙරෙහි විශ්වාසය තිබ්බා. මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න සූදානම් වුණා. මෙයන්
4: තව මොහොතකින් මහරජතුමන් මෙහි සම්ප්‍රාප්ත වනු ඇති. අප සියලු දෙනා රජු සමග එක්ව මේ මාතෘභූමිය රැක ගැනීමට සටන් වැදීමට සූදානම් බව තොපගේ මුහුණු වලින් මනාව පෙනී යා යුතුයි.
2: දැන් ඉතින් මේ විදියට රජතුමාත් එක්ක සේනාව එකතු වෙන ඒවා සේනාව දැනගන්නේවා මේ වගේ රහස් ඔත්තු ඔව් සොලි සාමාන්තයටත් යනවා සොලි සාමාන්තය දැනගන්නවා යාට හිතා ගන්න බැරි වෙනවා දැන් මොකද්ද මේ පුලතිසි පුරවරයට එහෙම නැත්නම් පොළොන්නරුවට යන්නයි සූදානම් වන්නේ මගේ රත්තරන් දූල පුතාලා දන්නවද පුලතිසි පුරවරයට එන මේක හොයලා තියන්න. ඒ කියන්නේ රජතුමා සහ සේනාව පුලතිසි පුරවරයට ගියේ එක පාරකින්ද, පාරවල් දෙකකින්ද, පාරවල් තුනකින්ද? ලබන සතියේ මං කියනවා ඒ ගැන. එහෙනම් මගේ රත්තරන් දූල පුතාලා පරිස්සම් වෙන්න ඕනේ, ආරක්ෂාකාරී වෙන්න ඕනේ, නෝනක්කාර විදියට ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි මං ගිහිල්ල එන්නම්. සුබ සතියක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
0: කලබල පැංචාහගෙන වෙලාව උදේ 6:27යි.

0: අනුපහ 94.8 net fm දිවයින පුරා
1: දවලෝ දසන 6 විනාඩි 36 කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
2: සතර සිස්සත් ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
6: මාරයිනේ
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
9: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ
10: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 0977 46 94 කතා කරන්න
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: Tickets, myTickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
13: Hondamade Aduma Milata. Tepa Vyapta Shaka Jalayak Samagen. Kasakala Green Super. Jeevithayata Ithiriyak.
14: Ai Sugar Kiyala Moonennakala. Sevanakala Madumeha Harini Capsule Aragena Satutin Inna. Api Vetakama Api Urumaya. 40 Wasaraka Abhimanaya. Sevanakala Ayurveda. Pindoya 47 31 33 540.
15: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036
16: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
17: ඔයා මේ අහගෙන ඉන්නේ
1: වෙලාව උදේ 6:33යි

0: FM Kalabalı Penta.
1: එතකොට වෙලාව උදේ 6යි විනාඩි 38යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
2: අයිබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදැසන 6:45 සමග මම සමීර බණ්ඩාර වේරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය වැස්සට සේදේ. T20 කාන්තාලෝක කුසලානේ පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට. සුරේෂ් සලේගෙන ගම්මන්පිල කළ ප්‍රකාශයට පොලිසියෙන් උත්තර. සෙනෙහසේ කෙදෙල්ලේ ඇති වූ ගින්නෙන් මියගිය 6කගේ මරණ පරීක්ෂණ ප්‍රමාදයි. නොර්චොලේ දළුව මෝයකටේ දියණෑමට ගිය තිදෙනකු මරුට. තුර්කියෙන් ශ්‍රී ලංකාවට ආයෝජන ගේන්න විශේෂ සැලසුමක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
2: ශ්‍රී ලංකාව සහ බටහිරින්නේ කොදෙව් කණ්ඩායම් අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ කින්ස්ටන් හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා වේලාවෙන් අදාළුවම 1ට තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් කලින් නැදැහැළු වර්ෂාව හේතුවෙන් පිටිය තෙත සහිත වීම නිසා නියමිත වේලාවට තරඟය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. නියමිත වේලාවට පැයක් පමණ ප්‍රමාදව කාසියවාසයේ උරගා බැලුණු අතර එහිදී කාසියවාසයේ දිනාගත්තේ බටහිරින්නේ කොදෙව් කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුර රැකීමට තීරණය කරමින් පන්දුර පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. එහෙත් මීට කෙටි වේලාවකට පසු නැවත වැසි ඇදහැළුණු අතර එකම් පන්දුවක්වත් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. දෙපිල අතර පළමු තරඟය ශ්‍රී ලංකාව ජයගත්තා. තරඟාවලියේ 3 සහ අවසන් එක්දින තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. පන්දුවාර 2020 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟය පාකිස්තානයේ පරදා කඩලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරඟය පැවැත්වුණේ එංගලන්තයේ ඩර්බිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩකාවන් නියමිත පන්දුවාර 20දී කඩලු 8ක් දැවි ලකුණු 168ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් මෙම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 18යි පන්දු 5ක් පමණක් වැය කරමින් 1 කඩලක් පමණක් දැවි. චමරියතපත්තු ලකුණු 94ක් ලබා ගත්තා. විශ්වගුණ රත්න නොදැවි ලකුණු 63යි. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධිහංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලිසිය විසින් සිදු නොකළ බවයි. සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදු කර නොමැති බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වනවා. මෙම කරුණු අධිකරණය තුළ විවාදයට භාජනය වී ඇති කරුණු බැවින් අධිකරණයට පරිබාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනු ලබනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදු කරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබනවා. ලෝකයේ අද වටිනාම දේවල් අතර ප්‍රධානම දෙයක් බවට තොරතුරු පත්ව අවසන්. රට රටවල සංවේදී තොරතුරු එකතු කරන්න ඇතැම් රටවල් නොකරන දෙයක් නැති තරම්. ලොව ප්‍රබලම රටක් වන අමරිකාවේ රහස් හොයන්න තවත් ලොව ප්‍රබලම රටක් වන රුසියාව ගෙන ගිය රහසිගත මෙහෙයුමක් මේ වෙද්දී යළි කරලියේ කතාමවුමින් සිටිනවා. වඩා වැදගත් වන්නේ මෙලෙස ඇමරිකාවේ හදවතට වරින්ගා රහස් සොයාගන්නේ සුරූපී කාන්තාවක් වීමයි. නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ මෙම මෙහෙයුම පිළිබඳයි.
4: This is my stop. Goodbye.
5: You were excellent.
4: You too. Next time, stay longer.
5: I will.
4: Hey, a cigar for Felix.
5: Thank you. Come.
4: Ciao.
5: Ciao.
6: හොලිවුඩ් සිනමාවේ ජේම්ස් බොඩ් චිත්‍රපටිවල ඉන්න දැක්ක ගමන් ඇස් නිලංකාර කරවන එක ඇස පියල්ලකින් ප්‍රතිවාදීන් විමහෙලන මාරාන්තික රහස් ඔත්තුකාරියන් ඔබට මතකද? ගොඩ දිනක් හිතන්නේ මේ වගේ චරිත ජීවත් වෙන්නේ චිත්‍රපටිවල. එහෙම නැත්නම් නිකන් චරිත කතාවල විතරයි කියලා. හැබැයි ඇත්තම ලෝකයේ සිනමාවට වඩා බොහොමත්ම සංකීර්ණයි. ඒ වගේම හරිම රසවත්. 2010 අවුරුද්දේ මුළුමහත් ඇමරිකානු බුද්ධ්‍යංශයේම අන්දමන්ද කරමින් වොෂින්ටනේ සහ නිව්යෝක් නුවර දේශපාලන ලෝකෙම හොල්ලා තිබු ඇනා චැප්මන් කියන්නේ සිනමා සිත්තමක චරිතයක් නෙමෙයි. ඇය රුසියා විසින් ඇමරිකාවේ හදවතටම රිංගා තිබු ඕනෑම මොහොතක පුපුරා යා හැකි සජීවී රූපවාහිනී බෝම්බයක් කියලා හැඳින්වෙයි. අද අපේ විශේෂාංගයෙන් විස්තර කරන්නේ ඇමරිකාවම හොල්ලපු මේ රුසියානු සුරූපී රහස් ඔත්තුකාරියගේ සැබෑ කතාවයි. 1982 වසරේ රුසියාවේ වෝල්ගොග්‍රූෆි උපන් ඇගේ සැබෑ නම ආන්‍යා කුෂ්වෙන්කෝ. ඇගේ පියා වාසිලි කුෂ්වෙන්කෝ. නිල වශයෙන් පෙනී සිටියේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් විදිහට වුණත් ඇත්තටම ඔහු සෝවියට් දේශයේ දරුණුතම රහස් ඔත්තු සේවයක් වුණු KGB ඉහළම පෙළේ අතිදක්ෂ නිලධාරියෙක්. පියාගේ මේ දැඩි බලපෑම් මත වගේම විනය නිසාම ඇනා කුඩා කලින් දම්ම හැඩගැස්වුණේ බුද්ධ්‍යංශ ක්‍රියාකාරකම් සඳහාමයි. පසුව රුසියාවේ පීපල්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරන අතරතුර ඇගේ සුවිශේෂී බුද්ධි මට්ටම සහ භාෂා හතක හැසිරවීමේ පුදුමාකාර හැකියාව නිසා රුසියානු විදේශ ඔත්තු සේවය වන SVR විසින් ඇයව රහසිගතව බඳවා ගන්නවා. බුද්ධ්‍යංශ ශාස්ත්‍රයේ තුල ඇනා චැප්මන් වැනි අයව හඳුන්වන්නේ ස්ලීපර් ඒජන්ට්ස්, එහෙම නැත්නම් නිද්‍රාශීලී නියෝජිතයින් කියලා. තමන්ගේ රුසියානු අනන්‍යතාවයේ සම්පූර්ණයෙන්ම අමතක කරලා බටහිර සංස්කෘතියට 100%ක්ම අනුගත වෙන්න ඇයට මනෝවිද්‍යාත්මක පුහුණුවක් පවා ලැබුණා. ඒ වගේම ඇගේ රූපය සහ මන්මත් කරවන සුළු සිනහව පාවිච්චි කරලා ප්‍රතිවාදියාගේ විශ්වාසය සූරා ගන්න ආකාරය ගැන ඇයට විශේෂ පුහුණුවකුත් ලබා දීලා. මුලින්ම ඇයට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගිහින් ඇලෙක්ස් චැප්මන් සමග විවාහ වෙලා නීත්‍යානුකූලවම බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ වගේම චැප්මන් වාසකමත් ලබා ගන්න. බැංකු ශාස්ත්‍රයේ වැඩ කරන අතරතුර ඇය බ්‍රිතාන්‍ය රජපෞලේ විලියම් සහ හැරි කුමරුවන් ගැවසෙන අතිශය පුද්ගලික සාදවලට පවා රිංගා ගැනීමට උත්සාහ කළ බව M15 ඔත්තු සේවය ප්‍රකාශ කර තිබුණ පසු 2009 වසරේ ඇයසේ ප්‍රධාන ඉලක්කය වුණු ඇමරිකාවේ නිව්යෝක් නගරයට ළඟාවනවා. එහිදී ඩොලර් මිලියන ගණනක දේපළ වෙළඳාම් වෙබ් අඩවියක හිමිකාරණියක් ලෙස පෙනී සිටමින් වෝල් ස්ට්‍රීට්හි ප්‍රබල ආයෝජකයන් හා ඇමරිකානු දේශපාලඥයන් තමන්ගේ දැලට පටලවා ගන්න ඇය සමත් වෙනවා. ඇය රුසියාවට තොරතුරු යැව්වේ කිසිදු ඊමේල් එකක් හෝ දුරකථන පණිවිඩයක් හරහා නෙවෙයි. කෝපි හලක වාඩි වී අති නවීන සංවෘත ෂෝට් රේන්ජ් වයිෆයි තාක්ෂණයෙන් වීදිය යන රුසියානු නිලධාරීන්ගේ පරිගණක වෙත කෙලින්ම දත්ත හුවමාරු කරමි. නමුත් FBI බුද්ධ්‍යංශය ඔපරේෂන් ගෝස්ට් ස්ටෝරීස් මෙහෙයුම හරහා වසරකට වැඩි කාලයක් ඇයව රහසිගතව ලුහුබැඳීමකට ලක් කළා. අවසානයේ ඔබාමා පාලන සමයේ අතිශය ඉහළ කැබිනට් නිලධාරියෙකුට ඇය ලංවීමට සූදානම් වෙද්දී FBI ආයතනයේ ඇයට රෝමන් නැමැති ව්‍යාජ නියෝජිතයෙකු ලබා ව්‍යාජ ගමන් බලපත්‍රයක ඇම ලෑස්ති කළා. ඇගේ වෘත්තිය ඉවට මේ සැකහිතුරු නිසා ඇය වහාම රුසියාවේ සිටින ඇගේ පියාට කතා කළා. පියාගේ උපදෙස් මත එය පොලිසියට බාර දීලා පැන යාමට උත්සාහ කළා. 2010 ජූනි මාසේ 27 වනදා නිව්යෝක් නුවරදී FBI නිලධාරීන් විසින් ඇයව වටලලා අත්අඩංගුවට ගන්නවා. අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේදී බියෙන් සැලෙන්නේ නැතුව ඇය කැමරා දෙස බලා ආකර්ෂණීය ලෙස හිනා වුණා. මරණ දඩුවම බේරි නැවත රුසියාවට යාමේ අරමුණෙන් ඇය වරද පිළිගත්තා. ඇගෙන් සොයාගත් සංකේතවත් පණිවිඩ හරහා හෙළිවුණේ ඇමරිකානු නැෂ්ටි කවි සහ රහසිගත විදෙස් ප්‍රතිපත්තිය ගැන තොරතුරු රැස් කිරීමට ඇයට නියෝග ලැබී තිබූ බව. පසුව වොෂින්ටනේ සහ මොස්කව් අතර ඇති වූ එකඟතාවයෙන් සීතල යුද්ධයෙන් පසු ලෝක ඉතිහාසයේ සිද්ධ වූ සුවිශාලතම ඔත්තුකරුවන් හුවමාරුව ඔස්ට්‍රියාවේ වියානා නුවරදී සිදු වුණා. අමරිකාවේ නිදහස් වී රුසියාවට ගිය ඇනා චැප්මන්ව පිළිගම් ලැබුවේ පරාජිත ඔත්තුකාරියක් ලෙස නොව ජාතික වීරවරියක් ලෙසයි. ජනාධිපති බ්ලැඩ්මියර් පුටින් විසින් ඇයට රුසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය පවා පිරිනැමුවා. රුසියාවට ගිය ඇනා එතනින් නතර වුණේ නැහැ. ඇය ලෝක ප්‍රකට මැක්සිම් සංගරාවේ මොල්පිටෝ සරසමෙන් රුසියාවේ වඩාත්ම සරාගී කාන්තාවන් අතරට එක් වුණා වගේම රෙන් ටීවී නාලිකාවේ සීක්‍රට් ඔෆ් ද වර්ල්ඩ් නමින් අතිශය ජනප්‍රිය වැඩසටහනත් මෙහෙවනවා. එමෙන්ම ඇය පුටින්ගේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ තරුණ පෙරමුණේ ප්‍රබල නායිකාවක්. ඇනා චැප්මන්ගේ කතාවෙන් අපට පෙනියන්නේ ලෝක බලවතුන් අතර පවතින භූ දේශපාලනික සටන අපි හිතනට වඩා කෙතරම් සූක්ෂම සහ භයානකද යන්නයි. අද වෙද්දි සාම්ප්‍රදායික තුවක්කු වෙනුවට තොරතුරු ලෝකේ බලවත්ම අවිය බවට පත් වී අවසන්. ලෝක බලවතුන් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න ශ්‍රී ලංකා වැනි උපාය මාර්ගික වැදගත් රටවලට පවා මෙවැනි නොපෙනෙන නියෝජිතින් සිය ගණන රහසින් මුදාහැර තිබෙනට පුළුවන්. අප දකින සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්, රාජ්‍ය උන්නත සංවිධාන නිලධාරියෙක් හෝ විදේශීය ආයෝජකයෙක් පිටුපසටින්නේ තවත් එක ඇනා චැප්මන් කෙනෙක් වෙන්න බැරි නෑ.
2: ලොවක් පුදුම කළ මෙම මෙහෙයුමේ සම්පූර්ණ වාර්තාවක් වීඩියෝ දර්ශන සහිතවම නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකි. නොරොච්චෝලේ දළුව මෝයකටේ දියණෑමට ගිය තිදෙනෙකු දියකිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයසවරුදු 18 සහ 19 වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙක් සහ 25 හැවිරිදි තරුණයෙක්. මේගේ පුද්ගලයන් පුත්තලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය මගින් සිදු කරනු ලබනවා. Net News නිමාව. මෙලඟ Net News 10:12ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News ඔබ වෙත ගෙනාවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 72.

0: subuh desanak.
1: Mokada ade kasuinen dat nette adat satirinen dat neh. Me mokada me.
2: නෑ කියලාද හිතුවේ? දෙන්නත් එක්ක වැඩේ කරගෙන යන්න හැදුවේ නේද? එහෙම කොහොමද මම එක පාට අයිබෝන් දෙන්නටම.
1: අයිබෝන් සචිනි නන්දේ.
2: සුබ දැසනක්. මොකද වෙවුලන්නේ සීතලේද? හරි, දැන් උදේ 7:03. ඉතින් ඔන්න උදේ 8 වෙනකන් අපි තුන්දෙනා ඉන්නා මේ පැත්තේ. දැන් පැන්චි
1: අද කසුරිනන්දත් නැණි.
2: ඔව්, කසුරිනන්ද මම හිතන්නේ අපේ මේ පැන්ච වගේ ට්‍රිප් එකක් ගිහලා. පැන්ච ට්‍රිප් එකක් ගිහලා තිබ්බනේ නේද? ඔව්. ඔව්, අන්නේ වගේ ට්‍රිප් එකක් ගිහින්. ඔව්, නුවර ගිහිල්ලාද දන්නේ?
1: නුවරෙලිය ගිහින්.
2: මේ අහන්නකෝ,
1: කසුනිනන්ද ගෙදර ගිහින් ඒගොල්ලෝගේ කසුනිනන්දට ඉවෙන්ට් එකක් තියෙනව මතක නැහැ කියලා ඉවෙන්ට් එකක් තිබ්බා.
2: ඊට
1: පස්සේ අපේ ගෙදර ආවා.
2: ආවද? ඒකනේ. හරි. ඒකයි දුනේ.
1: කසි අම්ම කිව්ව මහන්සි ඇති කසි නැන්දට
2: කියලා. මහන්සි ඇති කියලා. ඒකනේ යන්නේ.
1: අයරයි වින්ටේ කුද්දි.
2: ඒකනේ. මේ අහන්නකො, දැන් මං කියන්න ගියේ දැන් ඊයේ මං පැන්චිගිනුයි ඇහුවා දන්සල් කීයකට ගියාද කියලා. පැන්චි දන්සල් කීයකට විතර ගියාද? දන්සල් අයිස්ක්‍රීම් එහෙම දන්සල් වලට ගියාද? අයිස්ක්‍රීම් දන්සල් වලට නැද්ද?
1: මම බද්දන්සල් ගියේ.
2: බද්දන්සල්ද?
1: දෙරණ පේවිසි.
2: ඔව්, ඒක ගියා. ඒ දන්සල් පැවිසි අතර දන්සලට ගියා. හරි, හොඳයි. හොඳට බත් කාලා නේද එතකොට? හරි. දැන් එතකොට මට කියන්න බලන්න. අද පැන්චි අපිට ගාතාවක් කියනවා කිව්ව නේද?
1: ආ,
2: කියන්නකෝ බාන්නේ ගාතාව.

0: එච්චරද මතක? ආ හරි කමක් නැහැ. තව ටිකකින් ඔක්කොම දක්වනම් අපි ආපහු කියමු. හරිද?
1: හා.
0: දැන් මෙතන
1: දැන් තින්නන්නේ.
0: ඔව්.
1: මට සින්දුවක් තියෙනවා.
0: ඔරි සින්දුවක් තියෙනවා. දහා කියන්නකෝ බලන්න සින්දුව එහෙනම්.
1: සංජු බින්දු රජු පුංචි මගේ යාළු.
0: හා ඒකත් ඔන්න කිව්වා. හරි. දැන් බලන්න දැන් මේ වගේ ඔන්න ගාතාවක් තියෙනවා නම් කවියක් තියෙනවා නම් සින්දුවක් තියෙනවා නම් ඔන්න සෙල්ලම් ගෙදරට ඇවිල්ලා අපේ යාළුවන්ට කියන්න පුළුවන් නේද? හරි. දැන්
1: ඕ මල්ලි ආසම සින්දුව.
0: මල්ලි ආසම සින්දුවද? ආ
1: එහෙනම් මල්ලි තමයි සංජු.
0: ආ
1: නෑ නංගි තමයි සංජු.
0: ආ
1: මල්ලි තමයි බින්දු. මම තමයි රජු.
0: ආ තුන්දෙනා නම් ටික බෙදාගෙන. හොඳයිනේ. හරි. දැන් මේ ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න තියෙනවා අපිට. හරිද? හැබැයි ඊට කලින් මොකද්ද කරන්න ඕන අපි? අපි ඩිෂුම් ඩිෂුම් කතාව අහමු. ඊට පස්සේ මම තේරවිලට තේරවිල අහන්නත් උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? හා හරි. අපි එහෙනම් යමු දැන් ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න.
2: අනන්න පුරපුර හිමිහිමින් ඩිෂුම් ඩිෂුම්ට ලඟුණා. අන්නේ පාරේ ඩිෂුම් ඩිෂුම්ගේ කකුලේ ඇතිලෙනවා. මෙයා නම් හරිම කපටියෙක්. බලාගෙන ඉන්නකොට හිනත් යනවා.
3: අනේ ඇත්තමයි, මේ වගේ බතට ගිත්සිකි කකුල් දෙක ඇතිල්ලෙන්න වුණ අනේ මට ගඳ සාර් සාර් සාර් සාර්. ඒ වුණ කමක් නෑ ඉතින්, කොහොම හරි ආච්චිගේ කණ්ණාඩි දෙක පේරගන්නත් ඕනනේ. එහින්ද අකමැතිෙන් වුණත් මෙයා මාව හොරතල් කරන විදිහට වැඩ කරන්න ඕන.
4: මෙන්න මගේ හොරතලේ ආයෙත් ඇවිත්. මුණු මුණු සත්තලම් විතරේ කුරුකුරු පැංච සුංගුට්ට
3: හරිම කැතනම්. මොනවද බන්ධවයා මේ කියවන්නේ? මටත් නිකන් කෑනු ළමයෙකුට වගේ ඒ විචිකිච්ඡාව ලැජ්ජාව හිතෙනවා. මේ වැහෙනකොට ඇත්තමයි පූසම බා.
5: ඒ බාර විකාර පූසා ආයෙත් ඇවිල්ලා නේද? ඉෂුමා, ඔය විකාර පූසාව පැත්තකට දාලා අපි යන ගමන ඉක්මන් කරන්න ඕන.
4: අයියෝ ලොක්කා, නපුරු වෙන්න එපා ලොක්කා. අනේ මේ බලන්නකෝ, මේ අහිංසක පැංචප්පු මුඤ්ඤුඤ්ඤුඤ්ඤු කොච්චර උරතල්ද.
3: ඒ පාර මේ නිකි පේනවත් නෑනේ. මෙයා මේ විදිහට මාව අත කෑවොත් එහෙම නම් මගේ මයිල් ටිකත් ගැතවිලා සොල්ලංගේ පාවියයි.
4: අනේ ලොක්කා ලොක්කා,
5: මොකද මොකද රිෂුමා බැරි හන්දන්නේ? මොකද මොකද
4: ලොක්කා, ඒක ලෑලේ
5: හැ කියන්නේ මොකද්ද නැද්ද
4: ලොක්කා? ඒක දැනුත් තිබ්බා. ඒ දැන් නෑනේ.
5: ඒ රිෂුමා
4: ලොක්කා,
5: මං තමුන්ට කිව්වා ඇස් දෙක වගේ රකින්න කියලා.
4: රැක්ක රැක්ක ලොක්කා, ඇස් දෙක වගේ රැක්ක. ඒත් මං හිතන්නේ ඇහි පිල්ලක් ගහන ඩිංගට එක බෑග් එකකින් අතුරු දහන් වෙලානේ.
5: මේක හැබැයි වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එක මේ බෑග් එකකින් එළියට එන්න විදිහක්ම නෑනේ. එතකොට ඉතින් මේ බෑග් එකේ අලුත් කෙනෙකුට කියලා හිටිය අර පූස්තඩිය විතරයිනේ. පූස්තඩිය කණ්ණාඩි දෙක අරන් ගියාද? මට නම් තේරෙන්නේ මේකට මොනව කරන්නද කියලා. මේ ඩිෂුමා, ඔය ලතෝනි ගහින නවත්ත ගන්නවා. අයියෝ ඩිෂුමා, මට කිසිම දෙයක් කල්පනාවට එන්නේ නැහැ ඔය ඇඬිල්ලට.
4: එහෙම කියලා බෑනේ ලොක්කා, ඒක තිබ්බේ මේ බෑග් එකේ. දැන් අපි මොකද කරන්නේ ලොක්කා?
5: ඍෂුමා, ආයේ දෙකක් නැහැ.
4: ඈ
5: අර බෑග් එක හැලිච්ච තැන ඔය කන්නාඩි දෙක හැලෙන්නේ
4: නැහැ. එහෙනම් අපි පුළුවන් ඉක්මනට එතන යමුද ලොක්කා?
5: හරි හරි ඉක්මන් කරනවා ඉක්මන් කරනවා.
4: ලොක්කා උත්තකින්නවද ලොක්කා? මේ මට විනාඩියක් දෙන්න ලොක්කා, මගේ බෑග් එකේ හිටපු පූස්පැටිය පැනලා ගියානේ. අපි හොයාගෙන යමුද ලොක්කා?
5: නියම්බේ දිසුම මට නම් ඔය පූස්පැටිය ගැන සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙන්නේ. අපි දෙන්න ඇරුණාම අපි වටේ ගැවසුණු එකම සතා ඔය පූස්තඩිය විතරයි.
4: හැබැයි ලොක්කා, මීට කලින් අපි කවදාවත් කන්නාඩි දාන පූසෙක්ව දැකලා නැන්නේ ලොක්කා.
5: දැකලානේ?
4: එහෙව් එකේ පූසෙක්ට මොකටද කන්නාඩි ලොක්කා?
5: ඒකත් ඉතින්
0: උදේ 7:00 විනාඩි 10යි ඔන ඩිෂුම් ඩිෂුම් මහුවා අපිට ඊළඟට තියෙන්නේ පුළුවන් නම් කියන තරඟ වටේට
1: අනේ කසිනෙන්ද නෑ සචිනෙන්ද උත්තරයක් දෙන්න ලේසි මේ එකක් දෙන්නකෝ
0: ලේසි තීරවිල්ලක් නේද ඒකමම කියන්නේ අපි ඊට කලින් මතක් කරන්න ඕනේ දුරකථන අංකය මොකක්ද කියලා පුළුවන් නම් කියන තරඟ වටේට එන්න
1: ඔයා කෝල් නම්බර් එක කියන්නේ මම WhatsApp නම්බර් එක කියන්නේ
0: හා කියන්නේකෝ පංච කියන්නේ දුරකථන අංකය අපේ යාළුවන්ට එන්න පුළුවන්
1: 0112553 යාළුවෝ පිට කෝල් කරන්න
0: කෝල් කරන්න පුළුවන් නම් කියන තරඟ වටේට උන්න පවසරින් ගිහල ලොකු දුවල පුතලට එන්න පුළුවන් නම් කියන තරඟ වටේට හරි දැන් එහෙනම්
1: WhatsApp කරන්න ඕන 0711595
0: අනේකට හරි දැන් එහෙනම් ඔන්න තේරවිල තමයි මම කියන්න ලෑස්ති වෙන්නේ ඔන්න හොඳින් අහගෙන ඉන්න අහගෙන ඉඳලා මට උත්තරේ කියන්න ඕන අඬ අඬ සිනාසෙයි වඩ වඩා මහත් වෙයි උඩින් පහළට ඇදෙයි තේරුවොත් හරි යගේ මොකද්ද මේ මොකද්ද මේ
1: කකුල් තියනවද
0: කකුල් නෑ එකට
1: hina වෙන්න පුළුවන්ද
2: අත් දෙකක් තියනවා
0: අත් දෙකකුත් නෑ මේකට
1: hina වෙන්න පුළුවන්ද
0: පුළුවන් වෙන්න පුළුවන්
2: ඇස් දෙකක්
0: තියනවා නෑ ඇස් දෙකකුත් නෑ
2: නහයක්
0: නෑ මුකුත් නෑ
1: එහෙනම් කන්නාඩිද
0: කන්නාඩි නෙමෙයි මේ.
1: එහෙනම්.
0: ඉතින් ඇසුත් නෑ කකුලුත් නෑ නහයක් නෑ. ඒ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි මේක.
2: මිනිස්සෙක් නෙමෙයි.
1: මේ පළතුරක්ද?
0: පළතුරකුත් නෙවෙයි.
1: සෙල්ලම් බඩුවක්ද?
0: සෙල්ලම් බඩුවකුත් නෙවෙයි.
1: එළවලුද?
0: නෑ එළවලුකුත් නෙවෙයි. හරිද? මේක ඕගොල්ලෝ දැකලා තියෙනවා.
1: මොකද බෝට්ටුවක්ද?
0: බෝට්ටුවක් නෙවෙයි. හැබැයි බෝට්ටු වලට මේක ඕන.
1: මේ වේග මොකද්ද අරක
0: කියන්නේ මොකද්ද
1: මෙහෙම
0: පාවෙන්න දාන්න මොකද්ද පාවෙන්න
1: ඒකේ
0: නම දාන්න ඒකත් නෙවෙයි හබල
1: නෑ
0: හබලත් නෙවෙයි
1: එහෙනම්
0: ඉතින් ඒක තමයි උත්තරය ඕන මම කිව්වේ ගං මම කිව්වේ මේ තව පොඩ්ඩේ මට උත්තරේ කියවෙනවා ඕන ඉතින් ඕක බෑණි ඔගලත් එක්ක තාපොඩේ මට උත්තරේ කියවෙනවා හරිද අපි එහෙනම් විරාමයක් ගමු විරාමෙට යන්න කලින් අපි ආපහු දුරකථන අංකය මතක් කරමු පුළුවන් නම් කියන්න තරඟ වාචිත එන්න පුළුවන් පැංචි මතක් කරන්න දුරකථන අංකය
1: 0112555353
0: උදේ 7:00 විනාඩි 13යි
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
7: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 0777 46 94 කතා කරන්න
8: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැත ගහලා ඒක දිගේ බිමට වහිනා පීර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940
11: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1,278ක් reload කරන්න.
12: ඉගෙනුමට හොඳ මාත්‍රැල. Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
13: FM 95.8 Net FM Divaina Pura
14: Kalabala kalabala kalabala kalabala kalabala pencha
0: උදේ 7යි විනාඩි 15යි වෙලාව දැන් ඔන්න එහෙනම් අපි පුළුවන් නම් කියන තරඟ වටේ තමයි පටන් ගන්න ලෑස් වෙලා ඉන්නේ යාළුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා පැංච කතා කරන්නකෝ මේ යාළුවත් එක්ක
1: අයිබෝවන් සුබ උදෑසනක්
15: අයිබෝවන්
1: නම් මොකද්ද
15: විග්ගෝ විහාරසෝ බඩේ
1: කී වසරද
15: 6 වසරේ
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
15: ගාල්ල රිස්මන් විද්‍යාලය
0: හරි ඔන්න මේ යාළුවෝ දෙන්නත් එක්ක අපි එහෙනම් පටන් ගමු පුළුවන් නම් කියන තරඟවට. පුළුවන් නම් කියන්න බැරි වුණත් උත්තරේ උත්සාහ කරලා කියන්න ඕන නේද? මොකද අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර තුනක් ලබා දෙනවනේ. හරි දැන් දෙන්නම 6 වසරින් දා මේ පැත්තට මුලින්ම ආපු යාළුවට අපි අවස්ථාව දෙමු. හරි පුතේ මට වගේ නම කියන්න අපහු.
15: විමංස ඔබණගේ.
0: විමංස. හරි. විමංස මෙන්න මේක තමයි ඔයාට අපි ඔයාට අපි ලබා දෙන පළවෙනි ප්‍රශ්නය. ගොඩබිමින් සම්පූර්ණයෙන්ම වටවුන ස්වභාවික ජලාශය ගොඩබිමින් සම්පූර්ණයෙන්ම වටවුන ස්වභාවික ජලාශයට අපි කියන්නේ එක විල් කියලා දෙක කලපුවත් කියලා තුන තුඩුව කියලා.
15: විල
0: විල උත්තරේ
1: හරියටම හරි.
0: උත්තරේ හරියටම හරි. ඔන්න අපේ යාළුවා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ ලබා දුන්නා. දැන් අපි ඊළඟට යනවා අපේ අනිත් යාළුවාගේ පැත්තට. ඔයාගේ නම මොකද්ද කිව්වේ?
16: මලින්දි.
0: මලින්දි. හරි. මලින්දි මෙන්න ඔයාට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය. අයිෆල් කුළුණ පිහිටලා තියෙන රට මොකද්ද? අයිෆල් කුළුණ පිහිටලා තියෙන රට මොකද්ද? එක ඉතාලිය, දෙක ප්‍රංශය, තුන ඕස්ට්‍රේලියාව. ප්‍රංශය. පැංච මොකද කියන්නේ? උත්තරේ
1: හරියටම හරි.
0: උත්තරේ හරියටම හරි. දැන් බලන්න අපි යාළුවෝ දෙන්න පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නා නේද? දැන් දෙවෙනි ප්‍රශ්නෙට අපි යන්න ඕනනේ. දෙවෙනි වටේදී මොකද වෙන්නේ?
1: දෙවෙනි වටේ
0: උත්තරේ නෑ. අපි උත්තර දෙන්නේ නෑ නේද? යාළුවෝ තමයි උත්තරේ කීතලා කියන්න ඕන. දැන් මලින්දි ඉන්නවා, විමංශ ඉන්නවා. විමංශ ලෑස්තිද දෙවෙනි ප්‍රශ්නෙ ගන්න? විමංස කෝ යාළුවා?
1: කට්ටුනාද දන්නේ?
0: කට්ටුනාද දන්නේ විමංස. හරි එතකොට අපේ මලින්දි ඉන්නා නේද? හරි මලින්දි. හරි අපි මලින්දිට ලබා දෙමු. මලින්දිට හම්බ වෙන දෙවෙනි ප්‍රශ්නේ ඔන්න මලින්දි අපිට උත්තරයක් කියන්න ඕන. Mg කියන සංකේතයෙන් හැඳින්වෙන්නේ කුමන මූල ද්‍රව්‍යද? Mg කියන සංකේතයෙන් හැඳින්වෙන්නේ කුමන මූල ද්‍රව්‍යද? කෝ මලින්දි අන්නේ පරයක් ෆෝන් එක කට් කරගෙන.
1: අයියෝ
0: දැන් ඉතින් චූටි සුරංගනාවගේ තෑගි පෙට්ටියට අපි තුන්දෙනාවත් යමු නේද? ඔව් ඒක තමයි. නැත්නම් පවුනේ යා හැමදාම තෑගි ගේනවනේ නේද? දැන් අද දවසේ තෑගි පෙට්ටිය පැතර කාටවත් යන්න බැරි වුණා. හරි කමක් නැහැ. මොනවා කරන්නද ඉතින් අනිත් දවසේ අපි යාළුවන්ට කියන්න ඕනේ එහෙම එනකොට ෆෝන් එක කට් කරගන්න එපා කියලා. හරි දැන් අපි ලස්සන
1: හැමදාම කියන්න වෙනවා.
0: ඒක තමයි හැමදාම කියන්න වෙනවා මේක අපිට. හරි දැන් එතකොට අපි යාළුවන්ට මතක් කරන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ ගැන දැන් අපේ දුවල පුතාලට ඉංග්‍රීසි විෂය දැනුම ලබා දෙන්න දෙමාපියන් ගොඩාක් උත්සාහ කරනවා, ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඔබ හිතනවා නම් ඔබේ දුවට පුතාට ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි කියලා, ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ අරගෙන දෙන්න. මොකද පීවරෙන් පීවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරනවා, ලොකු උදව්වක් වෙනවා දරුවාගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරන්න. මේ සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ එක ශ්‍රේණි ඉඳලා අට ශ්‍රේණිය දක්වාම ඔන්න වැඩපොත් තියෙන හින්දා අදාළ ශ්‍රේණියට අදාළ වැඩපොත ඔන්න අරගෙන ලබා දෙන්න අවස්ථාව තියෙනවා. වෙනද පොලේ තියෙනවා, මිලදී අරගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ හින්දා අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. දැන් එහෙනම් අපි යනවා මොකටද දන්නවද? ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ චූටි යාළුවන්ගේ සෙල්ලම් ගෙදර තියෙනවා. දැන් මොකද කියන්නේ තේරවිලට උත්තරේ? තව ප්‍රශ්න ඇහුවතින් උත්තරේමයි. හරි කමක් නෑ, අපි සින්දු අහන්න යමුකු. සින්දු අහලා
1: බෝලයක්ද?
0: බෝලයක් නෙවෙයි.
1: එහෙනම් කසුන්නන්ද ඔයා සචින්නන්ද ඊයේ කියපු එකමද?
0: නෑ ඊයේ කිව්ව එකත් නෙවෙයි. ඊයේ කිව්වට පස්සේ අද මං අහන්නේ නෑනේ. හරි අපි අමු සින්දුවක් අහන්න. සෙල්ලම් ගෙදර තියෙනවා චූටි යාළුවන්ට එන්න පුළුවන් මේ පැත්තට ලස්සනට සින්දු කියන්න.

0: కలబెలే పెంచా ఉదయ హాయ్ వినడు విసుతున్నాయి
1: ఫినిషింగ్ వహలక్లేస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా సిట్ పెదగని కల్పవతి అవలక్షణ నోవి ఓయత్ వహలేట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్నం కలర్ ఆఫ్ తమై
2: අලුත්තන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
0: kalabala kalabala kalabala kalabala kalabala pencha

0: උදේහදායි විනාඩි 25යි ඔන්න නිර්මාණ පිටුවත් අපිට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. සෙල්ලංගෙදට එන ළමයි ලෑස්ති වෙලා ඉන්න ඕන. තව ටිකකින් අපි සෙල්ලංගෙදර දොර අරිනයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු අපේ නිර්මාණ පිටුව.
1: නිර්මාණ පිටුව බලමු.
0: බලමු නිර්මාණ පිටුව. අපිට නිර්මාණ ලස්සන චිත්‍ර ගොඩාක් අපිට වෙලා තියෙනවා නේද? මේ පැත්තෙන් වැඩේ පටන් ගමු. මේ මොකද්ද පැංචි? මේ
1: පෙරහැරක්.
0: අපිට නැට්ටුව පේනවා මේකේ නේද? කරඬුව වැඩම කරවන ඇතරාජානන් ඉන්නවා. තව ඇතෙක් පිටිපස්සේ ඉන්නවා. නිලමෙතුමා ඉන්නවා. ලස්සනට චිත්‍ර ඇඳලා එවලා තියෙන්නේ W.R. Amasha, ශ්‍රී චන්ද්‍ර ජෝති මධ්‍ය විද්‍යාලයට යන යක්කල 11 අවසර තමයි ඉගෙන ගන්නේ. දලදා පෙරහැර තමයි ඔන්න ඇඳලා එවලා තියෙන්නේ නේද?
1: ඔව්.
0: හරි. ඊළඟට තවත් ලස්සන චිත්‍ර දෙකක්ම ඔන්න තියෙනවා. මේ මොකද්ද මේ ඇඳලා තියෙන්නේ?
1: අපේ බුදුහාමුදුරුවෝ
0: සදහම් පැතුම් කියලා ඔන්න ලියලා HD සඳමුයි යහන්සා තමයි ඔන්න ඇඳලා වෙලා තියෙන්නේ. වෙසක් සුබ පැතුම් පතකයට සුදුසු නිර්මාණයක්. 7 ශ්‍රේණියේ පන්තිය තමයි ඉගෙන ගන්නේ ඥානෝදය මහාවිද්‍යාලයට යන්නේ කලුතර. පැංච කියනකො පැංච ගැතේ තියෙන චිත්‍රය මොකද්ද කියලා? තැපැල් මාර්ගෙන් මේ පැත්තට ආපු චිත්‍ර ටික ඔක්කොම තියෙන අපේ පැංච ගාව. පැංච කියන්නේ කො බලන්න.
1: ගංගා තියෙනවා. සක් මැරින් එකක් තියෙනවා.
0: හා.
1: මාළු ඉන්නවා.
0: හරි. තාමුණක් තියෙනවා.
1: ගල් තියෙනවා.
0: ගල් තියෙනවා. දෙන්නකෝ බලන්න. මම කියන්නම් කවුද මේක ලස්සන්ට ඇඳලා එවලා තියෙන්නේ කියලා. මේක අපිට ඇඳලා වෙලා තින්නේ හිරුක චමෝද්. මේ මාළු ටැංකියක් ඇඳලා වෙලා තින්නේ පැංචු. පාසල කොළඹ ගම විමල ශීල විද්‍යාලයේ වයස 7යි. කළු සපත්තු ජෝඩුවකට තමයිලු ආසම. හරි, ඊළඟ චිත්‍රය බලන්න පැංචි. මේ මොකද්ද මේ?
1: පැරට්
0: නේද? හරි, පේන දේ කියන්නකෝ. මොකද්ද පේන්නේ මේකේ? මොනවාද තියෙන්නේ?
1: අහස තියෙනවා දැක්කා. තව
0: ඉර මෙබා නේද? ඉර මාමා ලස්සට හිනාවෙවි ඉන්නවා. ගුඩ් මෝර්නින් කලබල පැංචෝ කියලා තියෙනවා.
1: ගුඩ් මෝර්නින් කලබල පැංචෝ.
0: ඔව්, එහෙම තමයි තියෙන්නේ. මම දෙහන්සා නිම්දොලි දෙව්හාරා මාතලේ ඉඳලා තමයි මාතලේලු ඉන්නේ. මම යන්නේ බෝසත් පෙර පාසලට. මේ මම ඇඳපු චිත්‍රය. ඊයේ අපේ වත්තට ආපු පුංචි ගිරා පැටියා. ඒ කියන්නේ අපේ යාළුවාගේ වත්තට ඊයේ පුංචි ගිරා පැංචෙක් ඇවිල්ලා. ඒ ගිරා පැංච තමයි ඔන්න ඇඳලා එවලා තියෙන්නේ. නැන්දේ, අද මගේ එකලසුනි උපන්දිනය. සුබ උපන්දිනයක් ඔයාට. අභිමන්සා ගුණවර්ධන
1: ගිරිවල. Happy birthday to you.
0: ඔව්, happy birthday කියලා ඔන්න අපි කියනවා නේද?
1: පරතුළු බකට් එක.
0: ඔව්, මොන පළතුරුද මේකේ තියෙන්නේ?
1: ඇපල්. එතකොට අඹ.
0: කෙසල්.
1: කෙසල්. එතකොට ග්‍රේප්ස්. මිදි.
0: අන්නාසි තියෙනවා.
1: ඔව්.
0: දොඩම් තියෙනවා.
1: දොඩම් තියෙනවා.
0: ඩ්‍රැගන් ෆෘට් තියෙනවා.
1: ඩ්‍රැගන් ෆෘට්.
0: පුංචි මගේ පළතුරු.
1: ඩ්‍රැගන් තියෙනවා.
0: ඔව්, පුංචි මගේ පළතුරු වට්ටිය තමයි ඇඳලා වෙලා තියෙන්නේ. සිනුදි සෙනාරා තුන ශ්‍රේණිය සීපන්තිය ඉගෙන ගන්නේ සුරදූත බාලිකා විද්‍යාලයේ තමයි.
1: පාටත් කළා ලස්සන.
0: ඒක තමයි ලස්සන්ට පාටත් කළා. නැන්දේ, පැංචිටයි පළතුරු කන්න පුළුවන්ලු. අපි තුන්දෙනාට වෙලා තියෙන්නේ. අපි නම් තව ටිකකින් පළතුරු ටිකම නේද? ඊළඟට තවත් ලස්සන චිත්‍රයක්. නේ, අද ජනිදු ලෙව්මිත අපේ පොඩි මල්ලිගේ අවුරුදු 6 බර්ථ්ඩේක. එයාට සුබපතන්නු වෙන නේද?
1: Happy birthday මල්ලි.
0: පවුලේ අම්මා තාත්තා අක්ක සියතුලේ පවුලේ හැමෝම ඔන්න සුබපතනවා කියලා තියෙනවා. මේ බලන්න
1: පෙන්සිල් නාටක. අපේ උඩක් අඳිනවා ඌ.
0: GD ටෙනුලි තසන්‍යාගමගේ පහවසර තමයි ඉගෙන ගන්නේ. ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයට යන්නේ. කතා පොත් කට්ටලයක් තමයි ඕන තෑග්ග. පංච ගැතේ තියෙන චිත්‍ර කියන්නකෝ බලන්න.
1: අම්මයි.
0: හා.
1: නං අක්ක කෙනෙකුයි ඉන්නවා.
0: හරි.
1: නං කෙනෙක්ද දන්නේ.
0: හා.
1: කුරුල්ලෙකුත් තියෙනවා.
0: හරි.
1: ගෙදරක් තියෙනවා.
0: හරි.
1: කඳු තියෙනවා. ඉර මාම කෙනෙක් ඉන්නවා. වලාකුළු තියෙනවා.
0: ඒ ටිකක් තියෙනවා. හරි මම කියන්නම්කෝ කවුද මේ කෑදලවල තියෙන්නේ කියලා අපිට. බලමු බලමු බලමු බලමු. සනුලි විමංශා දෙක ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. පුවක් පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ. මගේ අම්මයි මායි තමයි ඔන්න යාළුවා. ඇඳලවලා තියෙන චෝක් වලින් පාට කළා ලස්සනට. මේ පැත්තේ තවත් චිත්‍රයක් තියෙනවා පැංචි නේද?
1: සරංගලයක්.
0: සරංගලයක් නෙවෙයි රසක් කූඩුවක්. නේ බලා.
1: ඈ මන් දැකි සරංගලයක්.
0: නෑ රසක් කූඩුවක්. දිනිදු
1: දීත් කොළවලින් හදලා තියෙන අලවලා.
0: අලවලා ඔන්න රසක් කූඩුවක් විදිහට අපිට නිර්මාණයක්. මේක ඇඳලා නෙවෙයි නිර්මාණයක් විදිහට ඔන්න රසක් කූඩුව අපිට හදලා තියෙනවා.
1: පාට පැන්සල් වලින් පිටිපස්සේ මේවා මේවා එක හදනවා.
0: ඕ මේවා මේවා එක කිව්වේ මොකද්ද?

0: ઓ ડોલ્ફિનલ દેન્નેક મે ઓને ઉડટ આવીલા તેનો પસિંદી કવિશ
1: ઉડટ આવીલા બિબયાનવા
0: બિબયાનવા પસિંદી
1: કવિશ ઇદેન નદ દન્ને મૂનટ
0: અપે હમ ડોલ્ફિન કેનેકે ડોલ્ફિન કેનેક હમુનાવે અપે યહલ બલ મોટ રીદેનાદ કેર હાદ હા હારે પસિંદી કવિશકા યટપાત કનિષ્ઠ વિદ્યાલયને વિરલે
1: આસરે અપે ટોન ન ઉડ ગીન રીદેરાને
0: એકને hari tawat yaluwek api balamu lassana chithrayak me patara andala vela thiyena me mokadda me
1: asa thiyenawa irama thiyenawa
0: hari thawa
1: ganga monawada appa ganga thiyenawa watema tanakula thiyenawa
0: watema tanakula thiyena runiti natara tunishwani thamai igena ganni sandhavaka asiriya onna apita andala vela thiyenawa ඊළඟට නැන්දිබම මිනිදු මෙත්සර අම්බලන්තොට බැමිනියන් වල කනිෂ්ඨ විද්‍යාලයේ කාටුන් චරිතයක් තමයි ඔන්න ඇඳලවලා තියෙන්නේ. චිත්‍රයක් තියෙනවා තවත් ඔසුපැල සිටුවම තමයි මාතෘකාව. ලස්සන්ට ඇඳලවලා තියෙනවා එකත් ලීතුනි දහම්සා තුනු වසර තමයි ඉගෙන ගන්නේ මධ්‍යම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ. හරි දැන් එහෙනම් පැංච ගැතේ තියෙන චිත්‍ර කියන්නකො බලන්න පැංචෝ.
1: ගොඩක් කටින්න සරංගල් තියෙනවා.
0: හරි. තව
1: එක බිම ගිහිල්ලා
0: හරි තාමුණාල්
1: දිග රැලි සලුංගෝලයක් තියෙනවා ලොකුම එකක්
0: ලොකුමකුත් තියෙනවද
1: ඔව්
0: ආ හරි දෙන්නකෝ එහෙනම් කියන්න මේ චිත්‍රේ කවුද ඇඳලා එවලා තියෙන්නේ කියලා අපිට බලමුකෝ මේක ඇඳලා එවලා තියෙන්නේ නම පැහැදිලි නෑ යාළුවාගේ
1: අපිට පස්සේ
0: ඔක්කොම ලිපිනියක් තියෙන හැබැයි නම නෑ බෑනේ තින් කරන්න නේද හරි එහෙනම් දැන් සචිනන්ද කියන්නම් අද දවසේ තෑග කවුද ජයග්‍රහණී කරන්නේ කියලා හිරුන් තාරුක වන්නේ ආරච්චි තුනේශ්වරි තමයි ඉගෙන ගන්නේ බපහෝ කනිෂ්ඨ විද්‍යාලයට කියලා තමයි ඕන සදහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ආලුවා වගේ දවසේ තෑග දිනා ගන්න පුළුවන් නැත්නම් කැමති ඕනම තෑගක් දිනා ගන්න පුළුවන්. මේ ආලුවාත් අපිට ඇඳලෙවලා තියෙන්නේ සඳාවක අසිරිය. හරිම ලස්සනට ඇඳලෙවලා තිනවා. ඉතින් අපි ලිපිනේ මතක් කරමුද පැංචි කොහොමද අපේ නිර්මාණ පිටුට නිර්මාණය වන්න ඕනේ කියලා. නිර්මාණ පිටුව
1: තප්පල්
0: නිර්මාණ පිටුව කලබල පැංච
1: නෙතෙප්පේ
0: තැපැල් පෙට්ටිය
1: 20:45 කොළඹ
0: අන්නේ කියන ලිපිනේට ඕනේ වන්න ඕනේ. හරි අපි යනවා සින්දුවක් අහන්න. ඊට පස්සේ මොකද තියෙන්නේ ඊට පස්සේ චූටි යාළුවන්ගේ සෙල්ලංගෙදට එන්න පුළුවන් අපේ චූටි යාළුවන්ට. පහවසරින් පහල චූටි යාළුවෝ සේරම ටික එන්න ඕනේ මේ පැත්තට. දුරකථන අංකය කියන්න බලන්න පැංචෝ.
1: 011253 33 යාළුවෝ අපිට කෝල් කරන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: උදේ 7:38 ඔන්න සෙල්ලම් ගෙදර පටන් ගන්න වෙලාව. කවුද දැන් සෙල්ලම් ගෙදර දොර අරින්න ගිහිල්ලා?
3: මම.
2: හරි. දැන් කවුද? දෙන්නම. හරි. එහෙනම් චූටි යාළුවෝ ලෑස් වෙලා පෝලිමට එන්න. පටන් ගන්න අපි සෙල්ලම් ගෙදර.
3: පෝලිමක් හැදිලා එන්න.
2: හරි, ඔන්න සෙල්ලම් ගෙදර පටන් ගන්න ලෑස් වෙන්නේ. බලමුද මේ පැත්තට මුලින්ම ඇවිල්ලා ඉන්න යාළුවා කවුද කියලා. අයිබෝන්. කතා කරන්න පැංචි, නම අහන්න.
3: නම මොකද්ද?
4: එක්කෂිනී හංසා.
3: කී වසරේද? අද මොකද ඔය ඉරිපත් කරන්නේ?
4: කතාවක්.
3: ඉස්කෝලේ නම් මොකද්ද?
4: මාසෙල්ල කතරගම මහා විද්‍යාලය.
2: හා, දැන් එහෙනම් කියන්නකො බලන්න කතන්දරේ මොකද්ද කියලා.
4: Hello everyone. I need know to talk about my country. My country is Sri Lanka. It is nice and Sri Lanka beautiful.
2: හරි, අන්න අපේ රට ගැන කිව්වේ නේද? හරි, ඔන්න තවත් චූටි යාළුවෙක් අපි එක්කගෙන එනවා සෙල්ලම් ගෙදරට. පැංචි, පැංචා කතා කරන්නකෝ, මේ යාළුවා කවුද කියලා බලන්න.
3: 0111
2: මොකද්ද? අහන්න නම මොකද්ද?
3: නම මොකද්ද?
2: අයිබෝන්.
5: අයිබෝන්.
3: සුබ උදෑසනක්.
5: සුබ උදෑසනක්.
3: නම් මොකද්ද?
5: ඒජන් උගදස්සද?
3: කී වසරේද?
5: තුනවසරේ.
3: ඔයා
2: ඉස්කෝලේ මොකද්ද?
3: ඉස්කෝලේ මොකද්ද?
5: වැඩි ගන්දි විද්‍යාලය.
3: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
5: දහබස යනවා, ගින්ද යනවා, බයි.
2: හරි, බයි. අපිට දහම්පස යනවා කියලා ගියා. හරි, දැන් එහෙනම් තවත් අපි යාළුවෙක්ව සම්බන්ධ කරගමුකෝ. බලන්න මේ යාළුවා කවුද කියලා පැංචි කතා කරන්න.
3: අයිබෝ වන්, සුබ උදෑසනක්.
5: සුබ උදෑසනක්.
3: නම මොකද්ද?
5: නිලූෂ.
3: කී වසරේද?
5: 6 වසරේ.
3: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
5: නික මහසෙන් මහා විද්‍යාලය.
3: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
5: සින්නුව.
3: රස් ලස්සන්ට කියන්නක බලන්.
5: ගලන ගලන දොළ පාරේ මගින්ට දෝස්කාරදේ. අකුණු අඩයි බොල්ලාටේ මගේ සිත සංකාවදේ. ඉවරයිද?
2: හරි, ඉවරයි. යා පරං අරගෙන යා ඉවරයි කරන එකත් කියන. හරි, තවත් යාළුවෙක්ට අපි අවස්ථාව දෙමු. මේ චූටි යාළුවෝගේ වෙලාවනේ නේද? හරි, ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පැංචි.
3: අයිබෝවන්.
4: අයිබෝවන්.
3: නම් මොකද්ද?
4: තමයි නවෝදය.
3: කී වසරේද?
4: 3 වසරේ.
3: ඉස්කෝලේ නම කියන්න.
4: ශ්‍රී බුද්ධජයන්ති පාතිනික විද්‍යාලය.
3: මොකද්ද අද ඔයා ඉදිරිපත් කරන්නේ?
4: හරිය
3: කියන්න බලන්න ලස්සනට.
4: පුංචිගෙන් බොහයින වැඩක් නේ. උගැගීත් නෑ, උගේ වයිගෙත් නෑ. ඌවක් විතරම කෑගසයි. ඌවක් ඌවක්.
2: හරි, ලස්සන්ට ඔන්නේ ඉදිරිපත් කිරීමත් කරා. සුබ දවසක් ඔයාට. තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. බලමු මේ යාළුවත් එක්ක මං කතා කරන්නම්. අයිබෝන්. අයිබෝන්.
6: අයිබෝන් නන්දේ.
2: මොකද්ද ඔයාගේ නම?
6: එම් එම් මිසිරි ධනංජන.
2: කී වසරද?
7: පහ වසරේ.
2: පහ වසරේ. එතකොට ඉස්කෝලේ මොකද්ද?
7: මොන්ටිරිටි
2: ගාවත කනිෂ්ඨ විද්‍යාලය. දැන් ඔය ස්කෝලේදී ක්‍රීඩා කරනවද? මොනාරද වැඩිපුර මාස?
7: වොලිබෝල්.
2: වොලිබෝල් වලට හොඳයිනේ. වොලිබෝල් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවනේ නේද? හරි. දැන් කියන්නකෝ මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
7: ගීතයක්.
2: ගීතයක් ලස්සනට කියන්නකෝ බලන්න.
7: සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිච්චණි වගේ යසන්න බලනු කොච්චර ලස්සනද රැක් බකමෝනෝ පියාඹති අනෙක් කුරුල්ලෝ නිදති බෝ අතුවල එලිගෙන මාවවුලෝ කෑගසති මගේ හුරතල් අක්කාගේ මාලේ මුතු ඇටවාගේ මේ වැටෙන්නේ පිනිබිඳු හදමු එකක් ඒ වාගේ
2: හදම් සමාවෙන් කියන්
7: අයිතාහිනා පිහිර සුලන් රැලින්දින්ට දොරට යන්ට හොඳ වෙලා අහසේ තරු ඇල් පිරිලා පොළොවේ සුදු මල් පිරිලා මගුල් දෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා.
2: හරි, ඔන්න ලස්සනද කිව්වා යාළුවා නේද? හරි, තවත් යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් සෙල්ලම් ගෙදරට එන්න. බලමුකෝ ඊළඟට මේ පැත්තට එන යාළුවා කවුද කියලා. පංච කතා කරන්න මේ යාළුවත් එක්ක.
3: අයිබෝවන් සුබදසනක්.
4: අයිබෝවන්.
3: නම් මොකද්ද?
4: තෙනුලි.
3: කී අවසරද?
4: තුන අවසරේ.
3: යාගේ ඉස්කෝලේ මොකද්ද?
4: වේතලාවිකේ සිරි සමන් විද්‍යාලය.
3: ඔයා අද ඉදිරිපත් කරන්නේ මොකද්ද?
2: කවියා. කවුද මේ කවි කියලා දුන්නේ ඔයාට? ඉස්කෝලෙන්ද? දැන් ඉස්කෝලේ යනවා ගොඩාක් ආසයිද? මොකද්ද? හා, මං ඇහුවානේ වගේ ප්‍රශ්නයක් අහන්නේ. ඔයා ඉස්කෝලේ යන ආසයිද? හා, ලොකු වෙලා කවුරු වෙන්න දාස?
4: ටීචර්
2: කෙනෙක් වෙන්න. ඔයාට පුළුවන්ද ටීචර් කෙනෙක් වෙලා අපි තුන්දෙනාට දැන් උගන්වන්න පොඩ්ඩක්? පුළුවන්ද?
4: පුළුවන්.
2: හරි. ඔන්න දැන් පැංචයි පැංචි මමයි ඔන්න පන්ති ඉන්නවා. හරිද පැංචෝ? පැංචි හරි නේද? හා, ඔන්න දැන් ටීචර් ඇවිල්ලා පන්තියට. හරි, උගන්වන්නකො බලන්න. කෝ
3: අයිබෝන්
2: කියන ටීචර්ට. අයිබෝන් කෝ ටීචර්ද මොනවද අපිට කියලා දෙන්නේ? කවියක්ද? කවිය කියන්නකො බලන්න ටීචේ. නම්
4: එක කාලෙක හිමාලය

0: am gătit bumahanu găgașe, palamu adutu mitu răve, soia abalati meti de namagaru keru mătă samadine, kuda kale mama kale, e me ată duvagie, e vite punci nugă pele, iau ne mage podi bade, nugă gașe podi pele aci, mama de vanduru peti aci, bine hinde nugă dalu kela, mata kai mata hunde hati.
1: හරි ලස්සනට කිව්වනේ ඔයා නේද ලොකු අප්පඩියක් ගහමුකෝ අපි නේද බෙන්චි ලස්සන කිව්වා නේද
2: ඔව්
1: හරි thank you teacher අපි දැන් teacher කියලානේ කියන්න ඕන නේද හරි සුබ දවසක් ආපහු දවසක ඉන්න අපිත් එක්ක කතා කරන්න මොන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නා බෙන්චි බලන්න මේ යාළුවා කවුද කියලා
2: අයබෝවන් සුබ දසනක්
0: අයබෝවන්
2: නම් මොකද්ද
0: ඉනුදිලේස්න
2: කියෝසෙද
1: අවුරුදු 4යිද? ඔයාගේ ගෙදර කවුරු කවුරුද ඉන්නේ?
0: අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි. එච්චරයි.
1: එච්චරයි. අක්කයි අයියයි එක්ක සෙල්ලම් කරනවද ඔයා?
0: ආ.
1: මොනවද කරන්නේ සෙල්ලම්?
0: හැංගෙනවද?
1: ඔයා හැංගුණාම අක්කයි අයියයි ලේසින් හොයා ගන්නවද නැත්නම් හොයා ගන්න අමාරු වෙනවද?
0: අමාරුයිද?
1: හරි. දැන් ගේනම් කියන්නක බලන්න මොකක්ද ඉදිරිපත් කරන්න කියලා අපිට. කෝ කියන්නක බලන්න ලස්සන්ට.
0: සාදේ සිංගේ ආයු Here and how do you do? Mother finger, where are you? Here and how do you do?

0: Thank you.
1: Thank you.
0: So දවසක් ආට ලස්සන්ට කිව්වා. හරි. දැන් අර ඉස්සලාවනේ අපේට ටීචර් කෙනෙක් නේද?
1: ඔව්.
0: දැන් එහෙනම් ඒ ටීචර් ගැනම තියෙන සින්දුවක් අහන්න යනවා. අපි සෙල්ලම් ගෙදර දොර වහලා. හරිද? මොකද ටීචර් කෙනෙක් මේ පැත්තට ආව හින්දා අපි ඒ ටීචර්ට පොඩි තෑග්ගක් දෙන්න ඕනනේ. ඒකේ හින්දා ඒ ටීචර් ගැන තියෙන සින්දුවක් තමයි ඔන්න අපි දැන් දෙන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න ලෑස්ති වෙන්න. මේ දෙන්න කියන්නේ කවුද?
1: පැන්චොයි පැන්චි.
0: පැන්චොයි පැන්චි නෙමෙයි පැන්චයි පැන්චි. නේද? ආ ලෑස්ති වෙන්න ඕනේ මොකටද?
1: උත්තරේට.
0: අන්න හරි. උත්තරේ හොයන්න ලෑස්ති වෙන්න ඕන. මම ඇහුවේ අඬ අඬ සිනාසෙයි වඩ වඩා මහත් වෙයි උඩින් පහළට ඇදෙයි තේරුවොත් හරි අගෙයි. මොකක්ද කියලා ඔන්න මන් තව ටික
1: කියන්න හදනවා. ලැප්ටොප් එකද?
0: නෑ ලැප්ටොප් එක නෙවෙයි. හරි එහෙනම් අපි යමුකෝ අර ටීචර්ට දෙන සින්දුව අහන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේහතයි විනාඩි 54යි.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
8: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
10: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
11: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: ඔරේ 7යි විනාඩි 55යි අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔන්න තවත් විශේෂ දෙයක් ගැන ඔයගලන්ට මතක් කරන්න ඕනේ තමයි හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගය ගැන. ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් කියලා කියන්නේ අපේ ශ්‍රී ලාංකේය සංගීතයේ කැපී පෙනෙන ලකුණක්. ඉතින් ලොකු පොඩි හැමෝම ගොඩක් ආස කරනවා එතුමා ගායනා කරපු ගීත. ඉතින් ඒ සින්දු එදා වගේම අදටත් අපිට ගොඩාක් ළඟයිනේ. දැන් කලබල පැංච වැඩසටහනේ ඇල්ෆා ස්ටුඩියෝ වෙලාවේ අපේ දුවල පුතාලට, එතකොට අපේ මේ රට ගැන කියවෙච්ච එතුමා ගායනා කරපු ගීත ගොඩාක් අපි අහන්න දෙනවා. ඉතින් කාලෙකට පස්සේ ඔන්න ඒ මිහිරි සින්දු වෙනස්ම තැනක වෙනස්ම හැඩයකට විඳින්න සියලුම දේ සූදානම් කරලා තියෙන්නේ. හිමව් අරණ තමයි ප්‍රසංගේ නම, අමරදේව උපහාර ප්‍රසංගේ. ඉතින් සෙනසුරාදා, ලබන සෙනසුරාදා රාත්‍රී 7ට සිනමන් ලේක් සයිඩ් හෝටලේදී තමයි මේ ප්‍රසංගේ පැවැත්වෙන්නේ. සංක දිනෙත් සශිකා නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් තමයි ඔන්න එතුමාගේ ගීත ගායනා කරන්නේ. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය. එවැගේම myticketsl.lk වෙබ් අඩවියට ගියොතින් ඕගලන්ට අවස්ථාව තියෙනවා ඕගලන්ගේ ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න. මතක තියාගන්න කාලෙකින් ලැබෙන හරිම සොඳුරු ප්‍රසංගයක්. ඉතින් ඒ මිහිර මග අරගන්නේ නැතුව අත්විඳින්න ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න. ඔන්න ටිකක් වෙනස් අත්දැකීමක්. දැන් අපිට අපේ කාර්යබහුල ජීවිතයක්නේ අපි ගත කරන්නේ. කාර්යබහුලත්වයෙන් මිදිලා ඔන්න හරිම සනසිරිදායක වෙලාවක් ගත කරන්න අවස්ථාව තියෙනවා මේ ප්‍රසංගයත් එක්ක ඕගොල්ලෝ එකතු වුණොතින්. අපි ඒකත් මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි කියලා ඔයගලන්ට හිතනවා නම් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ තියෙනවා. පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන හින්දා ඔන්න වෙළඳපොලේ තියෙනවා මෙලදී අරගන්න පුළුවන් 1 ශ්‍රේණි ඉඳලා 8 ශ්‍රේණි වෙනකම්ම සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ මෙලදී ගන්න පුළුවන්. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. හරි, දැන් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න බෑ, උත්තරේ හොයාගන්නකම්. අඬ අඬා සිනාසෙනවා, වඩ වඩා මහත් වෙනවා, උඩින් පහළට ඇදෙනවා. තේරුවොත් ඉතින් අගෙයි. මොකද උත්තරේ? මේක ට්‍රිප් යනකොට එහෙම ඕගොල්ලෝ දකිනවා. ට්‍රිප් එක ගියේ නැතත් අපේ නෑ බස් දකින්නේ. මේ පාරට ගියත් බස් දකිනයි. මං කිය සමහර දුවල පුතාලා ට්‍රිප් ගියාම තමයි දකින්නේ. සමහර දුවල පුතාලාගේ ගම්වල මේව හරිම ලස්සනට තියෙනවා. හා මොකද්ද මේ? නැහැ, මල් නෙවෙයි.
12: ගස්ද?
3: නෑ, ගසුත් නෙවෙයි. මොකද්ද? සමහර ඒවා හරිම දිගයි. නැහැ, සමහර ගොඩාක් දිගයි. ලෝකේ හැම රටකම වගේ තියෙනවා ඉතින් මේක. පංච මොකද්ද?
12: කඩේද?
3: නැහැ. ස්වභාවික දෙයක්. ස්වභාවික දෙයක්
12: පළද?
3: නැහැ.
12: අයියා.
3: වතුර තියනවා මේකේ. වතුර ගොඩාක් තියනවා මේකේ. මොකද්ද?
12: වැවක්ද?
3: වැවක්. හරි. ගඟ. උත්තරේ ගඟ. හරිද? අපිට ගොඩාක් දුවලපු තර උත්තරේ වෙලා තිබුණා. අපයි අපිට දැන් කියන්න නම් කියන වෙලාව නැති හින්දා ඔන්න අපි මේ නම් ටික කියන්නේ. එහෙනම් ඉතින් අපි අදට කලබල පැංච ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි එහෙනම් අදට යමු. අපි යාළුවන්ට යනවයි කියලා කියමු නේද? කෝ කියන්න.
12: මම කලබල පැංච. පැංචි බයි. බුදු සරණයි. ඕල් ඉස් වෙල්. මම චුට්ටන් දඟ පැංචි. ටටා බයි. පරිස්සමෙන් ඉන්න. මම කලබල පැංච. බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
3: හරි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ලබන සෙනසුරාද තම්බෙමු පැංචයි පැංචි එක කලබල පැංච වැඩසටහනින්. උදේ 6 ඉඳන් 8 වෙනකන් කටියම ඇස් වෙලා ඉන්න ඕනේ. එහෙනම් ගිහිල්ලා එන්නම් මමත් හැමෝටම ආදරේ පරිස්සමට ඉන්න සුබ දවසක්. ගිහිල්ලා එන්නම් මම ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.
13: FM 95 FM 94.8 Net FM
3: නම්බලාව උදැස්සනටයි.

0: นึกถึงพ่อแม
1: ่ไพบวันสุบุดาสนักอภิสัตยันติริดาเวสุปุรดุสเนหัสินกาวรเวนMethnet Pamula Arambannatai Melissa Sudanam Venni. Adath api evenuen gauravein namaskara purakawa aradhana kala Methnet Pamule garu deshakayanan wahanseeta Mirihana Vivekarama Vihara wasi Manovidya upadeshaka Shastrapati Rajakiya Pandita Adipochaniya Kutti Kulame Pemalankara Swamin wahanseeta. Wahanseewa bohoma sadahasithin gauravein Methnet Pamulata piliganu labanawa. Methnet Pamula arambha karana welawae api obata sihipat karanawa.මෙතෙන් පටන් ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්මදේශනාවේ ඇතුළු කොටගත්තු net radio වේ විකාශය වන සියලු ධර්මදේශනාවන් වල ධර්ම දායකත්වයේ දරන්නට 0.7425204 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා මේ වැඩසටහන් නැවත අහන්නට මේ දේශනාවන් නැවත අහන්නට ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමග අපි ආරම්භමු.මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පූජනීය වන්දනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූරකව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනව. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත

0: මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේති ති
1: ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසෙත් සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. කවුරුත් දන්නවා ගත වුණු වෙසක් සමයෙත් ඉදිරියට එන පොසොන් සමයෙත් බොහෝ වෙලාවට වෙනදට නැති බෞද්ධ පදවත් ඇතුළේ තියෙන බුද්ධාලම්බන ප්‍රීතියකින් යුක්තව මිනිස්සු වැඩ කටයුතු කරන්නේ. එනිසා එබඳු කාලයක මෙබඳු ධර්ම දේශනාවක දායකත්වයක් ලබා ගැනීමට ලැබීමම භාග්‍යයක් වාසනාවක් කොට සලකා ගන්න ඕන කියන කාරණාව අද දවසේ මේ දේශනාවේ දායකත්වයේ දරන අයට මම යෝජනා කරන්නට සතුටුයි. මේ දේශනාවේ දායකත්වය 7 ඒ විලේතැන්න දෙබෑගම දෙහිඕවිට අවිස්සාවේල්ල ලිපිනෙහි පදිංචි ගමගේ චන්ද්‍රිකා මහත්මිය සහ පවුලේ සියලු දෙනාගේම දායකත්වයක්. ඒ අයගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වෙන්නේ වසර 2කට පෙර පරලෝසපත් වෙච්ච එම්.ඒ. කමලාවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළු මිය පරලොව ගිය රාසිය. ඒ වගේම ජන්මදිනයක් අනුස්මරණය කිරීමකුත් තියෙන සෙත් ප්‍රාර්ථනා කරන්ඩ දේශනාව අවසානයේ අපි සුපුරුදු පරිදි ඒ කරුණු කාරණා සිහිපත් කරනවා. දෙවැනුව තවත් දායකත්වයක් දරා ගැනීමට බාර ගැනීමට භාග්‍යවන්ත වෙනවා 124 සී වැරැල්ලලන්ද තල්ගස් මොටේ වේයන්ගොඩ ලිපිනෙහි පදිංචි මල්ලිකා සුභසිංහ මහත්මිය සහ දරුවන්. ඒ හැමදිනාගෙමත් ප්‍රධානතම බලාපොරොත්තු වෙන්නේ 2025-28 වන දින පරලෝසපත් වෙච්ච SM ජයතිලක සුභසිංහ ආදරබර ස්වාමි පුරුෂයා පියාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් වර්ග පරම්පරාවේ නමින් මිය ගිය අයට පින් ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව ඉන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්. මේ දායකත්වයන්ගේ අරමුණු වගේම මේ බණ ටික අහන ඔබෙත් හිත ඇතුලේ සාදු සම්මත පින් පැමිණීමේ අරමුණු සහ තමන්ගේ ජීවිතයේ අනේක විද ගැටලු කාරණාවන් දුරු කර ගැනීමෙහි ආශිර්වාද ප්‍රාර්ථනාවන් තියාගෙන ඉන්න බව මම දන්නවා. එනිසා ඒ සියලු කරුණු කාරණාවන් ප්‍රාර්ථනාවන් හැටියට තියෙන දේවල් සාර්ථකව තමන්ගේ ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි අද දවසේ මේ දේශනාව ආරම්භ කරන්නේ. දේශනාව සඳහා තේමා කරගත්ත තේමා පාඨය නිරන්තරයෙන්ම අපේ රටේ සජ්ජායනාවන පාඨයක් කිව්වොත් නිවැරදි. මං හිතන්නේ දවසකට මේ ලෝකේ ගත්තොත් මේ තේමා පාඨය අනිවාර්යයෙන්ම පැයකට වරක් හෝ කොහේ හරි තැනක සජ්ජායනාව වෙනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේත්. කරණීයමත්ත සූත්‍රේ. කරණීයමත්ත සූත්‍රේ අවසාන වෙන්නේ මෙතනින්. ඇයි එතනින් දේශනාව ආරම්භ කරන්න ඕනෑ කියලා කල්පනා කළේ. මේ සූත්‍ර පාඨය ඇතුලේ කතා කරන දෘෂ්ටිය දැක්ම සීලය කාමයන්ගෙන් වෙන්වීම කියන කරුණු කාරණාවන් ජීවිතයේ සංසාර ගමනේ අපේ නැවැත්ම උදෙසා ඍජුව දායක වෙන බව පැහැදිලි. අපි අද මේ දේශනාව සඳහා මේ කාරණාව තෝරාගන්නේ මෙන්න මේ කියන පදනම් එකතු කරගෙන. මොකද්ද පදනම? මේ ලෝකේ දැන් කතා කරනවා ආකර්ෂණ නීතියක්. ඒ කියන්නේ ලෝකයට තමන්ව දැනෙන විදිහට ජීවත් වෙන්න සහ ලෝකෙහි තියෙන සාදු සම්මත ආශිර්වාදයන් තමන්ට ආකර්ෂණය කර ගැනීම සඳහා මිනිස්සු දැන් පාඨමාලා පටන් අරගෙන තියෙනවා හදාරන්න. Law of attraction කියලා ලෝකේ කතා කරනවා මේ සංකල්පනාව. ඒක වැරදි නෑනේ. ආකර්ෂණ නීතිය වැරදි නෑ. හැබැයි ඒක එන්නේ බටහිරින් නෙමෙයි, බුදුදහමේ කතා කරන ඔබ මේ ලෝකයට ආකර්ෂණීය කෙනෙක් වෙන විදිහත් ලෝකයේ තියෙන යහපත් ආශිර්වාදයන් ඔබේ ජීවිතයට ගන්න හැටිත් බුදුරජාණන් වහන්සේ දැක්ක හැටිය අපිට කළ යෝජනාවල් ටික තමයි මේ පාඩේ හරහා අපි අද සමාජගත කරන්නේ. කොටින්ම බුදුදහමේ කතා කරන ආකර්ෂණ නීතිය තමයි මේ. තව කෙනෙකුට ප්‍රියශීලීව සහ ලෝකයම ඔබට ප්‍රියශීලීව සලසා ගන්න සකසා ගන්නවා වගේම ඒ ප්‍රියශීලීත්වය ආකර්ෂණය කවදාවත් වරදින්නේ නැති එකක්, රිද වෙන්නේ නැති එකක්, අතරමං වෙන්නේ නැති එකක් වන නිසා තමයි බුදුදහමේ ආකර්ෂණ නීති අපි කතා කරන්නේ. බටහිර කතා කරන එක ඇතුලේ අතරමං වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ බටහිර ආකර්ෂණ නීතියේ මූලධර්මයේ තමයි තමන්ගේ චිත්තාභ්‍යන්තරේ හිත ඇතුලේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක්, යම්කිසි රාමුවක් ඇතුලේ ධනාත්මක චින්තනය හරහා සාර්ථක කරගන්න පුළුවන් කියන න්‍යාය. ඇත්තට මේක කරන්න පුළුවන්. ඒක ඇතුලේ විවිධ ක්‍රම තියෙනවා. ඉමේජිනේෂන් තියෙනවා, පොසිටිව් තින්කින් කියලා කතා කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ප්‍රතිකාර සැලැස්මේදී බ්‍රීදින් එක්සර්සයිස්, ඊළඟට CBT, මේව බටහිර කතා කරනවා. ඒ සියල්ලම ඇතුලේ අවසානයක්, නැවැත්මක් තියෙනවා. ඒ නැවැත්ම ඇතුලේ ආය දුකක් හටගන්නවා. බුදුදහම ඇතුලේ මේ කතා කරන ආකර්ෂණ නීතිය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. යම් කෙනෙක් ඇතුලේ ගොඩනගාගෙන තිබුණොත් එයාට මේ ජීවිතයේ ඇතුලේදී බාහිර ලෝකෙ මොන විදිහට ක්‍රියාත්මක වුණත් එයාට දුකක් වෙන්නේ නැහැ. එයාගෙන් තව කෙනෙකුට දුකක් වෙන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ එතනින්. අර අපි කියන සසර ගමනෙන් එතර වීමේ මූලික ප්‍රවේශය මේ ආකර්ෂණ නීති 10 තියෙනවා. ඒකනේ වටින්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයෝ හැටියට අපිට ඕනන්නේ අපේ ජීවිතේ කොටස සාර්ථක කරගන්න නෙමෙයි. සමස්ත ජීවිතේම සාර්ථක කරගෙන සංසාරේ දුක් නොවිද එතර වෙන්න ඕන වෙන්නේ. ආන් ඒ උදෙසා කරන ලද යෝජනා 10ක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ 10 ඇතුලේ තියෙනව සංගවපු කාරණාවක්. ඒ තමයි මේ 10 ඇතුලේම කතා කරන්නේ එක සංකල්පනාවක ඡායාවක්. ඒ සංකල්පනාව තමයි ප්‍රඥාව මුල් කරගත්ත සංකල්පනා 10ක්. එක්තකොට අපි දැන් සාකච්ඡා කරන්නේ ඒයින් එක එක කරුණු ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මේ සමහර ඒවා සම්බන්ධත් කරගෙන ඉන්නවා. තොර මේ කාරණාව පටන් ගන්නේ බෞද්ධ ආකර්ෂණ නීතියේ ප්‍රධානතම න්‍යාය තමයි අර කරුණු 10ට එන්න කලින් මේ කරුණු 10ෙන් සාර්ථක ප්‍රතිඵල ගණ්ඩ නම් බුදුරජාණන් වහන්සේගේ මතක් කිරීම තමයි තිසරණය පිළිබඳව විශ්වාසය පදනම් කරගන්න ඕනේ. ඒක තමයි අර අපි කියන මෙහි මූලික පදනම, ෆවුන්ඩේෂන් එක. තිසරණය පිළිබඳව වූ විශ්වාසය ඔක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කතා කරන සම්මාදිට්ඨිය කොටසක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒක වටහා ගත්තට කිසි ගැටලුවක් නැහැ. සම්මාදිට්ඨියේ සම්බන්ධව තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම සම්මාදිට්ඨි කතා කරගෙන එනවා. ඔව්, ඒට පිටිපස්සෙන් තියෙන සාමාන්‍යම පදනම, ජීවිතයේ පදනම ආකර්ෂණීය රීතියට ඉතාමත්ම සමීපයි. එනිසා පළවෙනිම යෝජනාව තමයි අපි මේ කරුණුකාරණ ස්පර්ශ කරන්න කලින් තිසරණය පිළිබඳව විශ්වාසය අකම්පිතද කියන කාරණාව. තිසරණය පිළිබඳව අකම්පිත භාවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසිදු අවිශ්වාසයක් නැතිකමයි. එක, සමහර අයට අවිශ්වාස වෙලා තිබුණා. එහෙම වුණොත් මේ කතා කරන රීතිය නීතිය තමන්ට බැබිලීම උදෙසා පවතින්නේ නැහැ. අන්න ඒකයි මේ ගැටලුව. මම දන්නවා මේ net ගුවන් විදුලියේහි ශ්‍රාවක පිරිස ඒක හරියට අපි කියන සංගික දායක පිරිසක් වගේ. එහෙම පිරිසක්. අකණ්ඩව ධර්මයත් එක්ක ඉන්න පිරිසක්. බහුතරයකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇත්තටම සැකක් නැහැ. උන්වහන්සේගේ ඥාණය ගැන, උන්වහන්සේගේ ගුණය ගැන අවිශ්වාස කරන්න දෙයක් නැහැ. අත්තරින් පතර සමහරුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් වුණා. එදත්, අදත්, හෙටත් එහෙම වෙයි. ඒක අනුකම්පාවෙන් ඔවුන්ව සලකලා පැත්තකට කරනවා මිසක්ක කිසිම හිතක් ඇතුලේ බුදු ගුණ පිළිබඳව සැකයක් ඇති කරගත යුතු නැත්. මොද බුදුරජාණන් වහන්සේ පිළිබඳවම කරන ලද ප්‍රකාශන උදාන හැටියට අපි ඒව ඒ ආකාරයෙන්මයි කිසි වරදක් සංස්කරණයක් නැත. සැකයක් කළ යුතු නැහැ. එහෙනම් ඒක තමයි පළවෙනිම ප්‍රවේශය. මේ බුද්ධ ආගමේ කතා කරන ආකර්ෂණ නීතියේ මූලික සුදුසුකම්. දෙක, ධර්මයේ පිළිබඳවයි. ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අදටත් ත්‍රිපිටකයෙහි නිර්මලව ඇත. ඒ පිළිබඳව කෙනෙකුට විශ්වාසය තියෙනවා නම් ඔව්, ඔබට මේ ආකර්ෂණ රීතිය අනිවාර්යම පිටුවහලක් වෙනවමයි. ඒ කියන්නේ සැනසීමක්මයි. ගොඩක් අයගේ ජීවිත කිට්ටුවෙන් අපි මනෝ උපදේශනයේදී ස්පර්ශ කරනවනේ. ඇත්තටම මානසික වශයෙන් පීඩා විඳින අතිසේ බහුතරයකට අර ධම්මකාමෝ ධම්ම ජීවිතය ධාර්මික පැවැත්ම අහිමි වෙලා තියෙනවා. එතකොට අපි කරන පළවෙනිම දේ තමයි ඔව් ඒ ප්‍රතිපදාවටත් ඔවුන්ව ප්‍රවේශ කරගන්නවා. කෙනෙකුට විශ්වාසවන්ත වෙන්න ඕන ජීවිතයක තියෙන සබ්බ සකලමනා විද වූ දුක්ඛ දෝමනස්සයන්ට පිළිතුර තියෙන්නේ බුදුදහම ඇතුලේ තමයි කියන එක. මේකට කවුරු හරි එකඟ නැත්නම් මොනවා හරිම එකක් කියන්න මෙන්න මේ කියන කාරණාවට බුදුදහමේ නිශ්චිත පිළිතුරක් විසඳුමක් නැහැ කියලා. කිසිදු විසඳුමක් නැති සංකල්පයක් බුදුදහමෙන් හොයාගන්න බෑ. සියලුම කාරණාවලට විසඳුම් තියෙනවා. ඒක විශ්වාස කිරීම තමයි දෙවෙනි කාරණාව. ඒක පිළිගන්න ඕනේ. තුන්වෙනි කාරණාව සංඝ ගුණ. සංඝයා වහන්සේගේ ගුණය පිළිබඳව අපි කතා කරන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සංඝයා වහන්සේගේ ආරම්භය අඤ්ඤාකොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙන්නේ. ආන් එතෙන් පටන් පැවතගෙන එන සංඝයාගේ ගුණය ඥායපටිපන්නය සාමිච්චිපටිපන්නය කියන ගුණ විශ්වාසවන්ත කර ගැනීම. එනිසා මං ආපහු කියන සංඝයා වහන්සේ වනාහි එක් පුද්ගලික චරිතයක් වෙන්නේ නැහැ කොහෙවත්. මොද පුද්ගලික චරිත පුද්ගලික අඩුපාඩු වලින් යුක්තයි. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි, කවදත් එහෙමයි. අඩුපාඩුකම් නැති ਸਰව සම්පූර්ණ පුද්ගලයෙකු මුණ ගැහෙන්නේ අපිට රහත් භාවයට පත් වුණාට පස්සේ. හැබැයි සංඝ කියන නාමයෙන් පුද්ගලයෙක් තැනක් අල්ලගත්තොත් අපේ තියෙන විශ්වාසය පළුදු වෙනවා. දැන් ලංකාවේ මේ දවස්වල යම් බෞද්ධයන් ඇතුලේ රිදීම් තිබෙනවා. ඒවා සාධාරණයි, අසාධාරණ නැහැ. මොකද ඔය කතා කරන සංවේදී වෙන හදවත් නරක අසාධාරණ නෙමෙයි. යම් හැඟීමකින් කතා කරනවා අපි අවබෝධය හදන්න ඕන. ඔය මොනවා අපි කතා කරගත්තත් සංඝ ගුණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන එනවා ශාසනය තුල. සරියුත් මුගලන්, ආනන්ද නන්ද රාහුල කියන නික්ලේසි මහරහතන් වහන්සේලාගේ ගුණ මේ ශාසනයේ ඇතුලේ තවම පවතිනවා. ඒක අනිවාර්යයි. මතක තියාගන්න ඕන නම් ඉතිහාසයට ගිහිල්ලා ටිකක් දුර යන්න නැතුව නුවර යුගයට යන්න. නුවර යුගයේ කතා කරපු කාරණා මේ ලංකාව ඇතුලේ සිද්ධ වෙච්ච කරුණු කාරණා කවුරු හරි ගවේෂණය කළොත් එදාට මේ සියල්ල ඉවරයි කියලා තමයි හිතුවේ. ඒ වුණාට එය යලි ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා අභියෝග එනවා. ඒ අභියෝග ඇතුලේදී හිතවල් සමහර වෙලාවට රිදෙනවා, කලකිරෙන්නත් ඉඩ තියෙනවා, කෝප ගන්නවා. මම කියන්නේ මනසක් තියෙන ඕනෑම කෙනෙකුට සිද්ධියකට විවිධ වූ ප්‍රතිචාර දැක්වීම සාමාන්‍යයි. ඒක අසාමාන්‍ය නෑ. හැබැයි මෙච්චරයි මට ඔබට කියන්න තියෙන්නේ. සංගුණ එහෙම මෑත පුද්ගල චරිතවල තියෙන දුර්වලතා අරගෙන ඔබ ඔබේ මනස ව්‍යාකූල කරගන්නේ නැති තැනට ප්‍රඥාවන්ත වෙන්න. ඔච්චරයි. ඒ හැරුණු කොටගෙන අපිට මෙතනින් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ. එකයි වැදගත්ම දේ. ඒ නිසා ඔබට මම මේ කරන යෝජනාව බුද්ධ ධම්ම සංඝ තිසරණය මත පිහිටාම තමයි මේ ආකර්ෂණ නීතිය පැහැදිලිවටම තමන්ට දරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කොහොමද දරන්නේ කියන කාරණාවනේ අපි ඊළඟට යන්නේ දැන්. දැන් එහෙනම් පදනම තමයි තිසරණය විශ්වාස කිරීම. පිළිගැනීම ඒ මත පිහිටීම. ආන් එහෙම පිහිටන කෙනෙකුට විශ්වෙහි ආශිර්වාදයක් තමන්ගේ පෙරපින් මතු කරගැනීමේ නීතියක් ආකර්ෂණ නීතිය හැටියට ලබා ගන්න පුළුවන් මෙලව වරදින්නේම නැහැ හැමුණු. වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ කියන එකේ තේරුම අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයටම ඉෂ්ට වෙනවා ඒයින් පිට කිසි දෙයක් වෙන්නේ නැහැ කියන කාරණාව නෙමෙයි. ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාව අපේ හිත ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන්. ඒකයි මේ. මොකද එහෙමුණයි කියලා පෙර අකුසල් සමහර වෙලාවට බලවත් වෙනව නතර වෙන්නේ නැහනේ. එහෙම වුණත් ඔරොත්තු දීමේ ශක්තියක් හදා ගන්න පුළුවන් හිතක් ඇතුලේ. ඒක තමයි ආකර්ෂණ නීතිය බුදුදහමේ. එකින් එක බලමු කරුණු 10ක් තියෙනවනේ. හැකි පමණ විස්තර කරලා දෙන්නේ ඒව තමන්ගේ ඥාන ප්‍රමාණයෙන් ග්‍රහණය කරගන්න ඕනේ. එකතු බණ පොතේ ඇතුලේ වචන මේවට වෙන වෙනම පාවිච්චි කරලා තියෙනවා. මං ඒවා පාවිච්චි කරමු යම් යම් ප්‍රමාණයකදී. පළවෙනිම දේ තමයි ආකර්ෂණ නීතියේ ඔක ලෞකික සම්මා දිට්ඨිය කියලා බුදුදහමේ විෂයක් හැටියට කතා කරනවා. ඇත්තටම මේ ටික තමයි මේ. කෙනෙකුට මේ ලෞකික ජීවිතයේ අඳුරේ ඉඳන් ලෝකෝත්තර ජීවිතයක එළිය හොයන්න බෑනේ. දැන් අඳුරේ ඉඳගෙන මරණින් පසු ආලෝකයක් හොයන්න බෑනේ. එනිසා මූලික වශයෙන්ම මං කිව්වා මේ සඳහා ඥාණය ප්‍රඥාව තමයි මූලික වෙන්නේ. ප්‍රඥාව මූලික කරගෙන පළවෙනිම දේ තමයි එයා තුල විශ්වාසයක් හදා ගන්නවා. මේකේ දෙපැත්තක් තියෙනවා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය, දස වස්තුක සම්මා දිට්ඨිය කියලා. ඒක මේ දෙපැත්තක් යනවා. මං අපි එක පැත්තක් සාකච්ඡා කරපුවාම අනිත් පැත්තත් එහෙමමම අපිට ආවරණය කරගන්න පුළුවන්. පළවෙනි එක විශ්වාස කරන්න ඕනේ කියනවා අත්ති දින්නම්. අත්ති දින්නම් කියලා කියන්නේ දෙන ලද දෙයක දානයක් කියන්නකෝ. දීම කියන්නේ දාණය. දෙන ලද දෙයක ආනිසංස තිබෙන බව විශ්වාස කරන්න කියනවා. ඒක තමයි විශ්වාසය. එහෙම විශ්වාසවන්ත වෙන්න පුළුවන් මනසක් ඇතුලේ තමයි ආකර්ෂණය ප්‍රතිෂ්ඨාපණය වෙන්නේ. අත්ති දින්නම් අංක 1. එතකොට දෙන ලද දෙයක් එහි ආනිසංස ලැබෙනවයි කියන විශ්වාසය ඇති වෙන්න නම් ඔව් එහෙම දීලා ලැබිච්ච ඒ වගේ නිදර්ශන තියෙන්න එපාය. තියෙන ඕන තරම් තියෙනවා. හොඳම නිදර්ශනේ කියන්නේ වෙන මොනවත් එපා. සංසාරේ කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව අපිට හිතන්නවත් බැරි එකක්. ප්‍රතිඵල කවුරු කොහොම මොන දෝෂාරෝපණ අද ලෝකේ තැනින් තැන භෞතිකවාදීන් කතා කළත් මේ ලෝකේ හැම තප්පරයකම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් ලැබෙනවා. හේතුව දීමෙහි ප්‍රතිඵල. උන්වහන්සේක දැනගෙන හිටියා. ඊළඟට පෙළට අරගෙන ආව දින්නම් ඵල සුඛං හෝති නා දින්නම් හෝති තන්තත. දුන්නහම ලැබෙනවමයි නොදුන්නහමයි නොලැබෙන්නේ. දැන් එළියේ බලපුවහම සමහර අයගේ ජීවිත දිහා විවිධ ප්‍රමාණයෙන් තියනවා. විවිධ ප්‍රමාණයෙන් ලැබෙනවා. විවිධ ප්‍රමාණයෙන් භුක්ති විඳිනවා. සමහර වෙලාවට එකම ගෙදරක එකම සහෝදර දෙතුන් දෙනාට ලැබිලා තියෙන සම්පත් වෙනස්. සුවයන් වෙනස්. එකම මව්කුසකින් ආව දරුවෝ 3-4 දෙනෙකුට ඇයි විවිධත්වයක්? ඒ තමයි අර දුන්න ඒ වගේ ප්‍රතිඵලය. නාදින්නම් හොති නොදුන්නා නම් නෑ තමා. සමහර වෙලාවට අතට ගත්තත් කටට දාගන්න බැරි වෙන ඒවා තියෙනවා. එහෙම තියෙනවා. ඔබ දන්නේ නැතුව ඇති සමහර කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තියෙනවා පාවිච්චි කරගන්න බෑ. ඒවත් මේ කොටසේ එක පැත්තක් අපි සාකච්ඡා කරගන්න ඕන එකක්. එනිසා දුන්නහම ලැබෙන බව විශ්වාස කිරීමයි. ලැබෙන විදිහට දෙන්නේ කොහොමද? දෙවෙනි කාරණාව. දැන් මේ දවස්වල කතා කරනෝනේ අසවලුන්ට දෙන්න. අසවලුන්ට අසුනට දෙන්න එපා. එහෙම කියලා එහෙම ගුවත් තියෙනවා. මං හැම වෙලාවෙම කියන දෙයක් තියෙනවා. සියලු දෙනාට මතවාදීව අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. අපි ඒවට ඇහුම්කන් දෙන්න ඕනේ. අපි ධර්මදේශනා හරහා ඇතුලේදී කිසිම කෙනෙක් ගැටෙන්න හොඳ නැහැ. මාර්ගය පෙන්වලා දෙන්න ඕන. අවබෝධ වෙන අය විතරක් මේ මාර්ගයේ යන එක එදත් එහෙමයි අදත් එහෙමයි. ඒ නිසා මේ මාර්ගය පෙන්වලා දෙනවා. මේ සම්බන්ධව අපිට කතා කරන්න තියෙන හොඳම මූලාශ්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධර්මකාණ්ඩයේ දක්ඛින විභංග සූත්‍රය. දක්ඛින විභංග සූත්‍රයේ කතා කරනවා ඒකේ තියෙනවා කාරණා 14ක් දුන්නහම ප්‍රතිඵල ලැබෙන ප්‍රමාණ. ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. මම ඒකෙන් අන්තිම කොටස් කීපයක් මතක් කරන්න කැමතියි. ඔය යටත් පිරිසෙන් දානය ඇතුලේ ලැබීමේ අන්තිම කෙනා 14 වෙනියා ඉන්නේ තිරිසන්. තිරිසනෙකුට දුන්නහමත් ලැබෙනවා. තිරිසනෙක් කියන්නේ කිසිම ගුණයක් නැතිනේ. දන්නවනේ තිරිසන් බල්ලෝ කපුටෝ. ඔය ඉන්න තිරිසනෙකුට දුන්නහමත් ආනිසංස ලැබෙනවා ආත්ම භව 100කට. ආහාර පාන හිඟයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ආහාර පාන හිඟ නොවෙන්නේ. හොඳේ. ආහාර පාන දුන්නහම ආහාර පාන හිඟ වෙන්නේ නැහැ. කොච්චර කාලයකද තිරිසනෙකුට දුන්නහමද? තිරිසනෙකුට දුන්නහම ආත්ම 100ක්. ඊළඟට කියනවා මිනිස්සෙක් තමයි එයා හැබැයි දුසිල්වතෙක්. දුසිල්වතෙකුට මිනිස්සෙක් එයාගේ කිසිම ගුණයක් නැහැ. දුසිල්වත්. එයා දඩේමේ යනවා. එයා පස්පව් කරනවා. ඒ ඔක්කොම ටික කරනවා. ඒ බවත් අපි දන්නවා. හැබැයි දැනගෙනත් එයාට දුන්නා. ආත්ම භව 1000කට එක විපාක දෙනවා. ආත්ම භව 1000ක් හම්බ වෙනවා. ඊළඟට පුහුදුන් තමයි ඒ පුහුදුන් මිනිස්සයා උනාට එයා ගාව සිල්වත් භාවයක් තියෙනවා. සිල්වත් භාවයක් අපිට පේන්න තියෙනවා. හැබැයි පුහුදුන් කෙනාගේ ස්වභාවය තමයි සිල් අනිත් අයට පේන්න තිබ්බට එයාගේ ඇතුලින් සිල් ලැබත් වෙන්න පුළුවන්. එයාගේ ඇතුලින්. කොහොමද ඒක කියන්නේ? මෙන්න මෙහෙමයි. එළියෙන් බැලුවහම එයා දඩේ මේ යන්නේ නැහැ. රහමෙර පාවිච්චි කරන්නේ නැහැ. කේන්ති අරගෙන කෑ ගහන්නේ නැහැ. එහෙම මොකුත් නැහැ. ගුණයක් තියෙන බව පේනවා. ඒ උනාට මේ දෛවයේ වහම බොහොම සරදම් කරනවා ජීවිතවලට. හැබැයි සමහර අය ඉන්නවා ප්‍රාණඝාතය ගැන හිතලා උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ. එපා කියනවා. ඒ කියන්නේ කැමැත්තනේ. කමක් නැහැ. අපිට ඒක මොකුත් කියන්න බෑ. කිසිම සතෙක් මරන්නේ නැහැ. මදුරුවෙක් වැහුවත් එයාව එලවලා දානවා. ඒ උනාට ඔහොම කරගෙන ඉන්නකොට එයාට දෛවය සරදම් කරනවා, මායя සරදමක් කරනවා. මොකද දන්නවද? එයා කැමැතිම තැනකට ගෙදර ඔන්න කූඹිගුලක් හදනවා. නැත්තම් මීයෝ එන්න පටන් ගන්නවා. කැරපොතු විමානයක් හදනවා. එතකොට මොකද වෙන්නේ? එළියට පේන්නේ නැතුණාට එයාට හිතෙනවා මොනව හරි එකක් ගෙනලා ස්ප්‍රේ කරලා මුන් ටික එන්නේ නැති වෙන තැනටපත් කරත් හොඳයි කියලා. ඒකත් එළියට පේන්නේ නැති පුහුදුන්කම ඇතුලේ තියෙන දුගුණයක් තමයි. හැබැයි එළියට සිල්නේ. එහෙම කෙනෙකුට දුන්නත් දෙවිනි වතාවේ එහෙම කෙනෙකුට දුන්නාම ආත්ම භව ලක්ෂයකට ප්‍රතිලාභ ලැබෙනවායි කියනවා. එහෙම ලැබෙනවා. ඊළඟට පංච සීල ප්‍රතිපත්තිය රැකගත්ත කෙනෙකුට මම මුලින් ඔබට කිව්වා ආකර්ෂණ නීතියේ පදනම තිසරණය. තිසරණය මත පිහිටපු කෙනෙකුට කවුරු හරි දන් වේලක් දුන්නොත් ආන් එයාට ආත්ම භව අසංකේය ආනිසංස ලැබෙනවායි කියනවා. එනිසා මේ මං කිව්වා වෙසක් සමයේ දන්සල් දුන්නා. පොසොන් කාලෙත් දන්සල් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. සමහරු මේවා විවේචනය කළානේ. ඔහේ අනේනේ උන්ට පාරේ කන්න දුන්නට පින් සිද්ධ වෙන්නේ නැහැ. දක්ඛින විභංග සූත්‍රයේ හොඳ නිදර්ශනයක් තියෙනවා. දන්සල් දුන්න අය හිතන්ද ඔබේ ඔය දන්සලේ එදා පන්සිල් රැකගෙන ආව කෙනෙක් අනුභව කළා නම් ඔබට අසංකේයයක් ආත්ම භව ආනිසංස ලැබෙන දානයක් ඔබ කරගෙන. එනිසා දන්සල් කරන අය සතුටු වෙන්න. නතර කරන අයට නතර කරන කතා කොච්චර තිබුණත් කිසි දවසකදී ඒ වැඩේට අහු වෙන්න බෑ. බුද්ධ දේශනාවනේ. ද බුද්ධ දේශනාවෙන් පිට අපිට වෙන මේ ලෞකික ජීවිතයේ තමන්ගේ මතය කිව්වට එතෙන්ට එන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ නමක් මතක් කරන්නේ යමක් ආත්ම භව ගානක අත්දැකීම් වලින් ඈ. එනිසා ඔන්න ඔය විදිහට ඊළඟට තව සීලයේ ගුණේ උසස් වෙන්න ආනිසංස කතා කරගෙන යනවා. මන්ට ඔබට කියන්න ඕනකම තිබුණේ ඔබ හිතට එකඟව දෙන දේ සසරදී අපිට විපාක ගෙනල්ලා දෙනවා කියන විශ්වාසය තියාගෙන ඉන්නවා නම් ඒක තමයි පළවෙනි ආකර්ෂණ නීතිය. ඒක සතුටක්. ඒක සොම්නසක්. ඒක ආරක්ෂණයක්. ඒකයි කතාව. ඒක නිසා දීම කිසි විටක නතර කළ යුතු නැති එකක්. දීමක් නතර කළොත් අකුසල් තුනක්. සිද්ධ වෙන බව වනපොත කියනවා. පළවෙනි එක දීම නතර කළොත් ලබන එක්කෙනාගේ ලාභේ නතර කිරීමේ අකුසලයේ තියෙනවා. කාටේ වුණත් ඈ අපි කිසිම තැනකදී කියලා නෑ අසවලුන්ට දෙනකොට ඒක දෙන්න එපා හවලට දෙන්න කියලා. ඒ වෙ කියපු ගමන් දෘෂ්ටිවාදයට වැටලා පවක් සිද්ධ වෙනවා. වෙන්නවමයි. දැන් විපාක දෙන්නේ නැති වෙයි. ඒක විපාක දෙනවා එමීට. බුද්ධ ආගමේ තියෙන ඒවා නෙමෙයි. දෙක අ දෙන කෙනාට ලබා ගන්න තිබිච්ච ආනිසංසය නතර කළා වෙනවා. දෙකයි. ඊළඟට තමන්ගේ දුගුණක් වැඩි වුණා වෙනවා. තුනයි. ඔබ නොදෙනවා නම් ඔබ නොදෙන්න දෙන අය වළක්වන්න එපා. එහෙම වුණාම අකුසල් තුනක් නොමිලේ හැදෙනවා. එනිසා දෙන දෙක ආනිසංස ලැබෙන බව විශ්වාස කිරීම ආකර්ෂණ නීතියේ පළවෙනි කාරණා. අත්ති දින්නං. ඊළඟ කාරණාව තමයි අත්ති ඉට්ටං. අත්ති ඉට්ටං කියලා කියන කාරණාව මේක ඉතාම මේ මනෝවිද්‍යාත්මක ලොකු සාධකයක් තියෙනවා. අපි ඒවත් කතා කරගෙන එනවනේ. ඒ එන ඇතුලේ තියෙන එකක් තමයි මේ මහා පූජාවන් සිද්ධ කරනවනේ. ආන්ගේ මහා පූජාවන් වල ආනිසංස ප්‍රයෝජන තියනවයි කියලා විශ්වාස කරන එක. දැන් මේක මේ කාලෙට අතිශයම ප්‍රායෝගිකයිනේ. කියන්නේ සමහර අයට ගැටලුවක් වෙලා තියෙනවානේ මහා පින්කම් කරන්නේ මොකටද? මොකටද ගස්වල තියෙන මල් කඩලා 84,000 මල් පූජා කරන්නේ? ඔක ගහේ තිබ්බනම් දවස් ගාණක් තියෙනවා සුවඳයි පැණි දෙනවා කුරුල්ලන්ට කියලා කියනවා. මේ පැය දෙක තුනකට මෙච්චර මල් මොකටද පර වෙලා යනවනේ කියලා සමහරු තර්ක කරනවා. තව සමහරු කියන්නේ ඔච්චර පහන් මොකටද තෙල් අපරාදේ. එහෙම ඒවා තර්ක ගේනවා. බුද්ධ දේශනාව කියනවා මහා පූජාවන් කළ යුතුයි සහ ඒ කරන ඒ වගේ විශ්වාස ආනිසංස ලැබෙන බව විශ්වාස කරන්න කියනවා. එතකොට ලෝකේ ආකර්ෂණය ඔබේ ආකර්ෂණය ලෝකෙට ලැබෙනවායි කියනවා. ඒ වගේම තව දෙයක් වෙනවා. ඒ තමයි මේ බුදු දහම ඇතුලේ තියෙන ගවේෂණ සීලී පැත්තට මනස එහෙමම පෙළඹෙනව. කොහොමද ඒක වෙන්නේ? සමහර අය අර අහම කොච්චර කිව්වත් මහා පුද පූජාවන් ඇතුලේ ලොකු මනෝවිද්‍යාත්මක පදනමක්. කොහොමද වෙන්නේ? ගොඩක් අය කියන්නේ එක මලක් පූජා කරපු ආනිසංසම තමයි මල් 100ක් පූජා කරත් ලැබෙන්නේ. ආනිසංස කතාව ඇතුලෙන් වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ හැමදා. කොහොමද? එක මලක් පූජා කරනකොට අපිට ලොකු වෙහෙසක් ලැබෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. කැපකිරීම කරන්න ඕනම නැහැ. එක මලයි එක තිබ්බා වැඳ ආවා. මල් 100ක් පූජා කරනවා නම් මල් 100ක් පූජා කළොත් මොකද වෙන්නේ? ආ මල් 100 පූජා කරන්න නම් මල් 100ම දෝණය කරන්න ඕන. මල් 100 අරලියම අපි ගමුකෝ නෙළුම් මල්. නෙළුම් මල් 100ක් ගත්තොත් නෙළුම් මල් 100ක්

කරන්න ඕන. රටාවකට ඒ මල් හදන්න ඕන. තනියෙන් සමහර වෙලාවට කරන්නත් බෑ. තවත් කවුරු හරි එක්ක ගන්න ඕන. එයා එක්ක ගන්නකොට අපි කියන රටාවට අමතරව එයා එයාගේ රටාවක් හදාගත්තොත් හිතේ කේන්තිය ආවොත් කේන්තිය යටපත් කරගෙන මේ වැඩේට ඉඩ දෙන්න ඕන. දැන් මොකද වෙන්නේ? ශ්‍රමය දීලා තියෙනවා, ධනයක් දීලා තියෙනවා, තව විතරද ලොකු මානසික භාවයක් ගොඩ නැගෙනවා. කොහොමද? ශාන්ති පාරමිත ඉවසනවා, අනිත් කෙනාගේ ක්‍රම ඉවසනවා. දැන් අපි දැකලා තියෙනවනේ මහා පූජාවන් පවත්වනවනේ, රුවන්වැලි මහා සෑයට ඔය කපරු පූජා ආදී කරනවා. කිසි දවසක ඒව නතර කරන්න හොඳ නැහැ. ඇයි? එහෙම මම දැකලා තියෙනවා ඒ කපරු පූජාව සමහර වෙලාවට අර පාදමෙන් උඩට නැගලා පළඳවන්න උපාසකම්මලට අවස්ථාවක් නැහැ තාමත්. හැබැයි ඒත් මුදල ශ්‍රමය අවුව මේ සියල්ලක්ම දරාගෙන පහත මළුවේ සලපතල මළුවේ ඉඳන් අර කපෘක් පලන්දන ස්වභාවය දැකලා යට ඉඳන් සාදුකාර දීලා හිත කොච්චර පිනව ගන්නවද අපේ රටේ මිනිස්සු. ඒ සොම්නස සතුට ඇයි නැති කරන්න හදන්නේ? ඒක විඳින්නම ඕන. ඒක ලොකු මානසික සෞඛ්‍යට වැදගත් ක්‍රියාවලියක්. මහා පින්කම් කරන්න ඕන. එතකොට අපිට පුළුවන් අර ඉවසන්න. කවදා හරි උපාසකම්ම කෙනෙක් උරණ වෙලා තියෙනවද, මගේ උපන්දිනය වෙනුවෙන් තමයි මම කපෘක බාරගත්තේ, ඒ හේවිසිත් මගේ ගානේ, ගිලම්පසත් මගේ ගානේ, මේ ඔක්කොම මම, මගේම යාළුවෝ තමයි මේ වඩම්මගෙන යන්නේ, හිස තියාගෙන යන්නේ. ඒ වුණාට මේක වටේ පළඳවන්න මට නොදුන්නයි කියලා කවදාවත් උරණ වෙනවද? නෑ, ඉවසනවා, අතහරිනවා. මානසික ගුණධර්ම ගොඩක් හිත ඇතුලේ ගොඩ නැගෙනවා මහා පින් කම්බල. ඒක ඕනේ නැද්ද? ඒක තමයි ආකර්ෂණ නීතිය ලැබෙන ක්‍රමය. සමහර පින්කම් තියෙනවා, සමහර වෙලාවට පාරමිතා සියල්ල එකවර පුරා ගන්න පුළුවන්. දැන් මහා පින්කම් කරන අය ඉන්න ආයතනවල තමන්ගේ ආයතනයේ දාට නිවාඩු දීලා, ආයතනයේ අනෙකුත් අය සම්බන්ධ කරගෙන, ඒ අයටත් පින් කරගන්න අවස්ථාව දීලා, ඒ අයවත් ඉවසගෙන මේ වැඩ කරනවා. එහෙම කරන්න එකේ ආනිසංස තියෙනවායි කියලා විශ්වාස කරන්න කියනවා. ආන්ගේ විශ්වාසය තමයි දෙවෙනි ආකර්ෂණ න්‍යාය. ඒ නිසා කාගේ හරි මහා පින්කමක් දැක්කොත් කිසි දවසක අගේ නොකරන්න බැරි වුණත්, අගේ නොකරලා අගේ කරගන්න බැරි වුණත් ඔබ ඒවා ගැන නරක හිතින් නම් කොතනකවත් හිතන්න එපා. මොකද ඔබට දැන් තියෙන ආකර්ෂණෙත් නැති වෙයි. ඒකයි වෙලා තියෙන්නේ. හූල්ලන්නත් එපා තමන්ට කරගන්න බැරි වුණයි කියලා. දැන් නම් ගොඩාක් සමාජ මාධ්‍ය තියෙනවා, මාධ්‍ය ආයතන තියෙනවා. දැන් වෙසක් වැඩසටහන බොහෝම අපූරු ලස්සනට අපි දැක්ක මාධ්‍යයක් ආයතනයක් හැටියට කූරගලට ගිහිල්ලා නෙත් FM එක කළා. ගෙදර ඉඳන් වැන්දේ නැද්ද? ගෙදර ඉඳන් ඔබ කූරගල ධාතුන් වහන්සේලා වන්දනාව කරනකොට අත් දෙක එකතු කළේ නැද්ද? සතුටක් දැනුනේ නැද්ද? එතෙන්ට ආවායටත් ඒ සතුට තිබුණා. හැබැයි මේ මහා පින්කම් වල විශ්වාසයක් තියෙනවා කියලා දැනගත්ත හන්දනේ ඔබටත් ඒ සතුට ආවේ. ඒ සතුට වෙන මොකකින්ද ගේන්න පුළුවන්? දැක්කද? එහෙනම් මහා පින්කම් වල ආනිසංස ලැබෙන බව විශ්වාස කරන්න කිව්වා. කාරණා දෙකයි. ඊළඟට කාරණාවෙදි කිව්වා අත්තිහුතං. ඒ කියලා කියන්නේ අනිවාර්යෙන්ම අපි මේ කරන පින්කම් වල ආනිසංස පරලොවදී ලැබෙනවමයි. පරලොවදී අපි මේ කරන පින්කම් වල ආනිසංස ලැබෙනවා. ඒක විශ්වාස කරන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් අර කාලයකුත් තිබුණනේ කොහෙද අපාය, කොහෙද දිව්‍ය ලෝකේ ගියපු කෙනෙක් ඉන්නවා නම් කියන්න, ඒවා ගියපු අයගෙන් අහන්න ඕනේ නැහැ. පළවෙනිම තැන බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව එකතු වුණාම අර දසවස්තුක සම්මාදිට්ඨියනේ කොටසනේ. බුද්ධ දේශනාවක් තියෙනවා නම් ඒක විශ්වාස කරන්න. කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් අර කාලාමයන්ට කාලාම සූත්‍රයක් දේශනා කළේ බුදුහාඳුරුවත් විශ්වාස පටලව ගන්න එපා. එක තැනකවත් බුදුරජාණන් වහන්සේ අවිශ්වාස කරන්න කියලා නැහැ. අපි අපේ ශාස්ත්‍ර ඕනම කෙනෙක් ලෝකේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නේ නැහෙනේ. හැබැයි ශාස්ත්‍ර වචනය, ශාස්ත්‍ර දේශනය යංච රත්ත්‍යං තථාගතෝ අபிසම්බුද්ධති යංච රත්ත්‍යං තථාගතෝ පරිනිබ්බායි. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාද, පිරිනුවන් පෑවැද්ද, ඒ අතරතුර කරන ලද දේශනාවන් තන් තතේව හෝති නොඅඤ්ඤත්තා. ඒක ඒ ආකාරයෙමයි අනිකක් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේගේම අවසාන දේශනාවල තියෙනවා. ඉතින් එහෙම තියාගෙන අපි කියනවා බුදුරජාණන් වහන්සේත් කිවල උන්වහන්සේගේ ධර්මය අවිශ්වාස කරන්න. අවිශ්වාසයක් නෙමෙයි තාර්කිකව කල්පනා කර. තක්ක කියලා කිව්වා ඒකත් නෙමෙයි. මේ විශ්වාස කළ යුතු කොටස විශ්වාස කරන්න කිව්වා. විශ්වාස කළ යුතු

0: ඇතනක් තියෙනවා. ඒ තමයි පරලොව වශයෙන් පින්කම්වල ආනිසංස ලැබෙනවා. ඒක විශ්වාසය. එහෙනම් කාට හරි කියන්න බෑ හා එහෙම ලැබිච්ච කෙනෙක් ඉන්නවද කියලා කියන්න කවුරු හරි? කවුරුත් කියන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය මත, ධර්මයේ විශ්වාසය මත, සංඝගුණ විශ්වාසය මත අපි උන්වහන්සේට ගරු කරන්නේ ආන් ඒව අවබෝධයෙන් දේශනා කරපු හන්දා. සංසාරයේ පුරාවටම එහෙම ලැබුණයි කියලා මතක් කළා. එච්චරයි. ධනව ධනවත්ව සිටු තනතුරු ලබාගෙන නේ ප්‍රියමනාපව උපදින්නේ පෙරපින්වල මහිමයක් කියලා කිව්වා. චුල්ලකම්ම විභංග සූත්‍රයේ, මහා කම්ම විභංග සූත්‍රයේ මත ගැටෙනින්. ඒ කියලා කියන්නේ සත්වයා මිනිස්සු ඇතුලේ ඇති නැති පරතරය හදන්න ඒ විපාක තමයි කිව්වේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්සු අතර තියෙන පරතරය. එච්චරයි. එනිසා ඒක විශ්වාස කරගන්න කිව්වා. ඒක විශ්වාස කර ගැනීම ඇතුලේ ආකර්ෂණ නීතිය ගොඩ නැගෙනවා. මම මේ කියන්නේ බෞද්ධ පදනම. මේ ටිකමම තමයි බටහිර කතා කරන්නේ. ආත්ම විශ්වාසය හදාගන්න, තමන්ගේ ඉලක්ක තමන්ට කරගන්න පුළුවන් කියන එක නිතර නිතර. හරි. එඳ කිසි ගැටලුවක් නැහැ. මේ විශ්වාසය හදාගන්න තිසරණේ මත පිට තියාගෙන. කාරණ තුනයි. ඊටු කාරණ ටික අපි කියවගෙන එන්න පුළුවන්. ඒ තමයි අත්ති මාතා අත්ති පිතා. ඊතර දෙකක් තියෙනවා. මේ දෙක ඇතුලේ මෙන්න මෙහෙමයි මට ඔබ කියන්න ඕනන්නේ. අම්මගේ විශේෂ ගුණ ඇත, තාත්තාගේ විශේෂ ගුණ ඇත කියලා විශ්වාස කරන්න කියනවා. දෙකයි. ඇත්තටම විශේෂ ගුණ තියෙනවනේ. ඒ දෙන්නා අනිත් ලෝකේ අයත් එක්ක සම්බන්ධ කරන්න බෑනේ. ඒක විතරක් නෙමෙයිනේ. ඒ ගුණය දරාගෙන ඔළුවේ තියාගෙන විතරක් නෙමෙයි, ක්‍රියාවෙන් ඔප්පු කරන්නත් කියනවා. කොහොමද ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ? ඒ ක්‍රියාවෙන් ඔප්පු කරන විදිහක් හරි ලස්සනට බණ පොතේ කියලා තියෙනවනේ. මතකද? දින්නහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මේ ලෝකෙ දීලා ඉවර කරන්න බැරි දෙන්න අම්මා තාත්තා. ගුණ කියලා ඉවර කරන්න බෑ. දෙවුරේ දරාගෙන අවුරුදු 100ක් නහවමින් කවමින් පොවමින් අරගෙන ගියත් අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ කියනවා. එච්චරේ දෙන වටිනවා. හැබැයි ඒ වටින එක වටින බව, ගුණ ඇති බව විශ්වාස කරන්න කියනවා. දැන් කෙනෙකුට ඒ දෙන්න බලන ඕ ඉතින් අපි එහෙම විශ්වාස කරනවානේ. එහෙම විශ්වාස කරනවා නම් මම දැන් ඔබෙන් අහනවා මෙන්න මේ හෘද සාක්ෂියෙන් බලන්න. විශේෂ ගුණ තියෙන කෙනෙක්, ඒ කියන්නේ අපිට වඩා විශේෂ ගුණ තියෙන කෙනෙකුගෙන් අපි වැඩපොළවල් කරවගන්නේ නැහැ. මතකනේ එහෙම කෙනෙකුට වඩා වැඩි ගුණයක් තියෙන කෙනෙකුගෙන් වැඩක් කරවගෙන වරද්ද ගත්ත කෙනෙක් ඉන්නවා කුජුත්තරා කියලා. ඒ සාමාභිසවගේ දාසියක්නේ. එක භවයක මහරහත් මෙහෙණින් වහන්සේගෙන් වැඩක් ගන්න එයා අපේ බණ පොතේ කියන්නේ හිතවත්කමට මේ කුජුත්තර අතීත කාලේ ආශ්‍රය කළ මෙහෙණින් වහන්සේ නමක් රහත් වුණා. රහත් වුණාට පස්සේ අර හිතවත්කමම හිතේ තියාගෙන කිව්වා ඔය මේ ඇඳ උඩ තියෙන වලල්ල පොඩ්ඩක් අරන් දෙන්නකෝ. රහත් මෙහෙණින් වහන්සේ දැනගත්තා වැඩේ වරදිනවා. මම මේක අරන් දුන්නොත් කුජුත්තරට වඩා ගුණයක් මට තියෙන හන්දා මගෙන් වැඩ ගත්ත හන්දා අවිචිත යනවා. අනිවාර්යෙන් අපාගත වෙනවා. හැබැයි අරන් නොදුන්නොත් ඒ තරහක් ඇති කරන ඒ තවිචිර යනවා. අරගෙන දුන්නොත් දාසියක් වෙලා තමයි උපදින්න වෙන්නේ. කුදු වෙලා දාසියක් වෙලා. ඔය තුනෙන් හොඳම එක තෝරලා ඉතින් අපාය යනවට වඩා දාසියක් වෙන්න කොහොඳයි කියලා ඒක අරගෙන දුන්නා. ඒක තමයි තමන්ට වඩා වැඩි ගුණයක් තියෙන අයගෙන් වැඩක් ගන්න ගියපුවාම වෙන වැඩේ. දැන් මෙතන තියෙනවනේ අම්මගේ තාත්තගේ ගුණ විශේෂයි කියලා සලකනවා නම් දෙමව්පියෝ කැමැත්තෙන් දරුවන්ගේ වැඩක් කරලා දෙන එක හරි. හැබැයි දරුවන්ට යුතුකමක් වෙන්නේ නැහැ දෙමව්පියන්ගෙන් කියව කියව වැඩ ගන්න. ඒකයි වෙලා තියෙන්නේ. ඔය සමහර තැන්වල ඉන්නවනේ. කියන්නේ වයසට ගියපුවාම නිදහසේ නිවි සැනසille ඉන්න දෙනවා කියලා හිතාගෙන හිටියට පළවෙනි දරුවා හම්බුනාම පොඩ්ඩක් කතා කරලාගෙන මම වැඩට යනකල් එන්නකෝ අම්මේ පොඩි එකාව බලා ගන්න. කමක් නැහැ අම්මලා පුළුවන් විදිහට තමන්ගේ දරුවන්ට ඒ වැඩපොළ කරගන්න උදව් වෙන්න ඕනේ. උදව් වෙනවා කියලා කියන්නේ දරුවෝ ඒක නීත්‍යානුකූලව කියන්න බෑ උදව් කරන්න වැඩ ගන්නවා කියලා. ඒක ආදරය සෙනෙහස මත කැප වෙන එකක්. ඒක කමක් නැහැ. කමක් නැති වුණාට ඊළඟට එන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මාසයක් විතර ගෙදර ඉන්නකොට වැඩ ඇරලා එනකොට අම්මට කියන්න පටන් ගත්තොත් මං එනකල්ම හිටියද උයන්ද? මං එනකල්ම හිටියද අතු ගන්නද? මං එනකල්ම හිටියද දූවිලි පිහ දාන්නද? අම්මා දැන් සර්වන්ට් වෙනවා. එහෙම වුණොත් ආන් ඒ දරුවගේ මානසිකත්වය ඇතුලේ ආකර්ෂණයෙන් පිට යනවා. ඒ කියන්නේ ගුණේ වැඩෙන්නේ මේ 10ක් කියවනේ මම 10ක් තියෙනවා කියලා. 10ෙන් එකක් හරි උල්ලංඝනය වෙනවා නම් මේ කාරණාවෙන් පිට අපි. දෙමව්පියෝ කැමැත්තෙන් වැඩ කරලා දෙන එක හා ඒක ආදරෙත් එක පුළුවන් විදිහට. මේ දරුවන්ට බෑ දෙමව්පියන්ට අණ කරන්න. අවාසනාවට සමහර ගෙවල් තියෙනවා දරුවෝ නිසා අම්මලාට සිල් සමාදන් වෙන්න බැරි වෙනවා. ඒ දරුවෝ කියනවා අපි මේ ප්ලෑන් කරලා ඉන්නේ ට්‍රිප් එක යන්න. ගෙදර කවුරුත් නැහැ, ගෙදර බලා ගන්න ඕන පොයි දවසේ. එහෙම නැත්තම් අපි යන ට්‍රිප් එකට ළමයි හරියන්නේ නැහෙනි. ඒ නිසා අම්මට වෙනම ළමයි එක්ක ගෙදර ඉන්න. සිල් රෙදි බෑග් එකේ තියාගෙන හූල්ල හූල්ල ඉන්න අම්මලා මේ බණත් අහනවා ඇති. හැබැයි දරුවන්ට තියෙනවා වගකීමක්. මෙන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාරණා 10ක් ඇතුලේ අම්මගේ තාත්තගේ විශේෂ ಗುಣ තියෙන බව දන්නවා විතරක් නෙමෙයි ඒකට සලකනවා. ওই කාරණා ටික ওই ප්‍රමාණවත්. ඊළඟට අත්ති අයන් ලෝකෝ අත්ති පරලෝකෝ. මේ ලෝකේ කර්මානුරූපව තමයි අපි අරගෙන තියෙන්නේ. මේ කියන්නේ මේ ඉපදිලා ඉන්නේ අනුන්ට අනුන්ගේ කර්ම ගෙවන්න නෙමෙයි. මම මේ ඉපදිලා ඉන්නේ මගේ කර්මවල ප්‍රතිඵලයක් හැටියට තමයි. කර්ම විපාකනේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ. ආන් ඒක විශ්වාස කරන්න කියනවා. ඕක විශ්වාස කරගත්තේ නැති වුණාම තමයි මානසික රෝග ගොඩක් හැදෙන්නේ. ඇයි? මට ඕන විදිහට මොකුත් නැහැ කියනවා. මම කැමති දේවල් මට හම්බ වෙන්නේ නැහැයි කියනවා. මට ඕන විදිහට දෙයක් හම්බෙන්න නම් මම කැමති දේවල් වෙන්න නම් මම ඒවා සංසාරේ වපුරලා තියෙන්න ඕන. වපුර මම වපුරපු නැති ඒවා මට නැති එකට හූල්ලන්න දෙයක් නෑ. තව කෙනෙකුට දෙයක් තියෙනවා මට නෑ කියලා සංසන්දනය කරලා දුක් වෙන්න ඕනේ නෑ. මොකද දන්නවද? එයා වපුරපු ඒවා ටික තමයි එයා ওই භුක්ති විඳින්නේ. මම ඉතින් මේ ප්‍රමාණයට වපුරලා තියෙනවා, මගේ ප්‍රමාණය මෙච්චරයි. ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච එක මම මොකද වෙන්නේ? ටික කාලයක් හූල්ලා හූල්ලා ඉන්නවා, පසුතැවීමෙන් ඉන්නවා, දුකෙන් ඉන්නවා, දුක ආතතියක් වෙනවා, ආතතිය පසුතැවීමක් වෙනවා, පසුතැවීම ඇතුලේ විසාදයට එනවා, විසාදයේ උච්චතම අවස්ථාවට උනාට පස්සේ ජීවිතේ පා වෙනවා. එනිසා ඔබට දැන් මේ මොහොතේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ ඔබේ ප්‍රමාණයටමයි. ඒකටයි සතුටු වෙන්නේ. ආන් ඒක තමයි විශ්වාස කරන්න කිව්වේ. මේ ලැබිලා තියෙන දේවල් විශ්වාස කරන්න කිව්වා තමන්ගේ කැපවීමේ ප්‍රතිඵලය, භාවිතාවේ ප්‍රතිඵලය, වෙන කාගවත් නෙමෙයි. ඕකේ අනිත් පැත්ත තේමු තමයි. කොහොමද? අත්ති පරලෝකෝ. පරලෝක තියෙනවා කියලා කියන්නේ මරණින් පස්සේ උපදිනවා. ඒක විශ්වාස කරන්න ඕනේ. එහෙම නැහැ වගේ ඉන්න හොඳ නැහැ. සමහර අය ඉතාම අතලොස්සක් ලංකාවේ ඉන්නවා, මලාට පස්සේ උපදින්නේ නැහැ කියලා හිතාගෙන. මටත් එහෙම අහුවෙලා තියෙනවා කීප දෙනෙක්. ඉතින් ගොඩාක් තර්ක කරන්න යන්නෙත් නැහැ. මේ වගේ පොදුවේ මතක් කරලා දෙනවා බුද්ධ දේශනාව. ඒගොල්ලන්ගේ ඥානයේ ප්‍රමාණයට ඒගොල්ලෝ අවබෝධ කරගන්නත් පුළුවන්, නැත්නම් කියන කෙනාට දොස් කියන්නත් පුළුවන්. ඒක කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ බණ මුළු ලෝකෙ ඔක්කොටම සමානව ඒකාකාරීව ඒකවිධව තේරෙනවා කියලා කොතනකවත් නැහැ. එහෙම අවබෝධ වෙනවා කියලාකුත් නැහැ. ඒ නිසා සියලු දෙනාටම මේ කියනවා ඒ විදිහටම අවබෝධ කරවන්න තරම් අපිට ලෙඩකුත් නැහැ. එහෙම නැහැ. හැබැයි ඇත්තම මතු කරලා දෙනවා. ඇත්ත මතු කරලා දෙනවා. ඔබ මේ කාරණාව භාවිතා කරලා බලපුවහම තේරෙනවා නම් ඔව් මේ කියන කතාව ඇතුලේ තමයි සැනසෙල්ල තියෙන්නේ කියලා ආන් එච්චරයි. භාවිතා කරලා බලන්න ඕන. අර එහෙමනේ කිව්වේ. භාවිතායි බෞලි කතාවයි හොඳ. ඒ නිසා හරි දේ පෙන්වලා දෙන්නම් ඔබට ඒක අනුගමනය කරන්න පුළුවන්. ඒක නිසා පරලෝය ඇතුළ ඊළඟ භවය තීරණය කරනවා. ඒ තමයි ඒ ඊළඟ භවය හදන්නෙත් මේ කර්ම විපාකවල ප්‍රතිඵල හැටියට. ඊළඟ භවය හැදෙන්නේ එහෙම කර්මවල ප්‍රතිවිපාක. ඒකට කිව්වේ ජනක කර්ම. ඒකෙන් උපදින්නේ ජනක කර්ම. හදන්නේ කොහොමද? ප්‍රතිසන්දියක් හදලා දෙනවා. ඒ ප්‍රතිසන්දි විඥාණය හදලා දෙන්නේ මේ ජීවිතයේ ඇතුළේ චුතිසිතට අනු. චුතිසිත කියලා කිව්වේ මරණකොට කොහින්වත් එන හිතක් නෙමෙයි. මරණාසන්න මොහොතේදී අපි ලබන සමහර වෙලාවට ගරුක ආසන්න ආචින්න කටත්තා. කටත්තා කර්ම කියලා කිව්වේ අපි අන්කොන්ෂස් මයින්ඩ් එකනේ. ඒක චුට්ටක් පැත්තකින් තියන්න. නිතර භාවිතා කරපුවා මරණාසන්න මොහොතේ ලබාගත් ගති නිමිති කර්ම නිමිති. ආන් ඒ වගේ දේවල් පදනම් කරගෙන තමයි ඊළඟ භවයේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඊළඟ භවයේ නිර්මාණකරුවා තමයි. බුද්ධ දේශනාවෙහි යථාර්ථය ගැඹුරෙම තියෙන තැන තමයි ආන් ඒ භවයේ හදන එක තමයි නතර කරන්නේ හේතුඵල ධමයෙන්. අපි දැන් මේ අද කතා කරගෙන යන්නේ ආකර්ෂණ නීතිය තමයි. ඒ ආකර්ෂණ නීතිය ඇතුළෙත් කල්පනා කරන්න කියනවා. ඔව් පරලොවක් තියෙනවා. ඒ පරලොව සැනසෙන්නේ හෝ වෙනසෙන්නේ මම භාවිතා වෙන විදිහටමයි. මගේ භාවිතාවය කියලා කිව්වේ අතපය වෙහෙසන වෙන එකද? ඒ අතපය මේ අතපය දෙක අරගෙන කරන වැඩ විතරක් නෙමෙයිනේ. ඒ යට තියෙන ඒවා මෙහෙවන හිත තමයි භව ගමනත් එක්ක සම්බන්ධ. ඒ නිසා විශ්වාස කරන්න කිව්වා කර්මයේ කර්මඵලය ගැන. එහෙම විශ්වාස කරනකොට මොකද වෙන්නේ දන්නවද? මිනිස්සු බය වෙනවා තමන් අකමැති දේවල් අනිත් අයට කරන්න. ඉතින් තමන් අකමැති දේවල් අනිත් අයට නොකරනකොට එයාගේ හිත ඇතුලේ ප්‍රසන්න, පිවිතුරු, පවිත්‍ර, පාරිශුද්ධ හැඟීම් ඇති වෙනවා. ප්‍රභාස්වර භාවය එනවා. එතකොට ඒකට තමයි ආකර්ෂණය කියන්නේ. ඒකට තමයි ආකර්ෂණ රීතියක් වෙන්නේ. එතකොට තමන් ඉල්ලන දේ මේ විශ්වයෙන් ගන්න පුළුවන් ශක්තියකට තමන් සුදුසුකම් ලැබලා තියෙනවා. අන්න ඒ ටික ඔළුවට ගන්න. ඊළඟට මේ කාරණාව ඇතුලේ තව කීපයක් එකතු කරගෙන එනවා. ඒ තමයි අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. ඒ කියලා කිව්වේ අයහපත් කර්මවල දැන් අපි ඔක අත්ති අයන් ලෝකෝ අත්ති පරලෝකෝ කියන තැනත් කතා කරන්නේ. මේ ලෝකේ සැප සහ දුක අපිට ලැබිලා තියෙන්නේ අපි කරපු හොඳ දේවල් වලින් සැපත් අකුසල් වලින් නරකත් ලැබෙනවා තියෙනවා කියන එක විශ්වාස කරන්න කිව්වා. ඒක විශ්වාස කරගෙන ඉන්න කිව්වා. එහෙම නැව පසුතැවෙන දෙයක් ඇත්තෙම නෑනේ. මං අර ඔබට මුලින් මේ මොහොතකට කලින් යෝජනා කළේ ඒකනේ. මේ අපේ භාවිතාවේ ප්‍රතිඵල. ඒක ලස්සන උපමාවකින් කිව්වනේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. ඔය ටික ඇති නිවන් දකින්න. ඔය ටික ඇති මේ ලෝකේ ආකර්ෂණීය වෙන්න. ලෝකයට ඔබ ආකර්ෂණීය වෙන්න. මොකද්ද? වෙන කිසිම දෙයක් නෙමේ. යමක් වපුරපුවාම අස්වැන්න ඒ දෙමයි. වී වපුරුත් වී. වපුරනට වඩා අස්වැන්න වැඩි. ඒ වගේ හොඳ කළොත් හොඳ. නරක කළොත්? නරක කළොත් නරක. ඒක වෙන කාගවත් කුමන්ත්‍රණ නෙමෙයි. ඒ නිසා තීරණය ඔබට බාරයි. ඊළඟට අවසාන වශයෙන් කියනවා අත්ති ඕපපාතිකා සත්ත. මේ ලෝකේ ඕපපාතික උපදින අය ඉන්නවා. පිළිගන්න කියනවා. විශ්වාස කරන්න කියනවා. ඊළඟට අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ ආ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් පහළ වෙනවා. ශාස්ත්‍රවරු පහළ වෙනවා. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න කියනවා. මේ ටික විශ්වාසනීයව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ කළු ගලක කෙටුවා වගේ කොටා ගන්නවා නම් මතක තියාගන්න දුකෙන් පිරි ජීවිතයේ සැපෙන් බර වෙන එක වළක්වන්න කාටවත් බෑ. ඒතර සයන්ස ග්‍රහයෝ හැමදාම ග්‍රහයෝ ඔබට සුබඵල ගෙනලා දෙනවා. මේ 10ම තියෙන්න ඕන. ඒක නිසා මේ තමයි බුදුදහමේ ආකර්ෂණ නීතිය. ඒ ආකර්ෂණ නීතියෙන් මෙලව සුවපත් වෙනවා වගේම පරලොව සුවපත් වෙනවා. ඔබේ හිතේ අකුසල් මිදිලා කුසල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කුසල් දියුණු කරලා යම් තැනකදී චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. ඒ සම්මා දිට්ඨියට අපිට එල්බ ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබට ඔබේ ජීවිතේ දුකින් තොර කරගෙන සැපවත් කර ගැනීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේද, මේ විශ්වයේ ආකර්ෂණයේ ආශිර්වාදයේද, සමස්ත දිව්‍ය මණ්ඩලයේ ආශිර්වාදයේද ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දේශනාව අපි සමාප්ත කරන්නේ. මුලින් මතක් කළා වගේ දේශනාවේ දායකත්වයේ දෙකක්. පළවෙනි දායකත්වයේ අංක 124 න් C වැරැල්ලලන්ද තල්ගස් මුටේ වේයන්ගොඩ ලිපිනෙහි පදිංචි මල්ලිකා සුබසිංහ මහත්මිය සහ දරුවන්ගේ. එයාගේ බලාපොරොත්තු වෙන්නේ 2025 පස්වෙනි මාසේ 28 වන දින පරලෝසපත් SM ජයතිලක සුබසිංහ ආදරණීය ස්වාමි පුරුෂයාට, ඒ වගේම පියාණන්ට පින් අනුමෝදන් කිරීම. දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන් වන චාලිස් සුබසිංහ පියාණන්ට, සරෝහාමි ජයසිංහ මෑණියන්ට, WG පෙරේරා පියාණන්ට, D රොස්ලින් නෝනා මෑණියන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පින් දෙන්නටයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවත් පවුලේ දුවදරුවන් මුණුබුණු බිරිබිරියන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරන්නට, ඒ අයගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරන්නටත් ඒ අයගේ ප්‍රාර්ථනාවන් හදවතේ පුරවාගෙන තියෙනවා. අනෙක් දායකත්වය අංක 7 ඒ විලේතැන්න දෙබෑගම දෙහිඕවිට අවිස්වාවේල්ල ලිපිනෙහි පදිංචි ගමගේ චන්ද්‍රිකා මහත්මිය සහ පවුලේ හැමදෙනාම. වසර දෙකකට පෙර පරලොව සැපත් වෙච්ච MA කමලාවති ආදරණීය මෑණියන්ටත්, වසර 42කට පෙර පරලොව සැපත් ගමගේ විල්බර්ට් මුදලාලි පියාණන් සහ සංසාරගත සියලු නෑයන්ට පින් අනුමෝදන් කරන්නටයි ප්‍රාර්ථනාව. ඒ වගේම ආශිර්වාද ප්‍රාර්ථනාවන් තියෙනවා 2026 6 වෙනි මාසේ 14 වන දිනට ගමගේ ලසන්ති ඒ නැගණියගේ 53 වන ජන්මදිනයේ දෙනවා. ඇයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටයි ඔවුන්ගේ තව ප්‍රාර්ථනාවක්. ඒ වගේම 2026 6 වෙනි මාසේ 27 වන දිනට චාමරේ ප්‍රිය සුබෝධනී දියණියට ජන්මදිනය උදා වෙන බැවින් ඒ ජන්මදිනයටත් 40 වන ජන්මදිනයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරන්නට මතක් කරනවා. ඒ වගේම දැනට ප්‍රතිකාර ලබන රෝගීව සිටින නිරෝසා ඒ නැගණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් මේ දායකත්වයේ අරමුණු. ඒ දායකත්වයන් දෙකෙහිම තියෙන පරලොව ගිය සෑම දිනාටම පින් අනුමෝදන් කිරීමෙහි ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ දේශනා කළ ඔබමා නමින්ද යමෙක් පින් බලාපොරොත්තු වෙනං ඒ සෑමද මේ පින් අනුමෝදන් වෙත්වා ලබ ඇති භවයන් සූපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක නිවී සැනසෙත්වා කියා අපි සාදුනාද දෙමින් ඉන්න තැන්වල ඉඳන් මේ අයට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින ඔබ ආශිර්වාද කරන්නට සූදානම් වූ සියලු දෙනාගේම ජීවිතවලට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ලැබේවා සැලසේවා. ලක්වාසී ලෝවාසී මේ දේශනාව ශ්‍රවණය කරන හැම සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රයේ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සැලසේවා. ජීවිත තුල අගුණ අදහම් දුර වෙලා සුගුණ සදහම් වැඩි වේවා. අවසන මළගිය ඥාතින්ටත් දෙවියන් සහිත ලෝක සත්ත්වයාටත් ඔබටත් මටත් පතන බෝධියකින් නිවී සැනසෙන්නට අද දවසේ මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවායි කියා සාදුග්‍යා පින් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත් වුණේ. අදත් අපේ ගෞරවනීය ආරාධනෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාළ මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මෙත්නෙත් පාමුල අහන බොහෝ අය බොහොම සමීපව තමන්ගේ තිබෙන මානසික ගැටලූන්, තමන්ට හිතයිශීන්ගේ තිබෙන ගැටලූන් ඉදිරිපත් කරලා මානසික උපදේශනය ලබන්නට අපි කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස බහුලයි. ඉතින් අපි ඔබට සිහිපත් කරනෝ එවැනි අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඔබ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ඒ පිටබඳ විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. 0670013403 0670013403 අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ කාර්යාල අංකයට කතා කරලා ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පමණක් නොවේ, මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට අහන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබට බොහොම හෘදයාංගමව ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනදාට මෙත්නෙත් පාමුලේ ඔබ ඇහු ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා එම ධර්ම සාකච්ඡාවත් අහන්න කියන කාරණා. ඒ වගේම තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳව අපි සිහිපත් කරන බොහොම ගෞරවයෙන් බුද්ධ දේශයේ ඔබ සතුටින් වඳින්න යන අපේක්ෂාවෙන් ඉන්නේ. දඹදිව යන්න කොයි මොහොතේද මගේ ජීවිතයේ අවස්ථාව උදා වෙන්නේ කියලා ඔබ සිත සිත ඉන්නේ. තිනෙවැනි සිතුවිල්ලක යථාර්ථය බොහොම ගෞරවනීය ආකාරයෙන් තමන්ගේ ජීවිතයට ලං කරගන්නට කැමති පින්නතුන්ට අපි සිහිපත් කරනවා. ට්‍රැවල් නෙත් එක්ක එකතු වෙලා ඒ දඹදිව වන්දනාව ඔබ සිදු කරන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සහ විශ්වසනීය සේවයක් දඹදිව වන්දනාව පුරාවටම ඔබට ලබා දෙන ආයතනයක්. ඒ නිසා ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිරි වන්දනා ගමන් සඳහා යොමු වෙනවා නම් 0112863363 අංකයට කතා කරන්න. 0112863363 එහෙම නැතිනම් 0767163872 අංකයට විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන්නා වූ විශේෂ වැඩසටහන් තිබෙනවා ධර්ම දේශනාමය වැඩසටහන්. ඒ ඇතැම් වෙලාවට ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව, මාසිකව, තුන්මාසිකව මෙයාදී කොටගත්තු ඕනෑම මතක ධර්ම දේශනාවක් පවා ඕනෑම ධර්ම දේශනාවක් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ රූදසුන් සහිතව වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත් නෙත් සමඟ අපිත් සමඟ අත්වල් බැඳගන්න ඔබට පුළුවන්. ඔබේ ගමේ පන්සලේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව net radio ඔස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම net radio විමන කියන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවල ඔබේ ප්‍රදේශයේ ගමේ නිවසේ ධර්ම දේශනාව මේ පින්කම සිදු කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් එයත් net එක්ක එකතු වෙලා ඔබට කරන්නට පුළුවන්. ඒ නිසා එවැනි අපේක්ෂාවක් තියෙන අයට 0777 9806237 අංකයට කතා කරන්නට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් කරමින් අද මෙත්නිත් පාමුල වැඩසටහන මෙලෙස නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: මෙත්නිත් පාමුල

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය. සති අන්තය.
1: FM 95 94.8 net FM

0: හරිම ප්‍රේමණීය ගෑනු ළමයෙක් නේද?
1: ඒ මොකද එහෙම කියන්නේ?
0: එහෙම කියන්නේ අමරසාගේ සින්දුව තෝරපු නිසා.
1: ඒකනේ මට හිතුණා ඉතින් නිකන් දාන්න ටිකක් ආදරණීය සින්දු ටිකක් ආදරණීය කැරක්ටර් එකක් එක්ක දාන්න
0: ඉතින් අපි. දැන් ලස්සන වෙලා ඉන්නේ අද. කොණ්ඩෙ හැඩ කරගෙන මොකද කොණ්ඩෙට කළේ?
1: කොණ්ඩෙට මං කළා පොඩි ට්‍රීට්මන්ට් එකක්. දෙන්න තියෙන දසවද ඔක්කොම මේකට දීලා නැතිනේ මම.
0: දැන් බලන්න මාත් එහෙම තමයි. ඒක නිසා පරිස්සම් කරගන්නත් ඕනේ.
1: ඔව්.
0: ආ ට්‍රීට්මන්ට් එකක් නේ.
1: අලක්නේ ට්‍රීට්මන්ට් එක.
0: ඒකනේ. අනනි ගෑනු ළමයින්ටත් හොඳයි මේක හොඳ ආදර්ශයක්. ෆැෂන් කරන්න ආසයින අපි හැමෝම නේද?
1: ඔව්.
0: හැබැයි මේ ෆැෂන් කරනකොට අපි දන්නේ නැතුව අපි ෆැෂන් කරද්දී අපේ කොණ්ඩෙට නැත්තම් ස්කින් එකට ඩැමේජස් වෙන්නත් ඉඩ තියෙනවානේ.
1: ඔව් ඒකනත් කෙයා කරලා තමයි ෆැෂන් කරන්න
0: ඕනේ. කරන්න ඕනේ. නැත්තම් එහෙම ටික කාලෙකින් ෆැෂන් කරන්න මුකුත්
1: නැති වෙනවා. ඉතින් අපි දෙන්න අදත් ඇවිල්ලා ඉන්න. උදේ 9 ඉඳලා දවල් 12 වෙනකන් ඉන්න.
0: ඔබලා හත්සිය කහයි. පයන පයන පයන. ඕගලන්ට සින්දු ඉල්ලන්න පුළුවන්.
1: ඒ වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 63ට.

0: Subodesna kafelavu de nave ai vinari vissai de.
1: Velavo obaveta gene enne.
2: Saheli, happily kiyanno ko oyalage cashback kathawa.
0: Fabricator ke quotation ekak Swiss check ekata WhatsApp kara.
3: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp කරන්න.
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
5: සුබ දවසක්
0: අලුත් වෙලා
5: පහසු වෙලා තැගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 011 2200
10: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි Heels now bye bye automobile
11: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
12: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් වෙන්න ඉන්න. අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්ල

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
3: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
4: Net FM. Hello, hello, Satyantea.

0: දෙයනේ කියලා ෆොටෝ එකක් ගහන්න යද්දි තමයි මතක් වුණේ අපි ඔයාලට කතා කරන්න ඕනේ කියලා.
1: ලෝක විනාශي වුණා වගේ වෙලාවට අහලපහල මොනවද තිබෙන්නේ නැත්නම් පෙරලගෙන ආවේ මයික් එක ගාවට.
0: එකම දේ ඉතින් නේ ගෑනු ළමයින්ට මේකප් කරනවා කියලා කිව්වොත් ෆොටෝස් ගන්නවා කියලා කිව්වොත්
1: වෙන වැඩක් නැහැ. ඒකත් ඒකත්. තව පොඩ්ඩෙන් මේ අහලපහල තිබෙන්නේ නැති කියලා මම මාර සතුටුයි.
0: උනත් තා ළමයා වැටෙනවා සින්දු එහෙමම් ප්ලේ වෙයි අපි කතා කරන්නේ නැතු ඉදි.
1: හරි අපි WhatsApp එකට යන්න හදන්නේ. සුබ උදෑසනක් තරංග නෝන දිව්‍ය නෝන. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ ගලෙන් බිදුණු වැව ඉඳලා අපේ පියදාස.
0: හොඳයි පියදාස මහත්මයා.
1: ලස්සනම ලස්සන දවසක් වේවා ආදරණීය තරංග සහ දිව්‍ය නංගිට. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට ෆැමිලි එකේ අයවයි net අහන හැමෝම වයි අපි දෙනවා එකතු කරගන්නවා කියලා මහරගමින් නදී කියනවා. හෙලෝ හෙලෝ දෙන්නටම බලාගෙන හිටියේ නකල්. මට ලස්සන සින්දුවක් දෙන්න කියන නෙත් එකයි එයාගේ ෆැමිලි එකේ හැමෝම වයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. තබෝ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මං යනවා මට කෝල් කරපු කට්ටිය මතක් කරන්.
0: හරි.
1: අද හහපුරා කියලා මුලින්ම කතා කරේ අපේ නාලන්දෙන් සඳු. අද අක්කයි නංගි දෙන්න ගෙදරලු ඉන්නේ අම්මයි තාත්තා එළියට ගිහිල්ලාලු. හැබැයි ඒගොල්ලන්වත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහමුලු.
0: තව නමක් විතර කියමුද නංගි?
1: හරි. ඒ වගේම අපේ සූර්ය වැවින් ලියන ආරච්චිත් මට කතා කරා අද උදේ ඉඳලා ඔන්න net අහගෙන වැඩ කිල ටික කරන ගමන්ලු ඉන්නේ. ඉතින් ඔක්කොම කට්ටිය එකතු කරගෙන අපි එහෙනම් මේ සින්දුවත් අහලා ඉමු මේ පැත්තට.
0: වැඩ කිල දාලා ෆොටෝ එකක් අරන් යවන්නම්කෝ.

0: 빼띠
1: 오대 앞에 알비나리티 사이댄
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න

0: 0112
1: අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336 ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
4: මම කාලේ මාපල්ලගම 3000 කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා එහෙ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා කරාපරින් කියලා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා කමල් බන්දුල මහත්තය ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
3: කතා කරන්න 0777 300 940 හැමින්නලේ
5: හයි ඉතින් අද දැන් අපි මේ සින්දු එක්කනේ හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ.
6: ඔව් ආ එහෙමද?
5: ඕනේ.
6: අයියරි සීරියස් වෙලා කියනවා ගාඩි.
5: හරි. ඉතින් අපි ඒ කාලේ ඉඳලම හරිම ආශ කරන කඩහඬක් තිබුණ කෙනෙක් තමයි අපේ පඬිත් අමරදේවයන් කියන්නේ. ඉතින් එතුමාට උපහාරයක් විදිහට හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය මේ මාසේ 13 වෙනිදා ඔබ වෙනුවෙන් විවෘත කරන්න මේ වෙද්දිත් සේරම දේවල් ලෑස්ති කරලා ඉවරයි. ඉතින් එදා සින්දු අද අපේ තාරුණ්‍යයේ ඉන්න ගායකීන්ගේ හඳින් අහන්න අලුත් විදිහකින් අහන්න ඔගලන්ටත් පුළුවන් මේ ප්‍රසංගේ නරඹන්න යන්න. ඉතින් හිමවර්ණ ප්‍රසංගය මේ මාසේ 13 වෙනි සෙනසුරාදා තමයි තියෙන්නේ රාත්‍රි 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමාගේ යූ ගීත එදාට ඔබට අහන්න පුළුවන් සංක දිනේත් ශෂිකා නිසංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්ගේ හඬින් මේ ගීත සියල්ලක්ම ඔබට අහන්න පුළුවන්. සහ මතක් කරන්න ඕනේ මේ සංවිධාන ශක්තිය තියෙන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය. ඒ වගේම ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ටිකට් මිලදී ගන්න පුළුවන් myticket.lk වෙබ් අඩවිය. ඉතින් කාලික ලැබෙන මිහිරිම සොඳුරුතම ප්‍රසංගයන් නරඹන්න ඔවත් මේ දවස් මග අරගන්නතු ඔයාගේ ටිකට් පතත් අදම මිලදී ගන්න.
6: එහෙනම්
5: අපි දෙන්නත්
6: අපි දෙන්නත් යන් අනිවාර්යෙන්.

0: හූ කියන්න පා
1: ඒගොල කිවම සින්දුවගේ අපි කිවම හූ කියනවා
0: අපි දෙන්න යන් එහෙනම් අපි දෙන්නට කතා කරපු කට්ටිය මතක් කරන්නනේ
1: යන් අනේ යන්
0: මම යනවා ඉස්සෙල්ලාම කෝල්ස් වලට මේ දැන් හොට් හොට් කෝල් එකක්
1: ආවා
0: කිතුල් කෝට්ටේ ඉඳලා අපේ ප්‍රේමසිරි
1: පරිස්සමෙන් කිතුල් කෝට්ටක් උඩනේ ඉන්නේ
0: ඉතින් ප්‍රේමසිරි කතා කරලා කිව්වා අම්මා ඉන්නවා ගුණවති ඊට පස්සේ දිනූෂා ගණේෂා චමිලානි දිල්සර කිරණ දුත් එක්ක සද්දරෙම අපි දෙන උදේ ඉඳන් අහගෙන ඉන්නවලු ඊට පස්සේ යනවා WhatsApp එකට ලස්සන ගීත ගොඩක් දෙන්න දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී තමයි මෙසේජ් එක දාන්නේ හෙලෝ හෙලෝ සතියන්ති තරංගා දිව්‍ය ආදරෙන් ඔය දෙන්නම සද්දෙට අහගෙන ඉන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ කියලා අපිට කියන්නේ මාෂි මාෂි තමයි ඔකුවෙන් ඉඳලා කියන්නේ ගුඩ් මෝර්නින් අපේ වැඩපලේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා
1: කොහෙද වැඩපල
0: කෝන් වැව තඹුත් ඒකමින් තමයි මෙසේජ් එක දාන්නේ.
1: පළේ මම ආලුවම ආදරේ මතක නැ මට මැවිලා පේනවා කට්ටිය එක සීරුවට වැඩ කරන අතර අපි වහන් ඉන්නවා.
0: ඉරිදඩත් වැඩ අපි වාගේ.
1: ඒක තමයි. හොඳ කට්ටිය හොඳ කට්ටිය.
0: ඔව් අනිවාර්යයෙන්. හැබැයි නම දාලා නැ මං හිතන්නේ අච්චල හරි අච්චලා හරි.
1: ආ එහෙනම් අච්චලා අච්චලා කවුරු හරි.
0: තව එකක් කියන්න.
1: කියා.
0: Hi good morning අක්කල දෙන්නටම දෙන්නක ලස්සන සින්දුවක් කියලා කියන්නේ දරණිය ගලින් අපේ දසුනි.
1: එහෙනම් ඉතින් අහන්නකෝ මේ කවුරු හරි ඔය අදිහා එහෙම බැලුවාම ඔයාට මොකද හිතිලා තියෙන්නේ
0: කිකියෝ හිතනවා

0: උදේ 9යි විනාඩි 49යි හෙලෝ හෙලෝ සත්‍යන් තියට
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: Sloan Green Caps. Your city, your ride.
6: චුද්‍රකුඩ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 0112200.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
9: aa kohinda me JBL ekak
10: keels ekeng
11: rupiyal 3000 kata wediyen keels ekka shopping karanna nexus app ekke QR ekak scan karanna spin karanna hita ganna beri watina tayagi rasak win karanna keels enna spin karanna win karanna kondisi saniyama na dalave
12: FM 95.8

0: පැමිණි සෝනු නිගම් රසිකයින් තවත් වෙසේද?
1: මම නම් ලොකුම රසිකාවියක්.
0: මාත් එහෙමයි. ඒ වගේ ගොඩාක් අය සෝනුට ආදරේ. එතකොට හිතාගන්නකෝ එයාගේ වයිෆ් ගැන.

0: මේ ලෝකේ අදාහගන්න බැරි දේවල් කොච්චර සිද්ධ වෙනවද දිව්‍යා
1: කියලා වැඩක් නෑ. අපිටත් දැන් මේ චුට්ටකට කලින් අදාහගන්න
0: බැරි දෙයක් වුණා. ඒකටමයි කිව්වේ. අපි ඒක FB එකට post කරන්න යන්නේ.
1: තව විනාඩියකින් ඔබට පුළුවන් ඒක බලන්න.
0: බලන්න ඒක දැකලා ඔයාලටත් අදාහගන්න බැරි වෙනවද කියලා.
1: ඒක බලන්න කලින් ඔයාලව මතක් කරන්නම් ඉතින්.
0: ආ කියන් කියන් කියන්.
1: කවුද ඉන්නේ? හෙලෝ හෙලෝ තරංගාව දෙනටම සුබ දවසක් වේවා.
0: හෙලෝ.
1: අපිත් අහගෙන ඉන්නවා මහරගමින් දුලානි තමයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එක දාන්නේ.
0: අහගෙන මේ ඉන්න දිගටම.
1: ආදරණීය තරංගියා තරංගා.
0: තරංගියා? ඒ ඔයාගේ හිතේ තිබ්බ එකක් කියෝනේ. තරංගියා වගේ එක. තරංගියා.
1: ආදරණීය තරංගා දිව්‍ය ඔබ දෙපළටම සුබ දවසක්.
0: අයියනේ.
1: ඉතින් අපිට වහිනවලු අද ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සඳරවල තේ කඩෙන් ගාමිණී සමරනායක මැසේජ් එක දාන්නේ. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
0: සේම් වේවා.
1: කිරුලපන පූර්වාරාම පාරේ චන්දන චාන්දනි බලක්ෂි, ඊට පස්සේ සඳුනි, ජනිත, මිරාජ්, ජයන්ත, විලාසිකා, රංජිත් වගේ මහන්සි එකතු කරගෙන ලස්සන සින්දුවක් තමයි දෙන්න කියන්නේ. තව එකක් කියමු අපි. හෙලෝ හෙලෝ සතියන්තෙන් අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා කියන්නේ නුවරින් ප්‍රසන්න. වයිෆ් සුභා ඉන්නවා දුවාශිනී එක්ක. අම්මවත් එකතු කරගෙන අපි ඊළඟ සින්දුව අහමු.
0: මේ ලස්සන සින්දුව අපි අහන්න යන්නේ දිව්‍යා එක්ක තරංගියා එකතු කරගෙන.

0: අපි ඉතින් මේක කරන්නේ රස්සාවක් නේද?
1: ඒක වෙලාවකට අමතක වෙනවා.
0: ඔව් ඒකනේ. ඒ කියන්නේ රස්සාව තව ගොඩක් ලස්සන වෙනවා කියන එක. සාමාන්‍යයෙන් රස්සාව කරනවා කියලා හිතාගෙන රස්සාව කරොත් නම් ටික අමාරුයි.
1: අමාරු බෝරින් වෙනවා.
0: බෝරින් වෙනවා. හැබැයි රස්සාව කරනවා කියන එක දැනෙන්නේ නැත්තම් ඒ වෙලාවට වැඩේ හරියටම වෙනවා.
1: වෙනවා. චුට්ටකට කලින් අපි දැනලත්
0: ඒන්ජල් නම් එකක් 10යි 10යි. 20ක.
1: ඔකලත් 20ක් කරන්ට් එකක් ගාලා.
0: අර අපි අදා ගන්න බැරි පින්තූරේ තරම් අපි ලස්සන වේවා
1: එකම බලාපොරොත්තු අද දවසේ. ඉතින් අපි යමු අපේ කට්ටිය මතක් කරන්න.
0: කියමු
1: ආයෙෂ කතා කර අපිට මහනුවරින්. අපි දෙන්නවයි යාගේ ෆැමිලි එකේ හැමෝමවයි නෙතහන හැමෝමවයි එකතු කරගන්න කියලා. ඒත් එක්කම මහරගමින් අපේ චාන්දනී කතා කරා ෆැමිලි එකේ හැමෝමයි මහරගම ටවුන් එකේ ඔක්කොමයි ගම්පොළ කට්ටියයි ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා. ඒ වගේම අපේ සුපුරුදු ශ්‍රාවකයා නිතරම අපිට කතා කරන අපේ වල්පිට මොලෙන් උපාලි අයියත් කතා කරා. දම්මි ඉන්නවා යාගේ වයිෆ්, ඒ වගේම පුතා දෙන තුෂානුයි මිහිරංගයි. අපි දෙන්නවත් එකතු කරගෙන ඊළඟ සින්දුව හමු කියලා.
0: ඉතින් අපි ලස්සන සින්දක් අහන්න යන්නේ 0115 95 95 95 දෙන්න.
1: ඒ වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 33.
0: අපේ Facebook පිටුවට ගිහිල්ලා අපිට අදාහ ගන්න බැරි වෙච්ච ලස්සන පින්තූරේ බලලා කමෙන්ට් එකක් දෙන්න එනං.

0: Och det är det här vi när det här tar dig.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
0: Fabricator'ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
4: මිලියන 2කමාරක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 0.76700 ස්වයි හත්දහට වට්සප් කරන්න.
5: කියසෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කියස් නම් බබයි ආජම මිලයි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
7: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්ල
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
10: FM 95.8 Net FM Divaina Pura
0: ඉතින් ඔන්න අපි NSB බැංකුව ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන්නේ ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩිජිටල් බැංකුකරණය සහ මූල්‍ය ඇතුළත්කරණය සඳහා විශාල වශයෙන් සවිබල ගැන්වීම් රැසක් ක්‍රියාත්මක කරපු බැංකුවක් විදිහට අපිට ඔවුන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔවුන් ක්‍රියාත්මක කරන විශේෂයෙන් මේ සවිබල ගැන්වීමේ අරමුණ ක්‍රියාත්මක කරමින් NSB Digital Drive මේ කන්සෙප්ට් එක අරගෙන ඇවිල්ලා තිනවා තුන්වැනි වරටත්. මේ පාර මේ වැඩසටහන පටන් ගන්නවා ජූනි මාසයේ 7 වෙනිදා ඉඳලා යක්කල ප්‍රදේශයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් දවස් 15ක් පුරාවට මේ යක්කල ප්‍රදේශයට ආසන්න බොහෝ ස්ථානවල මේ වැඩේ කරන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න මාත් එක්ක අපි එකතු කරගන්න සූදානම් වෙනවා NSB බැංකුවේ ප්‍රවර්ධන නිලධාරි සමීර මහත්මයව. අයබෝවන් සමීර මහත්මයා.
11: අයිබෝවන් විද්‍යා සුබ උදෑසනක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: සුබ උදෑසන.
11: ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඩිජිටල් ප්‍රවර්ධන චාරිකාව අද යක්කල නගරයෙන් අපි ආරම්භ කළා. ඔබ දන්නවා මේ වෙද්දී මුළු ලංකාවම ඩිජිටල් කරණය වේගණ යන්නේ. ඉතින් ඒ විදිහෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව බැංකුකරණයේ පෙරගමන් කරුවා විදිහට
0: හැමදාමත්
11: ගනුදෙනුකරුවන්ට නව්‍ය අලුත් සේවල් ලබා දෙන බැංකුවක් විදිහට ඉතුරුම් බැංකුවක් විදිහට අපි ඩිජිටල් බැංකු ප්‍රවර්ධන කටයුත්ත මීට මාස කිහිපයකට පෙර අද ආරම්භ කළා. එහි යක්කල සම්ප්‍රාප්තිය තමයි අද දවසේ මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ.
0: ඉතින්
11: අද මුළු යක්කර නගරයේම තියෙන සියලුම උදා ව්‍යාපාර ඒ වගේ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර මේ සියලු තැන්වලට ගිහිල්ලා අපි ඩිජිටල් බැංකුකරණය පිළිබඳව මේ වෙළඳ මහතුන් දැනුවත් කරලා
0: ඒවගේම
11: ව්‍යාපාරිකයන් දැනුවත් කරලා ඔවුන්ට ඩිජිටල් බැංකුකරණය පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ලබා දීලා ජාතික ඉදිරි කිරීමේ බැංකුවට ඔවුන්ව සම්බන්ධ කරගෙන ගනුදෙනුකරුවන්ට මේ ව්‍යාපාරිකයන්ට වෙන ගනුදෙනු ඉතාමත් පහසුවෙන් කරන්න ඕනි කරන අවකාශය හදලා දීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වටේම ඔබ දන්නවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ Pay app එක තියෙනවා.
0: Digital
11: app එකක් විදිහට ලංකාවේ බැංකුවල app ගත්තාම user friendly පරිමෝකිකයන් ගනුදෙනුකරුවන් කියන විදිහට බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන් user friendly ලංකාවේ හොඳම app එක. Pay app එක. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා දැන් අපි QR code එක හඳුන්වා දෙනවා.
0: ඒක
11: ඔබ දන්නවා අපි අර සමහර වෙළඳසැල් වලට ගියාම පේමන්ට් කරන්න ගියාම ටිකක් අමාරුයි අපහසුයි. මොකද account number එකක් ඉල්ලන්න ඕනේ, ඊට පස්සේ ඩීටේල් හරිද කියලා බලන්න ඕනේ. QR එක හදාගත්තට පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින්ම QR එකට පේමන්ට් එකේ අදාළ පේමන්ට් ටික කරන්න පුළුවන්. ජැන්ඩන් පේ ජැන්ලියම ස්ථාපිත කරලා තිබ්බහම ඕනම බැලන්ස් එකක ඔබට පුළුවන් පහසුවෙන්ම ඒ පේමන්ට් එක කරන්න. ඉතින් මේ සියලු දේවල් අපි ව්‍යාපාරිකයන්ට, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හඳුන්වා දීම තමයි මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඩිජිටල් ප්‍රවර්තන චාරිකාව තුළ අද දවසේදී සිද්ධ වන්නේ. ඉතින් යක්කල පුරවරයේ ඉන්න සියලුම දෙනාට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.
3: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමන්ට.
0: බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් ඔබටත් යන්න පුළුවන් ආරක්ෂිත සහ පහසු බැංකු සේවාවන් පිළිබඳව දැනුවත් වෙන්න NSB මේ චාරිකාවට, මේ ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනට අද දවස පුරාවටම යක්කල මන්සන්දියේදී මේ සියල්ල ක්‍රියාත්මකයි. එහෙනම් ඉතින් ඔබේ අවස්ථාවත් අද ගිහිල්ලා ලබා ගන්න.

0: මේ සිින්ද හැනකට මටනික හිතන්නේ කවරු හරි නියලි මැරිඩ් කපල්ලෙක් හනිමූන් ගිල්ල සඳුරුලවට මාව හැලා එතකට ඒගලන්ගේ ඊළඟ හීන වෙන්නේ ඉතින් ගයක් නෙනේදී
1: අනිවාර්ය ලස්සනට ඉන නිදහසේ ඉන්නනම් ඕනි තමන්ටම කියලා ගියා. ඉතින් අපි හැමෝටම තියෙන ලොකුම හීනයක් තමයි ලස්සන ගයක් හදාගන්න එක. පොඩියට හරි කම ලස්සන ගයක් හදාගන්න එක. ඉතින් ඔයාගේ නිවාස සිහිනය සැබෑ

0: ඉතින් මේ කාලේ හැදියට ලක්ෂ 50ක් වගේ මුදලකට හරිම රීසනබල් ගානකට ඔයාට පුළුවන් ඔයාගේ නිවහන දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගියොත් හදා ගන්න. ඉතින් මේ දවස්වල හරිම බඩු ගණන්, ගෙවල් හදන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩක් ගණන් නිසා මේ වගේ ගානකට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඒගොල්ලන්ට වැඩි බාර දීලා හොඳ ට්‍රස්ට් එකකින් ඔයාලට ලස්සන ගිහක් හදා ගන්න නම් ඔයා යන්න මහලගම ඇල් හේන පාරේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් ආයතනයට. ඉතින් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න තමතක කරන්න එපා. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න 0774 390 3251, එහෙම නැත්නම් 0774 390 3251 කෝල් කරලා යන්න ඔයාගේ නිවාස සීනියත් සැබෑ කරගන්න.
1: එහෙනම් දැන් අපි දැනගන්න කොහොමද මැසේජස් ටිකක් කියවන්න ඕනේ අපි. හලු
0: අපේ ආලෝ ටික බලාගෙන ඉන්නවානේ. Hello, hello, good morning, Taranga Divya.
1: Good morning.
0: මමත් ඉන්නවා සතියන්තය අහගෙන. දුබායි වල ඉඳන් අපේ දීපිකා තමයි මැසේජ් එක දාන්නේ. කොල්ල දෙන්න සුබද. කොල්ල දෙන්න. මට වැරදීමක්. කෙල්ල දෙන්න සුබ උදෑසනක්
1: වේවා.
0: මීගමෙන් තමයි මැසේජ් එක දාන්නේ. නදීෂ අපිටත් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අපි ආවත් එකතු කරගෙන ඊළඟ සින්දුව
1: ඔයාට හරියටම වරදි. මේ ගෙඩි පිටින් මේකේ පැහැදිලිව පේනවා කෙල්ල දෙන්න කියලා.
0: මේවනේ මේ දවස්වල මම මගේ එක ඇහැකට බෙහෙත් කරනවා ඉන්නේ.
1: ඔයා චව් චව්ද?

0: Velava de dahay ay vinaditi satay den.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න අමතන්න 0112

0: 550 660 900
1: ඔබට අවශ්‍ය සීලම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
3: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
4: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4394 කතා කරන්න
5: කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියමෙන් නදලවේ.
1: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න. 0810-397-399 යාමට DKU Joints Reborn සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
8: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: 스물하나야.
1: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
2: Net FM. Hello, hello, Satyantea.

හරි අපි දැන් කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලා දන්නවද දැන්? ඉතින් දැන් අද දවසේ අපි දෙන උදේ ඉඳලා 9 ඉඳලා 12 වෙනකන් මේ ඉන්නේ. ඉතින් ඉන්න අතර වාරේ අපිට හිතා ගන්න බැරි විදිහට මෙසේජස් ටිකක් එනවා ඔයගොල්ලන්ගෙන්. ඒ අතරින් කෙනෙක්ව තමයි දැන් මේ මතක් කරන්න හදාන්නේ. නිගම්බෝ දනන්සේ බණ්ඩාර ඉන්නවා. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳගෙන තමයි අපිට මෙසේජ් එක දාන්නේ. දිව්‍යනංගේ තරංගනංගේ ගුඩ් මෝර්නින්. නෙත් එකේ නෙත්තිගේ අම්ම තරංගලු. ඉච්චරාතරයක්. එයා හරිම පරිණතයිලු ඇත්ත ඇත්ත. ඒක නම් ඇත්ත හරි. ඉතින් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. දංකටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදරින් එයාගේ අම්මවත් එකතු කරගෙන අපි දෙන්නවත් එකතු කරගෙන. එහෙනම් අපි මේ සින්දුව අහලෙමු.

0: උදේද 6යි විනාඩි 50යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: NBQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
5: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766447953.
6: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: කතා
5: කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
8: Saturday hormones Alpha Studio.
9: දවසටම ඕන කරන vitamins Alpha Studio.
8: Yes, yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
12: Net FM. Hello Hello Satyantaya. Hello Hello Satyantaya.
0: අයු කියන්න ගත්තා
13: මුණ බලාගෙන කියලාද
0: ඔමා? අපි ආමු WhatsApp එකට. අපේ යාළුව අද ගොඩක් ඉන්නවා, දැන් තමයි නැගිටලා
13: තියෙන්නේ.
0: හයි හයි අක්කේ, හයි අයියේ, කවුද අයියා? කොකෝ
13: අදෘශ්‍යමාන භූත අයියා කෙනෙක් හරි ඉන්නවාද කියලා බලන මම.
0: කොහමද ඔයාලට? අපිත් දැන් වෙනද වගේම Net FM අහන ගමන් ඉන්නේ. කලවැල්දෙනියෙන් තමයි මේ මැසේජ් එක දාන්නේ. හස්බන්ඩ්ගේ පවුල හැමෝමවත් එකතු කර ගන්නවලු. ඒ වගේම කලවැල්දෙනිය වින්සන් කඩේ අයවත් එකතු කරගෙන මේ සින්දු අහන්න කියලා අපිට කියන්නේ. අපේ චතුරංග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි
13: නෑ, මම ජයනි මහත්තයා චතුරංග.
0: ඔව් ඔව්. ඉතින් අන්නේ කිව්ව දෙන්නව එකතු කරගෙන මේ සින්දු ආලෙමු අපි.

0: සුබදැසනක් හෙලෝ හෙලෝ සතියන්තයේ අපේ අන්තිම පැයට යන්නයි ලෑස්ති වෙන්න වෙලාවුදේ එකොළ හයිදැන්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න හා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය. සති අන්තය.
1: අනු පහෙන් අනු 4.8

0: දැන් මේ ලස්සන සින්දු අහන ගමන් ඔකට මතක් කරන්න ඕන විශේෂ කාරණයක් තියෙනවානේ. දැන් ලංකාවේ මියුසික් කියන ඒ කියන්නේ ආර්ට් එකේ අපිට එදා මෙදා තුර කැපීම පෙනෙන චරිතයක් තමයි අපේ පණ්ඩිත් WD අමරදේවයන් කියන්නේ. ඉතින් එතුමාට උපහාරයක් පිරිස හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගය මේ මාසේ 13 වෙනිදා, ඒ කියන්නේ 13 වෙනි සෙනසුරාදා ඔගලෝ වෙනුවෙන් පවත්වන මේ වෙද්දිත් කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉතින් රාත්‍රී 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. අවදන්නද කවුද එන ගායකයෝ
1: කියලා දෙන්නකෝ.
0: ඉතින් එතුමාගේ ලස්සන ගීත එදාට ඔයගලන්ට අහන්න පුළුවන් සංක දිනෙත් ගියේ. ඒ වගේම සශිකා නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න විතරක් නෙමෙයි අමීෂ මිනෝලුත් එනවා එදාට. එතුමාගේ ලස්සන ගීත යෝන් විදිහට අලුත් හනකින් ගයන්න. ඉතින් ඔයගොල්ලන්ගේ ටිකට් පතත් දැන්ම මිලදී ගන්න පුළුවන් mytickets.lk වෙබ්බඩවිලේ ගිහිල්ලා. ඉතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තමයි මේක සංවිධානය කරන්නේ. ඉතින් දැම්ම ගිහිල්ලා ඔයාගේ චාන්ස් එකක් මිස් කරගන්න නැතුව මේ ප්‍රසංගය නරඹන්න ඔයාගේ ටිකට් පතත් වෙන් කරවා ගන්න.
1: Thank you. රොටින දේවල් ගොඩක් කියලා දුන්නා.

0: Velavo de kolahai vinari dolahai den.
1: Velavo obaveta gene enne.
2: Saheli, happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak swisstick ekata whatsapp kara.
3: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ swisstick aluminum quotation ekat 0.76787 whatsapp කරන්න.
4: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මෝබේල් ගන්න කවුරුත් වෙනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: mate. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Meldol, Hisaratia, Una, Sempratishava, Angapathavedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
2: Akma Vitil, Fatty Liver, Vaiven Nipa, Sivanagala Liver Boosting Capsule Laragan, Ape Vedakama, Ape Urumaya, Hatalis Vasaraka, Abimanaya, Sivanagala Ayurveda, Vindway Hatalisatai, Tisakai Tistunai, Pansia Hataliha.
3: Himau Arane, Guru Amaradeva. ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
4: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
5: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
6: net fm hello hello satyantaya
7: මේ සින්දු අහන්න කලින් WhatsApp එකේ අපේ යාළුව ගොඩක් මේ වෙලාවේ අපිට මැසේජ් කරගෙන යනවා. සුබම සුබ උදෑසනක් වේවා කියලා දාලා තියෙනවා. අපි දෙන්නටම ලස්සන සින්දු ගොඩකට මාවත් එකතු කරගන්න. ඔයාලා දෙන්න ඇතුළු net team එකේ ගායට ගොඩක් ආදරේ කියලා තංගල්ලෙන් අපේ අප්සරා තමයි මැසේජ් එක දාන්නේ. ඊළඟට ඉන්නවා හෙලෝ හෙලෝ සතියන්දේ ගුඩ් මෝර්නින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. වැඩ කරන ගමන්ලු ඉන්නේ. ඊට පස්සේ අපේ අලුත් නැන්දා ඉන්නවලු. ඊට පස්සේ බබා අක්කා, සිතාරා අක්කා, ලලනිකා. ඊට පස්සේ ගැමුණු නැන්දා. හරි, කවුද? ගීතා, ලොකු අම්මා, ඊට පස්සේ අක්කා, වැඩපලේ ඔක්කොමවත් එකතු කරගෙන කෝන්වැව සෙට් එක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ඒත් එක්කම හෙලෝ හෙලෝ කොහොමද ඔයාලා දෙන්නටම. මම දනු, ඔයාලා දෙන නියමිත කරගෙන යනවා කියලා දාලා තියෙනවා. නුවරින්දලා තමයි මෙසේජ් එක දාන්නේ. යාගේ අම්මවයි අප්පච්චිවයි එකතු කරගෙන, ඒ වගේම යාළුවෝ සෙට් එකත් එකතු කරගෙන ඊළඟ සින්දු අහමු කියලා. ඊට පස්සේ මම යනවා. මට කෝල් කරපු කට්ටිය මතක් කරන්න ඉක්මනට මතුගමින් අපේ මෛත්‍රීපාල කතා කරා. මංගලිකා ඉන්නවා, මధుකා, මధుශාංක, මధుරංග, මෙන්න මේ කට්ටියව එකතු කරගෙන ඊට පස්සේ ඔන්න එක්කෙනෙක්ට දැන් කතා කරන්න හිතිලා ඒ අස්සයා.
8: නෑ, මම බැලුවේ පොළොන්නරුවෙන්ද මෛත්‍රීපාල කතා කරලා තියෙන්නේ.
7: ඉතින් ඒත් එකම කළුතර සේරු වලින් අපේ බන්දුත් කතා කරා. කුමාරි, සචින්ත, සුරංග, අරෝෂ මේ ඔක්කොම එකතු කරගෙන මෙන්න මේ සින්දු අහලා ඉමු එහෙනම්.

0: Sati Antea. Sati Antea.
1: ඉතින් දැන් මේ දවස්වලවැස්ස තිබුණට අපිට රස්නි කාලයක් එක පාරට උදා වෙනකොට ඉස්සල්ලාම මගේ ඔලුවට නම් යන එකම දේ තමයි කොකා කෝල එකක් බොන්න තිබ්බනම් ෂෝක් කියලා. ඉතින් ඒක මට විතරක් නෙමෙයි අපි හැමෝටම ආස හිතන දෙයක් සහ හැමතිස්සෙම හොඳ ෆ්‍රෙෂ් එකක් ගන්න නම් ෆ්‍රෙෂ් මූමන්ට් එකක් ගන්න නම් කොකා කෝල එකක් අපිට මතක් වෙනවා. ඉතින් කොකා කෝල ගැන කතා කරනකොට මේ දවස්වල ඔන්න ඔයා කොකා කෝල බොටල් එකක් ගත්තොත් ඒ බ්‍රෑන්ඩ් එකට අදාළ මොනහරි බීම එකක් ගත්තොත් ඔයාට දිනන්න පුළුවන් චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ ගැන කතා කරන්න මම දැන් සම්බන්ධ කරගන්න හදන්නේ අපේ net team එකෙන් අපේ දර්ශන ගිහින් එන්නා කොකා කෝල team එකත් එක්ක මේ ප්‍රොමෝෂන් එකට. අපි දර්ශනකෙන් අහලා බලමු මොකද වෙන්නේ කියලා. අයිබෝවන් දර්ශන, අයිබෝවන් දර්ශන අපි කනෙක්ට් වෙනකන් අපි මෙසේජ් එකක් කියමු. කවුද ඉන්නේ අපේ? ගුඩ් මෝර්නින් දෙන්නටම, ආදරෙන් අහන් ඉන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන බණ්ඩාරවලින් සාගරී, ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා. එයාවත් මතක් කරන ගමන් අපේ පූර්ණිමා සෙව්වන්දිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි එයාවත් එකතු කරගෙන තව කවුද ඉන්නේ කියලා බලමු. හැලෝ හැලෝ, ගුඩ් මෝර්නින්. අපිත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. ලස්සනට සුන්දරම වැඩේ ඇදීගෙන යනවා කියලා කියනවා. අර නම හොඳයිලු, තරංගියා. ඉතින් ඒ නම හොඳයි කියන ගමන් වහිනවලු මේ දවස්වල අපේ අකුරැස්සෙන් යශෝට. ඉතින් මේ වෙලාවේ ඔන්න අපේ දර්ශන අහපව ඇවිල්ලා ඉන්න. අපි දර්ශනත් එක්ක කතා කරමු. ආයුබෝවන් දර්ශන.
2: ආයුබෝවන් දිව්‍ය, ආයුබෝවන්. ඔන්න අපි ඉන්නවා සුන්දර හබුතලේ පුරවරේ. අද දවසේදී ආවරණය කරන්න සූදානම් මේ පැත්තෙන්. ඔයා කිව්වත් වගේම 95.94 කවදත් අලුත් කාගෙත් නෙත්. ඔන්න කොකා කොලස් සන්නාමයත් සමගින් මුළු ලංකා පුරාම යන ගමනේදී ඔන්න අද දවසේදී අපි ඉන්නවා සුන්දර හබුතලේ පුරවරේ ආවරණය කරමින්. අද දවසේදී මේ ත්‍යාගී භෝග ලබා දෙන්නේ ආදරණීය හබුතලේ වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ට එක්ක තමයි ඔන්න මේ ත්‍යාගී භෝග ලබා දෙන්නේ. ඉතින් ඔයාට කරන් දෙන පුංචිම පුංචි දෙයක්. ඉතින් අපේ net කොකා කෝලා ටීම් එකගෙන ඔයාගේ වෙළඳ සැලට ඉතින් එන වෙලාවේ අපි ඇවිල්ලා ඔයාගෙන් කූල් බීම් එකක් ඉල්ලනකොට ඔයාට දෙන්නේ කොකා කෝලා එකක්, එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, එහෙම නැත්නම් ෆැන්ට ඔරේන්ජ් එකක්. ඒ වගේම තමයි දිව්‍ය ෆැන්ට ක්‍රීම් සෝඩ එකක් හරි අපි ඔන්න දිව්‍යටත් ඔන්න පුළුවන් කට චුට්ටක් රතු කරගන්න කැමතිනම් හෝටල එකක් ඔන්න බොන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සරණාමකින් දුන්නොත් ඔන්න අපි වටිනා කියන තෑග්ගක් ඔන්න අද දවසේදී හබුතලේ ඉන්න අපි ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ට අපි ලබා දෙන්නත් සූදානම්. ඉතින් අපි අර කතාවටත් කියනවනේ කෝක් නැතුව කැමිපා කියලා.
1: හරියටම හරි.
2: ඉතින් අපි දිව්‍ය සාමාන්‍ය කොහොමද කැමති?
1: එහෙම තමයි, ඔයා කිව්ව විදිහට තමයි කැමති.
2: රයිට්. ඒකනේ කියන්නේ දැන් මෙහෙමයි දිව්‍ය, මේ දවස්වල චුට්ටක් මේ පැත්තට රස්නේ පාගෙනවා. ඉතින් අපි ආදරණීය හිතවතුන්ට උන අවස්ථාව තියෙනවා කොකා කෝලා රස බලනවනම් ඔන්න ඔකට හොඳම වෙලාව තමයි මේ වෙලාව. මොකද රස්නේත් එක්ක චුට්ටක් කූල් වෙලා නේද? කෑම එකක් ගන්න ගමන් ඔන්න එහෙම නැත්තම් කඩේට ගිහලා කොත්තුවක් එහෙම කරනවා. මොකද අපිට අවශ්‍යම දෙයක් තමයි කොකා කෝලා කියන්නේ. මොකද අපි මේනකොට ලංකා පුරාම ඔන්න වැඩි වශයෙන් අලෙවිල එකම සන්නාමය තමයි කොකා කෝලා කියන්නේ. බයක් නැතුව අපට ඔන්න කෑමත් එක්ක බයනතු පාවිච්චි කරන්න පුළුවන් එකම සන්නාමය කොකා කෝලා. ඉතින් ඒක නිසා ඔන්න කොකා කෝලා සන්නාමයට තියෙනවා ස්ප්‍රයිට්, ෆැන්ට ඔරේන්ජ්, ෆැන්ට ක්‍රීම් සෝඩා වගේම පෝටලොත් තියෙනවා. ඉතින් මේ ඕනෑම එකක් ඔන්න අපිට දෙනවනම් අපේ net කොකා කෝලා ටීම් එකට ලබා දෙනවා නම් වටිනා කියන මුදල් තෑග්ගක් අද දවසේදී ඔන්න ආදරණීය හබුතලේ පුරවරේ ඉන්න වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ටත් අපි ලබා දෙන්න සූදානම්. ඉතින් අපි දිව්‍යට සාමාන්‍යයෙන් එනකොට දෙමුණාද මම ගෙරත් දෙන්න ඕනේ කොකා කෝලා එක.
1: ඔහා එද්දි ඔය වෙරයිටිස් ඔක්කොගෙම පොඩි පොඩි බෝතල් ටිකක් අරගෙන එන්න මෙහාට. හරි, ගොඩක් ස්තුතියි දර්ශන. එහෙනම් අපි කොකා කෝල ගැන කතා කර කර හිටියේ. ඔන්න කොකා කෝල එකක් ඕන වෙලා ඒ හදිසියේ.
3: ඒ හදිසිය මට නම් කොකා කෝල ඕනේ නෑ දර්ශනය. දැන් අපිම නම් හරි කතා කරාට නම් අපිට කොකා කෝල ඕන්න හදන්නේ මේ උනාට. මම මේනිකන් ඉතින් අහගෙන හිටියා. ඉතින්
1: ඉරිසියා ඉරිසියා
3: කට රතු කරගෙන කොකා කෝලා බොමුද? අනේ මන්ද දෙයනේ මේව
1: සින්දුවාලෙමු.
3: කවුද කිව්වේ මට තරංගියා කිව්වම හොඳයි කියලා?
1: තරංගියා කියලා හොඳයි කියලා මේ අපේ ලිස්නෙක් කිව්වා.
3: ඔව් ඔව්. දැන් මට මං එතකොට කල්පනා කරා දිව්‍යට කොහොමද දිවංගියා වගේ ගත්තමයි.
1: දිවංගත වුණා
3: තමයි. ඊට පස්සේ දිවංගත වුණා.
1: ආලෙමු මේක.

මේ සිින්දු අහන ගමන් මේ වෙලා මාව සද්දර මහගෙන ඉන්නවලු අපේ විශ්මීයක්කයි කසුන් අයියි දෙන්නම ගෙදරට වෙලා දිරිදා දවසේ. ඉතින් ඒ දෙනවත් එකතු කරගෙන අපි මේ සිින්දු අහමු ඉස්සරහට.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: කොකාකෝලා රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා ඔරේන්ජ් ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදු
3: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ
5: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4794 කතා කරන්න
6: මාතර ෆ්‍රීලෑන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ස් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිම කඩංගු නැත
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
8: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

දෙන්නට ජයෙන් ජය. ආදරණීය තරංගක්කා, මම බදුල්ලේ ලෙරංගන බස්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, මම මතක් කරන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා යත් ඉලානේ. ගුඩ් මෝර්නින්, කොහොමද ඔයාලා දෙන්නටම? නෙත්තහන ගමන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා පුතාලා දෙන්නව. තුෂාන් වයි විශාල් වයි කුමුදු තමයි රුවන් වැල්ලේ ඉඳලා අපිට මැසේජ් එක දාන්නේ. තාම වෙසක් කූඩු වුණා, දැන් වෙසක් මාසය ඉවරයි, දැන් පොසොන් එකට ලෑස්ති වෙන්න. හරි, අපේ මාකොල ගල්පත හන්දී ප්‍රියන්ත අයිය තමයි අපිට වෙසක් කූඩු ටික ගෙවන්නේ. හයි, අපි දැනටත් ලස්සන සින්දුවක් දෙන්න. චාමර ස්ටෝස් එකෙන්, කියන්නේ පනාපිටියේ කළුතර චාමර ස්ටෝස් එකේ චාමරයි තනුජයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාවත් මතක් කරන තව පොඩි වෙලාවක් තියෙනවා. 0711 95 95 95 මෙසේජ් එකක් දාන්න.

0: මේ දිව්‍ය අලුත් අලුත් තොරතුරු හොයාගෙන ඇවිල්ලා මාව දැනුවත් කරලා මේ රසික ප්‍රජාව දැනුවත් කරලා මොනතරම් ප්‍රජා සේවයක්ද කරන්නේ දැන් මොනවද අලුතෙන් හොයාගාවේ
1: අලුතෙන් හොයාගෙන ආවේ දැන් මම ගොඩක් ස්පෝර්ට්ස් ෆෑන් නේ
0: ඔව් ඔව්
1: ඉතින් ස්පෝර්ට්ස් ෆෑන්
0: හොඳ රයිඩර් කෙනෙක් මොටර් රයිඩර් කෙනෙක් මම දන්නා එක
1: ඉතින් මේ දවස්වල දැන් මේ මාස ස්පෙෂල් වෙනවා ලෝක කුසලාන පා පන්දු ක්‍රීඩාංගණයට එතකොට
0: මයික්ස් ලෙවල් වැඩි කරමු
1: මම බැලුවා මේ මොකද එක පාට ඉතින් ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා තරගේ නේද 2026 ඉතින් පාපන්දු කියන්නේ ක්‍රිකට් වලට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ආදරය කරන ක්‍රීඩාවක් ඉතින් ආ දන්නවද මේ පාර මේ ක්‍රීඩාව සඳහා යොදාගන්න බෝල් එක පාපන්දු හරිම ස්පෙෂල් ඉතින් දැන් ඔයාලා තිනන්ද AI බෝලකින් ෆුට්බෝල් ගහන්න පුළුවන් කියලා
0: දෙයනේ මට ට්‍රයි කරලා බලන්න දෙනවා
1: ඉතින් මේ පාර මේකට සත්කාරකත්ව දෙන්න රටවල් තුනක් තියෙනවා ඇමරිකාව කැනඩාව සහ මෙක්සිකෝව ඉතින් මේ රටවල් තුනම එකතු වෙලා තීරණය කරලා තිනා මේ බෝල් එක කෘතිම තාක්ෂණය කියන්නේ AI ඉන්ටෙලිජන්ස් එක අරගෙන මේ බෝල් එක නිර්මාණය කරන්න මේක මෙහෙම කරන්න හේතුව ඇයි දන්නවද දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔය ස්පින් බෝල් තියෙනවා ඒ වගේ වැරදෙන තැන්
0: තියෙනවානේ
1: දැන් ජජ් බෝඩ් එකේද සෑහෙන වෙලා වෙනවනේ ඔක රිවයින් කරලා බලන්න හැබැයි මේක තප්පර 500ක වේගයකින් හරි මේ බෝල් එක ෆන්ක්ෂන් වෙනවා එතකොට අර රිවයින් කර කර බලන්න ඕනේ රිසල්ට් එක ලද සැනින් තප්පරෙන් කියන්න බලා මෙයා අවුට්ද නැද්ද කියන එක මේ බෝල් එකේ සෙන්සර්ස් වලින් කියන්න
0: පුළුවන්
1: ඉතින් මම මේකෙන් කියන්න ට්‍රයි කරේ තමයි දැන් අද ලෝකයේ හරිම දියුණුයි ටෙක්නොලොජි එක සෑහෙන විදිහට අපිට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් සමහර අය ඉන්නවා එහෙම යූස් කරන්න නැතුව ඒ කියන්නේ මෙහෙමයි යූස් කරන්න අපිට ඔප්ෂන්ස් වැඩි වුණාම ඒව භාවිත කරන්න ඕනනේ.
0: ඔව් ඔව්.
1: ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න නැතුව නිකන් බොරුවට ඉන්නව නම් ටයිම් එකේ වැඩක් නැහැ නේ.
0: අපරාදේ. සහ මේ ටෙක්නොලොජි එකයි අපේ මිනිස්සුන්ගේ දැනුමයි දෙකම හරි විදිහට මේ බැලන්ස් කරගත්තොත්
1: හරියට හරි
0: ලස්සනම දේවල් කරන්න පුළුවන්.
1: නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් AI කියන්නේ තෝවා දැනුවත් වෙලා මිස්යූස් වෙන්න නැතුව ලස්සන වැඩ කිඩ ගොඩක් දාන්න පුළුවන් අලුත් ක්‍රමවේදයක්. ඉතින් ඔයත් ඒක පාවිච්චි කරන්න කියන මතක් කිරීමත් එක්ක.
0: වෝ!
1: අපි යනවා සින්දුවට.
0: අනකෝ ඒ තරමං කිව්වේ. අලුත් අලුත් දේවල් හොයාගෙන අපිව දැනුවත් කරන ප්‍රජා සත්කාරයක් තමයි දිව්‍ය කරන්න කියලා.
1: ආලෙමු අපි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 11:48යි දැන්.
4: NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
5: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 447 7953. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: ඒ දීපෙන් දාත ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා. පිටින් ගැත්තා. මට වේදනාව අඩු වුණේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ ප්‍රවණ කළ ආයතන බිහිත් කරලා ආවි බිහිත් කරනවා කියලා. සංස්කෘතිය ගියා විරතුරු මාත්‍ය මුණගෙන්න. මම වාර හතරක් වෙනකල් බිහිත් ගැත්තා. මාසෙ තුනක වගේ කාලයක් ඉන්නකම් රෝගී තත්ත්වය සුව වුණා.
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
7: Satutu Hormones Alpha Studio.
5: දවසටම ඕන කරන vitamins Alpha Studio.
7: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
9: ඕනේ? Net FM. Hello hello Satyantaya.
3: අපි WhatsApp එකේ අලුත් තුන් දෙනෙක් ඉක්මනට මතක් කරමු. අමිල මෝටර්ස් මොනරාගලේ ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තින වැඩ කරන ගමන් අපි දෙනවා ආදරෙන් අහගෙන ඉන්නවයි කියලා. ඒත් එක මයිබෝ වේවා කියලා දාලා තිනවා මඩපාතින් අපේ ලක්ෂ්මන්. යාගේ ෆැමිලි එකේ හැමෝමවත් එකතු කරගන්නවා කියලා. ඊට පස්සේ කවුද ඉන්නේ දිව්‍ය උදේ අද උදේ නැගිට්ටි මොන පැත්තෙන්ද කියලා අහලා තිනවා. පොඩි අවුලක් ගිහිල්ලා තියෙනවා. අවුල වසාගෙන මේ වැඩ කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් කොටුවැල්ලෙන් ප්‍රසංගි තමයි එහෙම අහලා තියෙන්නේ. ඉතින් මේ සින්දු අහලා අපි ඊළඟ සින්දු දිහායි හම්බෙමු. ඉතින්

0: මොකද නේ කෝට් සින්දු අඩුනේ මම උද්දට සින්දු ආගෙන හිටියේ ඒක පාටක ලස්සන කෝච්චියකින් ඈත බලාගෙන යනකොට කවුරු හරි කෝච්චියෙන් තල්ලු කරනවා වගේ
1: මට බෑ අප්පා මාරු උපමා එන්නේ මට කියලා වැඩක් නැහැ මේ වගේ නංගා
0: ඉතින් මේ මොකුත් නොකිය යන්න
1: මොකුත් නොකිය තරහවෙයි නේද
0: තරහවෙයි නේද අපිට කියන්න තියෙන්නේ මේ මහා සාගරේ තරම් මේ මැසේජස් ගොඩ අද හවස වෙනතුරු මේ රික්වෙස්ට් එක කළත් අපිට කියවලා ඉවර කරන්න බැරි නිසා ආදරෙන් කියන තරහ වෙන්න එපා හැම මැසේජ් එකකටම හදවතින්ම ආදරේ කියන
1: ආදරේ ඉතින් බොහොම ස්තුති අනිවාර්යෙන් බලන්න උදේ 9 ඉඳලා අපි දෙන්නත් එක කී දෙනෙක් එකතු වෙලා තියෙනවද ඉතින් ඒ ආදරේට අපි දෙන්නත් හරිම ආදරේ ඉතින් එහෙනම් අපිට යන්න ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ
0: අපි යන්නේ සතුටින් නිදැල්ලේ
1: සතුටින් නිදැල්ලේ යමු අපි ළඟ සතියේ මේ ටයිම් එකට මෙනවා මොනවා කරත් ඉරිදට ගෙදර ඉන්න අපි වහන්න
0: අන්න ඒකයි ඒ වගේම 9 වෙනකොට ඇහැරෙන්න නැත්තම් අපි නරක මිනිස්සු කියලා කියන්න
1: එපා එහෙනම් අපි ගිහින් එන්නම්
0: කවුද තරංගයා
1: තරංගියා
0: තරංගියා
1: මම දිව්‍යා අපි යනවා
0: දිවංගත ගියා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: Good afternoon. වේලාව දවල් 12යි දැන්.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම ඉන්දුආ ශරයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපගේ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුතා රැස්වීම් වර්ජනය කරයි. හංවැල්ලේදී කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ රියදුරු අත්අඩංගුවට බීමතින් සිටි බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවෙයි. මහර ප්‍රදේශයේ වෙළඳ සලක් ගිනි ගනී. දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ධීවරින්ට අත දැනුම් දීමක්. වැඩි මිලට පොහොර විකුණූ වෙළඳ සලකට වැඩ වරදි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
3: ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනය පවත්වනු ලබන සඳුතා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ආර් සෙන්තිල් මහතා පැවසුවේ මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුතා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරීන් විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමෝස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
4: ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහකාර ප්‍රාදේශීය සංගමයේ විදියට තීරණ අරන් තියෙනවා මහජන දවස මහජන දාවට මේ දෙන්න ඕනේ කියලා. ඊට පෙරත් අපි කීපවතාව දැනුවත් කරා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුවත් කරා, අපි ඕවද ෆෝන් නම දැනුවත් කරේ. ඒකින කැම සඳුදාම මේ රජයේ ආයතනවලට මිනිස්සු එනවා. හැබැයි මේ සඳුදා දවසවල විවිධ දේශපාලන රැස්වීම, විවිධ දෙපාර්තමේන්තු අමාත්‍යාංශයන් රැස්වීම දාපු ගමන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන මිනිස්සු අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ මින් ඉදිරියේදී සඳුදා දවසවලින්, ඒ කියන්නේ හෙට සඳුදා පමණක් නෙවෙයි, මින් ඉදිරි සියලුම සඳුදා දවස්වලින් අපි පවත්වන රැසීම වලට සහභාගී වෙන්න නැහැ කියලා තමයි තීරණ අරන් දෙනවා දැනට. මාත්‍යාංශ වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, දේශපාලන රැසීම වෙන්න පුළුවන්, නැත්නම් සූම් කරි ටීම් කරි ඒක මේක පාවිච්චි කරලා තියෙන රැසීම වෙන්න පුළුවන්. කිසිම රැසීමකට අපි සහභාගී වෙන්න නැහැ කියලා තමයි තීරණ අරන් දෙන්නේ. ඒකට හේතුව තමයි මිනිසුගේ පැත්ත බලලා තමයි, නැත්නම් මිනිසු අපහසුතාවට පත් වෙනවා. අපි සූම් රැසීම වුණත් සූම් එකේ අපි කොම්පියුටරේක බලාගෙන ඉන්නකොට මිනිස්සු හිතනවා අපි කොම්පියුටරේක බලාගෙන ඉන්නවා, මේ මිනිස්සු අපිට එළියේ ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ වලට දෙන සඳුදා දවසේ ඒ වගේ රැසීම තියෙන්න එපා කියලා තමයි. ඒක මීට චක්ලයක උපදෙස් තියෙනවා. ඒ චක්ලයක උපදෙස් පිළිපදින්න නැතුව තියෙන රැසීම හින්දා තමයි අපි අපහසුතාවට පත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒ චක්ලයකનો කටයුතු කරන්න කියලා තමයි අනිත් ආයතන අපි ඉල්ලීම කරන්නේ.
3: මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුවත් කළ බවද සභාපති ආර් සෙන්තිල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
4: මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුවත් කළා දිනවා. පුළුවන් නම් අනිත් අමාත්‍යාංශ වලට දැනුවත් කරන්න කියලා, අනිත් දෙපාර්තමේන්තු වලට දැනුවත් කරන්න කියලා. හැබැයි මේ පිට ප්‍රචාරයක් තාම ලැබුණ නැහැ. අපි අමාත්‍යාංශ ලේකම් නම් ඇත්තටම මීට පෙර කතා කරනකොට ඒක මේ අපිට කිව්වා, ඒක ඇත්තටම සඳුදා දවසල රැස්වීම කරන්න එපා කියලා තමයි කියලා තියෙනවා කියලා. අපි ඒක නොසලකා කරන හින්දා තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
3: හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදී මෝටර් රථයක ගැටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මාර්ගයේ ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටි අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 42 සහ 44 යන වයස්වල පසු වූ රණාල සහ ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙකු වනවා. අනතුරින් පසු CCTV දර්ශන සහ ලද තොරතුරු මත විමර්ශන සිදු කළ පොලිසිය විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. අනතුර සම්බන්ධව හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මහර නගරයේ ඇති වෙළඳසලක් අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ හතරක් යොමු කර ඇති බව ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මෙහෙතුවෙන් කඩවත නුවර පාරේ මහර හන්දියාසන්නේ රථවාහන තදබදයක්ද පවතින බව අප වාර්තාකරු පැවසුවා.
0: Net Weather News.
3: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළි දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැකූ කාර්යය නියුතු කලුගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු.
5: අදවසේදී බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. එතරින් බස්නාහිර සහ සබරගමුව පළාත්වල වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු සහ උතුරු මැද පළාත්වල වගේම හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට හමන 8 කිලෝමීටර 40ක 50ක පමණ වන තද සුළං අද දවසේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවල විටින් විට හමන 5 කිලෝමීටර 30ක 40ක පමණ වන තරමක තද සුළං අවතිය හැකි. ඒ සම්බන්ධයෙන් තවදානින් පසුවන්නේ කියලා ජනතාවට මතක් කර සිටිනවා.
3: මේ අතර කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 60 70 දක්වා වැඩිවන බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 60 දක්වා වැඩිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එමෙන්ම මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන බොහෝ ප්‍රදේශවලද මුහුදු රළ උස මීටර 2.2 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළපුණා. ජීවන වියදම ඉහළ යාමෙන් ජනතාව දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
6: මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එක පැත්තකින් බඩු විල ඉහළ යනවා, අනිත් පැත්තෙන් ගොවියන්ට තියෙන සහනාධාරණ ඇති කරලා තියෙනවා, අනිත් පැත්තෙන් තෙල් විල ඉහළ ගියාම හැමදේම ඉහළ යනවා. පහකට NPP ආණ්ඩුවේ මුතිවරයෙක් කියනවා 2015 ඉඳලා තෙල් විල වැඩි කරේ නැහැ. අපි එහෙම තමයි රටේ ජනතාවගේ සහන දුන්නේ. අපි එහෙම තමයි රටේ ජනතාවගේ බඩු විල ඉහළ යන එක නැවැත්තුවේ. රජයේ වගකීම් බාරගත්තා. අද වෙනකොට මේ රජයේ වගකීම් බාර ගන්නෑ. අද අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ රටේ ගොවිය. ආණ්ඩුව කිව්වා V120 ගන්නවා කියලා. අද මොණරාගල පැත්තේ අම්පාර පැත්තේ නැගෙනහිරට යනකොට මං ගිය සතියේ හිටියා ₹90. V kilo එකක් නිෂ්පාදනය කරන්න ₹100ක් යනවා. අද යල කන්නේට කුඹුරු වපුරලා තියෙනවා පෝර ටික. පෝර මිටික් ₹17,000. 16,500යි. ආණ්ඩුව එමෙතුරු ගිල්ල කියනවා 10,500ට පෝර ඕන තරම් තියෙනවා. 10,000ට පෝර ඕන තරම් තියෙනවා. පෝර කොහෙවත් නැහැ. මේ අස්සේ මේ ගොවි ජනතාවම මේකෙන් දුක් විඳින්දි ආණ්ඩුව පිටරටින් V ගේනවා. අද ගොවිය අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කුඹුර වපුරා ගත්තම පෝර ටික නැහැ. අමාරුවෙන් වියදම් කළා නිෂ්පාදනය කරන වීටික විකුණන්න විදියක් නැහැ. මේ රජය අද ගොවියව අන්තිම අමාරු වැටලා මම දැක්ක කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතුමාගේ ඇයන් පස්සේ ගොවියන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරුව පැනලා දින්න. කෘෂිකර්ම ඇමතිනම් අපි කොහෙවත් දකින්නේ.
3: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව හොරු අල්ලන බවට ප්‍රකාශයට පත් කරමින් බලයට පැමිණියද සොරුන් සඳහා දැනට නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන බවයි.
7: ඔව් මේගොල්ලෝ ආවේ මේ සියලු දෙනාම එකපාරට අල්ලගෙන ගිහලා රටේ නීතිය නවාගෙන උදලගෙන ගිහිල්ලා හිරේ දාන්න පුළුවන් කියලා දාගෙන ආවේ මේ රටේ නීතියක් තියෙනවා මේ රටේ අධිකරණයක් තියෙනවා ස්වාධීන අධිකරණයේ පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා ඒ නිසා අපි අභියෝග කරනවා ආණ්ඩුවට අර කිව්වා වගේ ඇවිල්ලා පළවෙනි සති දෙක තුන පළවෙනි මාසය ඇතුළත පළවෙනි මාස තුන ඇතුළත 175ක් හිරේ දානවා කියලා ආපු මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා අල්ලන්න හොරු කවුරුවත් රාජපක්ෂවරු හෝ වේවා තිස්සකුට්ටි ආරච්චි හෝ වේවා වෙන දේශපාලන නායකයෙක් කොයිවා සාමාන්‍යයෙන් ගුණපාල මාමා ධනපාල මාමා හෝ වේවා මේ රටේ හොරකම් කරලා තියෙනවා නම් වංචා කරලා තියෙනවා නම් දූෂණය කරලා තියෙනවා නම් ඒ හොරුන්ට දඬුවම් දෙන්න ඕන අපි ඒක කොයි වෙලාවකවත් හොරුන්ට දඬුවම් දෙන්න එපා කියන්නේ නැහැ මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ බොරු රටේ ජනතාව අන්දල බලයට ආවේ ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා හොරු ඉන්නව නම් අල්ලලා හිරේ දාන්න නැතිනම් Taman කිව්වේ බොරු කියලා පිළිගන්න ළමා සුරක්ෂිතභාවය පිළිබඳව කතා කරන ආණ්ඩුව මම අධිකාරී ජනාධිපතිතුමාගෙන් අහනවා ඔබතුමාගේ මතයද අර රාජ්‍ය අමාත්‍යවරයා මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තියන්න කිය පෙළාවේ ප්‍රකාශ කරේ නාමල් රාජපක්ෂගෙන් විතරක් නෙමෙයි කේසරගෙනුත් පලිගන්න ඕන මේ රටට කරපු නස්පෙත්තිය දිහා බැලුවම විපත දිහා බැලුවම එතකොට කේසර පුතාවත් අල්ලලා හිරේ දාලා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන කියලා කිව්ව පහත් කතාව ඒක මා පහත් තුච්ච කතාවක්
3: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පැවසුවේ කුමන අභියෝග පැමිණියද ජනතාව පීඩාවට පත් නොකර ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
8: අපි කිසිසේත්ම ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවක් නෙමෙයි. අපි මීට අවුරුදු එකහමාරකට එහා පැත්තේදී ජනතාවට පොරොන්දු මාලාවක් දුන්නා. ඒක ඉෂ්ට කරන්න පුළුවන් පොරොන්දු මාලාවක් මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් යථාර්ථයක් කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී යම් යම් ස්වභාවික උපද්දවාව ජාත්‍යන්තරික දේශපාලනයේ වෙච්ච ඇලහැප්පීම් එක දැනටත් අපි පොරබදමින් ඉන්නවා. අපි ආවම පීඩනයක් තමයි ජනතාව මතට පැටවුවත් පැටවන්නේ. අපි රජයක් විදියට විශාල දරා ගැනීම සමුදායක් එක්ක තමයි අපි ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සියලු දෙනාම ලොකු දරා ගැනීමක් එක තමයි මේ ඇතර අපිත් කරන්නේ අරගලයක් අපි උපරිම වශයෙන්ම බලාපොරොත්තු වෙනවා ජනතාවගේට දීප පොරොන්දු ඉෂ්ට කරලා මේ රට තිබිච්ච තත්ත්වයට වැඩි අපි යම් මට්ටමකට ඔසවලා තියෙනවා නෑ අපි ඉලක්කය එතනින් අතර වෙන එක නෙමෙයි ලංකාව අපි පොරොන්දු වුණා වගේම පෝසත් රටක් කරන එක ලංකාව මනුෂ්‍යත්වයෙන් පෝසත් කරන රටක් කරන එක ලස්සන ජීවිතයක් කුරුම කර දෙන එක
3: වැඩි මිලකට පොහොර අලෙවි කළ මාතෘ ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් දසදහසක දඩයක් සහ එහි හිමිකරුට මාසයක අත්හිට වූ සිරදඬුවම් නියම කිරීමට මාතෘ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. උපරිම සිල්ලර මිල වෙනස් කරමින් පොහොර අලෙවි කරන බවට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්ම වෙළඳසැල වටලා තිබුණා. එහිදී පාලන මිල වෙනස් කළ යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටි 179ක් සොයාගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරිය භාරයටගත් පොහොර තොගේ සහ වෙළඳසැලේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රුපියල් දසදහසක දඩේ සහ මාසයකට අත්හිට වූ සිරදඬුවමක් නියම කර ඇති බවයි පාරිභෝගික අධිකාරිය පැවසුවේ. පොහොර මිටි තොගේ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා. මීට අමතරව මිල වෙනස් කරන අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ චෝදනා මත අදාළ පොහොර සමාගමටද රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා. Net News Nimava Melaga Net News Savasa 6:30ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Total K අපගේ වෙබ්අඩවයට පිවිසෙන්න.
0: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 3872
9: Satti Antaya.
10: Hello, hello.
9: Satti Antaya.

0: සුබදහම ලක්වේවා. අද ඇවිල්ලා ඉරිදා. ඕකද? Good afternoon.
1: Good afternoon. Good afternoon. මේ මොකද අද හරි ෆෝමලි දිර සුබදහවලක්
0: කියලා. මං ඉතින් දැන් තනිකමට හුරු වෙලා හිටියේ සති දෙක.
1: ආ, okay.
0: තනිය දැන් මට හුරුයි චානු. ඔය ආවත් එකයි නැතත් එක.
1: අර තනි අලිය වගේද?
0: ඔව්. ඉතින් මේ මොකද උනේ සති දෙකක් ආවෙත් නැහැ.
1: සති දෙකක්.
0: දැක්කෙත් නැහැ ඔයාව.
1: ඒක තමයි නේද අපි බිසී මිනිස්සු නේ. මේ අද මට මාරටක් වුණා.
0: මොකද උනේ?
1: මම බස් එකේ නේ ආවේ.
0: ඔහ බස් එකේ තේරෙමද?
1: බස් එකේ එනවා. මේ මාත් එක්ක 138 නැංගා. ලස්සන පිරිමි ළමයි.
0: ආහා.
1: මගේ පැරලල් පුටුවේ. පුටුව නෙවෙයි නේද සීට් එකේ. වාඩිලා ඉඳලා මම බහින හෝල් එකේම බැහැලා මම ටොක් එකක් දාන්නකම් බලන් හිටියා. එයා ටොක් එකක් දාන්නකම් බලන්
0: හිටියා.
1: ඊට පස්සේ අපි දෙන ටොක් දෙකක වෙන් වෙලා ගියා.
0: දැන් ඉතින් වාට ඔයින අර පුළුවන් අර TikTok වල නංගිලා හැම දානවා වගේ 138 බස් එකේ මට එහා පැත්තෙන් කොළපාට ෂර්ට් එකක් ඇඳගෙන ආපු අයියා වෙත ළියමි කියලා මොනා හරි කියන්න ඉතින් පුළුවන්.
1: කියන්න පුළුවන් නේද? ඒ වුණාට මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල පාවිච්චි කරන්න හොඳ නැහැ. රස්සාව නැති ඉඳන් නැහැනේ.
0: එහෙනම් අපි පටන් ගන්න හදන්නේ අද හෙලෝ හෙලෝ සති අන්තය සුපුරුදු විදිහට ඉතින් ඔයා කැමති සින්දු ටික අහන්න හවස 3 වෙනකන් chance එක තියෙනවා.
1: right
0: මේ බෙතර කෝල් කරන්න 0112 55 33 63 මතකද WhatsApp නම්බර් එකේ? මතකයි
1: 0715 95 95 95ට WhatsApp message එකක් දාන්නත් පුළුවන්.
0: අපි දාලා තියෙන්නේ Facebook post එකක්. යන්න net fm Facebook fan page එකට. කොහොම හරි හවස 3ට කලින් මේ බෙතර ආවොත් අපි දෙන්නත් එක කතා කරන්න සින්දු අහන්න අරෝ මේව ඉතින් විහිළුවෙන් ජීවත් වෙන්න පුළුවන්.
1: පුළුවන්. සතුටින්. ඔව්.
0: හවස 3 වෙනකන් ඉන්නවා. මම ජනි.
1: මම චානෝ.

0: හරි. ඇයි මයිකික ඔන් කරන්න කිව්වේ දැන්?
1: කතා කරන්න.
0: කතා
1: කරන්න කතා කරන්න. මම දැන් මේ කියන්න හදන්නේ අපේ රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරන්න සිද්ධ වෙන වැඩසටහනක් ගැන. හරියටම කිව්වොත් NSB බැංකුව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
0: රයිට්.
1: ඩිජිටල් බැංකු සේවාවන් පිළිබඳව ගොඩ දෙනකොට දැනුම නැ නේ චනු. දැන් ඔයා එහෙම සාමාන්‍යයෙන් දන්නේ නැ නේද මොනවාද බැංක් ඇප් එකකින් කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නේ
0: හරි අමාරුයි
1: කොහොමද සමරි එකක් බලාගන්නේ වගේ දේවල් ඔයා දන්නේ නැ
0: වයසයිනේ
1: එතකොට ඔයා වගේ අයට ඒ දේවල් කියලා දෙන්න ලංකාවේ ඉන්න ජනතාව වෙනුවෙන් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය ගැන කියලා දෙන්න
0: ඊට
1: පස්සේ NSB QR පහසුකම් ගැන කියලා දෙන්න
0: ඊට
1: පස්සේ ඔය ඩිජිටල් බැංකු කරන සේවාවන් කරනකොට ආරක්ෂිතව ඒ දේවල් කරන එක වැදගත් වෙනවානේ අන්න එහෙම කරන්නේ කොහොමද කියලා දෙන්න NSB බැංකුවේ කට්ටිය ඔයාගේ ගමට එනවා ඔයාගේ ප්‍රදේශයට එනවා හරියනම කිව්වොත් එහෙම මේ වැඩසටහන නම් කරලා
0: තියෙන්නේ
1: NSB ඩිජිටල් ඩ්‍රයිව් කියලා.
0: රයිට්.
1: අද දවසේ තමයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. දැන් අද ජූනි මාසේ 7 වෙනිදානේ. අද යක්කල මන්සන්දි අසලට ගියෝ තින් ඔයා එයාවට ඉන්නව නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා මේ ගැන වැඩසටහන පිළිබඳව දැනුවත් වෙන්න.
0: ඊට
1: පස්සේ NSB බැංකුවත් එක්ක එකතු වෙලා කොහොමද මේ ඩිජිටල් බැංකු කරන සේවාවන් කරන්නේ ආරක්ෂිතව කරන්නේ ඒ ගැන දැනුවත් වෙන්න. දැන් අද යක්කල මන්සන්දි අසල තියෙනවා වගේම තමයි හෙට දවසේදී කිරිඳිවැල බස් රථ නැවතුම් පොළ අසල. දන්නව නේද? අන්න එතනදී මේ වැඩසටහන පවත්වන්න සූදානම් වෙලා තිනවා. දැන් මේ අද හිට විතරක් නෙවෙයි හරියටම කිව්වොත් ජුනි මාසේ 24 වෙනිදා වෙනකන් එක දිගට එක එක තැන්වල ලංකාවේ මේ පිළිදොද දැනුවත් කරන්න දැනුවත් කිරීම සිද්ධ වෙනවා කියලා අපි ඔයාලට මතක් කරන්න ඕනි.
0: ඉතින්
1: ඒකන මතක් කර ගමන් ටග්ගල කට්ටිය එකතු කරගමු. අපි යමු WhatsApp එක පැත්තට.
0: අද
1: චාන්ස් එක දෙනවා අපිට WhatsApp එකට මැසේජ් එවන කට්ටියට, කෝල් කරන කට්ටියට. ඒගොල්ලෝ ස්කැමති සින්දු අපෙන් ඉල්ලන.
0: yes අපි ඉඳ තියාගෙන ආවේ ඔයගොල්ලන්ගේ සින්දු වලට.
1: ඉතින් අපිට අද ලිස් දාන්න කම්මල් හිතලා වෙලාව මදි වෙලා නෙවෙයි. අපි මේ ඔයාට ඔයා ඉල්ලන සින්දුව දෙන්න ඕනි හන්ද අපි ඉඳ තියාගෙන ආවා ඒ වෙනුවෙන්.
0: ඔව් අපි දෙන්නෙන් කතා වුණා. ඔයගොල්ලෝ ඉල්ලන ඕන සින්දුවක් දෙනවා කියලා. ඒක නිසා WhatsApp එකට මැසේජ් එකක් දාන්න.
1: දානකොට දාන්න. මොනවාද කැමති සින්දු කියලා.
0: ඔව්.
1: මුලින්ම WhatsApp message එක දාලා තියෙන අපේ හංවැල් ඉන්න ඩිලා නිරෝෂ්.
0: රයිට්.
1: විජය බණ්ඩාර වැලිතුඩුව මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා දිනවා. දෙමු.
0: අපි දෙන්න.
1: අපි දෙන්න. ඊට පස්සේ.
0: ඊට පස්සේ ඉන්නවා. කවුද? හායි අපි දෙන්නටත් සින්දුවක් දෙන්නකෝ. චාමර ස්ටෝස් එකෙන් තමයි message එක දාලා තියෙන්නේ. පනාපිටිය කළුතර. චාමර ඉන්නවා, තනුජා ඉන්නවා. ඒ දෙන්න තමයි සින්දුව ඉල්ලලා තියෙන්නේ.
1: ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි.
0: yes අපේ දුම්බර ලලිත් ඉන්නවා හැමදාම වගේ.
1: දුම්බර මිටියාවත පැත්තේ.
0: හරි තව කවුද ඉන්නේ?
1: ඊට පස්සේ මට කෝල් කරා කිතුල් කොටින් ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා හැමදාම වගේ. ඉතින් අදත් කතා කරන අපි බවුල කෙනෙක් වගේ දැන් ප්‍රේමසිරි අයියා කියන්නේ.
0: හරි.
1: අම්මා ගුණවතී, ඊට පස්සේ දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්න ඕනේ. පොළොන්නරුව ඉඳන් රමණි කතා කරා. රමණි අක්කා පොළොන්නරුව පැත්තේ යාළුවෙක් දන්නවද කිව්වා කියලා ඇහුවා. මම කිව්වා මට නම් මතක නැහැ ඉස්සර රමණි කියලා අඳුරගෙන ඉතිය දැන් නම් එයා ඉන්නවද දන්නේ නැහැ කියලා. පොඩ්ඩයි ඉතින් විහිළුවකුත් කරා. ඉතින්
0: එහෙම චනුවාවම හඳ පායල වගේ කියලා මට අහුණ රමණී එක මෙයා මේ බොරුවට කියන්නේ. හරි තාම මෙසේජ් එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95ට
1: WhatsApp message එකක් දවන්න නැත්නම් අපිට call එකක් දවන්න. call එකක් දමන්න.
0: 0112
1: 55 33 63

0: හයයි 7 දහට වට්සප් කරන්න.
1: වෙලාව දවල් 12 විනාඩි 33යි දැන්.
2: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 066 446 7953
3: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්ල
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
7: FM 95.8 Net FM දිවයින පුරා
8: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් දීදී ජේක අපෙන්
9: Net FM Hello Hello Satyante Hello Hello Satyante
10: සින්දු ඉල්ලන්න කියලා කිව්වේ බොරුවට නොදී ඉන්න නෙවෙයි
11: ඉල්ලුමට සැපයුම තියෙනවා
10: ඉල්ලුමට සැපයුම තියෙනවා ඉල්ලුමට සැපයුම දෙන්න තමයි හදන්නේ දැන් මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න සුවිශේෂී කාරණාවක් තියෙනවා
11: ඒ
10: තමයි මේ හිමව්වරණ අමරදේව උපහාර ගීප සංගය ගැන
11: දැන්
10: අමරදේව මහත්තයාගේ සින්දු කියලා කියන්නේ අපි හැමෝගෙම අර ජීවිතයේ ඕනිම අවස්ථාවකට ගැළපෙන සින්දු අමරදේව මහත්තයේ කටහඬින් අපිට අපේ ජීවිතයට සමීප වෙලා තියෙනවනේ ඉතින් එහෙම සමීප වුණු සින්දු අපිට එක දිගට අහන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ හිමව්වරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය කියලා කියන්නේ. දැන් ඔයාට අවස්ථාව තියෙනවා ලබන සතියේ සෙනසුරාදා තමයි හරියටම කිව්වොත් මේ වැඩේ සිද්ධ වෙන්නේ.
11: 13 වෙනිදානේ
10: කොළඹ ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී.
11: රයිට්.
10: හැමෝටම යන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. බොහොම සීමිත පිරිසකට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ.
11: රයිට්.
10: දැන් අද දවසේ සුවිශේෂී වාසියක් තියෙනවා. අද ඉරිදානේ. දැන් අද දවසේදී ඔයා ටිකට්පත් පහක් මිලදී ගත්තොතින්
11: හරි
10: ටිකට්පත් පහක් මිලදී ගත්තොතින් ඔයා ගෙවන්න අවශ්‍ය වෙන ටිකට් හතරකට විතරයි
11: ආ ඕකේ
10: ඒ කියන්නේ දැන් මේ එක ටිකට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 7500ක් වෙනවා එතකොට 7500ව පහක් කියලා කියන්නේ ගාන හදන්නනි අමාරුයි වගේනේ
11: ඔව්
10: එතකොට කොහොම හරි සාමාන්‍යයෙන් රුපියල් 30000කට ටිකට් පහක් අරගන්න chance එක තියෙනවා මේ දැන් මෙහෙම මේ 30000ම ඔයා තනියම ගෙවන්න ඕනි කියලා එකක් නැහැ.
11: රයිට්.
10: එතකොට ඔයා යාළුවෝ කට්ටියක් එකතු කරගන්න.
11: හා.
10: දැන් ඉන්නවනේ යාළුවෝ 5 දිනක එකතු කරලා යාළුවෝ 5 දිනත් එක ටිකට් අරගෙන.
11: ඔව්.
10: 5 දිනාට ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ අර ඉතුරු වෙන 7500 ඔක බෙදා ගන්න
11: කට්ටිය. බෙදා ගන්න. ඒක මේස තියෙන ජනි. කොහොමද යාළුවෙක් එක්ක ගිහිල්ලා රවුමට
10: වාඩිවෙලා
11: පොඩි සොමියක් ගන්න පුළුවන් නේද?
10: ඒ කියන්නේ අර ඒක විඳින්න තියෙන අවස්ථාවක්. එතකොට ඒ සැනසීම ලබා ගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. මේ ඒ ගැනත් මතක් කරන ගමන් අපි කට්ටිය එකතු කරගන්න ඕනේ.
11: හරි. කවුද ඉන්නේ WhatsApp එකේ? වැත්නේ මට WhatsApp එක බලන්න විදියක් නැහැ.
10: මවුස් එක මගේ අතේ
11: අරගෙන.
10: රයිට්. බලපිටියට යමු.
11: ඔකේ.
10: බලපිටිය ඉඳන් අපේ ඉන්දික කතා කරා. එයාගේ නෝනා හර්ෂණී ඊට පස්සේ තෙනුර සහ විරුන් පුතාලා දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. ඇල්පිටියට ගියාට පස්සේ පුන්සරා කතා කරා. අපේ පුන්සරා ඔයාට ඔයා නංගිලු යාට
11: ඔව්
10: මං කිව්වා නංගි නෙවෙයි ඇන්ටි
11: කියලා මට ඇහුණා නැන්ද කියනවා මෙතන පුන්සරා මෙයාගේ බොරු වලට අහුවෙන්න එපා
10: හම්බෙගම ඉඳන් සේපාලිකා කතා කරා
11: රයිට්
10: ඊට පස්සේ යාගේ අම්මයි තාත්තයි එකතු කරගන්න කියලා
11: එයා
10: චන්දනිලිය ආරච්චි මහත්තයාගේ හැලමල් පිපිලා සින්දුව දෙන්න පුළුවන්ද කියලා ඇහුවා
11: දෙන්නම්
10: පුළුවන් පොඩි දෙන්න ඊට පස්සේ කොහොමද
11: ඊට පස්සේ අර මම ආසව මැසේජ් යා මේක
10: හරි සල්ලි දීලා ගෙන්න ගන්න මැසේජ් යන්නේ ඔව්
11: හෙලෝ හෙලෝ ජනි හොරතල් ෂනෝ ෆැටියෝ කොහෙද ගියේ ඔයා නැතුව පාළුයි ගොඩාක් කියලා දාලා ආදරේ කියලා දාලා පන්නේ පිටියේ.

0: රුණ තමයිම මැසේජ් එක දාන්නේ.
1: මෙයා මේ ලිස්නර්ස්ලා හැමෝම අමතක කරලා දාලා නිවාඩු ගන්නවා. ඒ දවස්වල මන් තමයි අපේ ආදරණීය අසන්නන් වෙනුවෙන් තනියම හරි මේ වැඩේ ඇදගෙන
0: ගියේ.
1: මෙතන මේ කොහෙවත් නැතුව මේ අද යන්නේ නැවත් කරන්නේ නැතුව මෙතෙන්ට ආවට පස්සේ එතනත් එයි මෙයා උස්සගෙන දඟලනවා.
0: අපි බලමුකෝ ඉස්සරහ සතිවල මොකද වෙන්නේ කියලා. ජනි, ජනු අපිටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න මම.
1: යෝගියාණන් ඉඳන් අපේ ඉරේෂත රිෂාදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: රයිට්.
1: අම්මවයි අම්මා සමීරා තාත්තා මහේෂ් ලොකු තාත්තවයි එකතු කරගන්න තමයි කියලා තියෙන්නේ. හෙලෝ හෙලෝ ජනි ඇන්ඩ් චනු, දෙන්නම ආදරෙන් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. හරියටම කිව්වොත් උකුවට තේ හදන උකුවෙල ඉන්න
0: අපේ
1: මාෂි තමයි මෙසේජ් එක දාලා තියෙන. දැන් අපි එයා ගැන හැම කියන්න ඕනේ නැහැ. එයාම කියන.
0: එයාම
1: කියන උකුවට තේ හදන උකුවෙල අපේ මාෂි තමයි කියලා මෙසේජ් එක දාන්න. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ නිවාඩු දවසේ අපිත් ඔයාලව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. අපිට මෙසේජ් එකක් දාලා තිනෝ යටියන්තොට මහවිල ඉන්න සඳමාලි එකතු කරගන්න කියලා කියනවා. ඔමාෂදුව, රනිඳු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනූෂා, හස්බන්ඩ් සුසන්ත, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අන්තිමටම යන්න කලින්, ඊළඟ සින්දුවට යන්න කලින් ටග්ගාල එකතු කරගමු. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ධනු. ධනු මෙසේජ් එක දාලා තියෙන කොහින්දන්ද කියලා නෑ. එයාවයි අම්මවයි අප්පච්චිවයි ලොකු අයියා අරුත්වයි අනේ ලොකු අයියවයි අරුත් අයියවයි පොඩි අයියවයි ලසිත් අයියවයි එයාගේ යාළුවෝ සෙට් එකයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි නංගි බබා මෙසේජ් එකක් දාලා තියෙන්නේ.
0: රයිට්. ඔකේ. ඔය හැමෝටම තමයි මේ සින්දුව. මේ සින්දුව ඉල්ලුවේ කවුද අපෙන්? විජය බණ්ඩාරගේ සින්දුවක් ඉල්ලුවනේ.
1: වැටක නෑ. කවුරුර විජය බණ්ඩාර වැලිතුඩුව මහත්තයාගේ සින්දුවක් ඉල්ලුවා.
0: ඔන්න ඉල්ලුමට සැපයුම.

0: நச்சில நச்சில நச்சில நச்சில
1: கண்ணே பாசிந்து மங்க கியானதே மாம ராசு சிந்துவா கேலா
2: மங்க விநாசகரானே
1: சிந்து விநாசகராய் திங்கடன்னே
2: அரி இலங்க பேட்ட அப்பி அண்ணா தன்னே இலங்க பேட்ட அண்ணா தன் சட்ட பட்ட கால கட்டி எகது கர கண்ணோனி
1: ஓகே
2: மே வாட்ஸ்அப் பேக்கே கட்டி இன்னோ கால் கரப்பு கட்டி இன்னோ மட ஹரிம சந்தோஷ எக்கினே கதா கரலக்கு ஓயா கேதாய் கேல அர கியபு கதா பொருவக் வென்னதி கேல
1: மங்க யா வல்ல கண்ணா கௌருணத்தி
2: මේ පොල්ගොල්ලට යන්න හදන්නේ පොල්ගොල්ලේ උයන්වත්තේ අපේ ගාමිණී රත්නායකයි
1: රයිට්
2: කතා කරා කතා කරලා කිව්වා නාලනී ඉන්නවා ඊට පස්සේ ගයාන් ඉන්නවා රුවන් ඉන්නවා අශානි සමග මංජුල පුතා ඉන්නවා මේ කට්ටිය එකතු කරගන්න කියලා
1: රයිට්
2: අලව්වේ ඉඳන් කරෝ කතා කරා කතා කරලා කිව්වා ඉතින් අමපාණි දුවවයි රුක්මන් පුතාවයි එකතු කරගන්න කිව්වා ජනිත් පුතාවයි චනු නංගිවයි එකතු කරගන්න කියලා කිව්වා ඊට පස්සේ සූර්ය විඳන් ලියනාරච්චි අයියා කතා කරා කතා කරලා කිව්වා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊට පස්සේ මග්ගොණ මෛත්‍රී පාල අයියා
1: රයිට්
2: එයාට මං කියන්නේ මයනු ෆැමිලි
1: ඇයි මයනු ගොඩක්ද
2: මයනු විතරයි
1: දැන්
2: හිතන්න ඔන්න මං කියන්නම් කිව්ල ග්‍රාම් ටික මග්ගොණ ඉඳන් මෛත්‍රී පාල අයියා කතා කරේ එකතු කරගන්න කිව්වා මංගලිකා මදුකා මදුරංග මදුසංක
1: රයිට්
2: ඔක්කොම යන්නේ ඉන්නෙත් මග්ගොණ
1: හිතලා දාලා තියෙන්නේ
2: නැහැලු හිතලා නෙවෙයිලු දාලා තියෙන්නේ බැලුනම ඔක්කොම යන්නේලු දාලා
1: තියෙන්නේ හරයි හැබැයි
2: ඊට පස්සේ ශාන්ත ටේලර්ස්ගේව ශාන්ත අයියා කතා කරා ඔයාගේ යාළුවෙක් ඔයාට එහෙම හරි කැමති කතා කරලා කිව්වා ඉතින් සින්දුවකට එහවත් එකතු කරගන්න කියලා මේ එයා අපිට වඩා එකතු කරගන්න කැමති එයාගේ නම කියනට වඩා එයා කැමති එහා පැත්තේ තියෙන විහංග හෝටලෙ විහංග හෝටලෙ ඉන්න චූටි නංගිල දෙන්නේ කියන සුදු නංගිල
1: දෙන්නේ
2: සුදු බෝල නංගිල දෙන්නව එකතු කරගන්න කියලා කිව්වහම මොකක්ද දන්නවද කරන්නේ
1: මොකද්ද
2: අන net එකේ මං කියලා ඔයාගේ නම කිව්වා කියලා ගිහිල්ලා මොනවා හරි නිකන් කාලේන ඕ මාව විකුණලා සෑහෙන්න කන ඔය ශාන්තයි
1: ඒ දැන් ඒ නංගිල දෙන්නත් net දාගෙන ඉන්නේ
2: ඩාගිරි ඩාගිරි
1: ආ ඕකේ හරි එහෙනම් ඔන්න කන දෙයකින් මොනවා හරි අපිට එවන්න
2: අපිට එවන්න ඒ කියන්නේ මේ මේ හෙට කන්න අද ගන්න පුළුවන් දෙයක් අද මේවන්න
1: හෙට
2: එහෙම ලැබෙන සැලසුනොත් එහෙම අපිට පුස්කාබුව තමයි කන්න
1: වෙන්නේ පුස්කාබුවනේ කන්න වෙන්නේ
2: හරි කවුද ඉන්නේ
1: WhatsApp එක පැත්තට යන් හයි හයි ජනියෝ ඔය දෙන්න නම් මරු
2: අහනේ අපිට බල උඩ උඩ තේම කට්ටියට කියලා දිනලා දිනු මරු කියලා අනික් අයද
1: අපි එමෙට බලමු එක මේ සින්දුවක් ඉල්ලලා තියෙනවා බලමු අපි දෙන්න එක බෝකොන්දර 10 කණුවේ පාරේ මංගලිකා මංගලී ෆැෂන් නේ
2: මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශිරාන්ති සංජීව මහේෂ් ලග්මුතු මදුවන්ත සාක්ෂරතාව ගොම ඩිජිටල් සාක්ෂරතාවට නෙවෙයි මේ මනුස්සයා යවන්න ඕනි මේ අකුරු කියවන්න ඔක්කොටම
1: කරා ඉතින් ඒ පොඩ්ඩක් සිංහලෙන් ගෙවන්න එක්ක ඉංග්‍රීසි වලින් මෙවන්න මොන මැසේජ් කරා අම්පාර නාමල්ලොය හරිද ඒක කිව්වා
2: අම්පාරේ නාමල්ලොය ඉදන් අපිට සමන් මලී තමයි මැසේජ් එක දාලා
1: තියෙන්නේ
2: ඒගොල්ලන්ට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා දිනවා
1: ඊට
2: පස්සේ හෙලෝ හෙලෝ අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කඩවති ඉඳන් කාංචනා තමයි අපිට මැසේජ් එක දාලා
1: තියෙන්නේ
2: කියනවා එකතු කරගන්න කියලා සනෙත් ඊට පස්සේ රවින්දි අම්මා ඊට පස්සේ ඔය දෙන්න මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා දමිත් අසංගක සින්දුවක් දෙන්න කියලා අම්පාරේ සිට අපිට මැසේජ් කරලා තියෙන නදීෂා මැසේජ් එකක් දාලා තිනවා ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ තව කවුද ඉන්නේ
1: දමිත් අසංගක සින්දුවක් මං දාගත්තා දිගට මහගෙන ඉන්න
2: දිගට මහගෙන ඉන්න කියන්නේ කොයි පැයද දෙන්න කියලා
1: ಸಾರಿ

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව දවල් 12:57 යි දැන්.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
6: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
7: කියසෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කියස් නම් බබයි ආජම මිලයි.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
10: tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansade Idiripat Kirimak Anugrahaya
11: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin Kasakala Green Super Jeevithayata Idiriyak
12: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
13: FM 95.8 Net FM Divaina Pura
14: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
15: Net FM Hello Hello Satyantaya
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
3: වේලාව දවල් 1යි දැන්

0: කවුරු හරි අපිට WhatsApp message එකක් දාලා තියෙනවා.
1: හා
0: හෙලෝ හෙලෝ ජනියන් පිච්ච මලී කියලා.
1: ඔව් අනේ.
0: දැකලා නැති හන්ද හොඳයි.
1: දැන් බලන්න පුළුවන් අපි live එකක් කව.
0: ඒක තමයි. දැකලා නැති කට්ටියට බලන්න net fm facebook fan page එකට ඉන්න.
1: මම
0: මේ කල්පනා කරේ.
1: මොනවාද?
0: ඔයාගෙන කියනව නෙවෙයි.
1: හා.
0: ගෑල්ලාමයි weekend එක පාවිච්චි කරන්නේ ගොඩක් ලස්සන වෙන්න හැමනි.
1: ඔව්.
0: ගෑල්ලාමගේ නියපොත්ති නම් තියෙන්නේ බොරුවනේ.
1: නියපොත්ති නම් තියෙන්නේ බොරුව. එහෙම නෙමෙයි. ගෑනු ළමයි ලස්සනට ඉන්න හරි ආසයි.
0: මූණේ සැබෑ පාට පින්නන්නේ.
1: නෑ මේ මේ ලයිව් එකේ ඉන්න කටින් නම් පේන්නේ සැබෑ පාට. හරි. ඇයි ඔයා මේ ඔච්චර ගෑනු ළමයි ගැන හොම හිතන්නේ?
0: නෑ මට නිකන් එහෙම හිතුණා. ඉතින් මම ආශ්‍රය කරන ඔක්කොම ඒ වගේ පොඩ්ඩක්.
1: ආ එහෙම.
0: ඔව්.
1: ඉංග්‍රීසි වචන කියන්න බැරි නම් මට දෙන්න කියලා තියෙනවා. අපේ මුහුණු පොතේ නෙත් FM පිටුව
0: අනුගමනය කරන්න.
1: අනුගමනය?
0: ඔව් ෆලෝ කරන්න. නැත්නම් ඉලවන්න කියලා කියන්න ඕන.
1: අනේ වන්දන්නේ ඕගොල්ලෝ මේවා කියන්න මොනවද මේවට කියන්න ඕනි කියලා.
0: කොහොම හරි එන්න අපේ Facebook fan page එකට net fm facebook fan page එකට. ඊට පස්සේ අපේ net fm youtube channel එකට.
1: Right.
0: දැන් ජානිය හැම කරන එක එක විකාර වැඩ පිස්සු වැඩ බලන්න පුළුවන්. දැන් ඉස්සර අපි පොඩ වැඩගත් වැඩ විතරයි කරේ. දැන් අපි වල්පල් කියලා වෙනම පිස්සු වැඩකුත් පටන් ගත්තා.
1: සීන් එක කියලා එකක් තියෙනවා. වල්පල් කියලා තව එකක් තියෙනවා.
0: දැන් හිතානිද තව අලුත් එකක් පටන් ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකෝ ඉතින් ඒ වගේ දේවල් බලන්න මං විතරක් නෙවෙයි.
1: මුළු net එකේම ජානි තමයි ඉන්නේ.
0: නෑ අපේ සචිනීලා ඊට පස්සේ අපේ ආච්චි එහෙමත් කරනවා ලස්සන වැඩ ටික. ඒ වැඩ ඔක්කොම බලන්න. ඔව් ඒ
1: දෙන්නගේ තියෙනා වැඩක්.
0: ඔව් ඒ දෙන්නගේ ඒ දෙන්නගේ පොෂ් වැඩක්. ඒ කියන්නේ වැදගත් විදියට වැඩ යනවා.
1: ගත යුත්තක් තියෙන දේවල්.
0: ගත යුත්තක් තියෙනවා. මම කරන්නේ නෙවෙයි ගත යුත්තක් නෑ. කමන්නේ බලන්න.
1: ඔව් ස්ට්‍රෙස් වෙලා ඉන්න ලාගේ ජානි ගේව බලන්න ඉගෙන ගන්න ඕන වෙලාට ඒගොල්ලන්ගේව
0: බලන්න. යන්න net FM YouTube channel එකට. දැන් එන්න net FM Facebook fan page එකට. අපි Facebook live ඇවිල්ලා ඉන්නේ.
1: ඊට
0: පස්සේ WhatsApp එකට message කරපුව කට්ටියට call කරපුව කට්ටියට කියන්න ඕනි. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. අපි ඔයාලගේ ඉවසීම පරීක්ෂා කරනවා. ලයිව් එකේ කට්ටිය ගැන මතක් කරලා ඊළඟට ඔයගොල්ලෝ ගැන කියන්න.

0: හරි අපි දෙන ෆේස්බුක් ලයිව් එකේ ඉන්නේ දැන් ඒක නිසා
1: ආදරේ වැහි වැහලා තියෙනවා
0: වැහි වැහලා තියෙන්නේ කමෙන්ට්ස් ගොඩාක් එනවා මේ අපි WhatsApp එක පැත්තට යන්නේ නැතුව
1: නෑ නෑ කෙලින්ම
0: අපි යන්නේ Facebook එක පැත්තට
1: අපි WhatsApp එකේ ඉන්න කට්ටියගේ excuse එකක් ඉල්ල ගත්තනේ
0: යව්
1: හරියට කියව නේද මම ඒ වචන
0: කිව්වා හරි හරි
1: ඒ කට්ටියව පොඩ්ඩක් පැත්තකින් තියලා අපි Facebook එකේ ඉන්න කට්ටිය සට සට ගාලා එකතු කර ගන්න හදන්නේ
0: right
1: ඔයාට උම්මත් දීලා තිනවා කට්ටිය
0: ඕවනේ
1: මේ අර ගිය සතියේ වෙසක් තොරණේ අක්ෂණීට ඉඳලා අද ආපු එක්කිනා නේද මේ කියලා හාලා තියෙනවා
0: මං දන්නේ නැහැ අයියෝ ඒකම කියවන්න ගත්තේ කියලා
1: මං ඒක හොයලා හොයලා අරගත්තා හායි චනු බබා ඔයා පට්ටම පට්ට ලස්සනයි උම්මා කියලා දාලා දීලා අපි මේනක බාල සූරිය ඊට පස්සේ හෙලෝ හෙලෝ ජනි අයියේ කොහමද ඔයාට සනීපෙන් ඉන්නව නේද ඔයා අදත් සද්දෙටම net fm අහන ගමන් ඉන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ හැමදාම අහස තරම් කියලා කමෙන්ට් එකක් දාලා දිනවා අපේ නිපුණී ඊට පස්සේ දුම්බර ලලිත් ප්‍රියංකර ඉන්නවා ඊට පස්සේ කරුණාරත්න කරු හායි සින්දුවකට මාවත් එකතු කරගන්න ගම්පල වැටකේදී ඉඳන් තමයි කරුණාරත්න කරු අපිට කමෙන්ට් එකක් දාලා තියෙන්නේ අජිත් ප්‍රියංකර ඉන්නවා ඔයාලා දෙන්න ලස්සනයි කියලා තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ නිපුණී දාලා තියෙනවා WhatsApp එකට message එකක් දැම්මා තාම කියෙව්වේ නැහැ තරහයි හොඳේ කියලා.
0: දැන් කියවන්නේ Facebook live එකෙන්
1: පස්සේ. Facebook live එකේ ඉන්න කට්ටිය අපි WhatsApp එකේ ඉන්න කට්ටියට ඉවසීම පුරුදු කරන්න අවස්ථාව දීලා
0: තියෙනවා. ප්‍රගුණ කරන්න කියලා දීලා තියෙන්නේ. මේ සංජය කුමාරිගේ comment එක miss වුණා අපිට. සංජය කුමාරි hi hi net කියලා දාලා තියෙනවා. Hello. ඊට පස්සේ ඉන්නවා අපේ මේනක කිව්වා හිරුනි පෙරේරා. Hello ඔයාලට කොහොමද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ දක්ෂිකා චාමලි. තව කවුද ඉන්නේ?
1: ඔයගෙන් කේක් ඉල්ලලා දිනවා.
0: ඔව් ඒකනේ. මම දුන්නා මේගොල්ලන්ට කේක්. දැන් සතියක් පරණයි.
1: ආදරේ දෙන්නටම මමයි නෝනවයි එකතු කරගන්න කෑගල්ල හෙට්ටි මුල්ල ඉඳන් ලාල් කුසුම් සිරි අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා රසිකා මන්තිලක අපිවත් එකතු කරගන්න කෑගල්ල හෙට්ටි මුල්ල ඉඳන් තමයි රසිකත් අපි වහගෙන ඉන්නේ ඊට පස්සේ නිලෝෂී තිලකරත්න හායි හායි ජනියන් චනෝ කොහොමද අපි ගොඩක් ආදරේ ඔයාලට කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා රසිකා නිල්මිණිගේ කමෙන්ට් එක මං හිතන්නේ වා කියෙව්වා
0: ඔව් ජීවනී ප්‍රිය දර්ශිකා ඉන්නවා ඊට පස්සේ මේකලා තත්සරින් දාලා අපි ඔය දෙන්න වහන වැඩේ සුපිරි කියලා
1: ආහ
0: ඊට පස්සේ ඉන්නවා කවුද
1: අද දෙනව
0: ලස්සනයි කියලා අප්සරා
1: ඔව් ගොඩ දෙනෙක් ඉන්නවා ඉතින් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා රසිකා අහලා දිනවා අපි දෙන්න උත්සාහ කරනවා අද මොකද අපි ඉල්ලන සින්දු දෙනවා
0: තව ඉඩ තියෙනවා
1: තව ඉල්ලන සින්දු දෙන්න පුළුවන් ඒක හන්ද ඔයාලට සින්දු ඕනි නම් දැන් WhatsApp message දාන්න කලින් එන්න Facebook live එකට අපි Facebook live එකේ ඉන්න කට්ටියට තමයි priority දීලා තියෙන්නේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: දවල් එකයි විනාඩි 20යි දැන්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන්.
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න. win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
13: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
14: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
15: සංක දිනය සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනුවල්.
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
17: FM 95 94.8 Net FM දිවයින පුරා
18: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි, ගැම්මක් තමයි.
19: Net FM hello hello satyante.
20: හරි, ෆේස්බුක් ලයිව් එක පැත්තේ කටේ ඉන්න අතරේ මම ඔයාලට මතක් කරන්න ඕනේ, මොකද මේ NSB විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඔයාගේ ළඟටම ඇවිල්ලා ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳව ඔයාව දැනුවත් කරන වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා කියලා අපි කලිනුත් මතක් කරානේ. කියන්නේ දැන් අපි පොතේ පතේ දැනුම විතරක් තිබිලා මදි චඩු. අපි ඉස්සරහට යන්න, දැන් ආර්ථික කටයුතු වල යෙදෙන්න ඉස්සර වගේ බැංකුවටම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගාව තියෙන ෆෝන් එකෙන් ඔය වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ ඒ ගැන හරි දැනුමක් තියෙන්න ඕනේ. නැත්තම් අපි වංචාකාරයන්ට අහු වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල ගොඩාක් ස්කෑම්ස් ගැන එහෙම අපිට අහන්න හම්බ වෙනවනේ. ඒක හන්ද ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට හරියට කරන පිළිවෙල, ඊට පස්සේ OTP එක අපි කාටවත් දෙන්න හොඳ නෑ වගේ දේවල්, ඊට පස්සේ ඒ වගේ දේවල් දැනගන්න ඕනේ.
21: ඇයි මේ ෆේක් ලින්ක්ස් එහෙම ක්ලික්
20: කරනවා? ඕනි තරම් ඒ වගේ වැඩ වෙනවනේ. දැන් අර වෙසක් මාසෙම වෙසක් දන්සල් වගේ ගොඩාක් ආවේ වගේ.
21: ගොඩාක් හේවා වෙනවා.
20: ඉතින් ඒ වගේ ඒවට අහු නොවී ඉන්න නම් ඒ සාක්ෂරතාවය ගැන හරි දැනුවත්කමක් තියෙන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි NSB බැංකුව ඔයා වෙත අරගෙන එන්නේ NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන. අද දවසේ හරියටම කිව්වොත් එහෙම යක්කල මන්සන්දියේදී තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. 23 වෙනකන් ලංකාවේ එක එක තැන්වල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද දවසේ යක්කල මන්සන්දිය තියෙනවා වගේම හෙට දවසේදී කිරිඳිවැල බස් රථනැවතුම් පොළේදී, ඊට පස්සේ ජුනි 9 වෙනිදා කියලා අනිද්දාට කටුනායක බස් රථනැවතුම් පොළේදී ඔය වගේ වැඩසටහන කිහිපයක් පුරා මේ තැන් කිහිපයක ඔබව දැනුවත් කරන්න පැවැත්වෙනවා. ඉතින් ඒකටත් මතක් කරන ගමන් තමයි අපි Facebook live එක පැත්තට පොඩ්ඩක් ඔළුව දාන්න හදන්නේ. Facebook live එක ඉන්න කට්ටියට අපි chance එකක් දීලා තිනවා. අද ඒගොල්ලෝ කැමති සින්දු අපිට comment කරන්න. මොකද අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒගොල්ලෝ ඉල්ලන සින්දු දෙන්න.
21: මේ ඉල්ලන සමහරව අපේ system එකේ නැහැ. මේ ඒක දෙන්න බැරිද කියලා අහලා තියෙනවා. ඒ නැති නිසා තමයි දෙන්නේ නැත්තේ.
20: දැන් මේ ඕගොල්ලන් ගෙදරද බලුපැටියක ප්‍රශ්නයක් ගැන අපි කීයේ දෙනේ මේ කතා කරන්න ගත්තේ. එක්කෙනෙක් අහලා තිනවා ගෙදර තියෙන ඊශ්‍රායලයේද
21: කියලා. ඔව් මේ ඒ වගේ පොඩි ඒ වගේ ඊශ්‍රායල් වාතාවරණයක් තමයි මේ දවස්වල තිබ්බේ.
20: චරිත් නානායක්කාර කියලා තිනවා. මං ජනියා ඔච්චර සතුටින් ඉන්නවා දැක්කමයි. ඔයාට පින්චනු කොල්ලව සතුටින් තිබ්බට එහෙම කියලා දාලා
21: දෙනවා. මේ මොකද thank you කියන්නේ ඒක ඔයක compliment එකක් මට.
20: ඔයාට. හැබැයි මට නම් එහෙම ලොකු එකක් නෑ.
21: නෑ කොච්චරුණත් ජනි කියට real mood එක එන්නේ මාත් එක්ක program එක කරද්දී.
20: එයා හිතාගෙන ඉන්නවා.
21: මේ අක්කි මේක කියවන්නකෝ කියලා comment එකක් දාලා. ඇයිද දන්නේ? ප්‍රශාන් කුමාර තමයි දාලා තියෙන්නේ අක්කි කියවන්නකෝ මේ comment එක. අපිවත් සින්දුවකට එකතු කර ගන්නකෝ බාප්පලා දෙන්න වසන්ත සහ කරුණාසේන සමගින් මම කුරුඳු තලන ගමන් ඔයාලා වහගෙන වැඩ කරන්නේ අපි කටුවන හිඟුරන් කන්දේ
20: හිඟුර කන්දේ නං
21: ප්‍රශාන්
20: යස් ප්‍රශාන් අපි ගොඩක් ආදරෙන් එකතු
21: කරගන්නවා
20: මම දැනුයි දැක්කේ කියලා අපේ ඉෂාරත් කමෙන්ට් එකක් දාලා තිනවා ඒ දාලා තින කමෙන්ට් එක පස්සේ බලන්න පුළුවන් ඕගොල්ලන්ට Facebook live එකට ආවොත් මහින්ද ඉන්නවා හොඳයි දෙන්නම හොඳයි ලස්සනට දෙන්නම කරනවා කියලා තමයි අපිට කමෙන්ට් එක දාලා තින නෙත්මි කවිෂ්කා කාංචන අනුරාධි අක්කගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා දිනවා අපි වැඩේ තියෙන්නේ
21: දුන්නානේ
20: දුන්නා එගෙන අහගෙන ඉඳලා නැහැ
21: අහගෙන හිටියේ නැත්
20: නර්ගලමෙක්
21: ඒකනේ
20: දාන්න පන්තියෙන් එළියට
21: පන්තියෙන් එළියට දාන්න පහක් කියව කියලා මම පහක්
20: දාන්න පන්තියෙන් එළියට දනගස්සන්
21: දනගස්සන ඕන මොකද මේ වැඩි වෙලා කියන්න කලින් දුන්නේ
20: යස් ඒ කියන්නේ අතු ගන්න දාන්න ඕනේ පන්ති අතු ගන්න දාන්න ඕනේ
21: දවස් පහම නේද හරි කකෝ දෙන්නේ
20: ඒ වගේ කොට දෙනෙක් ඉන්නවා ඉතින් දැන් ඔයාටත් පුළුවන් මේ පැතර එකතු වෙන්න සුනෙත් ඒකනායකගේ නම කිව්වද නෑනේ
21: නෑනේ
20: මට දෙන්නකෝ සින්දුවක් කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා සුනෙත් ඒකනායක නාමල් ටේලර්ස් එකේ සෙට් එක අපි බලාගෙන ඉන්නවා ඊට පස්සේ නිපුණිගේ නම මං හිතන්නේ කිව්වා රසිකා නිල්මිනී ඉන්නවා ඊට පස්සේ මහේෂි සුභාෂිනි ලස්සන සින්දුවක් දෙන්න දෙන්නම ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාලා තිනවා අකිල තාරි අපි බලාගෙන ඉන්නවා ඊට පස්සේ අපේ ලයිබ්‍රරි තරිතුමල්ලි ඉන්නවා ඊට පස්සේ
21: හරි
20: මේ වගේ ගොඩ දෙනෙක් අපිව බලාගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා

0: अपने
1: හරි අපි Facebook live එකෙන් යන්න හදන්නේ ඊට කලින් මේ පැත්තට ආව නම් ටික කියලා යන්න ඕනි කියලා.
2: ඔව් මොකද දැන් මේ අපි ඊළඟට තෝරගත්ත සින්දුව තියෙනවනේ.
1: ඔව්.
2: ඒ තෝරගත්ත සින්දුව අපේ Facebook live එක බලාගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයෙක් අපිට දාපු comment එකකින් අපි අරගත්ත සින්දුවක්. මේ හරියටම කිව්වොතින් එහෙම අපි බලාගෙන ඉන්නවනේ මේ West Africaවේ Togo වල backable එකේ ඉන්න අපේ බණ්ඩාරයි ඇතුළු set එක.
1: Right.
2: අන්නේ කට්ටිය තමයි අපිට comment එකක් දාලා තිබුණේ ජනී ආදරණීය වස්සානි සින්දුව දෙන්න කියලා. ඒක හන්ද ගොඩක් ආදරෙන් මේගොල්ලන්ගේ team එකම එකතු කරගන්න
1: ලස්සන කෙල්ලේ නුඹ දැක හිත මගේ නතර වුණා නුඹේ සිනහවේ සොඳුරුකම සිත තුලම රැඳී ගියා net දෙකේ ඒ මායාව හිතේ කොහෙද අරන් ගියා නුඹ නොදැනම නුඹ ගැනම මගේ හිත ආදරේ කළා දිල්රුක් බණ්ඩාර හරි ලස්සනයි නේද ඒක
2: මට කියන්න තියෙන දිල්රුක් බණ්ඩාර පරිස්සමෙන් පරිස්සම් වෙන්න මහත්තයෝ
1: හරිම ස්වීට් අරේ වන් එක ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගත්ත දිල්රුක්
2: මහේෂ් සුභාෂිනී අහලා තිනෝ ඔයාලට වහින්නේ නැද්ද යටියන් තොටන නම් හොඳටම වහිනවා කියලා දැන් මේ වැස්සත් එක්ක ගැලපෙන සින්දුවක් ඒක හන්දම තමයි අපි තෝරගත්තේ මොකද අපි දැක්කා අද නිවුස් වලටත් ඇහුණා ලංකාවේ ගොඩාක් පැතිවලට මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන් කියලා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තිබුණා ඉතින් ඒකත් එක්ක අපේක්ෂා කරන්න පුළුවන්
1: රයිට්
2: ලා කොළඹට නම් තාම වහින පාටක් නැහැ බලාකුළු බර හසක් තියෙනවා හැබැයි වහින්නේ නැහැ කියලා තමයි කියන්නේ හැබැයි මෙහෙට වැස්ස නැති වුණාට බටහිර ඉන්දියා කොදෙවි දූපත් වලට වැස්සා ඒකත් එක්ක අද දවසේ
1: ඒක ජනි දන්නවා
2: ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙවි දූපත් අතර පැවැත්වෙන තිබුණා දෙවනි එක් දින තරගය මේ තරගයේ වර්ෂාවෙන් බාධා වුණා දැන් මේකත් එක්ක අපේ පැතුම් නිස්සංකට තවත් තරගයක් බලාගෙන ඉන්න උනා අඩුම ඉනිම සංඛ්‍යාවකින් ඉක්මනින්ම ලකුණු 3000යි සීමාව. ඒ කියන්නේ එක් දින ලකුණු 3000යි සීමාව පහු කරපු ක්‍රීඩකයා බවට පත් වෙන අපේ පැතුම් නිස්සංකට තවත් එක තරගයක් එනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණා. හරියටම කොහොමද මට මතක විදියට නාම විනිදා ඊළඟ මැච් එක
1: තියෙන්නේ.
2: එතකොට ඒ දවස් වෙනකම් බලන් ඉන්න ඕනි.
1: ඕකේ. හරි අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. අපි Facebook එකේ පැත්තේ ඉන්න කට්ටියව මතක් කරගෙන යා.
2: ටග් ගාලා කියමු.
1: ප්‍රශාන් කුමාර ඉන්නවා, සින්දුවක් ඉල්ලලා තියෙනවා අපි ඒක දෙන්නම්. සිතම් සඳරුවන් ඉන්නවා, රසිකා නිල්මිණි ඉන්නවා, මහේෂි සුභාෂිනී ඉන්නවා. ඊට පස්සේ තව කවුද චරිත් නානායකාර ඉන්නවා මහින්ද පීකේ ඉන්නවා එයාගේ රෑ රාත්‍රී 10 ඉන්න
2: දවසම හන්නේ FM කියලා තමයි දාලා තියෙන්නේ ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි රසිකා මන්තිලක අහලා තියෙන්නේ
1: රයිට්
2: අපි දෙන්නම් ඉතින්
1: දෙන්නම් දෙන්න
2: ඔය ඉල්ලන සින්දු හැම එකම දෙන්නම් ඒක හන්ද එන්න තාමත් අපේ Facebook live එකට ආවේ නැත්නම් අපි කාලෙකට පස්සේ අපි දෙන්න එකට Facebook live එකක් ආවේ ඒක හන්ද එන්න ඉතින් net FM Facebook fan page එකට අපි දෙන්න තාමත් සජීවී විකාශේ රැඳී ඉන්නේ මිත්‍රවරුනි
1: yes

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල්ේ කයි විනාඩි 40යි දැන්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 12 50.

0: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
1: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
2: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077,406,4394 කතා කරන්න.
3: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
4: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කියස් නම් බබයි ආජම මිලයි.
5: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0447 31 33 540.

0: happening when a bell of a me. Happening when a bell of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුම් මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: FM 95.8 Net FM දිවයින පුරා
3: ආසව සිද්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
4: Net FM. Hello, hello, Satyantea.

0: මේ සින්දු දාලුවා මට අපහාසයක්ද කරන්නේ?
1: පොඩ්ඩක් ඉතින් නෑ, දමිත සංඝගේ සින්දුව කියලා
0: ඉල්ලුවා. ඉතින් දමිත සංඝගේ වෙන සින්දු තියෙනව නෑ, යෝකම ඔයා දෝරගත්තේ.
1: මේ මොකද මේ දා මම සති දෙකකින්නේ ආවේ. අදනේ ලයිව් එකකින් මගේ සුදු මූණ දැකගත්තේ. මං හිතන් හිටියේ ඉතින් කට්ටිය ඒක බලන්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. බුදුවම්මු
0: මැසේජ් ගොඩනේ. අපි යන්න හදන්නේ කුවේට් වලට ගිහිල්ලා ඉන්න. කුවේට් වලට දැන් වෙලාව 11 විනාඩි 15යි. හරියටම කිව්වොත්
1: එහෙමද?
0: Yes. මේ වෙලාවේ අපි බලාගෙන ඉන්නවා කුවේට් ඉඳන්, බලාගෙන නෙමෙයි අහගෙන ඉන්නවා. කුවේට් ඉඳන් ප්‍රියන්ත අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ජායල කපුවත් තින්න මාලනී අක්කවත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තින්න. මම එකතු කරගන්න.
1: කුවේට් වල ගොඩක් කට්ටිය අපි වහනවා නේ.
0: කුවේට් වල ගොඩක් අය අපි වහනවා. හයි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කඩු ගන්නාවේ දඹකොඩ ඉඳන් ලාල්ලායි අපිට මැසේජ් එකක් දාලා
1: තිනවා.
0: එයාගේ වයිෆ් කාන්තිවයි සුද්දුදුව ෂනූෂිවයි මේ වෙලාවේ නිතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියන්නේ. දැන් චනු කන්නාඩි දෙක දාගත්තහඳ ඔයා කියන්න දැන් මේක.
1: නිකම්බු දනංජේ බණ්ඩාර අපිට මැසේජ් එකක් දාලා සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකෙන් ජනිත් මාලි චනු නංගි සුබ දවසක් දෙන්නටම බලන්න දෙන්නකෝ. දෙන්නකෝ සින්දුවක් ඉල්ලන්නේ නේ. දිල් ෆිල්ම් එකේ ලස්සන සින්දුවක් දෙන්න. හරි, බලමු අපි දෙන්නම්.
0: දන්කොටුව ශ්‍රී සුමංගල මාවතේ ඉන්නේ ඒගොල්ලන්ගේ අම්මබයි, ඉතාලිය මිලාන් වල ඉන්නවා ඒගොල්ලන්ගේ රිෂේන් පුතා, සුබෝධ පුතා, ඒ වගේම තමයි යාගේ නංග චන්ද්‍රා, ඊට පස්සේ දිමුතු පුතා, සුබෝධනී දුව. මේ හැමෝම එකතු කරගන්නවා. අපි දෙන්නවත් එකතු කරගන්නලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්න.
1: රයිට්.
0: සුබ දවසක්. අපිට දෙනවද BNS ලගේ සින්දුවක්? දුවල දෙන්නා පුතා මහත්තයා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ ගන්තුනේ ඉන්න කෞශල්‍ය නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. කෞශල්‍ය ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ සමන් ඇරෑගම අපිට මැසේජ් එකක් දාලා තිනවා. කෑගල්ලි ඇරෑගම ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේක ඔයා ගේවන්නකෝ ඉතින්.
1: හෙලෝ හෙලෝ, ගුඩ් ආෆ්ටර්නූන් ජනි ඇන් පිච්චමලි. අර අපි කලින් කිව්වේ බලන්නකෝ අද උදේ ඉඳන් අපිට වහිනවලු. අයියෝ, පව ගොරවනවා, තදට හුළඟලු, පරිස්සමින් ඉන්න ඕගොල්ලෝ. ඒ වුණාට සද්දෙරම නෙත් අහගෙනලු ඉන්නේ. ආරති අහමුකෝ කියලා දෙනවා. අකුරැසිය අපේ යෂෝ.
0: ඔව්, ආරති අපි සිකුරාදත් ඇහුවා. ඒක හන්ද ඉතින් අද අපි අහන්න නැතුෙමු. හැමදාම අහන්නත් බෑනේ එකම සින්දු. හයි ජනිත් මල්ලි, මම මල්වාඩින් රුවිනා. මාවයි මගේ දුවවයි, දුවගේ නම රුවන්‍යා, හයාබයි පුතා අසෙල්වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඕකේ.
0: සුබ දහවලක් ජනිත් සහ චනු. අපි සද්දෙටම අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කෑගල්ලේ හෙට්ටි මුල්ලේ කංගිරේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොතින් අපේ රේණු කියනවා එකතු කරගන්න කියලා. මහත්තයා ලාල්, පුතා ලබිනුත්, ජෙනුත්, එහස් වගේම දුව රිහාලි. ඊට පස්සේ රතබලාවත් ඉන්නවා. අම්මා, ශාන්ති අක්කා, මාලක්කා, දීපා අක්කා, වසන්තයි, සුදුවක්ක, අචිනි, දුල්විනි, සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. තව මැසේජස් ගොඩක් තියෙනවා. ඉස්සරහදී අනිවාර්යයෙන්ම කියන්නම්.

0: කාලෙකට පස්සේ ලැබෙන හොඳ සංගීතමය අත්දැකීමක් ලබා ගන්නවාට අවස්ථාව තියෙනවා. හරියටම කිව්වොත් එහෙම ලබන සතිය සෙනසුරාදා යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා, ඉතින් හතර පහ දෙනෙක් පොඩ්ඩක් එකතු වෙලා නේද, පොඩි ජොලියක් දාන්න chance එකක් තියෙනවා. හරියටම කිව්වොත් එහෙම මේ හිමව් අරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය ගැන තමයි අපි මතක් කරන්න හදන්නේ. අමරදේව මහත්තයාගේ සින්දු කියලා කියන්නේ අපේ ජීවිතේට තදින්ම ලං වෙච්ච සින්දුනේ. ඉතින් එහෙම සින්දු ටිකක් යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා අහන්න chance එක හම්බ වෙනවා කියලා කියන්නේ සෑහෙන වටිනා වැඩක්. ඉතින් කොහොමත් අපි පොඩ්ඩක් අර සෙට් වෙන වගේ වෙලාවට අනිවාර්යයෙන්ම අමරදේව මහත්තයාගේ සින්දුවක් එහෙම කියනවම තමයි. කොළොම්පොර ඇත මහලු වී කියලා එහෙම අනිවාර්යෙන්
1: කියනවනේ. අර ඒක වේරියේෂන්ස් ටිකක් කියලා.
0: ඒක ඔක්කොම ඒ විදිහට කියනවනේ.
1: ඒ විදිහට කියනවා.
0: ඉතින් ඒ වගේ එක මේ විඳින්න විතරක් නෙවෙයි පොඩ්ඩක් විනෝද වෙන්න මෙහෙම ලැබෙන අවස්ථාවක්. හරියටම කිව්වොත් එහෙම ලබන සතිය සෙනසුරාදා 13 වෙනි දේ කියන්නේ. කොළඹ සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේදී තමයි පැවැත්වෙන්නේ.
1: රයිට්.
0: අද දවසේ විශේෂ ඔෆර් එකක් තියෙනවා.
1: හරි.
0: දැන් අද ඔයා ටිකට් පත් වෙන් කරගෙනවා නම් ටිකට් පත් පහක් ගන්න පුළුවන් ටිකට් පත් හතරකට යන මුදලින්.
1: රයිට්.
0: ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 37,500ක් වෙනවා ටිකට් පහක් අරගන්න ගියොතින්. ඊට පස්සේ ඔයා හැබැයි අද දවසේ මේක ටිකට් ටික අරගත්තොත් රුපියල් 30,000කට මේ ටිකට් පහම අරගන්න chance එක තියෙනවා. එකන්නේ එක්කෙනෙකුට සාමාන්‍යයෙන් රුපියල් 6,000ක් වගේ තමයි වැටෙන්නේ අද දවසේ ටිකට් එක ලබා ගත්තොත්.
1: රයිට්.
0: සින්දු කියන්න එදාට සම්බන්ධ වෙන්නේ ලංකාවේ ඉන්න මේ දවස්වල ඉන්න හොඳම ආටිස්ට්ලා ටික.
1: ඕකේ.
0: සශිකා නිසංසලා, සංක දිනිත්, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් මේ කට්ටිය එදාට ඔයා වෙනුවෙන් සංගීතවත් වෙනවා. මේ අර කිව්ව වැඩේ ගැන, ටිකට්පත් අඩු මුදලට අරගන්න පුළුවන් වැඩේ ගැන අද විතරයි තියෙන්නේ. කාන්ද වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0736830089 නම්බරේ මේ net fm අපේ ටීම් එකටම තමයි කෝල් එක
1: එන්නේ.
0: ඒක හන්දා වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දීලා බලන්න කියලා කතා මතක් කරන්න ඕනි වාඩ. දැන් යමු WhatsApp එක පැත්තට.
1: WhatsApp එක පැත්තට යනවද?
0: යන්න කලින් අපි ඊළඟ පැයට යමු නේද?
1: ඊළඟ පැයට ගිහිල්ලා අපිට වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. හරි, මේ සින්දු අහලා අලුත් පැයක් ගම්බෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: දවල් 1:59 දැන්. ඔබට අවශ්‍ය සීලම කරනු රෙදි හා සමකිරීම උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 46 7953.
3: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: එන්න රුපියල් 40ට දිනුම්.

0: ಚಲ್ ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ ಎಫ್ಎಂ ಅನುಪಹ ಎಫ್ಎಂ ಅನುಹತರ ದಶಮ ಅಟ ನೆಟ್ ಎಫ್ಎಂ
1: ಆಸವ ಸಿದ್ಧವಾಕ್ಯಾನಿ ತಿಂಗ್ ಗ್ಯಾಮ್ಮಕ್ ತವೈ ಗ್ಯಾಮ್ಮಕ್ ತವೈ
2: ನೆಟ್ ಎಫ್ಎಂ ಹೆಲೋ ಹೆಲೋ ಸತ್ಯಾಂತ್ಯ
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
5: දවල් 2:02 දැන්.

0: දිව අටේ දිව ඉන පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: සත්‍ය අන්තය
3: hello.
2: සත්‍ය අන්තය

0: හරි අපි ඇවිල්ලා තියෙන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ තවත් අලුත් පැයකට වැඩේ තියෙන්නේ මේ අපේ අන්තිම පැය.
1: අන්තිම පැය.
0: දුකයිනේ.
1: දුකනේ මම මේ බලන් ඉන්නේ මේ විනාඩි 50 කොච්චර ඉක්මනට යනවා.
0: අම්මෝ ඒ වුණාට ඔය මයික් ඔෆ් කරාම ගියේ ඔය හම්බ වෙනකම් බලන් හිටියේ මං අයියා කියලා
1: නේද? අම්මේ.
0: මේ ඒක නෙවෙයි දැන් මේ පැය පටන් ගන්නකොට කටි එකතු කර ගන්න ඕනි. එක්කම මවුස් එක දෙන්න නැත්නම් ඔයා නම් කියන්න.
1: ආ මෙන්න ගන්න.
0: මේ අපේ රංගන මෙසේජ් එකක් දාලා තිනවා. රංගන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තින්. රංගන කෑම එකක් ගෙනල්ලා දුන්නානේ.
1: මේකේ
0: වැඩි හරියකට වග කිව්වේ අපේ චනුත්ය තමයි.
1: මේ මටගේ පපඩම් ටික හම්බුන්නේ නැහැ. මං අය ආසාවෙන් කන්නේ. ඒක හොරෙක් කාලා ඒ වුණාට ඒ කෑම එක පුදුම රහජයි නේද?
0: හරි. කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපේ රංගන ඇතුළු සෙට් එක අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගමු. Hi Uncle and Auntie.
1: කවුද මේ?
0: රොෂාන් ෂාන්.
1: කවුද මේ අපිට?
0: රොෂාන් ෂාන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මට හිතෙන්නේ මේ
1: දඬුවම් ලැබිය හැකි
0: වරදක් කරන්නේ. වරදක් තමයි කරනවා.
1: ඔය සින්දුව නම් දෙන්නේ අපි. හරියට ආමන්ත්‍රණය කළා ආයේ වන්න මෙසේජ් එකක්.
0: හෙලෝ හෙලෝ ජනියෝ. එක්ස් ගෙන් බූට් එකක් කාලා ඉද්දි නෙක්ස්ට් කරගන්න හිතන් හිටපු ක්‍රෂ් එකටත් කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න හම්බුනාම අහන්න හොද සින්දුවක් දෙනවද? ඒක ඉෂාරට එහෙම එකක් වුණාද?
1: දැන් මේ මාර ප්‍රශ්නයක්
0: මේක. මට ප්‍රශ්නයක් මතුවුණා. ඔව්. X game boot එකක් කෑවා කියලා කියන්නේ X කියන්නේ කලින් boyfriend ටනේ.
1: ඔව්.
0: එතකොට දෙවෙනි පාරටත් බූට් එකක්ද කාලා දින්නේ
1: මේ? මං හිතන්නේ. එයාත් නෑ. ඒ කියන්නේ එයාත් එක්ක යාළු වෙලා ආයි බූට් එකක්
0: කාලා. අයියෝ මන් දන්නේ ඉෂාර මට පේන්නේ වාට තින්දුවක් අහන්න නෙවෙයි මේ වෙලාවේ
1: වෙන්නේ. මේක තමයි. මේ අපි ජනි කන්සල්ට් කරගන්න ඕයගේ ප්‍රශ්න වලට.
0: මං මේ වගේ දුක අහන ප්‍රශ්න වලට ගැම්මෙම බැහැලම වැඩ
1: කරා. ඔව් ගැම්මෙම බැහැලා හා කියලා ආගෙන ඉන්නේ. මන් දන්නේ නෑ ඉතින් මොකද්ද උගුර කරන්න ඕනේ
0: කියලා. හලෝ කොහොමද? අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අභිෂේකා විමල වීරගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. අපි ලාගත්ත නේද? හවසකම ආදාගත්ත.
1: ආව්. ලාසිඤ්ඤෝරෙක කියන
0: අභිෂේකා කියන සින්දුවක් තියෙනවා. දෙල්ගොඩ බැතික් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකේ දාලා
1: තියෙන්නේ.
0: ඉෂාරා ටයිපින්.
1: අම්මෝ.
0: මෙන්න ජපානේ නිශාන්ත අයියා අපිට මැසේජ් එකක් දාලා තිනවා. අද මිදි කනවා කොල්ලේ.
1: මිදි කනවා. ලස්සනයි මිදි එකේ
0: නේද? අපිට දෙන්නේ නෑනේ. ඊ මිදි
1: අපේ ලංකාවේ මේ වගේ ලස්සන මිදි හම් වෙන්නේ නැහැ. එක්කෝ තැලිච්ච ඒවා, එක්කෝ කළු
0: ඒවා,
1: එක ප්‍රමාණේ.
0: දැන් මේ මිදි ඔක්කොම එක ප්‍රමාණේ
1: තියෙන්නේ.
0: දැන් මන් දන්නේ අපේ ගාමිණී අයියා ලංකාවට එන වෙලාවක දැන් අපේ අර අපේ කිරුළබන අපේ රංගන අපිට කෑම එකක් ගෙනල්ලා දුන්නා වගේ මන් දන්නවා අපේ ගාමිණී අයියා ලංකාවට එන වෙලාවට අපිට මිදි පෙට්ටියක් ගෙනල්ලා දෙනවා.
1: මිදි පෙට්ටියකුයි තවමනවද මේ ස්ට්‍රෝබෙරි නේද?
0: ස්ට්‍රෝබෙරි එක එක දාන ෆොටෝස් දාන ඒවා ගෙනල්ලා දෙනවා.
1: රයිට්.
0: යටියන්තොට නිතු ගරාජ් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවලු. හොරන්දල යටියන්තොට තමයි ඒගොල්ලන්ගේ නිතු ගරාජ් එක තියෙන්නේ.
1: ඕකේ.
0: ලක්ෂාන්, රුක්ෂාන්, පුබුදු, කුමාරමල්ලි, ජයම්පති, සෙල්වම්, සන්දු, යාබේස් මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. දැන් මේ අපි අහන්න යන සින්දුවත් අලුත් සින්දුවක්. සද්දය හැනකොට නිකන් අලුත් නෑ වගේ තේරෙන්නේ. හැබැයි මේක අලුත් සින්දුව.
1: අහලා බලන්න.
0: මේ අපිට වාහේ යෝපු ජෝ පෙරේරා තමයි අලුතෙන් සින්දුවක් කරලා අපිට එව්වේ. ජනියෝ මෙන්න මේ සින්දුවත් ඕගොල්ලෝ අහන කට්ටියට අහන්න දෙන්න. ස්පෙෂල් gift එකක් විදිහට දෙන්න.
1: ඕකේ.
0: සිංහලෙන් විතරක් නෙවෙයි කොල්ලන්ට තමිල් වෙනුනුත් සිං කරන්න පුළුවන් කියලා තමයි. එහෙම කියන්න කියලා තමයි මේ කිව්වේ.
1: ඕකේ.
0: අහලා බලන්න.

0: අසන්නන්ගේ ඉල්ලීම් වලට සාවධාන වැහුම් කම් දෙන අපි ඒ ඉල්ලීම් ඉටු කරන ගමන් තමයි සිංදුවට යන කලින් මතක් කරන්න ඕනේ වාගේ ඩිජිටල් බැංකුකරණය ගැන වාගේ සාක්ෂරතාවය ඩිජිටල් සාක්ෂරතාවය
1: ඩිජිටල් ලිටරසි
0: අන්න ඒක ඒ කිව්ව එක ඒක ගැන ඔයාව දැනුවත් කරන්න NSB බැංකුව විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. දැන් අර LC ගැන TT ගැන මේ සේවාවන් පිළිබඳව දැනුවත් වෙන්න, ඒ වගේම තමයි අර ආරක්ෂිතව පහසුවෙන් කෑෂ්ලස් පේමන්ට් වලට දැන් අපි හැමෝම අර කොළ සල්ලි කොළ වලින් ගනුදෙනු කරන කාලේ ඉවරයිනේ.
1: සෑහෙන අඩුයි නේද?
0: දැන් අපි පොඩි කඩේකට ගියත් අපි යන්නේ මේ කාඩ් එකෙන් තමයි පේමන්ට් එක කරන්නේ. තව ටික දවසකින් අපේ අර යාචක සහෝදරයින් පවා ඒගොල්ලෝ ගා පොඩි අර කාඩ් මැෂින් එකක් තියාගෙන ඒතරින් පංච් කරලා අපිට සල්ලි දෙන්න පුළුවන් ගන්නට තව ටික දවසකින් මේ රටේ ආර්ථිකය රටේ ඩිජිටල් ආර්ථිකය දියුණු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: රයිට්.
0: ඊට පස්සේ 2040 න් පස්සේනේ මේ දේවල් වෙන්නේ. 2040 න් ලංකාව දියුණු වෙන්නේ.
1: 20 කින් අවුරුදු 20ක් යනවනේ. ඒ දවස් දෙන්නට වයස කීයද ජානි?
0: මට නම් 13යි.
1: හරි.
0: මගේ පිටිපස්සරනේ වාසේ වයස යන්නේ.
1: හරි. ඕකේ.
0: NSB ඩිජිටල් බැංකු කරන සේවාවන් පිළිබඳව දැනුවත් කරනවා වගේම ඔයාගේ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරන්න NSB බැංකුව ආරම්භ කරලා තිනවා NSB ඩිජිටල් ඩ්‍රයිව් කියලා වැඩසටහන.
1: ඕකේ.
0: මේ වැඩසටහනේ අදියර දෙකක් කලින් පැවැත්ුණා.
1: හරි.
0: ඉතින් දැන් තුන්වෙනි අදියර තමයි අද ඉඳන් ආරම්භ වෙන්නේ. අද දවසේ හරියටම කිව්වොත් ඉතින් යක්කල මන්සන්දියේදී තමයි යක්කල හන්දියේදී.
1: යක්කල හන්දිය.
0: යක්කල හන්දියේදී වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතෙන්ට ගියොත් ඔයාට සුවිශේෂී දේවල් පිළිබඳව දැනගන්න chance එක තියෙනවා. හෙට කිරිඳිවෙල බස් රථ නැවතුම්පළ ගාව බස් ස්ටෑන්ඩ් එකේ තමයි සිංහලෙන් කිව්ව බස් ස්ටෑන්ඩ් එකේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔය ගැන මතක් කරන්න ඕනි. ඊළඟ WhatsApp එක පැත්ත බලමු.
1: හරි.
0: ඇයි අනේ මාව කියන්නේ නැත්ති? අපේ ගම්පොළ හතරේ ඉන්න.
1: අටවාගි ඉන්න.
0: නිකුණි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ ජනි අයියේ කොහොමද ඔයාලට? සනීපෙන් ඉන්නව නේද ඔයාලා? අදත් සද්දෙටම net FM මහන ගමන් ඉන්නේ. මාවත් ලස්සර සින්දුවකට එකතු කරගන්න. ආදරෙයි හැමදාම අහස තරම් ඔයාට කියලා.
1: අහස තරම්.
0: ඔව් අපේ නිකුණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ මේ ආදරෙයි අහස තරම් කියන්නේ අපේ අසා.
1: ඔව්
0: නේ අසාගෙන් තමයි වැඩේ අහුලගෙන තියෙන්නේ. මහනුවර අම්පිටියට යන්න හදන්නේ. ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා මැසේජ් එකක් දාලා තිනවා ආදිත්‍ය පුතාවත් එකතු කරගන්න කියලා. ඊට පස්සේ කවුද ඉන්නේ?
1: අපි සද්දටම net අහගෙන ඉන්නේ මාවයි පුතාලා දෙන්නවයි කවිඳු ඔවින් ඉටලි ඉන්න හස්බන්ඩ් ශානක ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා කියන්නේ. හිඟුරං කොඩ
0: හිඟුරක් ගොඩ
1: හිඟුරක් ගොඩ මේ පේන්නේ මෙයා මොනිටර් එක පල්ලෙහාට දාලා මම බෙල්ල නවන් ඕන කරන්න.
0: සුබ දවසක් ජනී සහ චනු දෙන්නටම. අපිත් සද්දෙටම රසවින්දින ගමන් අහගෙන ඉන්නවා ඔයගොල්ලන්ව. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කුවේට් ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. චම්පික ලලිත් පෙරේරා.
1: එයා
0: ඉන්නේ නිකවරටියේ. වයිෆ් තමයි කුවේට් වල ඉන්නේ. කුවේට් වලට දැන් වෙලාව කියන්නද?
1: මේ ජනීගේ අහක බලාගෙන කියයි කුවේට් වල වෙලාව කියන්නේ
0: කියලා. 11:52.
1: රයිට්. ඕකේ. එහෙනම් ඔය කොම එකතු කරගෙන
0: අපි යමු ඊළඟ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: මෙලව දැන් 2:25.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස්වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
6: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
8: අක්මාවි තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
9: Wake up.
10: Satutu Hormones. Alpha Studio.
11: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
10: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
13: FM 95.8 Net FM Divaina Pura.
14: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
15: Net FM. Hello, hello, Satyantea.
16: යන්න හදන්නේ අතීතෙට. නිකන් යන්න හිතරන්නේ නිකන් 2005 වගේ නිකන් යවෙනවනේ
17: මේ මියුසික් එක ඇහුන ගමන් ටක් ගාලා යනවා.
16: යස් ඒ කාලෙට යන්න හදන්නේ. යන්න කලින් ඒ කාලෙට යනවා වගේම දැන් මේ සින්දු ඇහෙනකොට වගේම අපේ ජීවිතේ තැනක් ලොකු තැනක් තියෙනවනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට. ඒ කියන්නේ අපේ රටේ ගොඩාක් සංගීතයේ ලොකු තැනක ඉන්නේ සංගීතයේ සලකුණ අමරදේව මාස්ටර්නේ. ඉතින් මාස්ටර්ගේ සින්දු ටික ආයෙත් පාරක් එක තැනක ඉඳන් යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් නිකන් නේද දන්නේ පොඩ්ඩක් සෙට් වෙලා අහන්න චාන්ස් එක දීලා තිනවා මේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තමයි මේ සංවිධානය කරන්නේ. හරියටම කිව්වොත් එහෙම හිමව්වරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය.
17: ඕකේ.
16: ඉදාට ශෂිකා නිසංසලා, සංකර දිනේත්, සුනීර සුමංග, නුවන්දිකා සිනාරත්න, ඊට පස්සේ අමීෂ මිනෝල් මේගොල්ලන්ගේ කටහඬින් අමරදේව මාස්ටර්ගේ සින්දු ඔයාලට අහන්න
17: පුළුවන්.
16: යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා සින්දු අහන්න පුළුවන්. දැන් එතනදී ටිකට් එක සාමාන්‍ය රුපියල් 7500.
17: ඒ
16: කියන්නේ සිනමන් ලේක් සයිඩ් එකේ තියෙන. සිනමන් ලේක් සයිඩ් එකේ තියෙන ඉවෙන්ට් එකකට රුපියල් 7500 එක ටිකට් එකක් අරන් යන්න හම්බ වෙනවා කියලා කියන්නේ මාර චාන්ස්
17: එකක්. ලොකු චාන්ස් එකක් ඔයාට.
16: ඊටත් වඩා චාන්ස් එකක් අද හම්බ වෙනවා. ටිකට් පහක් ඔයාට අරගන්න පුළුවන්. ටිකට් හතරක් ගන්න මුදලින්. 7500යි නේ ටිකට් එකේ මිල.
17: ඔව්.
16: 7500 ටිකට් එකක් ඔයාට අරගන්න පුළුවන් රුපියල් ඔයාට ටිකට් පත් වෙන් කරගන්න පුළුවන් හිමවර්ණ කොන්සර්ට් එකට. වැඩි විස්තර දැනගන්න අපේ net fm ටීම් එකට කතා කරන්න. අපේ කෙනෙක් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. 0-7-6-830-11-80 0-7-6-830-11-80 නම්බර් එකට කෝල් එකක් දෙන්න. එතකොට අපේ net fm ටීම් එකෙන් ආන්සර් කරලා වැඩි විස්තර අපේ තරඳු මල්ලි තමයි ආන්සර් කරන්නේ.
17: රයිට්. මේක මේ ජනි මේ නිකන් කොන්සර්ට් එකක් නෙමෙයි කියන රාඩි වෙලා මෙහෙම ඉස්සරහ බලන් ඉන්න එකක් නෙමෙයි. ටේබල්ස් තියෙන්නේ, මේස තියෙන්නේ රවුමට ඉඳගෙන.
16: අර ඒක ටේබල් උඩ මොන මොන හරි තියන්න පුළුවන් ඇති.
17: ඔව් ඒවා හැම තියෙනවා. ලු අපි නෝවා හැම කියනවා හොඳට.
16: ඒ ඉන්නෝනේ ලොකුවට.
17: විස්තරාත්මකව උදේට කියනවා. ඉතින් මම මේ ඒ ටික අහගෙන තමයි මම කියන්නේ මේ. කොහොමhari මේස තියෙන්නේ, මේසේ ලස්සන arrangement එකක් තියෙනවා. ඉක්මනට හැබැයි tickets book කරන්න කිව්වා. මොකද හොඳ view එකක් එක හොඳ තැනක් අල්ලගන්න ඕනේනේ. ඉක්මනට tickets විකිණෙනවා. ඒක නිසා අදම my ticket ඩොටල් එකේකට ගිහිල්ලා ටිකට් එක බුක් කරා.
16: ඉදාට ඕගොල්ලන්ට පුටු පෙන්නන ඉන්නේ අපේ චානෝ.
17: ආ නේ. නෑ නෑ බොරු බොරු. හරි කවුද ඉන්නේ අපේ WhatsApp එක පැත්තේ?
16: හයි හයි සුබ දවසක් ඔයාලට. අපි තින්න ඔයාල වහගෙන රත්නපුරේ ගල්ලෑලි.
17: රයිට්.
16: අපේ ගමේ.
17: ගෙදර ගෙදර ඔව්.
16: ගෙවල් ගාව ගිහින්. මං තාම දන්නේ නෑ මේ කවුද කියලා.
17: හරිද? අම්මා චම්පා. ගිය වෙලාවක බලන්න.
16: ගිය වෙලාවක මං ගිහිල්ලා බලන්න. අම්මා චම්පා ගමගේ තාත්තා අනුර අසංක, හස්බන්ඩ් ප්‍රියන්ත සිගේර, ලොකු දූ සකුලි සංජන, චූටි බෝලේ සනුකි සනුල්ලා, නංගි දිනෝෂිකා අමාලි, නංගිගේ හස්බන්ඩ් මහේෂ් විජේතුංග එකතු කරගන්න කියලා දක්ෂිකා චාමලී තමයි අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉෂූ මෙසේජ් එකක් දාලා
17: තියෙනවා.
16: ඔයාව ලැබෙන දවස එනකන් ඈ
17: ඇඟිලි ගෙනගෙන ඉන්නේ. ඔයාට නෙමෙයි දාලා තියෙන්නේ. ඒ කලින් දාපු මැසේජ් එක. හායි මම ඉෂූ කියලා තමයි අපිට දාලා තියෙන්නේ.
16: ඔව් ඔව් මේක දාලා තියෙන්නේ කාටද දන්නේ නේ?
17: කාටද දන්නේ?
16: ඔයලා බලන්න ඕනේ.
17: අනේ
16: අනේ අක්කේ අනේ අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. ගමටම ඇහෙන නිත් FM දාලා තියෙනවා කියලා අම්පාරේ අශාන් තරංග අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒ කියන්නේ අශාන් තරංග විතරක් නෙවෙයි. අශාන් තරංගලේ ගමේ ඉන්න කට්ටියවත් අපි එකතු කරගන්න ඕනේ. මොකද ගමටම ඇහෙන්න දාලා නෙවෙයි.
17: ඒ කියන්නේ ගම කොහෙද කියලා දාලා
16: නෙවෙයි. ගම කොහෙද දාලා නෑ. ඉතින් ගමේ කට්ටිය දැන් දන්නවනේ.
17: ඔව්. ගමේ කට්ටිය දන්නවා. ආශාන්ගේ ගමේ කට්ටිය. රයිට්. අපි සින්දු අහලා එමු නේද?
16: Yes, මේ පැතර කෝල් කරන්න 0112553633 WhatsApp message එකක් දාන්න 0711 95 95 95 න්.

0: ගෙදරට වෙලා පාළුවෙන් කාන්සියෙන් ඉන්න වෙලාවට රේඩියෝ එක අහනවා වගේම තව ෆන් දෙයක් තියෙනවා එහෙට කරන්න
1: පුළුවන්.
0: ඒ මොකද? යන්න අපේ Net FM YouTube channel එකට, ඊට පස්සේ අපේ Net FM TikTok account එකට, Net FM Instagram account එකට.
1: නෑ මොකද?
0: ඒක වඩා අයිපාරක් ඔයා කියන්නේ.
1: Net FM Instagram.
0: ඒකට ඊට පස්සේ Facebook එකට,
1: YouTube එකට.
0: Yes, ඒවට යන්න. ඒවට go කරන්න. ඒ ගියාට පස්සේ අපි ඉතින් දාලා තිනවා ජොලි වැඩ දාලා තිනවා, සීරියස් වැඩ දාලා තිනවා. ඔය වැඩ හැම දෙයක්ම ඔයාට බලා ගන්න පුළුවන් Net FM YouTube channel එකෙන්, Net FM TikTok එකෙන්. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් තමයි කට්ටිය එකතු කරගන්න හදන්නේ. අපේ social media ටික follow කරලා තියාගන්න. යන්න හෙට්ටි මුල්ලට.
1: Okay.
0: හෙට්ටි මුල්ලට ගියාට පස්සේ අපේ සෙනුකි නංගි අපිව අහගෙන
1: ඉන්නවා.
0: Right. Hi අකියන් අයියා, අපි දැන් Net FM අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න.
1: දැන් කියලා තියෙන එකටයි. ඉතින් මේ දැන්
0: දැන් off කළා දන්නේ නම කිව්වේ නැති හන්ද.
1: ඒක තමයි.
0: හයි, ඔයාලට කොහොමද ජනියන් චනෝ? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දික්වැල්ලේ ඌරුගමුවේ ඉඳන් සචේ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දෙන්නටම ආදරේ ජනිත් අයියට වැඩිපුර ආදරේ කියලා තමයි මැසේජ් එකේ දාලා
1: තියෙන්නේ. එහෙම තියෙනවා.
0: එහෙම තියෙනවා.
1: සුබදාවලක් වේවා. කොහොමද අපිට සින්දුවක් දෙන්න? ඊජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් මගේ ගමේ නම සම්පූර්ණයෙන්ම කියන්න.
0: සම්පූර්ණයෙන්ම කියන්න ඉතින් අපිට දාලා නැහැ
1: නේ. නෑ, එක දවසක් දැම්මා මං කවිෂෙක්.

0: කරපු වීකෙන්ඩ් එකේ දැම්මා මේ BS කියන්නේ මොකද්ද කියලා.
1: මොකද්ද?
0: මේ දැම්මට මතක නැහැ හත් වශයෙන් කියනවනම් පොඩ උඩට ගිහිල්ලා බලන්න තියෙනවාද කියලා.
1: ඒක නෑනේ අත් මැසේජ් එක ඩිලීට් කරලා.
0: ඩිලීට් කරලානේ. ඒකනේ BF කියන්නේ මොකද්ද කියලා අපිට
1: මේ අපිට ආයෙත් පාරක් වෙලාවක් හම්බුනොත් ඉතින් දාන්න. අපි කැමති මේ BF කියන එකේ තේරුම දැනගන්න. ඈ?
0: ඈ?
1: ඈ?
0: මේ මොකද මේ?
1: ගාල්ල කොට්ටවගම චරිත.
0: හයි අපේ ජනි සහ අපේ දකුණ කෙල්ල චනුත්යා. අම්මෝ සති දෙකකට පස්සේ ජනිය අවුලෙන් හිටියේ චනු.
1: බොරු අවුලෙන් හිටියේ නෑ.
0: අපිට කේක් කෙවන්න දෙන්න එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න.
1: ගාල්ල කොට්ටව ගම ඉදන් චරිත් මල්ලි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මෝ මෙන්න මැසේජ් ගොඩක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන්. ඔයාලා දෙන්නගේ කටහඬ හරිම ලස්සනයි. වැඩිපුර ලස්සන ජනිත්ගේ කටහඬ තමයි.
0: එහෙම එකක් නෑ.
1: අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපි කළුතර ගල් පාත ඉඳන් බොරුළු ගොඩක් තියෙනවද දන්නේ නෑනේ. මගේ නම රවීෂා. රවීෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම ලස්සනට වැඩේ කරන්න සුබ පතනවා කියලා අපිට දාලා තියෙනවා. ආදරේ වාර දෙන්නටම අම්මයි තාත්තයි නංගිලවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. පවුල හැමෝමත් එක්කම සින්දුවක තිල්ලලා දිනවා. අපි එන දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. FB live ආව වෙලේ අපි දෙන්නව දැක්කලු. හරිම ලස්සනයි කියලාත් කමෙන්ට් එකේ දාලා තියෙනවා.
0: Thank you.
1: අයියත් ලස්සනයි හොඳේ තරහ වෙන්න එපා කියලා දාලා
0: තියෙනවා.
1: ඒ කියන්නේ ඔයා ලස්සනයි කියලා උඩ කියලා ඇති. අක්කි ලස්සනක් කියලා දාලා.
0: අක්කි ලස්සනයි කියලා දාලා.
1: හරි. හින්දි සින්දුවක් ඕනි කියලා තියෙනවා. අපිට තව වෙලාව තියෙනවද?
0: වෙලාව තව චූට්ටක් තියෙනවා. කිනිගිනම කියන්න.
1: හරි. රුමේෂ් මල්ලිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. වර්කාගොඩ අනුර. අනුර ගාමන්ට් එකේ නයන ඇතුළු සෙට් එක. සඳුනි, නදී, රමණි, සමන්මලි, චාමලි, තමර, ඉනුකි, දේවි අපිට වැඩ වැඩි ඒ නිසා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. මහන්සිය නැති වෙන්න රුමේෂ් මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මහනුවර කටුගස්තොට ඉඳන් අපේ තේනුකි විදාරා තේනුකි මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝමයි යාවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: දවල් දෙකයි විනාඩි 45යි දැන්.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි.
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: Mobitel 368 budget එකට set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
8: Coca-Cola රසදෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්ල.
9: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
10: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
13: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
14: Net FM hello hello satyante
15: හරි හුසෙන් බෝල්ට් මීටර් 100 දුවනවා දැකලා තියෙනවද?
16: ඔව්.
15: හුසෙන් බෝල්ව කවදාවත් බෝල්ට් කවුරුවත් කවදාවත් පරාද කළා නැන්නේ.
16: නෑ.
15: ඔන්න දැන් මම අද පරාද කරන්න හදා.
16: හරි.
15: කියන්න. රයිට්. මම මුලින්ම යන්නේ දමිත්ව එකතු කරගන්න. දමිත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවක් දෙන්න ජනිත් මගේ නම දමිත් කියලා.
16: රයිට්.
15: ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ත්‍රිකුණාමලේ පහේ කණුවේ ඉඳන් අපේ පොන්චි බණ්ඩා අයියා මැසේජ් එකක් දාලා තිනවා. පවුලේ සියලුම දෙනා එකතු කරගන්න ඕනි. වයිෆ් ගුණසීලී ඊට පස්සේ ඉරන්දිකා, මදූෂා, සසන්‍යා, සුබුන්දිලංක කට්ටියම එකතු කරගන්නවා. සුබ දහවලක් ජනි පැටියෝ. චනු බබෝ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තයා ඉන්දිකයි පුතා ආක්ෂණවයි එකතු කරගන්න කියලා හෙන්නි මහරේ ඉඳන් ජයනි තමයි මෙසේජ් එක දාලා තින්නේ. ඒගොල්ලන් ගෙවල් පැත්තේ නේද අර නිවුස් වලට ගියේ මොකක් හරි ගිනි ගන්නවා කියලා.
16: ආ එහෙමද?
15: මහව පැත්තේ මහව නෙමෙයි කොහෙද?
16: හෙන්නි මහරේ.
15: ඔව් ඒ පැත්තේ තමයි මට මතක හිටිට. ආ දන්නේ. දන්නේ. ඒක කට් කරගන්න.
16: දැන් ඔන්න උසෙන් බෝල් ස්ලෝ ඩවුන් උනා ඉති වැඩන්නේ.
15: මම තංගල්ලේ අප්සරා මටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අපිට අහලා තිනවා Net FM ටීම් එකම එකතු කරගෙන. හයි ජනි ඇන් චනු. ලස්සන සින්දුවක් දෙන්න. ඔයාලා හොඳින් නේද මෙහෙට උදේ ඉඳන්ම වැස්ස. වැස්ස දැන් නම් පායලා අද නිවාඩු දවසේ ඔයාලා වහගෙන ඉන්නවා. කියලා කම් මැසේජ් එකක් දාලා තිනවා. කළුවක් ගල ඉඳන් නිලන්ති. ජනු ජනි
16: වෙදින් පොඩ්ඩයි.
15: ඔයා කියවන්න කලින් අනිත් පැත්තට මාරු කරනවා. අනේ ජනි FB එකට මැසේජ් කරන්න බෑනේ මන් try කරන්න හරියන්නේ. හරි ඒක අපි බලන්නක්. කළුවගල නිලන්ති තමයි එහෙම කියලා තියෙන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලෝ රංජිත් දිසානායක කියද්දි හායි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. කළුතර චාමර සහ තනූජා කියනවා කළුතර පනාපිටේ චාමර ස්ටෝස් එකේ ඉඳන් ওই දෙවනි බාරට නම කිව්වේ. හරිද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නුවර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රසන්න වයිෆ් සුභා දුව අෂිනී එකතු කරගන්න කියලා තමයි කියන්නේ ලස්සන සින්දුවකට. ඒ වගේම අම්මවත් එකතු කරගන්න කියන ටයිටැනික් සැලූන් එකේ තුෂාර අයියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ටයිටැනික් සැලූන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ අපේ ලසා මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ඊට පස්සේ අපේ ලක්මාලි කඩවති නම් මැසේජ් එකක් දාලා තියෙනවා. අද උදේ ඉඳන්ම අහන්න උනේ නැහැ දැන් තමයි අහන්න පටන් ගත්තේ.
16: අයියෝ
15: ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපේ දුව තිනුලිවත් එකතු කරගන්න කියලා කඩවත ලක්මාලි කියලා තියෙන මම එකතු කරගන්න. ඊට පස්සේ අපි යන්නවා තඹුත්තේ ගමට ගිහිල්ල ඉන්න. තඹුත්තේ ගමට ගියාට පස්සේ අපේ වැඩපලේ හැමෝම ඔයාව අහගෙන ඉන්නවා කියලා අපේ අචල මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම් ජනියයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ල කොට්ටව ගම ඉඳන් අපේ අනේ කොට්ටාව ඉඳන් තරුෂි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා.
16: ගාල්ල කොට්ටව ඊකෝයි දේ වෙන පැත්ත.
15: හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. කොට්ටාව ඉඳන් තරුෂි මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියනවා. අක්කවත් එකතු කරගන්න කියනවා.
16: රයිට්.
15: හයි අයියේ මං වැල්ලවායෙන් විහඟ මාවයි අපේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න සින්දුවකට මාකුල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීර මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ සුජීව මදුරංග යටියන්තොටි දා මැසේජ් එකක් දාද්දී හයි ස්වීට් හාට් ලස්සන සින්දුවක් දෙන්න කියලා ස්වීට් හාට් දෙක අපේ අයිවන් අයියා විසාවේලි ඉඳන් මැසේජ් එකක් දාන්න බැරුණා දාලා තියෙනවා. අනේ චනෝගේ නම දාන්න බැරි වුණාට සෝරි කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. රත්නපුරේ ඉඳන් සශි හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියලා තිනවා. අම්මා චිත්‍රා තාත්තා බොතේජු අයියා රොබේෂ් නැන සුදර්ශනීයාගේ හස්බන්ඩ් චමීර එයා ලෙඩ වෙලාලු ඉක්මනට සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එයාගේ චූටි පුතා ශාක්‍ය පහළ ගෙදර ගාමිණි මාමා ශාන්ති නැන්ද නංගි සුදු මල්ලි මදු එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තිනවා. ඊළඟට හයි ජනි චනු අපිත් ඔයාලා වහගෙන ඉන්නේ. දැන් නම් ඔයාට පාළු නෑ නේද? චනෝ ඉන්නවනේ. එහෙම ඉතින් එයා හිටියේ නෑ කියලා ලොකු වෙනසක් තිබුණෙත් නෑ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අම්මවයි තාත්තවයි පාදුක්කේ නිලෝ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ගොඩාක් කියලා කියලා තියෙනවා. ඊට පස්සේ සඳ ලංකාවේ අපේ පූර්ණිමා සෙව්වන්දි මැසේජ් එකක් දාලා තියෙනවා. මේක නම් හරියන්නේ නැහැ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ අපේ බොස් චමින්ද සනත් රසින්දු කුරුවිට කඹුරාවේ බින්ති නගා මාලින්ද තනූෂ චාක්‍ය විහාරා කුට්ටපිටින නිලු සමන්ත මන්දාර හුලංගස් දළු ඉන්න චාරිකා රුවන් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්පාරේ පරණ ගාමන්ට හන්දිය අපේ අතුකෝරලා ජැකට් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න හෙල්මට් ජැකට් කඩේ ඉඳන් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඕවින්දි අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා.

0: අපේ ඔෆිස් එකේ ඉන්න ගෑල්ලමගේ නම් ටික එක පෙළට තියෙන සින්දුවක් තමයි ඒක. වා කළුමැණිකද?
1: මම කළුමැණික.
0: ඊළඟට ඉන්නේ රන්මැණික. රන්තිලක.
1: රන්තිලක.
0: ඔව් රන්තිලක එක්ක අපේ කවිෂෙනවා. එහෙනම් ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයෙන් අදට අපි ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. මේ පැත්තට කෝල් කරපු WhatsApp message එවපු හැමෝටම ස්තුතියි කියනක මං අදට ගිහිල්ලා නම් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු.
1: ඇයි හෙට උදේ 7ට ඇල්ගෝ ටවුන් එකකින් මාව හම්බෙන්න පුළුවන්.
0: ගිහින් එන්න මම ජනී.
1: මම සානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: දවල් දෙකයි විනාඩි 58යි දැන්.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 447 7953.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
1: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 559 669.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
8: FM 95 94.8 Net FM දිවයින පුරා.
7: Love is in the air. Love is in the air. එන්න ආදරය අල්ලගන්න.
9: Net FM. Hello, hello, Satyantaya.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
11: Good afternoon. Hello, hello, කට්ටිය. වේලාව හවස 3:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
2: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

FM Anupaha Anu Hatarai Dashama Atta Net FM.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
3: කීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කීල්ස් නව බබයි ආජම මිලයි.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අපි මානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්. AAT නවශිෂලියාපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
2: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
3: Net FM. Hello, hello, Satyantaya.

0: ஹாய்
1: ஹாய் ஹாய் ஹலோ
0: ஹவுஸ் இட் நான் வினாடி விசிப்ப ஹாய் தேங்க் அப்பி வாகனின் கட்டிட்ட
1: ஓகே
0: அதக்கியான விசேஷதையாக் தேனோ
1: இம் கதி
0: சவன் தென்ன
1: சவன் தென்ன
0: சவன் தென்ன
1: தென்ன பே
0: ஏய்
1: சவந்தேக்கு வாடுதுன்னா மட்டும் கத்தேன்
0: ஓயா சவந்தேக்கு மட்டுதுன்னா ஓயா மாவாங்க இன்னும் கேந்தனே
1: ஏக்கனே கேந்தே
0: சவன் தென்னே பா அம்மாட்ட அனி தட சவன் தென்ன
1: ஆ ஐக்க வந்தே ஐக்க வந்தே
0: இது இதானோ அது வேர்ல்ட் கேரிங் டேக் அரிது அபி கேனோ சவன் தெனோ கேல கேன்னு மே வென கனெக்ட் கதா கரன்ன தீல அபி அஹகனே இன்ன நத அபி கேன்னு ஏயா ஹரிம மே ඕන වෙලාවක මාත්මාව හගෙන ඉන්න කෙනෙක් යා හොඳ සවන් දෙන්නෙක් හොඳ ලිස්න කෙනෙක් එහෙම කියලා එහෙම නෙමෙයි අනිත් අය නොකියන දේ ගැන සවන් දෙන්න.
1: ඔව්. ඒ කියන්නේ එයාලගේ හදවත තේරුම් ගන්න.
0: හදවතට සවන් දෙන්න. කෑරින් ඩේක් විදිහට අපිට පුළුවන් දැන් තව කෙනෙක් ප්‍රශ්නක ඉන්නවා නම් ඒ කියන්නේ යා දුකින් ඉන්නවා කියලා අඳුනගෙන කතා කරලා සවන් දෙන එක වෙනම එකක්. එහෙම නැත්නම් අර අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුරගන්න කලින් එයාගේ හදවතට සවන් දීලා බලන්න ඕනේ. මෙයා මොන වගේ දෙයකද ඇත්තේ මම මෙයාට මෙයාට හුම්කම් දෙන්න ඕනද මම මෙයාට උපදෙසක් දෙන්න ඕනද මෙයා ආසම කරන මොන හරි පැන්නස జాතියක් මෙයාට අරන් දෙන්න ඕනද ඒ වගේ එයා ඉන්න මූඩ් එක මොකද්ද කියලා සවන් දෙන්න සමහර විට එයාට හෙල්ත් ඉෂුව එකක් තියෙන්න පුළුවන් නේ එහෙම නැත්නම් බ්‍රේක් අප් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්
1: ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්
0: පවුලේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් එයාගේ හොඳම යාළුවයත් එක්ක තරහ වෙලා වෙන්න පුළුවන්
1: අපි ඉදට වගේ එකක ප්‍රශ්න තියෙන්න පුළුවන්
0: මොනවාද එකක ප්‍රශ්න මට මම බලපැටව කන කෑවත් මම දුකින් ඉන්නේ
1: ඔව් ඒකත් ඒකත් දැන් ඊළඟට අපි කන්නේ මොනවද බොන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්
0: මේ
1: දැන් ඩිගට කලින් තිබ්බා වගේ
0: ඔව් බඩගිනි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
1: ඊළඟට ප්‍රශ්න තියෙන්න පුළුවන්
0: විවිධාකාර එහෙම නැත්තම් ඉන්දුගේ කවිගේ වීකෙන්ඩ් ප්‍රෝග්‍රෑම් එක මිස් වෙලා දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමනම් කරගන්න එපා දෙයියනේ. ප්ලීස් ආන එහෙම මොන හරි ප්‍රශ්නයක් තියනවාද කියලා බලන මේ පොඩක් අර ලිස්නින් කියනකෝ ප්‍රැක්ටිස් කරන්න ලයිෆ් එකේ. අද දවස ඔයා ඒ දවස කරගන්න වැඩිපුර වටේ ඉන්න කට්ටියට හුම් කන් දෙන්න මේ කියන්නේ අර මේ සතර කම් මන්ත්‍රන්න කරන තැන් වලට ගිහින් කන් දෙන එක නෙවෙයි. මේ කියන්නේ ඔව් ඒ කියන්නේ ඔෆිස් එකේ ලන්ච් රූම් එකේ නම් බෝඩ් රූම් එකේ වෙනේ මොනවාද කියලා අහන්න ඉන්න එක නෙවෙයි.
1: හරි. I think ප්‍රශ්න මැද්දේ hina vela අපි දිනගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන කට්ටිය එකතු කරගමුද අපි මේ පැත්තට.
0: හරි. එහෙනම් ඉතින් අපිට සවන් දෙල් දීලා ඉන්න කට්ටිය.
1: අපිට සවන් දෙන්න තමයි දැන් වෙන්නේ.
0: අපිට සවන් දෙන කට්ටිය ඉන්නවා WhatsApp එකේ සවන් දීගෙනම හරි. Good evening. කවි අයියේ
1: ඔව් ගුඩ් ඊවෙනින් මල්ලි
0: හ්ම් තිත්‍රිටි කෝ ආකිය
1: මට කියල දෙන්නේ නේද අපිට නම් වහින හොඳටම රන්තෝඩ සෝන් එක ඕන අපි දෙන්න හරි වරෙන් try කරන්නම් ඔය රන්තෝඩ කාට හරි දීලාද තියෙන්නේ
0: කවුද මේ නළුවා මේ කේෂාන්
1: කේෂාන් හේවගේ
0: කේෂාන් ඔයා කාට හරි රන්තෝඩ දීලා තියෙනවද මම හිතන තෝඩ දෙන්නේ උරුමකාරයෝ කියලා බලමු ඉගාවට ඉන්නවා පුසල්ලාවෙන් අනුරා අයියා ඒ වගේම හෙලෝ හෙලෝ ඉන්දු ඇන් කවි අපිත් අහගෙන ඉන්නවා කියලා දුලානි ඉන්නවා මහරගමේ ගුඩ් ඊවනිං ඉන්දු බබා කවි බබා දෙන්නට අනේ මට මජ්බූර් සොන් එක දෙන්නකෝ ප්ලීස් කියලා තමයි
1: ඉන්දු තාස්ම සින්දුවක් ඔක අපි අනිවාර්යෙන් try කරන්න
0: yes tiktok එකේම ගොඩාක් කරන සින්දුවක් මේ කට්ටිය මේ දවස්වල ඔයාලා දෙන්නත් එක්ක net team එක හැමෝම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තංගල්ලෙන් අප්සරා
1: okay
0: අපි වාගෙන ඉන්නවා
1: අද ලස්සන සින්දු ටිකක් තියෙන අවසාන එක ඒගොල්ලන්ට අහන් ඉන්න වෙනවා නේද?
0: ඔව්. අද ලස්සන සින්දු තියෙනවා වෙන්දරත් වඩා ලස්සන සින්දු ටිකක්.
1: සෙමද දැන්.
0: නෑ නෑ. මම ප්ලේලිස්ට් එක දැම්මේ අද. හරි වෙන කවි මල්ලිට මැසේජ් එක.
1: ඔකේ. හෙලෝ හෙලෝ කවි මල්ලි ඉන්දු නංගියෝ මමත් ආවා. යටියන්තට net අහන හැමෝම වත් ඔයාලවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කියන්නේ සුජීව මధుරංග යටියන්තට ඉඳලා.
0: ඔකේ. ගම්පලින් අපි ප්‍රදර්ශනය කවත් එකතු කරගෙන ආයිගාවට මෙන්න තියෙන ලොකු මැසේජ් එකක් මේකලා කියවන්න ඕන.
1: අකුරසේ අශෝකගේ මැසේජ් එක. හෙලෝ හෙලෝ ගුඩ් ඊවනිං නෙළුම් කුමාරියන් සීනියස් කුමාරයෝ.
0: අපේ ගමට ලොකු වැස්සක් වැහැගෙන ආවා.
1: හරිද? ඒ වැස්ස පස්සෙන් හුලඟක් ඇවිත් අරගෙන වෙන ගමකට ගියා.
0: හොඳ වැඩි අපිව තෙවන්න ආවට කියලා කියනවා.
1: ලස්සන සින්දු ගොඩක් ඕන කියලා කියලා තින්නේ ආයෙම කියන්නේ කවුද? අකුරැස්ස යෂෝ.
0: යෂෝ යෂෝ යෂෝගේ පැත්තට වැහලා හුලඟක් ඇවිල්ලා වැස්ස අරගෙන ගිහිල්ලා.
1: ගොඩක් පැතුලට වැස්ස වල මට සූර්ය වැවෙන් ලේන ආරච්චිකෝ ඒ පැත්තට වහින්නේ නැහැ කියලා.
0: ඔව් නේ හැමදාම අපි ඒක කියනවා.
1: ඒ කියන්නේ ඒකනේ.
0: හැමතැනටම වහිනවා. හැබැයි සූර්ය වැවට
1: වහින්නේ. මේ කාන්තියම නම් කියේ පැත්තට වහිනවා කියලා.
0: ඕකේ.
1: ඔව් කාන්තියම කියන්නේ ඒ වැස්සම යනක පුතාවයි මාළු දුවයි සංගීත පුතාවයි අපේ බුසු බුසු කොල්ලවයි එකතු කරගන්න කියලා මේ වෙලාවේ හගෙන ඉන්නේ කියලා සද්දෙටම.
0: හරි.
1: ඊට පස්සේ අපිම පොළොන්නරුව පැත්තට. පොළොන්නරුව පැත්තට ගිහලා රමණිවත් මේ පැත්තට දාගෙන
0: පොළොන්නරුවටත් වහිනවා ඇති.
1: පොළොන්නරුවටත් වහිනවා ඇති නේද? ඊට ක්ලෝසප් එනවා මහර්ගම චාන්දනී අක්කාගේ පැත්තට. එයා මේ වෙලාවේ ටී-ෂර්ට්ස් වගේ නවන ගමන් කිව්වේ ඉන්නේ. එයා ලේඩිස් ඔන්ලි කරන්නේ. හරි අසාධාරණයි. ඊට පස්සේ හස්බන්ඩ් සමන්වයි, ජනීෂ, හසිත, අපේ භාෂ්‍යකවයි, මහර්ගම හැමෝමයි, නෙත් FM එකේ ටීම් එකයි හැමෝමම එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා තමයි කිව්වේ.
0: කතරට වහින වැස්සක් වගේ.
1: ඔකේ.
0: අපි දෙන්න වහගෙන ඉන්න ගමන්.
1: ඔව්.
0: පරිරස මොන හරි යවන්න බැරිද කන්න?
1: කතරින්දලා කන්න.
0: ඔව් අනේ.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantea
2: FM Anupaha FM Anu Hatarai Dashama Atta Net FM
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
6: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවන කළේ කමල් බන්දුල මහත්ට කියලා. ඉතේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරින් කියලා මට එහෙම හට් ඇටැක් එකක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.

0: කරන්න 0777 3947.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
5: Net FM. Hello Satyam.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
2: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 011-125-125 අමතන්න.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-363-076-716-3672
4: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: කෙලිම අර පරණ වයිබෙකුයි අපි තීරණය කරා මේ අලුත් වයිබෙක දෙකට මික්ස් කරලා දෙනවා කියලා.
1: ඔව් ඔව් නෑ ඉතින් දැන් මෙච්චර වෙලා අපි පරණ සොංග්ස් අහන්න නැතුව චුට්ටක් අලුත් පරණේ ට්‍රෙන්ඩින්ග් සින්දු ටිකක් නේ අහන්න හිටියේ නිසා ඉතින් මේක සින්දුව දෙන්නේ හිටනම් මේ පොඩි පණිවිඩ කීපයක් තියෙනවා නේ කවි අපිට මතක් කරගන්න.
0: ඔව් අනිවාර්යෙන්.
1: ශ්‍රී ලංකාවේ ජනතාව අපේ ආදරණීය ජනතාව බැංකින් කියලා කිව්වහම ගොඩක් වෙලාවට හිතන්නේ මේ බැංකුවට ගිහින්
0: දුර දුර දුර යන බැංකුව වහන්න කලින්
1: නෙවෙයි උදේ බැංකුව හරින වෙලාවට යනවා.
0: ඔව් ඒකත් එහෙමයි.
1: ඔව් ආහුවි ඉතින් වහන්න කලින් උදේ 8 වෙද්දී යනවා. සමහරව අතව මාර්ගම් පොලිමේ ඉන්නවා.
0: නැත්නම් තුනමට වහන දුන තුන බසකට දුන්න උඩ.
1: එහෙම ගිහිල්ලා. එහෙම නැත්නම් ඊට පස්සේ එතනත් පොලිම් වල ඉඳලා නේද? ඊට පස්සේ තමන්ගේ වැඩ ටික ඔක්කොම කරගෙන ඊට පස්සේ අර එක තැන හිදීමේ ට්‍රෝමටයිසේෂන් එකත් එක්ක ගෙදරින් එක්ක බැංකු යනවා කියලා අපේ කකී හිතන්නේ. එහෙම නැත්නම් ATM එකට CDM machine එකක් ගාවට ඔය පාරතොටක තියෙන තැනකට දුවගෙන යන එක. හැබැයි ඉතින් ලංකාවට ඩිජිටල් බැංකුකරණය කියන එක හඳුන්ලා දීපු NSB බැංක එක ඔන්න දැන් අලුතින්ම අලුත් වැඩක් කරලා තියෙනවා. NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනත් එක්ක ඒකේ 3rd සීසන් එක නැත්නම් තෙවන අදියර තමයි ජූනි මාසේ 7 වෙනිදා. ඒ කියන්නේ අද ඉඳන්
0: අද මේ අද
1: අද ඉඳන් ආරම්භ වෙන්නේ. ඉතින් මේ පාර මේ තුන්වෙනි අදියර පටන් ගන්න යක්කල ප්‍රදේශයේ ඊළඟට කිරිඳිවැල ප්‍රදේශය ආවරණය කරන්න ඒ කලාපයටත් ප්‍රධාන ස්ථාන 15කට මේ වැඩසටහන අරගෙන එනවා. ඉතින් දහස් සංඛ්‍යාත ජනතාවකට කොහොමද අලුත් විදිහට එවැගේම ආරක්ෂිත විදිහට හරි මීසි විදිහට බැංකින් කරලා කරගන්න කියලා දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඔන්න අද යක්කල මන්සන්දියේ
0: තමයි ඉන්නේ. වාඩිගේ තන බලාගෙන පුළුවන්.
1: ඔව් යක්කල මන්සන්දිය මතක් කරාම මට මාර්ගම හන්දියත් මතක් වුණා. මොකද අපි එන්නේ හයි ලෙවල් රෝඩ් එකේනේ.
0: එතකොට
1: මාර්ගම හන්දිය කොහොමත් පහ වෙනවා මේ පැත්තට එනකොට. මාර්ගම හන්දිය තියෙනවා ඇල්හේන පාර දන්නවද?
0: දන්නවනේ.
1: කුඹුරු දෙකක් මැද්ද යන තියෙන්නේ.
0: හරිද? ඇල්හේනයි වීහේනයි.
1: ඇල්හේනයි වීහේනයි. අතව මොනා හරි ආස જાති තියෙනවද මවන්?
0: තියෙනවා තව. අපි පස්සේ කතා කරමු.
1: මේ ආයේ තිබ්බ ග්‍රීන් රූෆ් ටොප් ඩේ. ඊනම් අපි ගොඩක් වගාගෙන කතා කරාම
0: ආයේ.
1: අද හැම එකක් නෙවෙන්නේ තියෙන්නේ.
0: අඩුම ගන්න කේල් පැලයක් අක් ගෙදරින් ඉඳලා තියෙනවද?
1: දී ඉඳලා තියෙනවා.
0: ආ එහෙනම්.
1: අයියනේ අවුරුද්දට අපි අනිවාර්යෙන් පැලයක් හිටවනවානේ.
0: ඕකේ.
1: නේද?
0: හරි සන්තෝෂයි. වෙරි ගුඩ්.
1: මෙහෙමයි අපි ඇත්තටම පැලයකුත් හිටවනවා.
0: ඔව්.
1: එහා ගෙදරට ගියලත් වෙන වෙනේ වගේන පැල හිටවනවා.
0: අයියා අයියා මේ වැඩ වෙන නැකතර බොරුවට අර මෙච්චර කාලයක් පොත කරගෙන කියවන ගත්තේ. ඒ බොරුව?
1: හරි හරි කොහොම හරි හරිද? අවුරුද්දටත් අපිට තියෙන ලොකු හේනයක් තමයි අවුරුද්ද පටන් ගන්නකොටම අනේ මේ ඉන්න කුලී ගෙදර දැන් ඇති හිටියා.
0: දැන්
1: ඇති හිටියා. එහෙම නැත්නම් මේ අපාර්ට්මන්ට් එකේ දැන් නිකන් ඒකාකාරී වගේ.
0: තමන්ටම කියලා ලස්සන පිළිවෙලට තියාගන්න ගෙදර. ඔව්
1: ගෙදරක් ඕනේ මට. මිදුලක් එක්ක ගෙදරක් ඕනේ
0: මට. අනේ කුලී ගෙදර කියන කට්ටියට ඇණයක් ගහගන්න විදියක් නැහැ. පින්තූරයක් එල්ලගන්න විදියක් නැහැ.
1: ඔව් එහා ගෙවල්වල මිනිස්සු කෑ ගහනවා.
0: ඔව් ඊට පස්සේ අගේ අයිතිකාරයල ගහන්නේ ඔතන නේද?
1: මට ඕන පාටින් තියන්න ඕනේ මේක ඕගොල්ලෝ ගෙදර නෙමෙයිනේ කුලියට දුන්නට පාට වෙනස් කරන්න බෑ
0: අනේ කන ඔය කී නොකී මේකී කතා අහගෙන ඉන්න ඕනේ නෑ ඔය මාර්ග මල් හේන පාර තියෙන අපේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගියා නේ
1: ඒක තමයි මෙච්චර වෙලා මේ අපි දැන් තටම තටම කිව්වේ හරිද කැදල් එන්ටර්ප්‍රයිසස් එකෙන් දැන් ඔයාට කාමර දෙකක නිවසක් ගෙදරක් ලක්ෂ 2ක් වගේ ගානකට හදාගන්න ලක්ෂ 50ක් වගේ ගානකට හදාගන්න පුළුවන් බලන්න ඉතින් දෙක වෙලා පෙවුනා මට එක පාට
0: හරිද
1: කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා තෝ පුළුවන් මේ වාසියත් එක්ක එකතු වෙන්න. ගොඩක් අය මේ වෙනකොට කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන කැදල් එක්සිබිෂන් ගැන දන්නවනේ.
0: ඉතින්
1: එක්සිබිෂන් එකක් බලන්න ගින් විතරක් හරියන්නේ නැහැ. ඔයා දැන් ඉඳන්
0: ක්‍රියාත්මක
1: වෙන්න දැන් ඉඳන්.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1,278ක් reload කරන්න.
3: Hello, වේලාව 4:04 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
2: NetFM. Hello, hello, Satyantaya.

0: Sati Antea. Sati Antea.
1: ඉන්දු, එක එකනගේ මරණය වෙන පුළුවන් ක්‍රම තියෙනවනේ.
2: මරණය ගැන ඇයි අනේ මේ කතා කරන්නේ?
1: මට හිතුණා ඒක.
2: හරි, මරණය වෙන්න පුළුවන් විදිහ.
1: ඔව්, විදිහ. ඉතින් දැන් අර පහුගිය දවස්වල මේ වෙඩිරි නිවාසයක පොඩි ප්‍රශ්නයක් වෙලා නේද, ගින්නක් ඇති වෙලා ඒ නොහිතපු විදිහේ ඒ අසරණ මනුස්සගේ ජීවිතත් නැති වුණා.
2: ඔව් නේ.
1: මට හිතෙනවා මගේ මරණය අනිවාර්යෙන්. මට හිතෙනවා මගේ මරණය කොලකට මේ ස්ටුඩියෝ එක ඇතුලේ සිද්ධ වෙයි කියලා.
2: ඇයි?
1: කොලකරේ බබ් එක ගාල කියලා.
2: මේක ඇස්සන විදිහටද?
1: ඔව්, ගැස්සන විදිහට.
2: ඔය දන්නවද මේ this is how you die කියලා?
1: ඒකේ
2: ලෝක ප්‍රසිද්ධ කෙටි චිත්‍රපටයක් තියෙනවා.
1: ඔකේ.
2: හරියට
1: කියලා තියෙනවා දැන් මරණ විදි කොහොමද කියලා.
2: ඔව්, විනාඩි 5යි තප්පර 18ක් වගේ පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. ඔයාලට පුළුවන් මිනිස්සු මරණ විදිය.
1: ඔකේ.
2: يعني මිනිස්සු මරණ විදිය නෙමේක පෙන්වන්නේ. අතරම කියනනම් මේ يعني කොහොමද ඔයා අනාගතේ මැරෙන්නේ කියලා මේ ඒ මැෂින් එකෙන් පෙන්වනවා. දැන් අපි මෙහෙම පාරේ ඇවිදිනකොට තියෙනවා නිකන් අර වෙන්ඩ් මැෂින් දින් වෙන්ඩින් මැෂින් එක අපි අර කාසි දැම්මහම ටිප් ටිප් චොක්ලට් මේ වතුර බෝතල් ඒව මේව හම්බෙන්. අන්න ඒ වගේ මැෂින් එක. මේකට දාන්න තියෙන්නේ ඔයාට කාසි නෙවෙයි වගේ ඇඟිල්ල.
1: ඇඟිල්ල කපලා ඉදන්.
2: ඇඟිල්ල කැපෙන්නේ නැහැ නේ. මෙහෙම ඇඟිල්ල තියන්න
1: තියෙනවා.
2: එතකොට ඔව්, ඊට පස්සේ එනවා ඔයාට පොඩි නෝට්ටුවක්. නෝට් එකක් එනවා. එතකොට මේ නෝට් එක ගත්තට පස්සේ පෙන්න ඔයාට ඒකේ දාලා තියෙනවා කොහොමද මැරෙන්නේ යන්නේ කියලා. හරිද? මේක හරි ෆන් බලන්න. මේ බය හිතන එකක් නෙමෙයි. This is how you die. තමයි ඒකේ නම. මේ YouTube එකේ සර්ච් කරාම ඔයාලට බලන්න පුළුවන්. ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔන්න ඉතින් ආද නිවාඩු පාඩුව ඒකත් බලන්න.
1: ඒකත් බලන්න
2: කොහොමද? ඔයා දවසක මැරෙන්න කැමති විදියත් එතන තියෙනවා කියලා බලන්න. අපි කවුරුත් මැරෙන්න කැමති නෑනේ. අපි කැමති අමරණීය විදිහට ජීවත් වෙන්න තියෙනවා.
1: ඒකත් කොහොමරි කමක් නෑ මේ හොඳ විදියකට වුණොත් ඇති.
2: ඔව්, හොඳ විදියකට කියන්නේ කොයි විදියටද? ඒ කියන්නේ නිකන් හිතන්නකෝ. චොකලට් ගංගාවකට වැටිලා මැරෙන්න තියෙනවා. අයිස්ක්‍රීම් වැස්සකට යට වෙලා මැරෙන්න තියෙනවා නේද? හොඳයි.
1: හරි සන්තෝෂයි. ඒ කියන්නේ මේ අමරණීයයි. ඒ කියන්නේ මොකද එහෙම වෙන්නේ නැහැ
2: නේ? එහෙම වෙන්නේ නැහැ.
1: ඒ කියන්නේ අමරණීයයි.
2: ඔව්, හරි හරි. කොහොම හරි මේ අපි මේ මෙච්චර කතා කරන්නේ මේ මැරෙන හැටි කියලා දෙන්න නෙමෙයි. හරිද? ජීවත් වෙලා ඉන්න ඔයාගේ.
1: ඔව්, ඒ කියන්නේ මේ
2: මම 10 මිනිත්තු කීපේ.
1: අන්න හරි. සතුටින් තියන්න.
2: සතුටින් තියන්න මේ කතා කරන්නේ. හරි, ඔයා හිනාගස්සන්න.
1: ඔව්, හිනාගස්සන්න.
2: ඉතින් මැරෙන හැටි කියලා හරි අපි ආව හිනාගස්සනවා.
1: ඒ කියන්නේ මේ දැන් කෝල් එකක් ඇවිල්ලා කිව්වා කතා කරන්න කරුණා කරලා අපේ සින්දු වලට වැඩි ඔය දෙන කතා කරන්නේ කොහොමද කියලා.
2: ඔන්න දැක්ක නේද?
1: මේ කියන්නේ කියන්නේ
2: ඉල්ලුම පරිදි අපි සැපියුම සැපිය යුතුයි.
1: හ්ම්. යාර සින්දුහන කම්මැලි. අපි දෙන්නේ කඩහර නැතුව හරි කම්මැලි.
2: ඒ කියන්නේ කියන්නේ. ඉතින් සීනියස් කුමාරයා නෙළුම් කුමාරිය එන්නේ සතියකට පස්සේ ඉඳ වලට පහළ වෙලා.
1: ඒ කියන්නේ කියන්නේ.
2: අපි කතා කරන්න චුට්ටක් වෙලා. හරි, ඔන්න යනවා WhatsApp එක පැත්තට එනවා මැසේජ් ටික
1: කියවන්න.
2: සුභ වේවා ඔයාලා දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න මට. ජය වේවා සරච්චන්ද්‍ර ඩයස් අංකල් ඔයාට.
1: ජය වේවා, ජය වේවා.
2: ගලේ කඩේ රයිගම ඉඳන් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. හෙලෝ හෙලෝ, සතියන්තේ මාත් අහගෙන ඉන්නවා දුම්බර ලලිත්.
1: දුම්බර ලලිත්.
2: අයබෝ වේවා හැමෝටම. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතන, ආමි නම් ටික. මඩපාත ඉඳන් තමයි මේ මැසේජ් එක එන්නේ. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතන, තේජා, අවෝර් පුංචි පුතා එක්ක. අවෝර් නෙවෙයිනේ, තේජා අවෝර්.
1: තේජා අවෝර්.
2: එක නමක්. පුංචි පුතා භාග්ය, අවිෂ්ක එක නමක්. ඊළඟට සේරුවාවිල KDA සමරසිංහ කට්ටිය තමයි එවලා තින්නේ. මේ හැමෝටම නිරෝගී සුවය ලැබේවා කියලා තමයි
1: කියන්නේ.
2: අපිට ඕනම දෙයක් මේ වැහි කාලේ.
1: ඔව්, ඒකයි.
2: කැස්සක් හැම්බරිසාවක්වත් හැදෙන්නේ නැතුව ඉන්න ඕනේ
1: අපට. අනිවාර්යෙන්ම පරිසම් වෙලා ඉන්න ඕන. අදහන හැම දෙයකින්ම ඔයාලට සුවපත් වෙන්න කියලා බලය ලැබෙන්න ඕන. ආශිර්වාදය ලැබෙන්න.
2: ආශිර්වාදය ලැබෙනවා. ගිනි ගත් හේනෙන් ලීනා නන්දයි.
1: ගිනි ගත් හේන පැත්තට යනවා
2: දන්නේ. ගිනි ගත් හේන පැත්තට යනවා අපි. ලීලා නන්දයි ඉන්නෝ, දුව රිතීෂා ඉන්නෝ, ඒ වගේම බිරිඳ අනුෂා ඉන්නෝ, තව දුවෙක් ඉන්නෝ. කාවින්ද්‍යා. තවින්ද්‍යා. එක කෙල්ලව අමතක වෙනවා.
1: රිතික් රෝෂන් කියන එක අපිට කෙටි කරලා දුන්නා රිතීෂා කියලා ගන්න පුළුවන් නේ.
2: රිතීෂා.
1: ඔව්, රිතීෂා, රිතික් රෝෂන් කෙටි කරලා.
2: ඒ කියන්නේ රිතික් රෝෂන්ගේ දුවට දාපු නමක් වගේ.
1: ඔව් නේ, වගේ නිකන්.
2: රිතීෂා.
1: ඔකේ, රිතීෂා.
2: සමහර විට අනුෂා අක්කා කැමතිම නළුව වගේ නම් කෙටි කරලා දුවට දැම්ම වෙන්නත්
1: පුළුවන්.
2: කොල්ලෙක් හම්බුනත් මම රිතික් කියලා දානවා. කෙල්ලෙක් හම්බුනත් මොකද්ද?
1: රිතීෂා. රිතීෂා.
2: හරි, ගවට. Good evening ඉන්දු බබා කවි දෙන්නට. මේ මජබූර් සින්දු ඉල්ලපු එක්කෙනා තව සින්දු ඉල්ලන්න අපිට heart ඔයි kisses වේවලා.
1: මම එකක් කියලා තියෙනවා. ඉතින් අපි ඔය එකත් අරගෙන අපි අම සූර්යවේලේ නාරච්චිගේ පැත්තට.
2: හරි.
1: අපි කලිනු ගියාද මන් දන්නේ. ආයි කතා කරා.
2: ආයි කතා කරා.
1: අපි කතා කරේ යා නෙවෙයි. වල් පිට මුල්ලෙන් උපාලි
2: හරි
1: වලට අමතක වෙලා මේ පැත්තට කතා කරා කියලා හතර පැයට ආයි කතා කළා මට කිව්වා මාවත් එකතු කරන්න කියලා මම තුනේ පැයටත් එකතු කරගෙන හතර පැයටත් එකතු කරගත්තා ඊට පස්සේ අපි ඉන මහව වතුපොළ ගමෙන් චින්තක සම්පත්
2: හරි
1: එවත් එකතු කරගෙන අපි ගාමිණී අයියා ඉන්නවන කාලෙකට සැරයක් කාලෙකට පස්සේ කතා කරා ගාමිණී තරහ වෙලා දැනේ මට අමතකුණා කියලා පිස්සු දැනේ අමතකුණේ පොඩ නම පොඩ්ඩක් අමතක වෙනවා කටහඬ මතකයි
2: කටහඬ මතකයි
1: ඊට පස්සේ අපි නම කියන්න එපා කොට මම අද කියන අපේ ගාල් ගෝනපුරේ මල්කි කතා
2: කරා
1: ඕකේ
2: ඕකේ මල්කි වත් එකතු කරගෙන අපි නටන්නේ නේද
1: හින්දි
2: සින්දුව කියලා බහමුට මොන්න
1: ඔන රේඩියෝ එන්න 1 2 3

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: වෙලාව අවස 4යි විනාඩි 21යි දැන්.
3: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කියස් නම් බබයි ආජම මිලයි.
4: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්

0: me. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
2: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
3: Hondamade aduma bilata tepa vyapta shakha jalayak samagein Kasagala Green Super jeevithayata ithiriyak.
4: ආ කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්පියම යන දලවේ.
7: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්
9: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
10: ඇයි sugar කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0947 31 33 540.

0: happening when I love me. Happening when I love me.
1: හැපී එක යහන්න ජනී එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්.
2: NVQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තිය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
4: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: කවි පොරොන්දු නම් පොරොන්දු ඉෂ්ට කරන්නත් මතක තියාගන්න.
1: මොකද්ද මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ?
0: දැන් හතරට ලයිව් වෙනවා කියපු එක දැන් ඔයා ඔයයි මාමයි මෙතන විකාර කර කර ඉඳලා අමතක වුණානේ.
1: එහෙම තමයි පොඩ පොඩ ඩාම් වෙනවා, ඩූම් වෙනවා.
0: එහෙම බෑ. මං
1: කියන්නේ ඒක මෙහෙමයි. අපි ප්‍රේක්ෂකයන්ට අපිට කියන්න බැරුව ගියානේ. අපි ලිස්නර්ස්ලාට මට කියන්න බැරුව ගියානේ අපි හතරට එනවා කියලා.
0: එනවා කියලා. ඔයාට කියන්න බැරුවට මම කිව්වනේ.
1: ඔව් කිව්වද?
0: ඔව් කිව්වා.
1: මං අහගෙන ඉඳී.
0: හතරට එනවා කියලා කිව්වා.
1: බොරු කියන්න එපා.
0: ඔව් පැයකින් එනවා කියලා කිව්වා තුනට.
1: මෙහෙම මෙහෙම කිව්වා. හතරට කියලා කිව්වේ නෑනේ.
0: මං කියන්නේ මෙච්චරයි. හරිද?
1: කොච්චරයිද?
0: ගෑනු ළමයින්ට අමතක වෙන රෝග කොහොමද තියෙනවා?
1: ඒක ඇත්ත.
0: මං කියන්නේ පිරිමි ළමෙක් ඉන්න ඕනේ දේවල් හරි ගස්සන්න.
1: උදේට කාපු දේ රැයට මතක නැති මම.
0: ආ නෑ නේ දෙක අනිත් පැත්ත සාමාන්‍ය වෙන්නේ.
1: ඒකනේ.
0: තාත්තටනේ සාමාන්‍යයෙන් ගෙදර අඬුව තියපු තැන අමතක වෙන්නේ.
1: ඒක ඇත්ත. ඒකනේ ගෑනුමට හොඳට මතකයි. අපේ අම්මට හොඳටම මතකයි. ඒකනේ ඉතනකෝ නේ කියන්නේ දැන් මට නම් ඇත්තටම මතක නැහැ. හඳන බර්ත්ඩේස් එහෙම සෑහෙන මතක නැ පටපට ගාලා.
0: එතකොට මම මොන වර්ග කෙනෙක්ද?
1: ඇවිල්ලා
0: මට ඒක අමතක වෙනානේ. එපා එපා.
1: ඕනේ.
0: දැන් ගොඩක් ඒ වගේ වර්ග තියෙන හින්ද මේ කට්ටියට කේකේ විදිහට කියන්නේ හිතේ.
1: ඔව් ඒක ඇත්ත.
0: නැහැ මම ගැහැණු ළමෙක්.
1: ඔකේ.
0: හරිද? කොළඳුල් ගැහැණු ළමෙක්.
1: ඔකේ.
0: ඉතින් මේ අපි යනවා අපේ තුන්කොළඳුල් පිරිමි ළමයි ගැහැණු ළමයි ඉන්න WhatsApp එක පැත්තට.
1: ඔකේ.
0: අපි වහගෙන ඉන්න කට්ටියත් අපි වගේම හොඳයි.
1: හොඳයි.
0: හොඳ හොඳ
1: හරිම හොඳයි.
0: හරිම හොඳයි. හරිම ජොලි.
1: කොච්චර හොඳයිද කියනවා නම් රිසීවර් එක කනට ගත්තාම
0: හිනාවෙවි
1: කතා කරන්නේ. ඔයාලා කියනේවට හිනාලු. හරි සතුටින් අහගෙන ඉන්නලු, පාළුවක් නැලු, හරි ආදරෙන් අහගෙන ඉන්නවලු.
0: ඉන්නවලු. වචනයක් එලියට යන්නේ තව විනාඩි 3ක් විතර හිනාවෙන්න පස්සේ. අපිට එනිසා හරි අමාරු කතා කරන්න.
1: කතා කරන්න. මේක අපි ගුලුවන් තරම් try කරා මේ ස්පීකර් දාලා අහන්න. වැඩි හරි කියන.
0: හරි කියන කමන්නේ. නිගම්බු දනංශේ බණ්ඩාර සෙන් ඇන්තනිස් රෝඩ් එකෙන් අපි වැදත් අහගෙන ඉන්නවා. ඉන්දු බබා කවිෂ් පුතා. හැමදාම එහෙමනි කියන්නේ.
1: එහෙම කියන්නේ.
0: හරිද? සුබ දවසක් ඔයාලා දෙන්නටලු. සුබ දවසක්. සුබ දවසක්.
1: සුබ
0: සතියන්තයක්. ඉන්දු බබා කිව්වේ දුව කිය ඉන්දු බබා කිව්වේ දුව කියනට වඩා ඒක හොඳ හින්දලු. අනේ මගේ ඉතරි දෙයි කියලා බලන්න. මගේ සහෝදරයාගේ දරුවෝ ඉන්නවා. ඔයාලගේ වයස ඒ නිසා බබා කියන්න තු බෑ. ඔයාලා එක්ක ඉන්න ටික කාලයක් ගොඩාක් කටිනවා මට. හරිම මානසික සුවයක් දැනෙන්නේ. net කියන්නේ මගේ ජීවිතේම කොටසක්. ඉටලි වල මිලාන් වල ඉන්න රිෂේන් පුතාවත් එකතු කරගන්න, සුබෝධන පුතාවත් එකතු කරගන්න, එවැගේම මගේ නංගි චන්ද්‍රාවත් එකතු කරගෙන දිමුතු පුතාවයි සුබෝධනී දුවවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් ඉල්ලන්නේ.
1: මේවෙන් කවුද මේ ඉල්ලන්නේ?
0: කවුද ඉතින් වෙනදට ඉල්ලන කෙනාම තමයි මේ. හරිද? හැමදාමත් වගේ සෙන් ඇන්තනිස් රෝඩ් එකකින් අපි වහගෙන ඉන්න එක මේක ආදරණීය කෙනා තමයි මේ ඉල්ලන්නේ.
1: හරිම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඒ ආදරණීය හදවත තියන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලනවා කියලා.
0: ඒ වුණාට දෙවියන්ගෙන් ඉල්ලනකොට අපිට නමක් ඕනනේ කියන්න
1: මෙයා.
0: ඒ නිසා නම එවන්න හොඳද? හැම වෙලේම අපි කන්ටැක්ට් ලිස්ට් කන්ටැක්ට් එකේ දින නම හොයනවා. තිබ්බාම තියෙන මුල් අකුරු දෙක. බෑනි කරන්න
1: තින්නේ.
0: හරි ඒගවට ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න කියලා රංජිත් අයියා මකුල් ඔලුවෙන් අපි වහගෙන ඉන්න.
1: මකුල් වගේ ඔලුවෙන් කියනවා.
0: අනේ බලන්න. රඹුක්කන යෝධගම බුද්දිස් ටෙම්පල් එකෙන් අපි වහගෙන ඉන්නවද මේ හේෂාන් නේද මේ
1: වගේ හේෂාන් මං හිතන්නේ ටෙම්පල් එකට ගිහිල්ලා අපිට වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
0: කියලා. ඔව් ඔව් ඔව් මේ හේෂාන් ඉන්නේ කොහෙද කියලාත් අපිට මැසේජ් එකක් දාගෙන යන්නේ ඉතින්.
1: හේෂාන්
0: ගේම කෙනෙක් වගේ මට පේන්නේ පරි නේද? ඇනිමේ
1: හේෂාන් ගේමද ගේමද ගේමද
0: හේෂාන් ගේමද හේෂාන් ඇනිමේද? සුබ සන්ධ්‍යාවක් වේවා ඉන්දු. ඔයාලා දෙන්නටම ඕ ඉන්දුල දෙන්නේ කියලා තියෙන. ඔයා එන්නේ පාව මේ පැත්තේ මට තියෙන මැසේජ් එක.
1: නෑ නෑ ඉන්දුල දෙන්නේ කියලා නෑ තියෙන්නේ ඉන්දු ඔයාලා දෙන්නටම කියලා තියෙන්නේ.
0: හරි හරි. ඒ වගේම නැත්තාගෙන ඉන්න හැමෝටම අපි සද්දෙටම රසවින්දන ගමන් හෙලෝ හෙලෝ සතියන්තේ. හැම සතියන්තෙම ඔයාලා වහගෙන ඉන්න දවස පුරාවටම අපේ බිරිඳව කුවේට් ඉඳන් එකතු කරගන්න මගේ පවුලේ හැමෝමයි ඉන්ද්‍රානන්ද සර් ඇතුළු පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. නිකවරටින් චම්පිකලලි.
1: ඒකයි අපිට කෝලස්ලත් ඉන්නව ගොඩක්.
0: හරි
1: මතක කරගමු නේද? අපි හැමෝම හොරණ මුණගම පැත්තට. රේණුකා විජේකෝන්නින පුතාගේ බබයි සුදුමෙනිකේ කට්ටිය එකතුරින් ලස්සන සින්දුවකට යමු කියලා කිව්ව. ගලේවල ගොකරලේ ස්ටෝස් එකේ සංජීව කතා කරා මේ පැත්තට. සංජීව කතා කරනකොට තමයි අපි අර මේ පොඩි අරුබු දෙක හිටියේ. ශ්‍රියානි වයි පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා කිව්ව. ඒකට පිටියෙන් අපි කතා කරා කුසුමාවති අම්මා.
0: එකොට කොටේ ත්‍රාත්තර
1: මේකොට කොටේ ත්‍රාත්තර අපි දෙන්න ත්‍රාත්තර හස්බන් කරුණා රත්නවයි අතුන් ගඩ ඔක්කොම එකතු කරගෙන අපි යමු ජර්මනි පැත්තට. ජර්මනි නපේ ප්‍රභාත්. ඉල තීර සිදුව අප දෙන වරෙන් ්‍රයි කරන අපික සිදුවක් දීල තින වෙනකොට
0: ඒගව දන සිදුව නට මහට කියන්න තිනවා කියල මට හිතනවා
1: අපි ආස අපේ බැපි මේ රංග මඩලක්න මේ කවද මේ අපේ මෙයා
0: ජීවිතය රඟ මඩලා
1: ජීවිතය රඟ මඩ ලගේ
0: හි ජීවත් අපිහි රඟපාන නනුවම
1: ඕක අපි රඟපානවා අපි නටනම අපි ගයනවා අපි සිදු කියනවා
0: ටික්ටොක් කරනවා
1: ටික්ටොක් කරනවා හානවා
0: එච්චර
1: දුරයන්න නෑ නේද ඔයලස ටික්ටොක් කරන අතර අපේ අපි බීබී කට්ටිය බලන්න එනවා
0: ඒත් ඇවිල්ලා
1: ගියා හැපැත්තින් අහගෙන ඉතින් අපි යමු මේ සිංදුව අහන්න අලුත් සිංදුවක් අලුත් සිංදුවක් කියන්නේ පරණ සිංදුවක් අලුත් වයිබ් එකක් තියෙන කාලයකට පස්සේ යන සිංදුවක්
0: හරි හවස 4:35 දැන්

0: FM Anu Hatırayı Taşıma Ata Net FM
1: Ve lava oba beta gene enne
2: Rapunzel vage mannan inne Mava bere gana kavru tenaka
3: Ape daruan apata vadam idirin Itin age katavali anna Ayata idaharin Commercial credit
4: Velava havas hatırayı Vinadi hatırlıyız dekay den
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොතලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036
6: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 8 බණ්ඩාරවෙල ජුනි 9 බදුල්
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්

0: කොවිසිතලු තරයිද.
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51ට.
2: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
4: නෙත් FM. හෙලෝ හෙලෝ සතියම්.

0: ලංකාවේ ඇතුලේ තියෙන අපි කියන්නේ ඊසිම් විදියට පේමන්ට් කරන විදිහ. එහෙම නැත්නම් හරිම කොහොමද ස්මාර්ට් විදියට පේමන්ට්ස් කරන්නේ? ඒ වගේම ආරක්ෂිත විදියට කොහොමද පේමන්ට්ස් කරන්නේ? බැංකු අත් එක්ක ගනුදෙනු කරගන්න මේ බැංකු සේවාවන් ගැන ඔයාලව දැනුවත් කරන්න ඔන්න අරගෙන එනවා ඔයාගේ නගරයටත් අලුතෙන්ම ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ තෙවැනි අදියර තමයි මේ විදියට අද පැවැත්වෙන්නේ. NSB Digital Drive තමයි මේ වැඩසටහනේ නම. ඉතින් ඔන්න අද දවසේ යක්කල මන්සන්දිය ගාවට ගියත් ඔයාට පුළුවන් NSB Digital Drive ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා කොහොමද ස්මාර්ට් විදියට ඊසි විදියට පේමන්ට්ස් කරගන්න බැංක් එකක් එක්ක එකතු වෙලා කියලා දැන කියාගන්න. ඒ වගේම හෙට දවසේ කිරිඳිවැල බස් රථ නැවතුම් පළාසලට කිරිඳිවැල බස් ස්ටෑන්ඩ් එකට එනවා. එහෙනම් ඔන්න ඒක තමයි කියන්න තියෙන විස්තරය අපි
1: ඉතින් මොකද කරන්නේ අපි WhatsApp එක පැත්තට යනවද නැත්නම් Facebook live එක පැත්තට යනවද මොකද කරන්නේ
0: අපි දැන් live එකේ ඉන්නේ නේ live එකේ ඉන්නේ නේ live එකට එන්න අපි ගව පැයිටි හම්බ වෙමු
2: FM 95 FM 94.8 net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1268ක් reload කරන්න.

0: අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantaya.

0: මේ අපේ උන්දගේ බර්ත්ඩේ එක ශකුනි ඉෂාර ඔයා මේ වෙලාවේ කතරගමිදන් අහගෙන ඉන්නවා නම් ඔන්න මාව මේ ඇවිල්ලා මගේ go to best friend කෙනෙක් හරිද University of Visual and Performing Arts අපේ සෞන්දර්යකලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දෙවන වසරේ මාත් එක්ක එකට ස්ටඩි කරන්නේ
1: යට කියන මේ හෑන්සම් කොල්ලත් යාට විශ් කරා කියලා
0: ඕකේ තව ටිකක් ෆීල් කරන්න කියලා
1: යට කියන මේ හැන්සම් කොල්ලත් එයාට විශ් කරා කියලා.
0: දැන් දැනුණා. ඉෂා කවුද? ඉෂාර කියන්නේ නැතුවම යත් ඉෂාර කැල්ලක් තියෙනවා යාට. ආ
1: ඒකනේ කියන්නේ.
0: ඉෂාර කියන්නේ නැද්ද සකෝ කියන්නේ සකෝ වට දැනුණාද?
1: දැනුණාද සකෝ? ඇහුණාද වාට?
0: ඇහුණාද? Happy birthday කියලා විශ් කරනවා කෙල්ලට. ඒ වගේම හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඔක්කොම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න, අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න. ඉක්මනටම කසාදයක් මදින්න බණමාලය සෙට් වෙලා අපිව නැන්දලා වෙන්න. ඉතින් හැම දෙයකටම බ්ලෙසින් එකක් දෙන ගමන් යනවා අපි ඊගාව බර්ත්ඩේ විශ් එකට.
1: ඕකේ ඒකම කසෝ මේ
0: අවුරුදු 24ක්.
1: ඔව් මෙයාට අවුරුදු 21යි. අපි හැපි බර්ත්ඩේ ටු යූ song කියලා මෙමු.
0: ඕකේ.
1: ඕකේ 1 2 3. Happy birthday to you. Happy birthday to you. Happy birthday.
0: අපිට දුව කියන්නේ අපිට චුරි නංගියේ. හරි විශ් කරනවා ඔයාට විශ් කරන්නේ මෙතුලි ඔයාගේ අම්මයි එතකොට තාතයි
1: අම්මා ජසින්ත තාතා යොහාන්
0: අයියා ජානියා
1: ලස්සන වෙන්න ඕන ඔයා එන්න බුද්ධිමත් වෙන්න ඕන ඔයා එන්න දැනුමින් පෝෂණය වෙන්න ඕන
0: ගොඩක් බුද්ධිය අවශ්‍ය වෙන කාලයක්
1: එක එක රැලිය නම් මේ දවස්වල ජීවිතේට ඒ රැලි වලට අහු වෙන්නේ නැතුව ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් එන්න කියලා අපි ඉල්ලනවා අපි සහ විශ් කරනවා ඒ කියපු විශ් එකට අඩුම ගානේ බිරියානි එකක් හරි මෙවතර එවන්න
0: කියලා. පේනවනේ කවිෂ් අහුවෙච්ච රැල්ල. පේනවද?
1: ඔව්.
0: මේ ඉන්නේ.
1: නෝ ඔය ඔය පේන්නේ වෙන උඩ්ලස් කොණ්ඩයක් තියාගෙන වද දෙන්නේ.
0: කවිෂ් අහුවෙච්ච රැල්ල අපි ඊගාව බර්ත්ඩේ විශ් එකට යන්න.
1: යමු. ඊට පස්සේ බර්ත්ඩේ එකක් තියෙනවා අපේ කවුද දන්නවද? විනෙත් මෙතුසර. එයාටත් කියනවා අපි බර්ත්ඩේ.
0: හරි කියමු.
1: ඔකේ 1 2 3.
0: අපි වෙන ලැන්ග්වේජ් එකකින් කියමුද?
1: කියන්න බලමු මන් දන්නේ. ඔකේ ඔකේ try කරන. Can't try and remember language.
0: Thank you. මට මතක නෑ.
1: Yeah, happy birthday to you.
0: Yeah, happy birthday. Bahut bahut.
1: Aha.
0: Yeah, happy birthday to you, honey. Yeah, happy birthday tumhara.
1: I think Vinet Methusara අපි චූටි බබගේ දෙවෙනි උපන්දිනේ තමයි අද තියෙන්නේ. මට කතා කරලා කිව්වේ කවුද දන්නවද? එකඩුව පිරාණ ගමින් ස්වර්ණා පොන්නම් පෙරම.
0: හනේ බලන්න ඉතින් අවුරුදු දෙකක චූටි පැටියටද අපි ලැන්ග්වේජ් හතකින් විතර සුදුපැතුවේ.
1: චූටි බබාට කියයි අම්මලා තාත්තලා මෙන්න මෙහෙම පුතේ මේ අක්කයි අයියයි විශ් කරේ ඔයාට මෙන්න මෙහෙමයි කියලා කියාවේ.
0: කියයි නේ දවසක.
1: ඔව්. ඒක අම්මා ඉන්න බලාගෙන පාරමිතා අභිනන්දනි රොෂාන් ලක්මාල් ඉන්නවා. තාත්තා ඉතින් ලොකු අප්පලා ලොකු තාත්තලා ලොකු අම්මලා ඔක්කොම අද බර්ත්ඩේ එකට ඇවිල්ලාද කොහෙද ගෙදරට වෙලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් අතරම මං ගැන හිතුවා. අපි ගැන හිතුවා ඔක්කොම නම් ගැන ගියම ඇත්තම මමවරු සමහරක් කියලා ඇත්තම කෝලස්ලා ඇවිල්ලා වෙලා අපේ වාසගම තුනම කියලා. හබක් කංකං කානදාගේ දොන් විජේන්ද්‍ර ජයමාල් තුන්හිරියගේ පටිලන්ද අර එමේ ඔක්කොම කියනවනේ. අපේ ලියාගෙන ටිකක් ඇත්තම සටහන් කරගන්න ටිකක් අමාරුයි.
0: හැබැයි අපි වචන අකුරු වෙනස් කරලා හරි කියන්නේ
1: අපි වෙනස් කරලා හරි කියලා. දැන් පිරාණ ගම නම් පිරාණ ගම කියලා හරි කියලා අපි. ඔව්.
0: කොහොම හරි නම කියවුනා නේද?
1: ඔව් කොහොම හරි නම කියනවානේ.
0: ඒක තමයි. දැන් අපි යනවා ඊගාව મેસેජ් එකට. මේ අපිට WhatsApp එකේ મેસેජ් දීලා මට කරුණාකරලා මේ ඔන්න
1: ගැට. එතකම එකතු කරගන්න අපේ රිකිල්ලගස් කරුවෙන් අරුණ. අරුණ කිව්වා මිනිත් එකේ ඉන්න හොඳම ඩබල් ඩබල් එකතු වෙලාලු ඉන්නේ අද.
0: ආ නයිස්.
1: ඔව් හොඳම ඩබල්ක් ලු එකතු වෙලා තිනේ කම්බිනේෂන් එක හොඳයිලු.
0: ඔව්
1: හෙන හිනාවි හගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ තබරේ නහයත් වද්ද ගන්න.
0: හිනා වෙන්න එතකොට
1: තර වෙනවා.
0: තර වෙන්න නම් ආස නැහැ. අඬන්නම් එහෙනම්. හෙලෝ හෙලෝ සතියන්ත අපිට සින්දුවක් දෙන්න. ඇහැලිය ගුඩ ETU කාර්ය මණ්ඩලයේ සඳමාලි මැඩමුයි මලින්දු සර්ුයි වාහල මිසි රාජා මිසි අංජනා මිසි කලා නිර්මලා මැඩම්ගේ උපන්දිනයට සුභපතනවා.
1: එහෙම කරන්න එපා.
0: දැන් බර්ත්ඩේ විෂ් එක දෙන්න ඕනේ කලා.
1: ඔව්.
0: මැඩම්ට.
1: ඔකේ.
0: හරිද? අපිට මැඩම්ලා නැහනේ.
1: ඔව්.
0: අපි කලාක්කා කියලා කියමු. කලාක්කට කොහොමද විෂ් කරන්නේ? කලාත්මක විදිහට විෂ් කරමු.
1: කලාත්මක විෂ් කරමු.
0: Super upan dinak ob hat la la la la kala akhe
1: oye
0: nasana re the remix okay katiya vishkarane kawuda kiyala kiyuwana neida malindu wahala etakata raja anjana katiya tamai nirmala nirmala ne
1: nirmala
0: kala kiyala neida man kiyuwe සුදර්ශනී දුවල දෙන්න සඳසි ගිහන් සවත් එක්ක යටි අන්තොට මහවිලෙන් තමයි මැසේජ් එක දාන්නේ කටිව එකතු කරගන්න
1: අපි ඔකටම හලාගමුද කිතුවකට ප්‍රේම සිරිව
0: බෑ ඊගාවකට හලාගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017ට WhatsApp කරන්න.
3: හලෝ හලෝ සතියන්තයට දැන් වෙලාව හවස 5 විනාඩි 15යි.
4: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: කීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා ආජම මේලා වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කීල්ස් නව බබයි ආජම මේලායි
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
9: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4394 කතා කරන්න
10: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සශිකා නිසංසලා
13: සුනීර සුමංගා
14: නුවන්තිකා සේනාරත්න
15: අමීෂ මිනුවල්
16: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
17: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
18: Hondamade Aduma Milata Tipa Vyapta Shaka Jalayak Samagin Kasakala Green Super Jeevithayata Ithiriyak.
19: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
20: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
21: NetFM. Hello, hello, Satyante.

0: හරි අපිට ඉන්නවා WhatsApp එකේ තව එක්කෙනෙක් එකතු කරගන්න.
1: හරි කවුද ඉන්නේ WhatsApp එකේ තියෙන කෝලත් ඉන්නවා.
0: කලුවක් ගලින් නිලංගි අපි වහගෙන ඉන්නවා. හරිද? හයි කවි, හයි ඉන්දු බබෝ.
1: ඔකේ.
0: ඔයාලා දෙන්නට ලස්සනට ඔයාලා දෙන්න ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. හරි. අහන්න ආසයිලු. ඉතින් අද නිවාඩු දවසේ දවසම නෙත්හාගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ නෙත්හාන හැමෝමයි ඔයාලා දෙන්නව එකතු කරගෙන මට ලස්සන සින්දුවක් ඕනේ කියලා ස්පෙෂල් සින්දුවකුත් රික්වෙස්ට් කරලා තියෙනවා.
1: ආ අපි දෙන්නානේ වැඩ try කරන්න.
0: ඔය දන්නවද? ඔය වගේ
1: ඔය වගේ මැසේජ් එකක් අහම ඉඳන් මම කරද්දි මොකද දන්නවද?
0: මොකද්ද?
1: ඊට කලින් මැසේජ් එකෙත් ඕකමද කියලා තියෙන කියලා මම බලනවා.
0: අයියෝ ගියානේ.
1: ඒක මැසේජ් නෑ කියලා තිබෙන්නේ. වෙන එකක් කියලා
0: තිබෙන්නේ. නෑ නෑ. අපිට ඉන්නේ genuine relationship එකක්.
1: මේ මෙයාව එකතු කරගෙන ඉන්නව නැත්තම් මට මෙතන හරියන්නේ නෑ. අපි කිතුකටේ ප්‍රේමසිරි එකතු කරගන්න ඕන මේකට. ඔයාමට කලින් එකතු කරගෙන දුන්නේ නෑනේ. අම්ම ගුණවතී වයේ පුතා දිනුෂ, දිනුෂා, ගණේෂා නෑ. දිනුෂ ගණේෂ. ඊට පස්සේ අමිලානි ඉන්නවා. ඉතින් එයාලවත් එකතු කරගෙන ඔයාගේ පැත්තට යන්න ඔයා.
0: හරි. මම යනවා අමිල මෝටර්ස් එක පැත්තට මොනරාගල. හරිද?
1: අමි බිම්සර හිනු නිදිවයි තෝකටම දාගන්න.
0: චුට්ටක් ඉන්නනේ. හරිද? මොනරාගල පැත්තේ අමිල මෝටර්ස් වැඩපලේ දැනට වැඩ කරන සෙට් එක සින්දුහගෙනලු වැඩ කරන්නේ. අපි ලයිව් එකටත් ඇවිල්ලා හිටියා. Thank you so much ලයිව් එකත් බලන් හිටියට ඔන්න කට්ටිය එකතු කරගෙන මේ ලස්සන සින්දුවට අපි යන්නයි හදන්නේ. කවිෂ් ඔයාලට තව කවුරුත්
1: නැහැ. ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා. මොරටුයි අපේ වසන්තයත්
0: ඉන්නවා. කවිෂ් ඔයාලට කවුරුත් නැද්ද?
1: අනේ.
0: හරියට තේරුම් ගන්න.
1: නෑ නෑ.
0: يعني අපි ප්‍රශ්නයක් අහනකොට ඒක හරියට තේරුම් අරගෙන උත්තර දුන්නත් ලකුණු හම්බෙන්නේ
1: නැහැ. මට දැන් මේක ඔලුවට ආවේ.
0: කවිෂ් ඔයාලට
1: ඒ දැන් ඔන්න මුළු ලංකාවටම අපි අහගෙන ඉන්නවා මේ මේ ලෝකිනුත් අහගෙන ඉන්නවා ඔයාලට පුළුවන් මේ අහිංසක කොල්ලට මේ කෙනෙක් කොහෙලද ළමාරු
0: දාන්න අනේ ප්ලීස් මංගල කිංකිණි වලට දාන්න කලින් මෙයාට කෙනෙක් කොහෙලද දෙන්න මොකද මේ මංගල කිංකිණි වල හරි කරදරයි කියන්නේ ඔක්කොම අර බොද්දුද ගොවිද සුළු වැඩි වෙලා තියෙන ඔක්කොම අපි හොයන්න බෑ නූලට යාළු විදියට හරි කරදරයි අපිට
1: අපි මොරටුවේ වසන්තිටවත් කියමු කෙනෙක් කොහෙලද දෙන්න කියලා
0: වසන්තියක් අයි කෙනෙක් කොහෙලද දෙයි
1: මට ඒවත් හොයාගෙන අපි ඊට පස්සේ අලව්වේ කරූ ගාවට යනවා අර වෙ කරූ කතා කරේ තිනා වෙවි හිනා යනවලු. ඉතින් රුක්මන් රුක්මන් රුක්මන් ගේ සින්දු කොතන අපි දෙනා රුක්මන් ඔයාට. ඊට පස්සේ අමපාණි ඉන්නවද? යසින් හිමාලි ඉන්නව.
0: රුක්මන් ගේ සින්දුවක් රුක්මන්ට නෙමෙයි කරුවට දෙන්න
1: යන. කරුවට දෙමු. රුක්මන් රුක්මන් මතක් කරලා. ඊට පස්සේ අපේ කඩවතින් ලක්මාලි ඉන්නව.
0: ඕකේ.
1: යතරී ආසාවෙන් කතා කර අපිට මැසේජ් එකක් දැම්මකොල ලයිව් එකේ තින්දියා කිව්වා. ඊට පස්සේ අපේ ශාලිකා ඉන්නව. ඊට පස්සේ කවුද ඉන්නේ? අපේ දෙමෝදර කාංචන ඉන්නව. ඉන්දු හරි ආසාවෙන් කතා කර සෑහෙන කාලයකට පස්සේ ඉන්දුගේ රසිකයෙක් ඉන්දුට කතා කරාමයි ඔය. බොහොම ආදරේ කියන්නේ ඉන්දු ගොඩක් වෙලාවට මතක් කරනවා. කාංචන දෙමෝදර ඉතින් අපි යපුනේ දීලක සින්දුවට

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Matara Freeland Cheese Rasa Soya Ekaka Rasa Balamuda Matara Freeland Cheese Rasa Thi Soya Meat Varna Karaka Rasa Karaka Kisiva Kadangu Netha
2: Finishing Wahalak Lesa Color of Flow Vajabena Sit Pedagani Kal Pavati Avalakshana Novi Oyat Wahalita Vashi Vinda Finishing Wahalak Nam Color of Samai
3: හොඳ මමිලට quality 100ට 300ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
1: කොහෙන්ද මේ JBL එක?
4: Kiehl's එකෙන්.
5: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kiehl's එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදලවේ.
6: අක්මා විතෙල්. Fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 47 31 33 540
7: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Jacob,
1: Net FM. Hello, hello, Satyam.

0: මොකක්ද කවියේ කරේ?
1: ඉන්දු ඩයට් කරන කල්පනා කරන මම ඩයට් එක විනාශ කරනවා.
0: වෙලාව 5:40යි හරිද? මට ඩයට් කරන්න බැරි එක හේතුවක් කියන්න කිව්වොත් මම මට එක හේතුවයි තියෙන්නේ.
1: වම් කන
0: පැත්තෙන් පෙන්නන්න පුළුවන් හේතුව. ඒ හේතුව අද කොළපාට ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි යාට දුඹුරු පාට චොක්ලට් අයිස්ක්‍රීම් කන්න ඕනේ කියනවා.
1: මම ඩයට් කරන්නේ නැත්තම් මට ඩයට් කරන්න බැරි නක්.
0: එකටවත් කරන්න බැහැ. ඔව් තමයි ඉස්සර රටවල් අතර ආක්‍රමණය ඇති වුණේ මොකෙන්ද මේ නෝ.
1: වෙන කාටවත් අයිති වෙන්නේ
0: නැහැ. කාටවත් අයිති වෙන්නේ නැහැ.
1: මේ ඇත්තට මේ හැබිට් එක මට තියෙනවා කියනවා.
0: මතකද කුස පබාවති? මතකද ප්‍රාන්ත හතකට කෙල්ලව කපන්න
1: හැදුව ඒ මුහුණ කුසට අයිති වෙලා තිබ්බා. බලන්න කුසව කවුද ඒ විදිහට ලස්සන කරලා.

0: ඔයාටත් වටිනාකමක් තියෙනවා මට පබාවති දේවිය කොහෙල දෙන්න
1: මම හිතුව මමටකුත්තවා අපියන් ඒකව මැසේජ් එක කියවන්න ඔයාට පබාවතියල හොයනවට වඩා හොඳේ මම මේ ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ඉන්න මකර පැටියෙක් හොයාගෙන යනවා මයන් ඔයා උඳු පිටි වලින් කෑම කාලා තියෙනවද කල්
0: උඳු පිටි වලින් නෑ කාලා ඇති දන්නේ
1: දන්න තෝසේ හදන්න
0: මොනවද
1: වඩේ හදන්නේ අර හිල තියෙන හිල වඩේ
0: ඒව
1: උඳු වලින් හදන්නේ මන්ද යන්නේ උඳු ගොඩක් තියෙන පැත්තකට
0: ඕකේ
1: කෑගල්ලි උඳු ගොඩට හරිද
0: අපි බෙදෙන උඳු ටිකක් ඉල්ල ගන්න
1: උඳු මං හරි ආස කෑම මොකද හදන්න දා ඩැට් කරනවා නම් මම ඩැට් කරනවා නම් අපි දෙනට ගැලපෙන කෑමක් උඳු කියලා කියනවා
0: ෂා දැන් දැනගත්තා ඒක
1: ප්‍රෝටීන බහුලයි ෆයිබර් බහුලයි ඇඟ අඩු කරන්න නියමයි
0: මම ඇඟ අඩු කරන්න ඕන නම් FM එක නවත්තන්න වෙනවා
1: ඇයි
0: එන දවස් දෙකට මට කැවෙනවා
1: එන දවස් දෙකට මගේ මූණ දැක්කම අපි වනාරේ කවමුකෝ
0: සති දවස් පහම ඩයටින් අන්තිම දවස් දෙක අර ඩයට් වලට
1: ආරියන තමයි ඊට පස්සේ අඳ අඟහරුවාද පැය ගණන් තපිනා ජිම් එකේ
0: ආයි මොකටද මේක දන්නවනේ
1: යස් කෑගලි උදු කොට ඉන්න අපේ ලලිත් හරිද ඒ වගේම සංජීවනී ඉන්න පුතා අමන්ද අම්මා සෝමලතා මෙන්න මේ පවුලේ කට්ටිය මේකතු කරගෙන ලස්සන song එකක් තමයි ඉල්ලන්නේ net fm තමයි හැමදාම අහන්නේ කියලා කියන්නේ
0: අනිවාර්යෙන්
1: හැමදාම අහන්න ඕනේ හැමදාම හරකට අපි දෙනවා තෑගි.
0: අන්න හරි. කවදාද අලුත් කාගෙත්?
1: නෑ. නැත්. හායි ආදරණීය කෙල්ලකොල්ල. මමත් ආදරෙන් ඉන්නවා අහගෙන අම්බලන්ගොඩින්. අපි වහගෙන ඉන්නේ කමනි අක්කා.
0: කමනි අක්කේ අම්බලන්ගොඩේ වෙස් මුණක් කියවන බෑ දේ ඉඳුරු දාන්න.
1: ඒ මොකටද? ඒ මගේ තියෙන මුණ කැතද?
0: නැත්තං ඉඳගි මුණ දාලා අපි වෙස් මුණක් හදමු.
1: ඇයි අපි කැතද?
0: අනේ මිස්සුද වාට කවුද එහෙම කිව්වේ?
1: මේ තව මේ විශේෂ මතක් කිරීමක් තියෙනවා කරන්න.
0: මතක් කරලා බලන්න.
1: ඔයා දන්නවද?
0: මේ දන්නේ.
1: ඔයා ආසද කොන්සර්ට් බලන්න යන්න
0: කියන්නේ මගේ හිතේ උඩින්ම තියෙනවා.
1: ඒක තමයි කියන්නේ. කොන්සර්ට් එකක් බලන්න යනවා නම් මේ නිකන් අර හචා බචා ලපයි සිපයි කොන්සර්ට් බලන්න යන්න
0: එපා. ඒකට මං ආස නැහැ. මං හරි ආස යුනික් දේවල් වලට.
1: යුනික් දේවල් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ අර්ථවත්.
0: ලෙජන්ඩ්ස් ලගේ වගේ.
1: ලෙජන්ඩ්ස් ලයින්. ලෙජන්ඩ්ස් ලා සිං කරන අර්ථයක් තියෙන ගීතයක් එක්ක ඔයාට සුන්දර සංගීතමය සන්ධ්‍යාවක රස විඳින්න ඕන නම් ඔන්න. එහෙම සන්ධ්‍යාවක් තියෙනවා ජූනි 13 වෙනිදා. හරියටම
0: ලබන සෙනසුරාදා.
1: මේ සෙන්සුරාද පහුණා ලබන සෙන්සුරාද ප්‍රසංගේ නම හිම වරණ විද්‍යුත් විකාශකීන්ගේ සංසදයේ තමයි අමරදේව පදනමත් එක්ක එකතු වෙලා ඉතින් දන්නවනේ අමරදේව මාස්ටර්ගේ දුවයි පුතයි එකතුලා කරන පදනම ඉතින් අමරදේව පදනමත් එක්ක එකතුලා මේ වැඩේ කරන්නේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් එකේදී ලබන සතිය තමයි තියෙන්නේ සෙන්සුරාදා ජුනි 13 වෙනිදා ඉතින් ඔයාට පුළුවන් දැම්මම ටිකට්ස් වෙන් කර ගන්න
0: හරිද
1: අද ඉරිදා දවසේ ටිකට්ස් ගන්න කටීර තියෙනවා විශේෂ වට්ටම් හරි ටිකට් පහක් ඔයා ගත්තොත් ගෙවන්න ඕන ටික හතරකට විතරයි
0: ෂා
1: අනිමයිනේ
0: ඉන්දු ආරගන් හතරක් ඉතුරු එක මට දෙන ෆ්‍රී එක
1: what the heck ටිකට් පහක් ගන්න මුදලින්
0: ඔකේ
1: නෑ ටිකට් හතරක් ගන්න මුදලින් නෝට ටිකට් පහක් ගන්න පුළා එකක් ෆ්‍රී හම්බ වෙනවා tickets mytickets.lk වෙබ්සයිට් එකකින් ඔයාට ඕඩර් කරන්න පුළුවන් පර්චස් කරන්න පුළුවන් හරි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බරකට කතා කරන්න 0768631180 කවුද perform කරන්න කියලා කිව්වේ නෑනේ perform කරන්නේ ගායනෙන් අපි ආදරය කරන ගායන තාරකාවියක්
0: ඔකේ
1: කෙනෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා
0: ආහා
1: ආදරය කරන තාරකාවියෝ දෙන්නෙක් ඉන්නවා ඒ තමයි ශෂිකා නිසංසලයික නුවන්දිකා සේනාරත්න කොහොමද ඒ කොම්බිනේෂන් එක අපි ඉස්සර ආදරය කරන දැන් ආදරය කරන එකම වර්ගයේ ඩබලක් ආදරය කරන තාරකාවියෝ දෙන්නෙක් ඒ වගේම ඔන්න දැන් මේ දවස්වල සුප්‍රසිද්ධම ගායන තරුවක් සංක දිනෙත් ආදිත්‍ය එක නේද ආදිත්‍ය නාරායන් එක ලස්සන කොන්සර්ට් එකක් කරනවා ඊගාවට සුනීර සුමංග එක අමීෂ මිනෝලුත් සිං කරනවා එදාට ඔයාට පුළුවන් මේ ලස්සන මිහිරියාව විඳගන්න ලබන 13 වෙනිදාට my tickets.lk කින් ටිකට් එකක් පර්චස් කරගෙන මෙයාට කෝල් කරන්න ආයිත් මෙන්න මේ නම්බරයකට 0768631180 හරි
0: ඉතින් අපිට යන්නත් කල් වෙලා වෙවිලා අපි සින්දුවක් අහලාම යනවද මොකද කරන්නේ
1: සින්දුවක් අහලා ඊට කලින් සින්දුවට මෙන්න මෙනා එකතු කරගමු අවිස්සාවෙලෙන් A1 අපි වහගෙන ඉන්නවා හයි ස්වීට් හાર્ට් ඩබල කොහොමද මාත් අහගෙන ඉන්නේ කියලා ටැකි ස්වීට් හાર્ට්
0: I1 වෙන්න බැරිද
1: I1ද
0: I1 වෙන්නවා
1: A1 කියලා මං කිව්වේ කමන්න නෑදි
0: අපි අවන් එක කේක් එකක් බේක් වෙන්න දාලා
1: ඕ නෝ අපි යනවා 2000 අවුරුද්දට පුංචි රෝස මලකට වියපත් බඹරෙක් කියන සින්දුවක් ගන්න හරියට මේ සීනියාස් මලට ඉරේෂ සින්දු කියනවා විශාරා

0: වෙලාවාව සපහයි විනාඩි 50යි.
1: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක් මැදෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
2: අනුත්තන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
3: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 862 363 0776 716 3672
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: අංකදිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
2: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
0: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා දැන් තියෙන්නේ පියාඹන්න
8: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

0: මොකද මොකද නේ
1: මොකද මොකද කියන්නේ
0: මෙච්චර ලස්සන සින්දුවකට මේ අර ඉස්සර ඉස්කෝලේ ටංකුට ටංකුට බෙර ගන්නවාගේ අර රෝල් වලින්
1: අපිට යන්න වෙලාව වෙලාවට තියෙන එකයි මේ දුකට කතා කරන්නේ. දුකට කියන කවි සීපද කියලා තිබ්බ ඉස්සර පොතේ පොඩි මේ පාඩම මතකද?
0: ඉතේ දුකට කවි සීපද ලියවෙනවා. දැන් අපි දෙන්න යන්න හදන්නේ ඉතින්
1: ඔයාලට
0: ඉතේ දුකක් තියෙනවා නම් අපි හිතනවා අපි දෙන්න කතා කර කර හිටපු ලස්සන සින්දු දීපු පැයතුන පුරාවට ඒ හිතේ දුක ටිකක් හරි හෝල්ඩ් කරලා ඒ
1: කියන්නේ
0: එක තැන නතර කරලා පින් කරලා තියාගන්න පුළුවන් වුණා ඇති කියලා.
1: ඉතින් ජීවිත එහෙමයි නේද?
0: අපි කොයි ගංගාවේ
1: ගලාගෙන යනවා හැමදාම එකම තැන රැඳෙන්නේ නැහැ.
0: දැන් අපි මුහුදට වැටෙන්න ඕන මෙන්න මේ. තව විනාඩි 3කින්
1: මුහුදේ. මුහුදේ නැත්නම් මුහුද ගන්නට හයට බැලන්ස් උනේ නැත්නම් ඊට පස්සේ අපිට මුහුදට තමයි යන්න වෙන්නේ.
0: කොහොමත් මුහුදට යන්න වෙන. ඉතින් අපි දැන් යන්නයි
1: හදන්නේ.
0: එහෙනම් පරිස්සමින් සතුටින් මේ වීකෙන්ඩ් එකෙන්.
1: අනිවාර්යෙන්. ඉතින් හැමෝටම ආදරේ. යලබන සෙදිත් අපි දෙන්න එනවා. එහෙනම් හදට අපි ගේන මම කවි.
0: මම ඉන්දු. Bye.
1: Bye.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දිනලව සවස 6යි
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
1: කවදත් අලුත් කාගෙත් net

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: කිල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අජුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කිල්ස් නම් බබයි අජුම මිලයි
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
6: කොහොමද දෙවිලා
5: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා
6: නුඹ මේක හදලා බලන්නකො මං හදන්නා විජය කිරිමාළු කරි
7: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු අපේ රසය රටේ සැමට
8: බ්‍රෑන්ඩ් නිව් ත්‍රිවිලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112 202 200
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: එහෙයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
12: Kiehl's within the nobet of Vati Thiriyak. Prima Kottumi Naimiris Noodles Gram Harasiya Paya Pack Ekak Sandaha Siyata Visipahaka Vattamak. Medoli Fat Spread Kilo Ekak Sandaha Siyata Thiyaka Vattamak. Obat Adama Kiehl's Nexus App Eka Download Kara Pratilava Rasak Dinaganna.
1: Kavadat Alut Kaget Net Kaget Net

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
2: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දේශාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: සලේව බලන්න CID-ට බිරිඳගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්. සලේ ගැන කියපු කතාව ඇත්ත. පුළුවන් නම් නඩු දාන්න. ගම්මන් පිළගින් පොලිසියට අභියෝග. බස් සංගම් දැඩි තීරණයක. හෙට සිට බස් ධාවනය අඩුවේ. මාලිමාව පරදවා අක්මීමන සමුපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට. ෆේස්බුක් සාදයකදී කොකේන් සහ අයිස් සමග සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට.
0: ඔබ වෙනුවෙන් දිවිහිමියෙන් Net News. Net News.
2: සිය සැමියා වසර 38ක් පුරාවට රට වෙනුවෙන් ජීවිතය කැප කරමින් සේවය කළ බවත්, ඒ වෙනුවෙන් ජනතාවට කෘතගුණ දැක්වීමට කාලය දැන් එළඹ ඇති බවත් හිටපු බුද්ධාංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසනවා. මාරාන්තික උපවාසයක් අරඹා සිටින සුරේෂ් සලේ මහතා බැලීමට අද උදෑසනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා. තවමත් සැකකරුවෙකු පමණක් වන සුරේෂ් සලේ මහතාට ඉතාමත් අමානුෂික අන්දමින් සලකන බවත්, එහි කිසිදු සාධාරණත්වයක් නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
3: කියන්න තියෙන්නේ මගේ හස්බන්ඩ් ඉනසන් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත් අසාධාරණයි කියන එක. මොකද යාව ස්කේප් බෝඩ් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන්නේ කොහොඳටම පේනවා. ජේමෝ රිපෝර්ට් එකෙත් කියලා තියෙනවා ඉතාම ටෝචර් කරලා තියෙනවා. හරිම ඉන්හ්‍යුමන් ට්‍රීට්මන්ට්. මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. ඉතින් කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩක් කතා කරලා බැලුවා පුළුවන්ද කියලා හිත වෙනස් කරන්න. එයා කියන්නේ යා මේක PTA එක විරුද්ධව කරන්නේ. මොකද එයා අපි ඔක්කොම දන්නවා යා ඉනසන් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් ඉතාම මානුෂික විදියට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදියට තමයි සලකලා තියෙන. ඉතින් මට හරිම දුකයි. මෙච්චර අවුරුදු 38ක කාලයක් රට වෙනුවෙන් කැප කරලා අපිට අඩුම ගානේ කවදාවත් බබෙක්ගේ ස්කෝල් එකටවත් හස්බන්ඩ්ට යන්න වෙලා තිබුණේ නැහැ. මොකද හැම වෙලෙම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ යා. ඉතින් අපි දන්නවා කවුද මේකට ඉතින් වග කියන්න ඕන කියලා මේ විදියට කැත විදියට සලකන එකට. මම හරි ආඩම්බ වෙනවා මගේ හස්බන්ඩ් ගැන මෙච්චර මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මම ඉල්ලා සිටින්නේ මේ මොනවත් කියන්නේ හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද මේකේ පරිම සේවාවක් කරන්න සුරේෂ් රට වෙනුවෙන් කරා වගේ දැන් මේ ඕගලන්ගේ අවස්ථාව මේ වෙනුවෙන් සුරේෂ් වෙනුවෙන් නැගී සිටින. මොකද යාට පුළුවන් වුණා නම් රට වෙනුවෙන් අවුරුදු 30 ගානක් යාගේ මුළු ජීවිතේම කැප කරලා කරන්න. මේ ඕගලන්ගේ අවස්ථාව ඕගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. ඕගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්.
2: රැඳුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධාංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ පුත්‍රයා සහ සහෝදරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඔහුගේ සහෝදරයාද පැවසුවේ සුරේෂ් සලේ මෙවන විට මානසිකව පීඩා විඳමින් සිටින බවයි.
4: පාස්පෝර්ට් එක අතාරින්නේ නැහැ. දෙයා කියනවා එයා යන්නේ නැහැ කියලා හොස්පිටල් එකටවත්. අඩුම වශයෙන් ට්‍රීට්මන්ට්ස් මොකුත් ගන්නේ නැහැ කියනවා. ඉතින් එයාට වෙච්ච වෙන අසාධාරණ ගැන තමයි එයා කතා කරන්නේ. දැන් ද කන්ඩිෂන් එක තමයි ගොඩාක්ම ඉතින් දුර්වලයි. ඉතින් එයා හැමතිස්සෙම කියන්නේ එයා වරදක් කරපු නැති බව. ඉතින් එයා කියනවා එයා මේම සලකන්නේ එයා තාම සැකකරුවෙක් පමණ, වැරදිකාරයෙක් නෙවෙයි කියන. එයාට අත්විඳින්න වෙලා තියෙන දුක තමයි එයා හැමතිස්සෙම කියන්නේ. ඉතින් වැරදියි කියන. ඉතින් ඒක ඇත්තටම එයාට ඒ කෑම දෙන ආකාරය එහෙම ඇහුවම හරිම ගණගාටුයි. ඉතින් මේ වගේ දෙයක් වෙනවද කියන එක දැනන්න. ඉතින් අනිත් එක තවත් කියනවා මීඩියාස් වල ගොඩක් යනවා කට්ටිය කතා කරනවා. ඒගොල්ලෝ කියනවා මේ අපි වසගෙනිච්ච එක. මගේ සහෝදරයාට මං වසගෙනියන්නේ නැහැ. අපිත් නීතියට ගරු කරනවා. මේක කරන්න කමක් නැහැ. නමුත් පරියාකරණය කරන්න මොකද මේ පාස්කු බහැර කියන එක නැති වෙලාම යන්න ඕනේ රටේ. අපිත් කැමති. අයියත් මට ගිය වෙලාවක කියන්නේ එයා කැමති මේක කරන්න. හරියාකාරව නිසියාකාරව කරන්න කියන එක විතරයි කියන්නේ.
2: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සීදොලවත්ත මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රැඳුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාට විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන පීඩනකාරී තත්වයන් අනුමත නොකරන බවයි.
5: මේක ගලප ගන්න බැරුණාම දැන් කරන්න දෙයක් නෑ. දැන් උත්සාහ කරන්න මොකද්ද? සලේ මහත්මයාට ඇති තරම් වද දීලා ඔහුව සියදිවි හානි කරගෙන තත්ත්වයටපත් කරගානම් ඔහු මරණ තත්ත්වයටපත් වුණා නම් එතකොට කියන්න පුළුවන් ඔන්න අපි උපරිමේ කරා. ඔන්න දැන් තත්ත්වේ හරි ඔන්න අපි උපරිමේ කරා. ඔහු මැරිච්ච නිසා මොකුත් කරන්න බෑ. මේ සලේලා රාජපක්ෂලා මේකට වග කියන්න ඕනේ කියලා කියපු අයගේ ජාමේ බේරනවා. මොකද හේතුව සලේ මේ පරීක්ෂණ අතරතුරදී සියදිවි හානි කරගත්තොත් හරි මැරුණොත් හරි මේ බෝම්බේපත් වෙනකොට මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හිටපු ශානිය අපේ සේකර මහත්මයා කමුවේම මේ පරීක්ෂණ මෙහෙයුමේ ප්‍රතිඵලය මොකක්ද? ඔහුගේ නොකර හිරීම මත නෙමෙයිද මේ සියල්ල සිද්ධ වෙන්නේ? පොලිස් ඉල්ලාරින් හතර දෙනෙක් දාලා මේ අයව චෙක් කරා නම් ඒ එනකොට වීඩියෝ පිටේ සඳහන් වෙනකොට ඒ පල්ලි ඉස්සරහා ඉන්න ඉඳගෙන පොලිස් ඉල්ලාරින් හතර දෙනෙක් දැම්ම නම් මේ හානිය වෙන්නේ නැහැ. හැබැයි ඒක කරපු නැති උදවිය

0: සැකක් නැතුව ජීවත් වෙන්නේ ඒ විරෝධාර රණවිරුවන් කරපු මහා පරිත්‍යාගශීලී සටනේ ප්‍රතිඵලයක් හැටියට. උපනූපන් සියලු දෙනා ඒ වෙනුවෙන් කෘතවේදී විය යුතු. ජාතියක් හැටියට අපේ කෘතවේදීත්වය ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව තැබිය යුතු. සුරේස්සලේ මහත්මයා අත්අඩංගුවට අරගෙන ජනාධිපතිවරයාගේ බලතල යටතේ ඩියෝ ගාන තියාගෙන ඉන්නේ අධිකරණයේ නියෝගයක් අනුව නෙවෙයි. මෙතන විශේෂ තත්ත්වයක් තියෙන්නේ. මෙතන ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා තමයි හිටපු රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේස්සලේ මේ මාස ගානක් තිස්සේ රඳවා තබාගෙන ඉන්නේ. ඒ රඳවා තබාගෙන ඉන්න අතරේ ඊතර සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. කෙහෙල් බද්දර පත්මෙට තියෙන සැප සුරේස්සලේට නැහැ. කෙහෙල් බද්දර පත්මෙට හම්බ වෙන කෑම සුරේස්සලේට හම්බ වෙන්නේ නැහැ. කෙහෙල් බද්දර පත්මෙට තියෙන ට්‍රීට්මන්ට් සුරේස්සලේට හම්බ වෙන්නේ නැහැ. අද ඊතර ඒ හිරකුඩුවේ ඉන්න සුරේස්සලේට හිතෙන්නේ මේ රටට කරපු ඓතිහාසික භූමිකාව අනුව ඊතර වටිනාකම තියෙන්නේ කෙහෙල් බද්දර පත්මෙට මිසක් රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේස්සලේට නෙවෙයි.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිල මහතාද අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සුරේස්සලේ මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
2: මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඉන්නේ නැතුව පුළුවන් නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම පොලිසියට අභියෝග කරනවා. ඇත්තෙන්ම මා කියලුම කරුණුවල මූලාශ්‍ර වුණේ අධිකරණ වෛද්‍යවරයා විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාවේ අඩංගු කරුණු සහ සුරේස්සලේ මාතා හමු වී පැමිණියාට පසු එතුමාගේ පුතා මට ලිඛිතව එවූ කරුණු මා කළේ අසත්‍ය ප්‍රකාශයක් යැයි කීමෙන් පස්සේ ඒ කරුණුම අඩංගු කරලා සුරේස්සලේ මැතිතුමාගේ බිරිඳ පොලිස්පතිවරයාට ලිපියක් යවලා තියෙනවා. ඒ පොලිස් නිවේදනයේ සඳහන් වෙනවා අපි සුරේස්සලේ මහත්තයාට විශේෂයෙන් හිරිහැර කිරීමක් කරලා නැහැ. අපි ඔහුට සලකා ඇත්තේ අනිත් සිරකරුවන්ට සලකන විදියටමයි කියලා. මේක අතිශයින්ම භයානක කාරණයක්. එයයි මේ අපිට කියන්නේ සෑම සිරකරුවෙකුටම සතෙකුටත් අන්ත විදියට පත්තර කොලේට බිමට දාලා කෑම දෙන වගද කිසිම සිරකරුට පිගානක කෑම ටිකක් නොදෙන බවද. ඒ වගේම මේ පොලිසිය කියන්නේ සෑම සිරකරුවෙක්ම නිරුවත් කර ඔවුන්ට පහර දෙන බවද. මේ පොලිසිය කියන්නේ සෑම සිරකරුවෙක්ම නිරුවත් කරලා අනිකුත් සිරකරුවන් ඉදිරියේ ගුදමාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද. ඒ නිසා මේක නම් ඇත්ත තත්ත්වේ.
1: අක්මීමන විවිධ සේවා සමපකාර සමිතියේ සභිකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් සභික දුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට ඒකබද්ධ විපක්ෂ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඊයේ දිනේ පැවති මෙම නිලවරණයේදී සමස්ත සභික දුර ප්‍රමාණයන් බහුතර බලය ලබා ගැනීමට ඒකබද්ධ විපක්ෂය සමත් වූ අතර ජාතික ජන බල වේගයට ලබාගත හැකි වූයේ සභික දුර 43ක් පමණයි. සමුපකාර සමිතියේ නව පාලනය පිහිටුවීම සඳහා ඒ අනුව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විටත් කටයුතු සූතනම් කරමින් සිටිනවා. බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විටත් බස් රථ 125ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සභාපතිවරයා තවදුරටත් අවධාරණය කළා. ඒ අනුව හෙට දින සිට බස් රථ ධාවනය සීමා කරන බවත් ඒ ප්‍රතිශතයක් ලෙස 50ක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
3: බස් රථ ගමනාගමනයේ මේ සතියේ සිට සීමා කරන්න. මොකද හේතුව මේ වන විටත් ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිපාදනයන් මත කොමිසම් සභාවත් අමාත්‍යවරයාත් කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් දක්වලා නැහැ. අපිට මේ මාසයක් විතර කාලයක් බස් රථ ධාවනය කරන්න යම් කිසි සහනයක් ලබා දෙන්න. මොකද වාර්ෂික ගාසු ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ජූලයි මාසයේ මුල් දින කීපය තුළ ක්‍රියාත්මක වෙනවා. අපිට වාර්ෂික ගාසුවත් ක්‍රියාත්මක කරන්න නෛතික හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ගිසිකුරාද සාකච්ඡා කරා. නැවත වරක් අනිවාර්යයෙන්ම මේ මාසයේ අගදී අනිවාර්යයෙන්ම ඩීසල් බැඩි වෙනවා. ඒක තමයි අපි ඉල්ලීමක් කරේ ඩීසල් වලට යම් සහනයක් ලබා දෙන්න කියලා නීතිය අනුව. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි ගමන් වාහන අඩු කිරීමේ සීමාවත් එක්ක මේ ප්‍රතිශතය ධාවනය වෙන ප්‍රතිශතය 50 දක්වා අඩු වෙනවා. මේ වගකීම සමහරේ රාත්‍රියේ බස් හවසට බස් නැති වෙයි. නම් ඒ වගකීම අනිවාර්යයෙන්ම ආණ්ඩුව බාරගත.
1: අම්බලන්ගොඩ පොලිස් වසමේ පෝන්තු ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සහ අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව ෆේස්බුක් සාදයක් වැටලීමෙන් කොකේන් මිලිග්‍රෑම් 225ක්, අයිස් මාත්‍රා විග්‍රෑම් 8ක්, 8 මිලිග්‍රෑම් 125ක්, ගංජා ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සහ නීති විරෝධී සිගරට් සමග

0: සැකකරුවන් 25 දෙනෙක් සහ සැකකාරියන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 38-44 අතර වයස්වල පසුවන බටපොල ඌරගස්මන් හන්දිය, බලපිටිය, හෝමාගම, බේරුවල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුකිතර සහ අහුංගල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙවන විට සිදු කරනු ලබනවා. දිවයින හරහා පවතින සක්‍රිය නිරතදිග මෝසම හේතුවෙන් මධ්‍යම සබරගමුව උතුර සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50ක් පමණ තද සුළං ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට පස්වර 3:30 දක්වා වළංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30-40ක් පමණ වන තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර කන්කසන්තුරයේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩිවන බැවින් එම මුහුද ප්‍රදේශ ඉතාම රළු විය හැකි බවයි. මේ හේතුවෙන් මෙම මුහුද ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවේ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවේ හැකි බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්ය නියුතු කලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු.
1: සබරගමු පළාතේ, මධ්‍යම පළාතේ, ඒ වගේම උතුරු මැද පළාත්වල ගුණාමලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40-50ක් පමණ වන තද සුළං අද දවසේදී පැවතිය හැකි. දෙවැනි සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 30-40ක් පමණ වන මද වශයෙන් තද සුළං අද දවසේදී පැවතිය හැකි. දිවුණට වන මුහුදු තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා රට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 පමණ වන ඉතා තද සුළං පවතිනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි. මේ වන විට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරය දක්වා, කල්පිටිය සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 60 පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශත් විටින් විට රළු විය හැකි බව දිවරසනාවක ප්‍රජාවට මතක් කර සිටින්න කැමැති. දේවනටාන මුහුදු තීරයේ වැසි තත්ත්වයේ පිළිබඳ සල්කා බැලීමේදී හලාවත සිට කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි.
0: Net News නිමව. මීලක Net News හෙට උදෑසන 6:45ට. වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Total K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.
2: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News ඔබ වෙත ගෙනාවේ.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-1672.
5: කවදත් අලුත් කාගෙත් නෙට්. කාගෙත් නෙට්.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
9: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කියස් නම් බබයි ආජම මිලයි
10: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් නෙට් ට්‍රැවල් නෙට් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
5: කවදත් අලුත් කාගෙත් නෙට්

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැනලාව රාත්‍රී 7යි.
3: මොබිටෙල් 1278 වාසි ලබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: හිමව් අරණ. ගුරු අමරදේව. ගීතාවලිය.
0: සංඛ දිනය. සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේනාරත්න අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
0: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
6: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: Fit mit Assepoel. Mit Assepoel.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් යුතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

හැම දිනාටම පින්බර වූම සැන්දෑවක් වේවා කියලා බොහෝම මෙත් සිතින් මහා සංඝ රත්නයේ වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවිමනේ පහළ වුණා, සිරි මුව මඩලින් දේශනා වුණා මේ පිවිතුරු ධර්මය. ඇසුවැසුවන්ගේ හද සන්තාන සදා කාලයට සිසිල් වුණා, නිමී ගියා, හැම දුක් අවසන් වුණා. ඒ සියල්ල පිළිබඳවම ඉතා ප්‍රත්‍යක්ෂ පැහැදිලි සාක්ෂි සහිත ශාසන ඉතිහාසයකුයි අපට මේ විදිහට අත්විඳින්නට ලැබෙන්නේ. එනිසා මේ ශාසන සමාධිය තුළ යම්කිසි ශ්‍රාවකවරයෙක් ඒ උතුම් බුදුබණට බුදු අනට කීකරු වෙමින් සුවච භාවයේ පිහිටා නිවන් පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිවසාන කල්යාණ යන ත්‍රිවිධ කල්යාණයෙන් යුක්ත ධර්මය ජීවිතයට පමුණුවා ගත්තොත්, එමගින් මේ ජීවිතයේ තුලදීම සහනය සතුට උදා කරගෙන මේ ජීවිතයේ තුලදීම ඇතැම් විට විද්‍යා විමුක්තිය පසක් කරගන්නත් අවස්ථාව සැලසෙන්නට පුළුවන්. එනිසා ඒ ගෞරවනීය ශ්‍රද්ධාව හදවතේ පිහිටුවාගෙනම මේ දහම් කරුණු නුවණින් විමසා බලන්නට මේ මොහොතේ පටන් ඔබට සිහිපත් කරමින් මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට යෙදෙනවා. අද සිද්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ පුරුදු පරිදි සාලියපුර අනුරාධපුර ලිපිණේ පදිංචි පින්වත් AOB රණතුංග, එවැගේම බිරිඳ ශ්‍යාමලිකා රණතුංග, ඕෂධ රණතුංග පුතණුවන්, චන්තුලි රණතුංග ආදරණීය දියණිය ඇතුළු වේ පවුලේ සියලු දෙනා මේ උතුම් ධර්ම දානමය පින්කමට එකතු වෙනවා. ඒ වගේම අංක 247 කුරුඳුවත්ත උඩමා පිටිගම මල්වාන ලිපිණේ පදිංචි පින්වත් ස්වර්ණලතා පද්මශීලී මැතිණියත් මේ උතුම් ධර්ම දානමය පින්කමට අද සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාගේම උලාර පැතුම් පුන් පොහොදා මෝරා එන සඳමඩ ලකු වගේම මනාව ඉෂ්ට සිද්ධ වේවා කියන ආශිර්වාදයෙන් තමයි අද මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නේ. මාතෘකා කළ සූත්‍ර දේශනාවෙහි සරල අර්ථය ඉසිසෙල්ලාම අසා දැනගෙන ඉන්පසු දහම් කරුණු ඉදිරිපත් කරනවා. ද්වේමේ භික්කමේ ධම්මා කතමේ ද්වේ, මහණෙනි දහම් දෙකක්, ධර්මකාරණා දෙකක් තියෙනවා. මොනවද? යාච සංයෝජනීයේසු ධම්මේසු අස්සද්ද අස්සාදානු පස්සිතා. සංයෝජනීය ධර්ම පිළිබඳව ආස්වාදයෙන් බැලීම. සංයෝජනීය ධර්ම කියන්නේ කෙලෙස් උපදින්නට, අකුසල් උපදින්නට නිමිති වන, අරමුණු වන ධර්ම. රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන, ඒවත් කෙලෙස් උපදින්නට හේතු වන ධර්ම. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ, ඒවත් කෙලෙස් උපදින්න හේතු වන ධර්ම. ඒවා පිළිබඳව නැත්තම් කාමය කියලා කියමු. ඒවා පිළිබඳව ආස්වාදයෙන් මෙනෙහි කළොත්, ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියයි, මනාපයි කියලා මෙනෙහි කරොත්, එහෙනම් ඒ පුද්ගලයාට ඒ සංයෝජනීය ධර්ම ආස්වාදේ නැත්තම් එහි ආස්වාදේ පමණක් මෙනෙහි කරොත් රාගං න පජහති. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් සංයෝජනීය ධර්ම පිළිබඳව ආස්වාදයෙන් මෙනෙහි කිරීම එක කාරණයක්, යාච සංයෝජනීය ධම්මේසු නිබ්බිදානු පසිතා එක දෙවෙනි කාරණේ. සංයෝජනීය ධර්ම පිළිබඳව නිබ්බිදානු පසිතාය කියන්නේ නිස්සරණාධ්‍යාසයෙන් කල්පනා කිරීම, විරාගය ඇතිවන විදිහට කල්පනා කිරීම, ආදීනමය කල්පනා කිරීම. අනේ ආදීනමෙන් කල්පනා කරන්න පුළුවන් මේ රූප, ශබ්ද, ගන්ධ ආදී, එහෙම නැත්නම් මේ චක්කසෝත ගහන ආදී, එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ආදී නිත්‍ය නෑ, සුඛ නෑ, සුභ නෑ, ආත්ම නෑ ආදී වශයෙන් එහෙම කල්පනා කරන්න පුළුවන්. ත්‍රිලක්ෂණය මනසිකාර කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කිරීමට කියන්න පුළුවන් නිබ්බිදානුපස්සිතා කියලා. එතකොට ආස්වාදයෙන් මෙනෙහි කරොත් නැත්නම් ඉෂ්ඨකාන්ත ප්‍රියමනාපයුරින් මෙනෙහි කළොත් ඒ පුද්ගලයාට අස්සාදානුපස්සී විහරන්තෝ රාගං න පජහති, කිසිසේත් රාගය දුරු කරන්න ලැබෙන්නේ නැහැ. න දෝසං පජහති, න මෝහං පජහති, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන අවස්ථාව සැලසෙන්නේ නැහැ. ආස්වාදයෙන් මෙනෙහි කරන්න ඒ කාම ධර්ම පිළිබඳව, කාමයන්ට අරමුණු වන ධර්ම පිළිබඳව මෙනෙහි කරන්න නූපන් රාගය උපදින්න පුළුවන්, උපන් රාගය වැඩෙන්න පුළුවන්, නූපන් ද්වේෂ මෝහ උපදින්න පුළුවන්, උපන් ද්වේෂ මෝහ වැඩෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, රාගං අප්පහාය, දෝසං අප්පහාය, මෝහං අප්පහාය, න පරිමුච්ඡති ජාතියා. එකී රාග ද්වේෂ මෝහ ප්‍රහාණය නොකර කිසිසේත් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන සුපායාසයන්ගෙන් අත මිදෙන්න බෑ. කොටින්ම න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි, දුකෙන් නම් අත මිදෙන්න ලැබෙන්නේ නැහැ කියලා මහණෙනි මම දේශනා කරනවා.
ඊළඟට දේශනා කළා සංයෝජනීයසු භික්කවේ ධම්මේසු නිබ්බිදානුපස්සී විහරන්තෝ සංයෝජනීය ධර්ම පිළිබඳව නිබ්බිදානුපස්සනාවෙන් වාසය කරොත් නිබ්බිධාව කියන්නේ අවබෝධයෙන් යුතු කලකිරීම යන අර්ථය අවබෝධයෙන් යුතු කලකිරීම ඇති වෙන්න නම් මේ ධර්මතා පිළිබඳව කියන්නේ රූප ශබ්ද ආදී පිළිබඳව චක්ෂුසෝත ආදී පිළිබඳව එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාරා මේව පිළිබඳව ඇති වෙන්න නම් ලෞකික ධර්ම විශ්යෙහි ඒ සංවේගය ඇති වෙන්න නම් ඒකාන්තෙහි සැබෑ ස්වභාවය නුවණින් විමසන්ට ඕන. ඒ වයි සැබෑ ස්වභාවය තමයි හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීම නිරුද්ධ වී යන බව. ඒ වගේම සංකත බව, ලුජ්ජන පලුජ්ජන ස්වභාවය, ආස්වාදෙහි ස්වල්ප බව, ආදීනමෙහි බහුල බව තමයි ඒ ධර්මවල ස්වභාවය. ආන්නේක නුවණින් දකිනකොට නිබ්බිදාවක් ඇති වෙනවා. එතකොට ඒ නිබ්බිදාව ඇති වෙන පුද්ගලයාට ජාති ජරා ව්‍යාධි වියසන මරණ ඇති වෙන්නේ මෙන්න මේ ධර්ම නිමිති කරගෙන. රූපේ ඇතිකල්ලි වේදනා සංඥා සංඛාර විඥාන ඇතිකල්ලි තමයි ජාති ජරා මරණ විද්‍යමාන වන්නේ. ජාති ජරා මරණ විද්‍යමාන වෙන්නේ නැහැ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයක් නැත්තම්. එතකොට පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව චන්ද රාගය දුරු වී ගියදා ඒ පුද්ගලයා නැත්තම් ඒ උතුමන් වහන්සේ හැම දුකින්ම අත මිදී සැනසුණා කියලා කියන්න පුළුවන්. ඒ උදෙසා දේශනා කළා සංයෝජනීය ධර්ම පිළිබඳව කෙලෙස් උපද්දවන රාග ද්වේෂ මොහ උපද්දවන ධර්ම පිළිබඳව අවබෝධාත්මක කලකිරීම ඇතිවන විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? අනිත්‍යානුපස්සීව බලන්න ඕනේ, දුක්ඛානුපස්සනාවෙන් බලන්න ඕනේ, අනාත්තානුපස්සනාවෙන් බලන්න ඕනේ, නිබ්බිදානුපස්සනාවෙන් බලන්න ඕනේ. එහෙම බලනකොට රාගම් පජහති දෝසම් මොහම් පජහති, රාග ද්වේෂ මොහ දුරු කරනවා. ඒ වගේම රාගං දෝසං මෝහං පහාය පරිමුච්ඡති ජාතිය ජරාය මරණේන. එකී රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වීම තුළ මුළුමනින්ම ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් දුක දෝමනස්යන්ගෙන් අත මිදෙනවා. කොටින්ම කියනවා නම් පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි, දුකෙන් අත මිදෙනවා කියලා මහණෙනි මම දේශනා කරනවා. එතකොට ඔන්නේ ධර්ම දෙක බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කළා. නුවණැත්තෝ දකින්න ඕනි, හඳුනා ගන්න ඕනි, ඒ අනුව බලන්න ඕන. ආස්වාදයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්, ආදීනම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. මුළු සසරක්ම තැනින්නේ ආස්වාදයෙන් මෙනෙහි කිරීම තුළ. අනාදිමත් සසරේ අපට ලැබුණ දේ තමයි රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. ඒවා තමයි අපට ලැබුණේ. අතීත වූ, වර්තමාන වූ, අනාගත වූ රූපේ ලක්ෂණය තමයි හටගෙන නැති යන බබ. අනිත්‍ය දුකනාත්ම ලක්ෂණය තුළ ගැම් වෙලා පවතිනවා. හැබැයි ආස්වාදයකුත් තියෙනවා. නැත්තේ නැහැ, ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ ස්වල්පයි, ආදීනම බහුලයි. ස්වල්ප වූ ආස්වාදයේ ඇති මායා මෝහනීය ස්වභාවය තමයි ස්වල්ප ආස්වාදයක් තුළ සත්වයා මුලාවට පත්වෙනවා. ඒ පිළිබඳව කැලී යනවා, ගිලී යනවා, බැඳී යනවා, සම්මෝහයට පත්වෙනවා. ඒ ආදීන මෙනෙහි කරන්නට සත්පුරුෂ ඇසුරක් ඕනි, සද්ධර්මය ශ්‍රවණය වෙලා තියෙන්න ඕනි. ඒ අවස්ථා දුර්ලභ නිසා ආදීනමයක් මෙනෙහි වෙන්නේ බොහොම අඩුවෙන්. අපි හිතමුකෝ කෙසේයම් සත්පුරුෂයෙකුගේ ඇසුරෙන් ආදීනමයක් මෙනෙහි කරන අවස්ථාව ලැබුණා කියන ඔය සිල්වත් තාපසයෙක්ගේ වගේ ඇසුරෙන්. හැබැයි නිස්සරණය, කාමයන්ගේ නිස්සරණය, රූප අරූප ධර්මවල නිස්සරණය, නැත්තම් තුන් භවයෙහිම නිස්සරණය, ශාන්තමා නිවන. ඒ මෙනෙහි කරන්නට නැත්තම් ඒ උදෙසා හික්මෙන්නට අවස්ථාව ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. එනිසා බුද්ධ ශාසනයක පමණක් ලැබෙන ඒ සොඳුරු අවස්ථාව දැන් අපි සියලු දෙනාටම ඉතාම උසස් ආකාරයෙන් ලැබිලා තියෙනවා. ඒ උසස් ආකාරයෙන් ලැබිච්ච නිමේෂයේදී ඒ අවස්ථාව උප්පරිම කොට ජීවිතේට ගල්ප ගන්න ඕන. ඒ උදෙසා එක කාරණයක් තමයි කායේච ජීවිතේච අනපෙක්ඛෝ විහෙරති කියන කාරණය. මේ ධර්මයේ හැසිරෙන භද්‍ර වූ ශ්‍රාවකයා, සොඳුරු ශ්‍රාවකයා, සොඳුරු ශ්‍රාවකයා කියන වචනේ පාවිච්චි වෙන එක කාරණයක් නිසා ඔහු බොහොම අවංක කෙනෙක්. මේ ධර්මයේ විමුක්තිය සොයන්නා බුදුරජාණන් වහන්සේගේ සරණින් බුදු ගුණ අසා දැනගෙන ඒ පිළිබඳව හොඳ කල්පනාමින් ධර්මයේ පිළිබඳව බලවත් ගෞරවයෙන්, ශික්ෂාවන් පිළිබඳව බලවත් ගෞරවයෙන් අනුමාත්‍ර වරදේ බය දකිමින් හික්මෙන කෙනා, අවංක කෙනෙක්. බුදුරජාණන් වහන්සේට උප්පරිම සෝච බවක් ඇති නැති සෑම තැනකම පවත්වනවා. ආවීවා යදිවා රහෝ. එනිසා ඒ සොඳුරු ශ්‍රාවකයා කය ගැනත් ජීවිතය ගැනත් අපේක්ෂා විරහිතව තමයි මේ ධර්ම මාර්ගයේ හික්මෙන්නේ. ඉතින් ඒ හික්මීම පිණිස නම් අනිත් පැත්තෙන් අර ආදීනව මෙනෙහි කිරීම බොහෝම ඉහලින් සිද්ධ වෙන්න ඕනි. අපට සිද්ධ වුණේ සංසාරයේ ආස්වාදයේ මෙනෙහි වුණ ආස්වාදානුපස්සීව වාසය කළා, ආදීනමයක් ඇතැමිට මෙනෙහි වුණේම නැහැ. ඇතැම් ජීවිතයක මෙනෙහි කරන්න පසුබිමක් තිබුණෙත් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආදීනව මෙනෙහි කරන පුද්ගලයාට
ඊළඟට නිස්සරණයේ විශේෂයි මෙන්න මේකයි මාර්ගය කියලා. එනිසා අම් ජීවිතයේ අන්තිම තප්පරයේ හෝ මගඵල නිවන් ලබා සැනසෙන්නට නම් මෙයම තමයි මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ධම්මග. එනිසා මේක ප්‍රඥාවන්තයෝ හරියට තේරුම් අරගෙන වීරියෙන් කරන්න ඕන දෙයක්. මොකද මේ අස්පනා පිට පෙනෙන කාමය, එහි ඇති ආස්වාදය සත්වයාට ලාභයට ලබන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් කාට වුණා. එතකොට ඒ ලාභය අතහැර දාලා දැන් ශ්‍රද්ධාවෙන් ධර්මයේ පිහිටලා හික්මෙනකොට ආරම්භයේදීම නිවන් අමාසුවේ දැනෙනවා නෙමෙයි, නමුත් කෙලෙස් ප්‍රහාණය වීමෙන් යටපත් වීම තුළ විශාල සංසුන් බවක් සහනයක් අත්විඳින්න පුළුවන්. නමුත් මේ මාර්ගඵල ප්‍රතිවේදයෙන් තමයි ඒ සහන්සුවය තහවුරු වන්නේ. එනිසා ඒ තහවුරු වීම වෙනකම්ම විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගමන් කරන්න ඕන. විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ඇස්කන් පියා ඉන්න එක නෙමෙයි කරන්නේ, විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාව පුහුණු කරනවා. මොකක්ද ප්‍රතිපදාව? සීල සමාධි ප්‍රඥා. ඒ උදෙසා උපකාර වෙනවා දානය, ඊළඟට සත්පුරුෂ ධර්මවල පිහිටීම, මේ ඔක්කොම ඒකට උපකාර වෙනවා. කොටින්ම කියනවා නම් පාරමිතා ධර්ම ටික තමයි නිවන් මඟ, නැත්තම් බෝධිපාක්ෂික ධර්ම ටික, එහෙම නැත්තම් ත්‍රිවිධ සුචරිතය, එහෙම නැත්තම් සමත විපස්සනා භාවනාව කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ උතුම් දහම් ජීවිතයට අවංකාදරයෙන් ගලපාගෙන ඇති නැති සෑම තැනකම අවංක භාවයෙන් හික්මෙමින් කටයුතු කළොත් ජීවිතයේ ගිලිහෙන්නට ආසන්නයේ නමුත් ඒ විමුක්තිය සනිටුහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව මෙනෙහි කරද්දී ඒ කාලේ හිටපු ශ්‍රාවකවරුන්ගේ චරිත අපට මහ විශාල උපකාරයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකවරු, ඒ කියන්නේ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිව්වනක් පිරිසම පුදුම විදිහට උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඒ බුදුමඟ ගමන් කළා. මොකද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න නිසා ඒ උතුම් සම්බුද්ධත්වයේ සුන්දරත්වය, ආනුභාවය, විස්මිත බව, ආශ්චර්යය ශ්‍රාවකයන්ට වඩාත් සමීපව දැනුණා. එනිසා ඒ ශ්‍රාවකවරු ඉමහත්ම කැපකිරීමකින් ජීවිත පවා ගැන නොසලකා, කායික සනීපය ගැන පවා නොසලකා ධර්මයේම හැසිරුණා. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා, සසර දුකින් අත මිදෙනවා. අපත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ජීවමාන යුගයේම පිරිනිවන් පාන්නට සුදුසන් වෙන්න ඕනි. ඒ කියන්නේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ හැම කාලයකම අගය කළේ නික්ලේශී භාවයයි. සක්ලේශී භාවය නෙමෙයි. සසර වර්ණනා කළේ නැහැ. භව පැවැත්ම අගය කළේ නැහැ. හැම මොහොතකම භවයේ නැත මිදීම, සංසාර ප්‍රවෘත්ති නැතර කිරීමමයි ප්‍රශංසා කළේ. ඒ ප්‍රශංසා කළේ සංසාර දුක විස්මිත බුදුවැසින් දැකලා දැනගෙන අවබෝධ කරගෙන. ඒක සාමාන්‍ය සත්වයාට ආරම්භයේ වැටහෙන්නේ නැහැ. සංසාරයේ දුකක්ය, කඳුළු මුහුදක්ය, රොහිර මුහුදක්ය කියලා කිව්වට සාමාන්‍ය සත්වයෙකුට ඒ ගැන ලොකු හැඟීමක් එන්නේ නැහැ. මොකද රාගයෙන් මුලාවටපත් වෙලා, ද්වේෂයෙන් සම්මෝහයටපත් වෙලා, මෝහයෙන් අඳුරටපත් වෙච්ච ජීවිත තමයි සංසාරේ පුරාවට බොහෝ සෙයින් ලැබුවේ. ඉතින් එවන් ගමන් මගක මේ සිත රාගානුබද්ධව, ද්වේෂේහානුබද්ධව, මෝහයානුබද්ධව වැඩිලා තියෙනවා. සිතට බොහොම හුරුයි පුරුදුයි රාග, ද්වේෂ, මෝහ. එනිසා ඒබඳු අරමුණක් ලං වෙච්ච වහාම රාගය විසෙන එක, ද්වේෂය විසෙන එක, මෝහය විසෙන එක අරුමයක් නෙමෙයි. එවන් සිතක් බව කල්ැතිව දැකගෙන හඳුනාගෙන එවන් සිතක් උපක්‍රමයෙන් පිරිසුදු කරන්න ඕනි. බුදුරජාණන් වහන්සේ උපක්‍රම දේශනා කළා. සිත පිරිසුදු කරන උපක්‍රම, උපක්‍රමේන පරියෝදපනා හෝති කියලා දේශනා කළා. උපක්‍රමයෙන් පිරිසුදු කරන්න ඕනි. ඒ පිරිසුදු කිරීමෙහිදී සුවච බව, අවංකකම කියන දේ විදිහටම කිරීම, හිස් වූ පුහු වූ විතර්ක ගොඩ නොනැංවීම, ඒ කියන්නේ හිස් වාද විවාද වල පැටළුනොත් ධර්ම මාර්ගයෙන් එයා ඈත් වෙලා යනවා. ඒ වගේම හිතුවක්කාර විදිහට මට දැන් මේ ධර්ම අවබෝධ වෙලා තියෙන්නේ කියලා එබඳු ස්වභාවයක් මනසර නැගුණොත් ඒත් එයා ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා. ඒ වගේම සත්පුරුෂ ඇසුර ප්‍රතික්ෂේප වුණොත් මම දන්නවා මම ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙන ආදී වශයෙන් හිතලා ලොකු ස්වාමීන් වහන්සේලාගේ වැඩිහිටි ගුරු උතුමන්ගේ ඇසුර ප්‍රතික්ෂේප කළොත් ඒත් පිරිහිලා යනවා. ඒ වගේම ඔය අදිමානිය වගේ කාරණා තුල මේ වැඩපිළිවෙලෙන් ඈත් වෙන්නට බැරි නෑ. කොහොම නමුත් මේ උතුම් අවස්ථාවේදී, මේ ලැබිලා තියෙන අවස්ථාවේදී සත්පුරුෂ ඇසුරේම රැඳිලා ධර්මයේම නිතින් ශ්‍රවණය කරමින් අමුතු අමුතු තත්වාරෝපණයන් ජීවිතයේ විසෙහි පිහිටුවන්නේ නැතුව මේ ධර්මයේ හික්මෙන්ට ඕන. මගඵල ප්‍රතිවේද යම් දවසකද ලැබෙන්නේ, ඒ ලැබෙන මොහොතේදී ඔහුට තහවුරු වූ ඥාන මණ්ඩලයක් පහළ වෙනවා. ඒ ඥාන මණ්ඩලයේ පහළ වෙනකොට කාගෙන්වත් අහලා විමසලා දැනගන්න උවමනාවක් නැහැ. සෝතාපන්න වූ බව හෝ සකදාගාමි අනාගාමි වූ බව, අරහත් ඵල විමුක්ති ලැබූ බව ඒ ශ්‍රාවකයාට ඒ ඥාන මහිමේ නිතා තහවුරු වූ සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂ
අවබෝධයක් සමගම ඒ වැටහීම ඇති වෙනවා. එනිසා මේ කවුරුවත් ආහවුරු කොට කවුරුවත් කාය සාක්ෂි කොට කාගේවත් වචනයක් එක්ක නෙමෙයි මේ විමුක්තිය රඳා පවතින්නේ. මහා ගෞතම බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මය පිළිපන් සංඝයාගේ සරණින් අවංකව සත්පුරුෂව හික්මීම තුළ තමයි ඒ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නේ. ඒ උදෙසා ජීවිතයේ අන්තිම තප්පරය දක්වාම මහන්සි වෙන්න ඕන. මහන්සියේ තරමට තමයි ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන්නේ. මහන්සිය කිව්වම කාටත් හොරේ පුරුදු යංග මහන්සි කරනවා, හිත මහන්සි කරනවා. ඇඟේ මහන්සියෙන් යමක් කමක් හරියම්බ කරන් ජීවත් වීම සංසාරේ පුරාවට අපට හුරුයි. ඇඟේ මහන්සියත් එක්කම හිතේ වේදනාත් ඔහුලා දරා ගන්න කොහොමත් සංසාර ගමනේ සිද්ධ වෙනවා. සිතට ගතට නොයෙක් විදිහේ පීඩා, දුම්නස්, වේදනා මේවා තමයි සංසාරේ පොදු උරුමය. ඉතින් මේ පොදු උරුමය හොඳට එහෙම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ හැම කරුණක්ම අපට විවර වුණේ, මේවා දැනගන්න ලැබුණේ. නැත්තම් කාගෙන් අහලා කොහොම දැනගන්නද? මුලාවෙන් මුලාවට යන්න තිබුණ ජීවිතයක් මේ ආලෝක ධාරාව වෙත යොමු කළේ බුදුරජාණන් වහන්සේ, ධර්මාලෝක ධාරාව වෙත. ඒ හැඟීම ඇති කරගෙන තමයි හැම වෙලාවකම මේ ධර්මය ගැන කල්පනා කරන්න ඕන. ඒ වගේම අර මම සිහි කරගෙන හිටියේ බුදුරජාණන් වහන්සේගේ දවස ශ්‍රාවකවරු මේ ධර්මයේ විෂය පිළිපදපු ආකාරය, ශාසනය පිළිගත් ආකාරය, බුද්ධානුශාසනාවට ජීවිතයේ සූදානම් කරපු ආකාරය හරීම වැදගත්. එනිසා ඒ ශ්‍රාවකවරුන්ගේ චරිත නිතර අධ්‍යයනය කරන්නට ඕන. ඒ ශ්‍රාවකවරුන්ගේ චරිත පරමාදර්ශයේ තවා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කාලයක ඔය රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටියේදී ඒ කාලේ හිටිය ඔය බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් වක්කලිය කියලා කවුරුත් අහලා තියෙනවා. උන්වහන්සේ වස් සමාදම් වෙලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට වේළුවනාරාමයට එන ගමන් බොහොම බලවත් රෝගයකට, නැත්නම් ව්‍යාධියකට මුහුණ දුන්නා. අත්පා ඔක්කොම පණ නැති වුණා. ඇවිදගෙන යන්න බැරි වුණා මේ තරුණ භික්ෂුන් වහන්සේ නම. නොසිතුව මට්ටමක ව්‍යාධියකට බඳුන් වුණා. ඉතින් ඊට පස්සේ ඒ රජගහනුවර නැත්නම් ඒ නගරයේම එක්තරා කුම්භකාර ශාලාවක, කුම්භකාර ශාලාවක් කියන්නේ ඔය වළං හදන, හටි මුට්ටි හදන, මැටි කර්මාන්තය කරන, බඳු කර්මාන්තයක් තියෙන ශාලාවක කොහමාරි ඇඳක මේ ස්වාමීන් වහන්සේ තියලා තන්පත් කරලා, ඉතින් උපස්ථාන කරපු භික්ෂුන් වහන්සේන උපස්ථාන කළා. ඉතාම බලවත් රෝගී තත්වයක්. බෙහෙත් ඒත් කරාද කියලා ආරංචියක් නැහැ. නමුත් බොහොම වේදනාවටපත් වෙලා දරාගන්න බැරි ශෝකයකින් ඉන්නවා. ශෝකය කියලා කිව්වේ කායික වේදනාව. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ බොහොම සිල්වත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීමක් තියෙනවා. ඉතින් මේ මක්කලි ස්වාමින් වහන්සේ නැත්තම් ඒ භික්ෂුන් වහන්සේ උපස්ථායක භික්ෂුන් වහන්සේලාට කතා කරලා කිව්වා, ඒථ තුම්හි ආවසෝ යේන භගවා තේනුඹ සංකමත. ඇවැත්නි නුඹලා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සේනාසනයට ගිහිල්ලා මම වචනේන, මගේ වචනයෙන් භගවතෝ පාදේ සිරසාවන්දත, භාග්‍යවතුන් වහන්සේගේ රන් රැස් විහිදෙන සිරිපා ගෞරවයෙන් වන්දනා කරණි සිසෙල්ලාම. ඊට පස්සේ මෙන්න මෙහෙම කියන්න. කොහොමද? වක්කලි භන්තේ භික්ඛු ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ ස්වාමීනි, වක්කලි භික්ෂුව බලවත් රෝගයකට බඳුන් වෙලා සනීප නොවන මට්ටමක වේදනාවක් ඇති වෙලා මාරාන්තික මට්ටමේ දුකක් දැනෙමින් ගිලන් වෙලා ඉන්නවා. සෝ භගවතෝ පාදේ සිරසා වන්දති. ඒ ගිලන් භික්ෂුව ඒ තරම් වේදනාවෙන් හිටියත් බුදුරජාණන් වහන්සේගේ ගුණ, තේජස, අනුහස, ශාස්ත්‍රෝත්වය ලබා දුන් සරණ කෘතවේදීත්වයෙන් සිහි කර කර සිරිපා වන්දනා කරනවා ස්වාමීනි. ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙමත් ප්‍රකාශ කළා කියලා ඔබ නුඹලා භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙන්න. කොහොමද? සාදු කිරබන්තේ භගවා යේන වක්කලි භික්ඛු තේනුපසංගමතු අනුකම්පං උපාදාය. ස්වාමීනි, අනුකම්පාවෙන් වක්කලි භික්ෂුව ගිලන් වෙලා ඉන්නේ ලෙඩ ඇඳේ. ඒ වක්කලි භික්ෂුව වෙත අනුකම්පා පෙරදැරිව වැඩම කරන සේක්වා කියලා මා ආරාධනා කළ බව සිහිපත් කරන්න කියලා දැන් ඔය භික්ෂුන් වහන්සේ උපස්ථායක වරුන් අතේ පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වෙත ඒ භික්ෂු පිරිස ගමන් කරලා ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නාම අධිවාසේසි භගවා තුන්හි භාවේන, බුදුරජාණන් වහන්සේ නිහඬවම ඒ ආරාධනාව පිළිගත්තා. මහා කාරුණිකයි, මහා මුදිතාවෙන් යුක්තයි, ලෝකෙට පහළ වුණේම දෙවි මිනිසුන්ගේ දුක්ගෙන නිවා දෙන්න. එනිසා මුළු ජීවිත කාලයම කැප වුණේ ඒ වෙනුවෙන්. දහවලක්ද, රාත්‍රියක්ද, හැන්දෑවක්ද, උදෑසනක්ද කියලා නෑ, මුළු තුන්තිස් පැයේම බුදුරජාණන් වහන්සේ කරුණා මෙහෙවර එකම තත්පරයක්වත් නිමා කළේ නෑ. පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් වෙන්වෙච්ච කාලයක් නැති තරම්. එහෙම නැත්තම්
පුද්ගලික දැහැන් සුවයෙන් සමාජ සමාපත්‍ය සුවයෙන් කල්ගෙවන්න වැඩි ඉඩක් ගත්තේ නැහැ. දෙමි මිනිසුන්ට අමා ධර්මය අවබෝධ කර දෙනු පිණිස ධර්ම දේශනා කරන්න, ධර්ම සාකච්ඡා කරමින් තෙදගන්වන්න, ඒ වගේම විනය සූත්‍ර අභිධර්මයේ දේශනා කරන්න, ඒ වගේම ශික්ෂාපද පනවන්න, ඒ වගේම ගිහි උදවියගේ දාන ආදී පින්කම් ඒව වෙනුවෙන් වැඩම කරන්න, දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන් පිටසක්වල පවා ධර්ම දේශනා කරන්න මුළු ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේ කැප කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාවත් පිළිගෙන ඒ වක්කලි භික්ෂුව වෙත වැඩම කළා. වැඩම කරන්නේ දූරතෝව දුරින්ම දැක්කා වක්කලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. දිස්වාන මංචකේ සමෝධ සමදෝසි, ඒ කියන්නේ දැකලා ඒ ඇඳෙන් බහින්න වගේ හැදුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අලං වක්කලි මාත්වා මංචකේ සමදෝසි, වක්කලි කමක් නැහැ, ඔබ ඇඳෙන් බහින්න, නැගිටින උත්සාහවත් වෙන්න උවමනා නැහැ. සම්තිමානි ආසනානි පඤ්ඤත්තානි, මේ පනෝප ආසන තියෙනවනේ, ඒ ආසනෙහි මම වාඩි වෙන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ භික්ෂුන් වහන්සේලා කොතන වැඩ හිටියත්, අපි හිතමුකෝ සේනාසනයක වෙනයම් තැනක, ඒ වැඩ ඉන්න සෑම තැනකම ඒ භික්ෂුන් වහන්සේලා පුළුවන් උපරිමයෙන් බුද්ධාසනයක් පනවලා තමයි ඒ ප්‍රදේශයේ කල් ගෙවන්නේ. ඔය වෙලාවේ හරි බුදුරජාණන් වහන්සේ වැඩියොත් වාඩි වෙන්න, ඒ කියන්නේ අපි හිතමුකෝ කුටියකට ගියා, ගල්ලෙනකට ගියා කියලා, එහෙම නැත්නම් කන්දක් මුදල් තියෙන බඳු ශුන්‍යාගාරයකට ගියා කියලා. ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ ආසනය සකස් කරන එක නෙමෙයි, බුද්ධාසනිය පනවනවා. ඉතින් දැන් වාගේ පොටු උස්සගෙන යන්න එහෙම බෑ. නමුත් පුළුවන් විදිහට අපි තුමු ගලක් තියෙන මෙතනේ ගලේ ඇසිවුරක් හරි හතරට නමලා එළලා ඒ විදිහට ඒ පුළුවන් මට්ටමින් ආසනයක් පනවනවා. ඒ ආසනේ පනවල තමයි තමන්ගේ ආසනය හදාගන්නේ. ඉතින් ඒ පුරුද්දේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතවල තිබුණා. ඉතින් ඒ පුරුද්දෙන් විශාල ප්‍රයෝජනයකුත් ඒ භික්ෂුන් වහන්සේලාට ලැබුණා. එනිසා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරපු ගමන් ඒ ආසනේ වාඩි වෙලා ධර්මානුශාසනා කරනවා, කරුණා මෙහෙවර සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් මේ ශාසනයෙහි ස්වභාවයක් තමයි, දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ නමක් ගිලන් වුණා කියලා නැගිට ගන්න බෑ. ඒ භික්ෂුන් වහන්සේ ගිලන් වෙලා නැගිට ගන්න බැරුව හිටියත් උන්වහන්සේට වඩා වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් එතෙන්ට එනවා දැක්කොතින් අඩුම තරමින් නැගිටින්න උත්සාහයක් හරි ගන්න ඕනි. නැගිටින්න බැරි වුණත් උත්සාහයක් හරි ගන්න ඕනි. බිම බහැලා පසඟ පිහිටුවලා වඳින්න බැරි නම් අත් දෙක එකතු කරන්න හරි උත්සාහයක් ගන්න ඕනි. එතකොට අර වැඩිහිටි භික්ෂුන් වහන්සේ කියන්න ඕනි, කමක් නැහැ, ඇඳෙන් බහින්න ඕනේ නැහැ, වන්දනා කරන්න දැන් අමාරු වෙයි ඉන්න විදිහට, ඒක නිසා ඔහොමම ඉන්න කියලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ. නැත්තම් මම ලෙඩ වෙලා ඉන්නේ, පුළුවන්කම තියෙද්දිත් අත් දෙක එකතු කරන්නේ නැත්තම් ඒක සාසනීය වත නෙමෙයි. ඒ නිසා කොච්චර ලෙඩ වෙලා හිටියත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මේ රෝගය පිළිබඳව විමසන්න, දහම් කරුණු දේශනා කරන්න ඒ වෙලාවට ආවොත් නැගිටින්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක තමයි වත. ඒක ගියාට උනත් හොඳයි. අපි හිතමුකෝ දරුවෙක් ගිලන් වෙලා ලෙඩ වෙලා ඉන්න අවස්ථාවක අම්මා තාත්තා එනවා. එනේ යම් වැඩිහිටියෙක් එනකොට ඒ දැන් සාමාන්‍ය වැඩිහිටියෙක් ආවහම වයෝ වෘද්ධ කෙනෙක්, තපෝ වෘද්ධ කෙනෙක්, ගුණ වෘද්ධ කෙනෙක් නැගිටලා ආසනය ලබා දීමනේ අපේ සිරිත් අපේ ආචාර ධර්ම වලේක ඉහළම අංගයක්නේ. එතකොට ඒ අංගයට උත්සාහවත් වෙන්න හරි ඕන. එයා වාඩි වෙන්න කියන්න ඕනේ, එහෙම නැත්නම් අත් දෙක එකතු කරන්න හරි උත්සාහවත් වෙන්න ඕනේ. සාසනේ ඒ කාරණේ භික්ෂුන් වහන්සේලා අතර විශේෂයෙන් පවත්වන්න ඕනේ. ඒ කියන්නේ වැඩිහිටි ගෞරවය නිහතමානී බව හැම අවස්ථාවකම පවත්වන්න ඕනේ කියන එකයි. එහෙම නැත්නම් දැන් මල් ලෙඩ වෙලා ඉන්නේ, ඒක නිසා මේ වඳින්න පුදන්න ඕනේ නැහැ කියලා මෝනත් මේ බොහොම හකුලාගෙන සංවේගයෙන් මේ නැත්නම් කලකිරීච්ච ස්වභාවයකින් කෙඳිරි ගාමින් එහෙම ඉන්න එකක් අනුදැන වදාරලා නැහැ මේ ශාසනය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආසනේ වාඩි වෙලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසවදාලා කච්චිතේ වක්කලි කමනීයං කච්චියාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නො අභික්කමන්ති. වක්කලි කොහොමද අසනීපය, එන්න එන්න වැඩි වෙනවද, එහෙම නැත්නම් අඩු වෙන හැඩයක්ද තියෙන්නේ කියන එක තමයි මේ වචන ටිකේ තේරුම. සාමාන්‍යයෙන් ඒ කාලේ එහෙම තමයි කෙනෙකුගේ රෝගයක් පීඩාවක් විමසන්නේ, පහසුව හෝ අපහසුව විමසන්නේ ඔන්න ඔය වචන ටිකෙන්. ඔය කස්සප තේර බොජ්ජංගේ, මොග්ගල්ලානත් තේර බොජ්ජංගේ, මහචුන්ද තේර බොජ්ජංගාදී එහෙම තමයි විමසන්නේ. ගිලන් භික්ෂුවක් වෙත ගියොත් එහෙම තමයි විමසන්නේ බොහෝසෙයින්. කච්චයාපනීයං කච්ච කමනීයං, පහසුවෙන් ඉන්න පුළුවන්ද, යැපීම හොඳයිද, වළඳන දේ මනාව දිරවනවද, නිරෝගී සුවය බලය පහසු විහරණය තියෙනවද, පීඩාවක් නැතුව මහානදම් පුරනවද, සිව්පසාදියෙන් ක්ලමතනයක් වෙහෙසක් නැද්ද කියලා ඒ ටික සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වෙත භික්ෂුන් වහන්සේ නමක් ආවහම භාග්‍යවතුන් වහන්සේ විමසා වදාරනවා. ඒක ටික කියන්නේ පටිසන්තාරය කියලා. පිළිසඳර කතාව කියන්නේ ආන්නේ කතාවට. අනවශ්‍ය දේ කතා කරන්නේ නැහැ. ඕපාදූප කතා කරන්නේ නැහැ. ඊළඟට වෙනයම් රටේ තොටේ තොරතුරු ඒවා කතා කරන්නේ නැහැ. අදාළ දේ පමණක් බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් විමසනවා.
ඉතින් භාග්‍යතුන් වහන්සේම විමසා වදාරද්දී ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නමේ භම්තේ කමනීයං ස්වාමීනි කිසිම පහසුවක් නැන යාපනීයං පහසුවෙන් ජීවත් වෙන්න අමාරු මේ රෝගයත් එක්ක බාල්හමයේ දුක්ඛා වේදනා භික්කමන්ති මේ රෝගී වේදනාව රෝගී දුක් වේදනා බොහොම බලවත් එන්න එන්න වැඩි වෙනවා ඒක අභික්කමන්ති කියන්නේ නෝපටික්කමන්ති අඩු වෙන හැඩයක් නැහැ අභික්කමෝසානම් පඤ්ඤායති නෝපටික්කමෝති වැඩෙන හැඩයක්මයි පේන්නේ අඩු වෙන හැඩයක් පේන්නේ නැහැ අන්නේ වෙලාවේ දැන් සාමාන්‍යයෙන් අපෙන් ඒ වගේ බලවත් රෝගයක් පීඩාවක් තියෙන වෙලාවක ඔබ මා වගේ කෙනෙක් ඒ මගේ ගිලන් බවකට පත් වුණොත් නම් එහෙම නැත්නම් වෙන යම් කෙනෙක් පත් වුණොත් අපේ හැම වෙලාවකම භවිතය තමයි වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම හැකීක්මනින් ආරෝග්‍ය ශාලාවක් වෙත රැගෙන යාම දැන් අපි ඒ දේ නොකොලොත් හිතන්නේ සමහර විට තා බලවත් අමානුෂී බව තාමතා මැරෙන්න ඇරියා කියලා වුණත් හිතන්න බැරි නෑ මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාමක වරුන්ගේ ජීවිත භවිතය අවස්ථා භවිතය ඒ සිදුවීම් වලට මුහුණ දීම අදට වඩා හරි වෙනස් දැන් බලන්න එච්චර බලවත් රෝගයක් දැන් ඔය රදගහනුවරමනේ ජීවක වෛද්‍යවරයා ජීවත් වුනේ ජීවක වෛද්‍යවරයා කැඳවන්න බැරිද භාග්‍යවතුන් වහන්සේට වෙන යම් වෛද්‍යවරයෙක් කැඳවන්න බැරිද ඒ තථාගතයන් වහන්සේ සියල්ල දන්නවා මේ සාමාන්‍ය කය හැදෙන රෝග පීඩාවන් වලට බෙහෙත් දන්නේ නැද්ද සියල්ල දන්නා උතුමන් වහන්සේ ඕනම කාලයක ඕනම මනුස්සකට වැළඳෙන ඕනම රෝගයකට ඕනම බෙහෙතක් දානවා පිරසක් වලින් හරි ගෙනහැලා දෙන්න පුළුවන් ඒ 이르දී උප්පරිමයේ තියෙනවා ලෝකේ ඉන්න සියලු වෛද්‍යවරු එක ගොඩකට ගත්තත් ඒ අයගේ දැනුම අභයතයක් වගේ මේ කායික රෝග පිළිබඳව තථාගතයන් වහන්සේගේ විස්මිත අවබෝධය ඒ පිළිබඳව වුණත් අනන්ත හස වගේ. ඉතින් ඒ නිසා එහෙව මහා මුනිවරයෙක් දැන් වක්කලි භික්ෂුවට ප්‍රකාශනා කරනවා කච්චිතේ වක්කලි න කිංචි කුක්කුච්චං න කෝචි විපටිසාරවන බලන්න අසවදාල දෙයි. වක්කලි ඔබට මොකක් හරි ජීවිතය ගැන ජීවිතේ නැත්තම් ප්‍රතිපදාව නැත්තම් මේ මහාන කම ගැන කුකුසක් තියෙනවද? මහාන ජීවිතයේ පිළිබඳ විපලිසර බවක් තියෙනවද? සිත විසිරිච්ච බවක් විපිලිසර බව කියන්නේ ඒකයි විපිලිසර බව සංසුන් බවක් නැහැ විප්පටිසාරයි සිහි මුලා වෙලා ඉන්නේ සුත වෙන ස්වභාවයක් අභ්‍යන්තරේ තියෙනවාද කියලා ඒ විදිහට විමසලා විමසව දාලායින් පස්සේ ඒ භික්ෂුව පිළිතුරු දෙනවා තග්ගමේ භන්තේ අනප්පකං කුක්කුච්චං අනප්පකං විප්පටිසාරෝ විපිලිසර වීමක් එක පැත්තකින් නැතුවා නෙමෙයි විපිලිසර වීමක් තියෙනවා ඒ කියන්නේ දැන් අන්තිම මොහොතේ වගේ නීනේ දැන් මේ රෝගේ පීඩාවත් එක්ක හිතේ විශාල කලබලයක් අභ්‍යන්තරේ ඇති වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් භික්ෂුවකට මේ කලබලය ඇති වෙන්නේ ඇති වෙද්දී සාමාන්‍යයෙන් ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන්නේ තමන් සීල් රැක්කද නැද්ද? දැන් පැවිද්දෙක් වුණොත් භ්‍රමචර්යාව රැකලා තියෙන්න ඕනි. භ්‍රමචර්යාව බින්දගෙන සීල් බින්දගෙන කැලසීලා තිබුණොත් එහෙම ඔන්න ඔය වෙලාවේ ඇති වෙන පහුතැවීම ආයේ කාටවත් නැති කරන්න බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් විමසා වදාලා මේ භික්ෂුවගෙන් ඍජුවම කච්චිතේ වක්කලි කච්චපනතං වක්කලි අත්තා සීලතෝ න උපවදති ඔන්න අහපු අසවදාල් ප්‍රශ්නේ දැන් ඔක ඔබෙන් මගෙන් අහනවා වගේ දැනෙන්න ඕන වක්කලි ඔබට මේ වෙලාවේ තමාගේ සීලේ පිළිබඳව අභ්‍යන්තරයෙන් චෝදනාවක් එනවද ඒ කියන්නේ ඔබටම ඔබේ සීලේ පිළිබඳව සිල් ඔබ සිල් බඳගත්තා කියලා ඔබටම ඔබ චෝදනා කරනවද ඔන්න ඔය ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ අසවදාල් දැන් ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ දැන් මේ අසම සම සියල්ලදත් මහා මුනිවරයන් වහන්සේ මෙහෙම අහද්දී කෙනෙකුට ස්වාමීනි මට සීලය ගැන විපිලිසර බවක් නැහැ කියන්න නම් සක්සුදක්සේම පිරිසුදු සීලය රැකලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙට පේන ශික්ෂාපද බිඳ ගන්නෙ නැහැ. නමුත් අභ්‍යන්තරයෙන් අඳුරු වෙලා කෙලසෙලා නම් තියෙන්නේ. ඒව බුදුරජාණන් වහන්සේට වහන්න බෑ. පරසිද්ධක්නා රහතන් වහන්සේට වහන්න බෑ. පරසිද්ධක්නා දෙවියන්ට බ්‍රහ්මයන්ට වහන්න බෑ. පරසිද්ධ නොදක්නා ළඟම ඉන්න මිනිසාට උනත් වහන්න පුළුවන්. ඒ පරසිද්ධක් ඉන්නේ නැහැ. ඒ නිසා වහන්න පුළුවන්. පලාතුරකින් දෙයක් හෙලි වෙන්නත් පුළුවන්. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අසා වදාලායින් අනතුරුව මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා නකෝ මං භන්තේ අත්තා සීලතෝපවදති ස්වාමීනි මට මගේ සීලය නිසා චෝදනාවක් නැහැ. මෙහෙම කියන්න පුළුවන් හයියක් තිබුණා කියන්නේ ලෙඩ ඇඳේදී කොහොම සීලයක් රැකලා තියෙන්නේ නැද්ද? දැන් බොරුවක් නම් එහෙම නැත්තම් එහෙම කියන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ ඉදිරියේ? කිසිසේත් මෙසේ කියන්නට බෑ. එනිසා ඉතා පිරිසුදු සීලය. ඉන්ද්‍රිය සංවරයේ වශයෙන් සීල රැකලා තියෙන්න ඕනි. සීලය කිව්වම ශික්ෂාපද 227 පමණක් නෙමෙයි. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිපිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය මේවත් රැකලා තියෙන්න ඕනි. පිරිසුදු ආජීවයකින් කල් ගෙවලා තියෙන්න ඕනි. සිවුර ලැබිලා තියෙන්න ඕන. ආර්ය වංශ ප්‍රතිපදාවට යටත්. දන් හැන්දක් වළඳලා තියෙන්න ඕනි. ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටලා. සෙනසුරක් පරිභෝග කරලා තියෙන්න ඕනි. ආර්ය වංශ ප්‍රතිපදාවට අනුව. ඒ වගේම ජීවිතයේ පුරුදු කරලා තියෙන්න ඕනි. ආර්ය වංශ ප්‍රතිපදාවට අනුව. නැත්නම් සීලය කිව්වම අපිට

තමයි මේ අවසන් ගමන් යන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් ඊළඟට විමසා වදාලා නෝචේ කිරතං වක්කලි අත්තා සීලතෝ උපවදති. අත්ථ කිංචතේ කුක්කුච්චං කෝච විපරිසාරු. තමන්ට තමන්ගේ සීලය ගැන දැන් ඔබට පසුතැවීමක් නැහැ. සීලය ගැන චෝදනාවක් නැහැ. දැන් බලන්න මේ බාහිර ලෝකේ චෝදනාවක් නෙවෙයි මෙතන විමසන්නේ. අභ්‍යන්තරයෙන් නැගෙන චෝදනාව. ඒතොර අභ්‍යන්තරයෙන් නැගෙන චෝදන බාහිරින් කොච්චර ගුණ ගී කිව්වා. කොච්චර සීලෝක කිව්වත් වැඩක් වෙන්නේ නැහැ අභ්‍යන්තරයේ අඳුර වෙලා ඇතිතා. අභ්‍යන්තරයේ පිරිසුදු කම හෝ අපිරිසුදු කම ඒක තමා දරන්ට වන වගකීමක්. එනිසා මේ ධර්මයේ දේශනා කළා සුද්ධින් අසුද්ධින් පච්චත්තං නාඤ්ඤ අඤ්ඤෝ විසෝධයේ. පිරිසුදු කම හෝ අභ්‍යන්තර අපාරිසුද්ධිය හෝ ඒක පුද්ගලික කාරණයක්. කෙනෙකුට කෙනෙක් ඒ අභ්‍යන්තරය අපිරිසුදු කරවන්නට හෝ එහෙම නැත්නම් පිරිසුදු කරවන්නට ඒක කරන්න බෑ. ඒක තමා විසින් සිද්ධ කර ගන්නා දෙයක්. ඒකට කාරණා හේතු වෙන්න පුළුවන්. අසත්පුරුෂ ඇසුරෙන් අභ්‍යන්තරය කෙලෙසෙන්න පුළුවන්. අසත් ධර්ම ශ්‍රවණයෙන් ඇතුළ අඳුරු වෙන්න පුළුවන්. දුසීල වෙන්න පුළුවන්. සත්පුරුෂ ධර්මයේ ඇසීමෙන් සත්පුරුෂ ඇසුරෙන් සීලාදී ගුණ ධර්ම වලින් අභ්‍යන්තරේ ලස්සන වෙන්න පුළුවන්. එම බාහිර කාරණා. අභ්‍යන්තරෙන් යෝනිසෝමනසිකාර්යය යනු ධර්ම ප්‍රතිපදාවයි තිබුණොත් සීලාදී ගුණ පිහිටනවා. අභ්‍යන්තරෙන් අයෝනිසෝමනසිකාර්යය බලවත් වුණොත් අනුධර්ම ප්‍රතිපදාවෙන් බැහැරට යනවා. ඉතින් මේ ඔක්කොම හේතුඵල ධමයක් යටතේ සිද්ධ වෙන හැටි නුවණැති කෙනාට විමසා බලන්න පුළුවන්. ඉතින් ඊළඟට ඒ විදිහට විමසා වදාළාට පස්සේ මේ භික්ෂුව පිළිතුරු දෙනවා. චිරපටිකාහම් භන්තේ භගවන්තං දස්සනාය උපසංකමිතු කාමෝ. ඔන්න දැන් ඔහුට තියෙන පසුතැවීම ගැන මේ කියන්නේ මේ හිතේ තියෙන විසිරීමට හේතුව. ස්වාමීනි මම බොහෝ දවසක ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ජීවිතය ශ්‍රීමත් ශරීරය බුදුසිරිපා බලන්නට එන්න කල්පනා කරගෙන හිටියේ. ඊට ප්‍රදේශයක වස් සමාදම් වෙලා පවාරණය කරලා භාග්‍යවතුන් වහන්සේ මාපත් 3-4කින් නොදැකම නිසා මේ දැකලා සිරිපා වැඳ ගන්න එන්නයි බලාපොරොත්තු වෙන්නේ මම මේ ගමන ආවේ. නත්ත්‍ච මේ කායස්මින් තාවතිකා බලමත්තා. නමුත් දැන් මගේ පාවහණය වෙන්නේ නැහැ. අත්පායඟ ඔසවන්න බෑ. ඊට පස් ගානකින් දැන් ওই වෙනකොට දානේ වළඳලත් නැහැ. එතකොට අත්පා කකුල් ඔක්කොම පණ නැති වෙලා. මේ වගේ කාලයක නම් අංශභාගය හැදුනා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න යන්න මට කයේ බලයක් නැහැ, හයියක් නැහැ. ඒ යාවතාහම් භගවන්තං දස්සනා උපසංකමේය. ඔය රන්ට්‍රස් විහිදෙන සිරිපා බලන්න, බුදු සිරිසර බලන්නට යාම පින්ස මගේ කකුල් දෙක උස්සන්න බෑ. අන්නේ විපිරිසර බව තමයි මට දැන් තියෙන්නේ කිව්වා. ඔය වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවසක් පින්නපාතේ වඩිනකොට ඒ ලස්සන රූපය දැකලා තරුණයෙක් හැටියට විශාල සිටු මන්දිරයක්, සිටු සැපතක්, ධන ධාන්‍ය වස්තු සම්පත් ඔක්කොම අතහැරලා මහණ වුණේ එකම අරමුණකින්. මොකක්ද? මේ ලස්සන බුද්ධ රූපය දැස බලබලා කල් ගෙවන්නට ලැබෙනවා නම් ඒ ප්‍රයෝජනෙට තමයි මහණ වුණේ. නිවනට යොමු කළ ෆිතින්ම මහණ වුණා නෙමෙයි. නමුත් මහණ වෙලා සීල් ගුණ දම් රැකගෙන හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ කොහෙට වැඩියත් ළඟින්ම, එහෙම නැත්නම් ළඟින්ම කියන්නේ පේන මානෙ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දැස බලන් ඉන්නවා. එතකොට හිතන්න අවුරුදු 20ක් 30ක් ඒ විදිහට බුද්ධ රූපයක් දැස ශ්‍රාවක භික්ෂුවක් බලා ඉන්න තැනට කොච්චරේ බුද්ධ රූපේ ලස්සන ඇතිද කියලා. ඒක වෙනම කාරණයක්. ඉතින් අන්නේ මට්ටමින් පැවිදි වෙච්ච තරුණෙක් තමයි දැන් මේ බලවත් ගිලන් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වුණත් එතුමන් වහන්සේගේ හිතේ තියෙන බලවත්ම විපිරිසර තමයි මට සුවසේ මේ කකුල් දෙකෙන් ඇවිදගෙන ගිහිල්ලා බුදුසිරි පාසිඹ වඳින්නට අවසරයක් නැහැ කියන එක. ඔන්න බලන්න විපිරිසර බවේ හේතුව. දැන් අප සාමාන්‍ය මිනිස්සුකර දැන් ගත්තොත් මේ වගේ කාලෙක විපිරිසර වෙන්න හේතු මොනවද කියලා ඇහුවොත් ඒ සමහර විට කියන්න පුළුවන් දරුවන්ගේ ප්‍රශ්න, අමුදරුවන්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, එහෙම නැත්නම් වටපිටාවේ තියෙන ප්‍රශ්න, රටේ ලෝකේ නැති දේවල් හිතට අරගෙන නොඑක් විදිහේ දේවල් ගැන මෙනෙහි කරගෙන මෙන්න මේකයි මගේ පවිතවීම හේතුව කියයි. නමුත් බලන්න එදා වසේ හිටපු ශ්‍රාවකවරු කල්පනා කරපු හැටි. කාටවත් දැන් පවිතවීමක් එනවද? මට රුවන් මේ ඔත්පල වීම තුළ, මේ අබ්බඝාත වීම තුළ මට මහා සෑය බලන්න යන තිබ අවස්ථාව අහිමි වුණා. මහා බෝධින් වහන්සේ බලන්න යන තිබ අවස්ථාව අහිමි වුණා. මහා සංඝයා වන්දනා කරන්න යන තිබ අවස්ථාව අහිමි වුණා. ආදී වශයෙන් හිතේ යම් පිළසර බවක් එනම නම් ඒක කිසියම් වටිනාකමක් තියෙනවා. මොකද ඒ තුළ මෙනෙහි වෙන බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ. නමුත් අර කාම ධර්ම විශ්ෙහි ඇති ඇලී ගිය භාවය තුළ යම් කෙනෙකුට විපසර බවක් ඇති වෙනව නම් ඒක බොහොම අඳුරුයි, ශෝෂණීයයි. මුළු සසරක්ම පරාමර්ශනය කිරීමක් වගේ, ග්‍රහණය කර ගැනීමක් වගේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්නට යන නොහැකි වීම තමයි මේ භික්ෂුන් වහන්සේට තියෙන බලවත් මිපිලිසර, බලවත් හිතේ පීඩාව. දැන් ඉතින් ළඟටම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නේ. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩෙන් වදාළදී බලන්න, අලං වක්කලි කින්තේ ඉමිනා පූතිකායේන දිත්තේන.

වක්කලී ඒකට කමක් නැහැ. මේ කුණු වෙන ශරීරය දැකීමෙන් ඇති ඵලය කුමක්ද? ඒ වෙලාවේ එහෙම කිව්ව දැන් බුදුරජාණන් වහන්සේගේ සිය ශරීරය මොහොතක් බල හිත පැහැදුනොත් කල්ප කෝටියක්වත් තවම ගාන සුගතිය යනවා. මම මේ කියන්නේ මේ ධර්මපදයට අනුව කියනවා නම් මේ කියන්නේ මේ භික්ෂුන් වහන්සේට සංවේගය ඇති කර දීම පිණිස. යෝ කෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී යමෙකෝ මාව දාල ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීම වශයෙන් දකිනවා නම් ආන්නේ ශ්‍රාවකයා තමයි මා දැක්කා වෙන්නේ. ඒ යෝ මං පස්සති සෝ ධම්මං පබ්බති. මා දකිනවා නම් යමෙක් එයා ධර්මය දකින්න ඕන. ධම්මහන්නේ වක්කලී පස්සන්තෝ මං පස්සති. ධර්මය දකින්නා දකිමින් මා දකිනවා. මං පස්සන්තෝ ධම්මං පබ්බති. මගේ ජීවිතය ඇත්තටම දැක්කා වෙන්නේ ධර්මය දැක්කෝ ධර්ම අවබෝධය ලැබුවොත්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැටහෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීම ඇති වෙන්නේ නැහැනේ සෝතාපන්න වෙනකන්. සෝතාපන්න වෙනකන් ඇතිවන පැහැදීමේ වෙනස්කම නැත්තම් ඒ පැහැදීම වෙනසකට යන්න පුළුවන් වෙනත් අතකට. හැමෝගෙම වෙනවා කියන එක නෙමෙයි. නමුත් නිසක පැහැදීම, ඒ කියන්නේ බුද්ධේ අවෙච්ඡප්පසාදෙන සමන්නාගතෝ යන තැන හදවතකට හාමුරු වෙන්නේ සෝතාපන්න වෙනකොට. ඒ සෝතාපන්න වීමත් සමග ඇතිවන්නා වූ පැහැදීම මොනම හේතුවකින්වත් මොනම පුද්ගලයෙකුටවත් ආය වෙනස් කරන්න බෑ. එනිසා අන්නේ පැහැදීම එන්නේ සෝතාපන්න වීමත් සමග ඇතිවන දහම් ඇස නිසා. තස්මින් යේ වාසනේ විරජං වේතමලං ධම්මචක්කං උදපාදි යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හටගන්නා ස්වභාවින් යුතු යමක් වේ දේ නැසී යන්නේ යන මෙන්න මේ අවබෝධයේ අභ්‍යන්තරයේ තහවුරු වෙනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ වැටහීම ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම ඇති වෙනවා. බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ වැටහීම ඇති වෙනවා. ඒ වගේම පංචපාදානස්කන්ධයේ යථාභ ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙනවා. ඇසය ඇසට පෙනෙන රූපය චක්කු විඥානයේ සිත් පරම්පරා පහළවීම පිළිබඳව විසරද ඥානයක් පහළ වෙනවා. එනත් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන මෙන්න මේ අවබෝධය ඊතා තහවුරුව හදවතේ පහළ වෙන්නේ පළමුවම සෝතාපන්න වෙනකොට. එතනින් එහා මඟඵල ලබද්දී අවබෝධයම තමයි දිනුනු වෙන්නේ. ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එක්තරා ප්‍රශ්නයක් විමසුවා. සෝතාපන්න වීම පිණිස පුතුත්ජන සීලවන්තයා. සීලවන්ත පුතුත්ජනයා නැත්තම් සීලවන්ත වූ තිසරණයේ පිහිටපු පුතුත්ජන ශ්‍රාවකයා සෝතාපන්න වීම පිණිස කුමක්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය නිත දුක්ඛ නාදම වශයෙන් විමසන්න. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනා සකදාගාමි වීම පිණිස ඒත් ඒ විදිහටම පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ නාදම වශයෙන් විමසන්න. සකදාගාමි වෙච්ච කෙනා අනාගාමි වීම පිණිස ඒත් කළ යුත්තේ එලෙසින් විමසීමමයි. අනාගාමි උතුමන් වහන්සේ රහත් වීම පිණිස ඒත් කළ යුත්තේ එලෙසින් විමසීමමයි. රහතන් වහන්සේ ඒත් ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විමසන හැබැයි රහතන් වහන්සේ ගමන් මග නිමා කරලා ඉවරයි. ditta dhamma sukha viharane පිණිස එලෙසින් කොහොමත් ඒ රහතන් වහන්සේගේ මානසිකාර්ය එක් අනිත්‍ය ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයේ අනාත්ම ලක්ෂණයේ ඒ වගේ ලක්ෂණයක හිත පිහිටා පවතිනවා. ඉතින් ඒ නිසා ඉහි වුණත් පැවිදි වුණත් ඒ උතුම් සැනසෙල්ලට පැමිණීම පිණිස පුරුදු කළ යුතු මාර්ගය මේ විදිහට දේශනා කරනවා. එතකොට පංච උපාදාන ස්කන්ධය ගැන එහෙම වැටහීම ඇති වෙනකොට අර ශ්‍රද්ධාවෙන් ඒ වගේම බුද්ධ ගෞරවයෙන් ඒ ශ්‍රාවකයා දිනුනු වෙනවා. මෙහෙම ධර්මයක් නේද භාග්‍යතුන් අපි දේශනා කළේ. මෙතුවාක්කල් මේ සසරේ මේ ධර්මයේ මට අවබෝධ කරගන්න බැරි වුණේ බුදුරජාණන් වහන්සේ මුණ නොගැහුණ නිසා, ධර්මයේ නැසුණ නිසා, සත්පුරුෂයසුර දුර්ලභ වෙච්ච නිසා, අනුධර්ම ප්‍රතිපදාවේ මේ මා නොහික්මුණ නිසා කියලා ඔහුට වැටහීම ඇති වෙනවා. ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා ඥාන මණ්ඩලයකුත් පහළ වෙනවා. මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, මා ඵලයේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඒ මාර්ගයෙන් ඵලයෙන් ලැබපු නිවන මෙනෙහි කිරීමේ ඥානයක් පහළ වෙනවා. ඒ වගේම ප්‍රහාණය කරපු කෙලෙස් පිළිබඳව තහවුරු අවබෝධයක් පහළ වෙනවා. ප්‍රහාණය කරන්න ඉතුරු වෙලා තියෙනවා නම් යම් කෙලෙසයක් ඒ පිළිබඳවත් වැටහීම ඇති වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන්ට හීන කෙලෙස් තියෙනවානේ. රහතන් වහන්සේට හීන කෙලෙස් නැත්ේ සියලු කෙලෙස් ප්‍රහාණය වෙලානේ තියෙන්නේ. ඉතින් ওই විදිහට තමන්ටම මේ තහවුරු අවබෝධය ඇති වෙනවා. ඒ ඇති වෙනකොට තමයි ආන ධර්මයේ දැක්කා වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය පිරිසිඳ දකිනකොට, දුක්ඛ ලක්ෂණය පිරිසිඳ දකිනකොට, අනාත්ම ලක්ෂණය දකිනකොට, චතුරාර්ය සත්‍ය දකිනකොට, චතුරාර්ය සත්‍ය වුණත් ඉස්සෙල්ලාම ඉගෙනගෙන වාචෝද්ගත කරමින් මේක තමයි දුක කියලා යෝගෝ කරණීයෝ. අයං දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීයෝ. මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ නිරෝධ ගාමිනී උපායයි කියලා නිතර නිතර ඒ උදෙසා යෙදී වාසය කරන්න ඕනේ, මනසිකාර කරන්න ඕනේ. උද්ඝාන ධාරණ පරිපොච්චා වශයෙන් ඒ පරියාප්ති ඉස්සෙල්ලාම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ගුරු වැසුරේ චතුරාර්ය සත්‍ය ධර්ම ඉගෙන ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නවා කියන්නේ සූත්‍රය ඉගෙන ගන්නවා, විනය ඉගෙන ගන්නවා, අභිධර්ම ඉගෙන ගන්නවා, අර්ථ කථා සහිතව. එතකොට තමයි මේ පරියාප්තියේ විසරද බව ඇති වෙන්නේ. ඒ පරියාප්තිය දරාගත් පමණට ඊළඟට එයා ප්‍රතිපත්තිය දියත් කරනවා. දැන් චතුරාර්ය සත්‍ය ජාතිය දුකක්, ජරා මරණ දුකක්, ශෝක පරිදේවාදී දුක. දුකට හේතුව මෙන්න මේ තණ්හාමයි. තණ්හා මුල් කරගත් අකුසල පද්ධතියයි.
ඒ දුරු කරන්න කොහොමද මම හික්මෙන්න ඕනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයෙන් හික්මෙන්න ඕනි ඒ වගේම සම්මාදිට්ඨියෙන් හික්මෙන්න ඕනි සම්මා සංකල්පයෙන් හික්මෙන්න ඕනි කාම සංකල්පනා බැහැරව දුරුකොට වාසය කරන්න ඕනි ව්‍යාපාද සංකල්පනා බැහැරව දුරුකොට වාසය කරන්න ඕනි ඒ වගේම හිංසන සංකල්පනා දුරුකොට බැහැරව වාසය කරන්න ඕනි දුස්සීලකම් අතහැර සිල්වත්කම් උපද්දවාගෙන වාසය කරන්න ඕනි සම්‍යක් ප්‍රධාන වීරිය බලය උපද්දවාගෙන තියෙන්න ඕන සතියෙන් සතිය දිනු කිරීමෙන් සතිපට්ඨාන වැඩිවීමෙන් හිත භාවිත කරන්න ඕන කාය භවනාවෙන් චිත්ත භවනාවෙන් යදී වාසය කරන්න ඕන ශික්ෂාපද සීලය අංශු මාත්‍රයක් අපිරිසුදු නොවී ආරක්ෂා කරන්න ඕනේ කියලා ඒක ප්‍රතිපදාත්මකව පුරුදු කරනවා එතකොට ඉගෙන ගත්ත ධර්මය දැන් ඔන්න පුරුදු කරනවා පුරුදු කරන්න පුරුදු කරන්න සීලයේ සුවයෙන් සමාධියේ සුවයෙන් හිත තැන්පත් වීමෙන් ඇති වෙන පුදුමාකාර මට්ටමක සහනයක් සමාධියක් සුවපත් භාවයක් එතකොට කෙලසොන්ගෙන් දුරව දුරව තදංග තදංග වශයෙන් වික්කම්බන වශයෙන් වාසය කරනකොට ඔන්න ඒ මාර්ගයේ පුරුදු වෙලා ඉන්ද්‍රිය බල ධර්ම ටික දියුණු වෙලා බොහොම ලස්සනට හැඩගැන්විලා සතිපට්ඨාන සතර ඉරදීපාද සතර සම්‍යක් ප්‍රධාන පංචේන්ද්‍රිය පංච බල සප්ත බොද්ධංග මාර්ගාංගට මේවා දියුණු වෙලා අවස්ථාවක් එනවා අර කියපු උතුම් මාර්ගඵල ප්‍රවේශයෙන් ඉසිසෙලාම සෝතාපන්න වීම පිණිස එතකොට ওই ප්‍රතිපදාව තුල ඒ නැත්තං ඒ සෝතාපන්න වීම දක්වා යන ගමන් මඟ තුල ඒ මාර්ගඵල සිත් 15 වීම දක්වා යන ගමන් මඟ තුල පුහුණු කරන්නා වූ ප්‍රතිපදාවේක ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයේ දියුණු වීම ධර්මයේ සංගයාගෙන එන්නෙන්නම ගෞරවයේ දියුණු වෙන්න ඕනි ලැජ්ජා බය නිතරම ඒ හිතේ පිහිරලා තියෙන්න ඕනි ඒ වගේම පවට ලැජ්ජාව වැඩි වෙනවා එන්නෙන්නම පවට බය වැඩි වෙනවා අංශු මාත්‍ර වර්ධේ බය දකින්නවා අවංකකම වැඩි වෙනවා ගුරු ගෞරවයේ දියුණු වෙනවා කෘතවේදීත්වයේ දියුණු වෙනවා අහිංසකකම දියුණු වෙනවා සීකල්පනාව දියුණු වෙනවා ඒ වගේම කම්මැලිකම් ඉවත් වෙලා යනවා දරා ගැනීම හැකියාව ඇති වෙනවා ගැටි යන්නේ නැහැ ඒ වගේම වචනවල පැටලෙන්නේ යන්නේ නැහැ වෙන යම් වූ හිස් විවේචන පොහු ගර්ජනවල පැටලෙන්නේ යන්නේ නැහැ ජීවිතය අවභාවිතයට ගන්නෙ නැහැ ආන්නේ විදිහට ඒ ජීවිතේ පුහුණු කිරීමේ ලක්ෂණ සංසුන් බව නිර්හංකාර බව අනතිමානී බව පරම සීලයෙන් යුක්ත වීම ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන වචනේ ඇසීමෙන් පවා ලොමු දැහැගෙන වෙන මට්ටමක ප්‍රීතියක් උදාපත් වීම නිතර නිතර දහම් කතාවේ යෙදෙන බව මිත්‍යා දෙතිස් කතා නැති බව කතා කළොත් දස කතාවෙන් එකක් නිහඬ වුණොත් භාවනාවක ආන්නේම තමයි ජීවිතේ චරිතය භාවිත වෙන්නේ ඉතින් එවන් උතුමන් වහන්සේලා හික්මවන්නට දඬු මුගුරු දරන්න ඕනේ අවියාවුද දරන්න ඕනේ හෙඬු අතර ගන්න උවමනා නැහැ වාක් ප්‍රහාර එල්ල කරන්න උවමනා නැහැ හරි සංසුන් මේ ධර්මයේ හැසිරෙනවා එතකොට අන්නේම භික්ෂුන් වහන්සේලා සමූහයක් එකතු වුණා සංඝයා වහන්සේ. එතකොට ඒ සංඝයා හැමදාම සීලවන්තයි. සංඝයා කවදාවත් දුස්සීල නැහැ. අන්නේ වාගේ මේ ප්‍රතිපදාව හික්මෙන පැවිද්දා වුණත් ගිහි කෙනා වුණත් බොහොම සංසුන් සුවදායක ප්‍රවෘත්තියක තමයි කල්ගෙවන්නේ. මොකද හේතුව එන්නෙන් බුද්ධ ගෞරවයේ දිනු වෙනවා නම් ශ්‍රද්ධාවනේ දිනු වෙන්නේ. ශ්‍රද්ධාව දිනු වෙනකොට කුසල වීර්ය සති සමාධි ප්‍රඥා දිනු වෙනවා. එතකොට අර කියපු බෝධිපාක්ෂික සමුදායම දිනු වෙනවා. එතකොට ඒ දිනු වෙන ජීවිතේට ලැබෙන ධර්මමය ප්‍රතිලාභයේ අස්වැසිල්ල සැනසීම අප්‍රමාණයි. ඉතින් ওই විදිහට මේ ප්‍රතිපදාවේ පුහුණු වෙනවා හික්මෙනවා. ඉතින් දැන් අර එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුවට දේශනා කළේ මේ කුණු කය දෙස බලලා හරියන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න කල්පනා කරන්න. එහෙම වුණොත් තමයි සැබවින්ම මා දැක්කා වෙන්නේ කියන මෙන්න මේ සිරිමෝ මඩලින් කරන ලද දේශනාව. මේක අකාලික දේශනාවක්. මේක සිංහනාදයක්. අදටත් ඒ විදිහටම වළංගුයි. අදටත් මේ ධර්මයේ දකින්න බුදුරජාණන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි නම් ධර්මයේ දකින්න කටයුතු කරන්න ඕන. ධර්මයේ දැක්කොත් බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. අවුරුදු 2600ක් මෙහා පැත්තේ අපි හිටියත් අපි හිතමු කෙනෙක් සෝතාපන්න වුණා කියලා. බුදුරජාණන් වහන්සේ හදවතින්ම දැක්කා වෙනවා. අවුරුදු 2600ක් එහා පැත්තට ගිහිල්ලා දෙවුරම් වෙහෙරේම බණමඩුවට සාමන්තයේම කෙනෙක් ඉන්න සෝතාපන්න වෙලා නැති. එයා බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය බලන්න මහා පින තිබ්බ පාරමිතාවක් තිබ්බ කෙනෙක්. ඒක සැබෑවක්. නමුත් ධම්මස නැත්තම් තථාගතයන් වහන්සේගේ ජීවිත අභ්‍යන්තරයේ උපද්දවාගත් ඒ විස්මිත ඥාන මහිමය එහි සේයාවක්වත් උඩ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මතු පිටින් මේ උතුම් බුද්ධ රූපයේ බුදු අනුහස දකින්නට පුළුවන්කම ලැබෙනවා. කවුරුවත් කරහා කරන්න හොඳ නැහැ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් කියන්නේ සුළුපටු කෙනෙක් නෙමෙයි. සුළුපටු පිනක් තියෙන කෙනෙක් නෙමෙයි බුද්ධ රූපයේ සියසින් දැකපු කෙනා කියන්නේ. මාර්ග බල ලබා හිටියත් නොලබා හිටියත් මහා පින්වන්තයෙක්. ඒ ගැන කිසිම විවේචනයක් නැහැ. ඇගෙයීමක්ම මිස. මම මේ සිහිපත් කළේ මේ දවසේ ඉඳගෙන අපිට කාට හරි පුළුවන් වුණොත් ඒ කියපු මාර්ගයේ පුරුදු කළා ඒ කියපු අවබෝධය අභ්‍යන්තරයෙන් තහවුරු කරගන්න බුදුරජාණන් වහන්සේ බලන්න පුළුවන්. ඉතින් ආන්නේ බව තමයි මේ ප්‍රකාශය තුළ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේගෙන් අසාබදාලේ මේ ජීවිතේ පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව පං කිම් මඤ්ඤති වක්කලි මක්කලි ඔබ කොහොමද හිතන්නේ මේ ගැන
රූපං නිච්ඡංම අනිච්ඡංම මේ රූපය රූපස්කන්ධේ නිත්‍ය වූවක්ද අනිත්‍ය වූවක්ද ඊතා විශ්වාසයෙන් බැසගෙන ඔහු පිළිතුර දෙනවා අනිච්ඡං බන්ති ස්වාමීනි අනිත්‍යයි දැන් ඊ අනිත්‍යයි කියලා කියන්නේ රාවට ගියාට නෙමෙයි සාමාන්‍යයෙන් අපි නම් කියනවානේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒක හුදු වචන මාත්‍රයකින් නතර වෙලා තියෙන්නේ එයි අභ්‍යන්තර අර්ථය වැටහෙන ප්‍රමාණය අඩුයිනේ නමුත් ඒ භික්ෂුන් වහන්සේ එහෙම ප්‍රකාශ කළේ අනිච්ඡං බන්තේ කියලා කියන්නේ විශාල වැටහීමකි ඊළඟට අහනවා යං පනානිච්ඡං දුක්ඛං තං සුඛං වා දුක්ඛං වා යමක් අනිත්‍ය වේ නම් ඒක සැපයි කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් දුකයි කියලාද කියන්න පුළුවන් වෙන්නේ දැන් මේ භික්ෂුව හොඳට සිහියට අරගෙන මේ බුදුරජාණන් වහන්සේ තමයි අසවදාරන්නේ එනිසා හරිම පිළිතුර දෙන්න ඕනි එහෙම නැත්නම් හිත එකක් තියාගෙන එහෙම කියන්න බෑ වැටහීමක් නැතුව කියන්නත් බෑ එහෙම නැත්නම් සාරිපුත්ත ආදී සෙසු භික්ෂුන් වහන්සේලා උතුමන් වහන්සේලා කියපු දෙයක් අහලා කියන්නත් බෑ ඉගෙනගත්ත දේ ඉගෙනගත්ත දහම් තියෙනවනේ බුදුරජාණන් වහන්සේගෙන් ඒව ගැන කල්පනා කළා අසවල් සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ එහෙම නෙමෙයි අවබෝධයෙන්මයි මේ කියන්නේ ඒ ධර්මයේ ඉගෙනගෙන පුරුදු කරපු අවබෝධයෙන් දුක්ඛම්බන්තේ අනිත්‍ය වේ නම් මේක දුකයි කියලා එතුමන් මහසී පිළිතුරු දුන්නා බුදුරජාණන් වහන්සේ අසවදාලා යම්පාන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා යමක් අනිත්‍ය වේ නම් යම් රූපයක් දුක් වේ නම් ඇඩිල බෙඳලා ඉහිරලා යන ස්වභාවයෙන් යුක්ත නම් කල්ලන්නුතං සමුනුපස්සෙතුං ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තාති ඒ රූපය මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය කියා හෝ දකින්නට සුදුසුයිද ඔන්න ප්‍රශ්නේ ඉදිරිපත් වුණා නෝ හේතම් භන්තේ පිළිතුර වුණේ භික්ෂුවරයාගේ එසේ දකින්නට සුදුසු නැ දැන් මේ අවබෝධය තමන්ට තියෙන අවබෝධයෙන් තමයි මේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ වේදනාව ගැනත් භාග්‍යවතුන් වහන්සේ ওই විදිහටම අසාව දාලා සංඥාව ගැනත් සංඛාර ගැනත් විඥාණය ගැනත් අසාව දාලා පංචපාදානස්කන්ධයේ පිළිබඳවම ඒ ප්‍රශ්නවලට අර විද්‍ය රූපස්කන්ධය සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුරුම ඒ භික්ෂුන් වහන්සේ ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ උන් ඔතනින් ඊළඟට දේශනා කළා ඒබම් පස්සම්. වෙයි විදියට පංචපාදානස්කන්ධය දකිනකොට ඒ භික්ෂුන් වහන්සේගේ සිත ඒ පංචපාදානස්කන්ධයේ විසෙහි ඒ චන්දරාගාදියක් ඇති කරගන්නේ නැතිව තණ්හා දිට්ඨි මාන වලින් පරාමර්ශනයක් නැතිව විරාගීව චන්දරාගයේ දුර වෙලා හිත මිදී යනවා. එහි උපරිමය තමයි නා පරං ඉත්තත් ආයාති පජානාති. මතු මගේ මතු මට ඉපදීමක් නැහැ. මේ ජීවිතය චරිමකාත්ම භාවයයි නැත්නම් පස්තිමාත්ම භාවයයි. එතෙන්නම පිරිනුවන් පානමා කියන ඥානෙ වැටහීම ඒ ශ්‍රාවකයාට ඇති වෙන ඔන්නෝ පංච උපාදානස්කන්ධය විමසනකොට. එතකොට මේ පංච උපාදානස්කන්ධය විස්තර වශයෙන් ඉගෙනගෙන මේ විදිහට විමසනකට ආයේ කාලයෙන් බාධාවක් නැහැ. භූමියෙන් බාධාවකුත් නැහැ වෙනයන් බාධාවකුත් නැහැ එනිසා ඒ විමසීම කරන්න ශ්‍රාවකයාට අදත් පුළුවන් හැබැයි විමසීම කරන්න කලින් සුදුසුකම් ටිකක් තියෙනවා සීලවන්ත වෙලා ඉන්න ඕන ධර්මයේ ඉගෙනගෙන තියෙන්න ඕනේ ගුරු වැසුරකත් එක්මලා තියෙන්න ඕන සත්පුරුෂ ඇසුරේ රැඳී මේ විමසීම කරන්න ඕනේ ඒතකොට මේ විමසීම කරනකොට තමයි ඒ තහවුරු වීම ඇති වෙන්නේ හදවත ඇතුලේ මේ රූපය කියන අනිත්‍ය දුකනාත්ම ධර්මය වේදනා සංඥා සංඛාර විඥානත් එහෙමයි ඒවට මමයේ මගේ කියලා පරාමර්ශනය කරන සුදුසුනේ එහෙම බලමින් වාසය කරද්දී තමයි විරාගයේ නොයල්ම ඇති වෙන්නේ අර නවමහා විදර්ශනා ඥාන පහළ වෙන්නේ මේ ඒව ඇති වෙන්නේ මේ පහළ වීම සිද්ධ වෙන්නේ මේ විදිහට විමසනකොට එසින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවවාද ලබා දීලා භාග්‍යවතුන් වහන්සේ ආසනයෙන් නැගිටලා ගිජුකුළු පර්වතයට වැඩම කළා ආසින් හෝ වඩින්නට ඇති එහෙම වැඩම කළ නොබෝ වෙලාවක් යනකොට මේ භික්ෂුවරයා උපස්ථායකයන්ට කතා කළා ඒ තමන් ආවසෝ මන්තකං ආරෝපෙත්වා යේන ඉසිගිලි පස්සං කාලසිලා තේනුප සංකමත එවත්නි මම මේ ඇඳ පිටින් මොසබාගෙන ගිතුකුළු පර්වතයේ තියෙනම කාලසිලා කියලා ප්‍රදේශයක් ගල් තලාවක් එතන විහාරයකුත් තිබිලා තියෙන සේනාසනය ආන්නේ සේනාපනට ආරණ්‍ය සේනාසනෙට මා ඔසවාගෙන යන්න කතන්නේ නාම මාදිසෝ අන්තරඝරේ කාලං කත්තබ්බම් මඤ්ඤය මා වගේ කෙනෙක් මේ ගම්මානයක් මැද නගරයක් මැද ශාලාවක අපවත් වෙන්න හිතන එක නැත්නම් අභාව ප්‍රාප්ත වෙන්න හිතන එක සුදුසු නෑ මොකද ආරණ්‍ය ගතව කල් ගේපු භික්ෂුන් වහන්සේ නම. ගිහි වාසයේදී ආරණ්‍ය සේනාසනයේ හුදකලා තැනක තමයි ජීවිතයෙන් ඒ ජීවිතය අතහරිනව නම් එම අතහරින සුදුසු කියලා මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරා. බලන්න ඒ කාලේ හිතපු හැටි. දැන් මෙතන කොහෙවත් තියෙනවද බෙහෙත් හේත් ගන්න, ඖෂධ පානය කරන්න. එහෙම ස්වභාවයක් මෙතන නෑ. ඒකයි කිව්වේ කායේච ජීවිතේ චානපෙක්කෝ. කය ගැන ජීවිතේ ගැන අතහැරලා නිවනම සොයා වැඩි උතුමන්ගේ ස්වභාවය. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න එපා කියන එක. ඒක නෙමෙයි මේ කියන්නේ. අනිත් ඔක්කොම ඖෂධ පරාදයි. ධර්මයේ නැමැති ඖෂධය පානය කරපු දාට. ඉතින් ඒ වෙලාවේ දැන් මේ භික්ෂුන් වහන්සේ පස්ථායක භික්ෂුන් වහන්සේලා විසින් ඒ කියපු ඇඳේ පිහිටුවාගෙන අර කියපු සේනාසනයට අරගෙන ගියා ඔසවාගෙන ගියා. ඉතින් කොහම හරි එදා රාත්‍රියේ හරි අපූර්ව දෙයක් සිද්ධ වුණා. එදා රාත්‍රියේ මේ රාත්‍රියේ මැදම රාත්‍රියත් පසු කරනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ ගිඳුගුළු පර්වතයේම ඒකාලෝක කරගෙන බලවත් දෙවිවරු දෙන්නෙක් ආවා. ඒ දෙන්න ඇවිල්ලා සිරිපා වන්දනා කරලා ඒ දෙවිවරු දෙන්න භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා වක්කලී භන්තේ භික්ඛෝ විමුක්ඛාය චේතේති. ස්වාමීනි
භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව විමුක්තිය පිණිස උත්සාහවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විපස්සනා ద్వාරේ විවර කළා දුන්නානි මෙනෙහි කරන්න ඕනේ විදිය. එතුමන් වහන්සේ කොහොමත් සීලවන්තයි, ඒ නිසා සීලය දැන් තියෙනවා, දැන් විපස්සනාවට ඊතහරවලා තියෙන්නේ. හැබැයි මේ භික්ෂුන් වහන්සේගේ තිබුණා කියනවා මේ අදිමානය. මම දැන් මඟපල ලබලා ඉන්නේ කියන අදිමානයක් තිබුණා කියන ඔය අවවාද කරන මොහොතේ පවයක බුදුරජාණන් වහන්සේ දැකවදාලා. මොකද අදිමානයක් ඇති වුණාම හිතනවා රහත් නොවි මම රහත් කියලා. මඟපල නොලබා මම මඟපලලාභී කියලා හිතනවා. අදිමානයේ ස්වභාවය ඒකයි. එතකොට එහෙම හිතන්නේ මේ බොරුවකට නෙමෙයි. සැබවින්ම විපස්සනා වැඩුවා, සමතේ වැඩුවා, මාර්ගඵල ප්‍රතිවේද වෙලා නැහැ. අර සමත විපස්සනා භාවනාවේ අනුහසින් කෙලස් සෑහෙන මට්ටමකට යටපත්. එහුදුට මානික කෙලෙසයක් උපදින්න. ඒ නිසා අර විදිහට හිතෙනවා. ඉතින් කොහොම හරි මේ දෙඹුරු දෙන්න ඇවිල්ලා ප්‍රකාශ කළා. සෝහිනූන බන්තේ සුවිමුත්තෝ විමුච්චිස්සති. ස්වාමිනී ඒකාන්තෙන් ඒ භික්ෂුව රහත් වෙලා පිරිනිවන් පාවි කියලා ඒ දෙවිවරු ප්‍රකාශ කළ අතුරුදන් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පසුදා පහම් දොර භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කළා. මහණෙනි නුඹලා වක්කලී භික්ෂුව වෙත යන්න ගිහිල්ලා මෙන්න මෙහෙම මම කිව්වා කියන්න. කොහමද? ඊයේ රාත්‍රියේ දෙවිවරු දෙන්නෙක් ඇවිල්ලා මේ මුල් ප්‍රදේශයේ මේ කාලෝක කරගෙන මාගේ සිරිපා වන්දනා කරලා වක්කලී භන්තේ භික්ඛෝ විමුක්ඛාය චේතේති. එක දෙවියෙක් කියනවා ස්වාමීනි වක්කලී විමුක්තිය පිණිස දැන් ප්‍රතිපදාව හිතින් පුරුදු කරනවා. අනිත් දෙවියා කියනවා සෝහිනුවන බන්තේ සුවිමුත්තෝ විමුච්චිසති. ඔය විපස්සනා ద్వාරයෙන් ඇතුළු වුණාම ඒකාන්තයෙන් රහත් වෙනවා කියලා අනිත් දෙවියා ප්‍රකාශ කරා. දැන් මේ දෙවිවරු මෙහෙම ප්‍රකාශ කරන්නේ දෙවිවරුත් මගපල ලබලා ඇති. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා භගවාචතං ආවසෝ වක්කලී ඒව මහ භාග්‍යවතුන් වහන්සේත් ඔබ ගැන මෙහෙම කිව්වා. කොහොමද? මා භායි වක්කලී, මා භායි වක්කලී, වක්කලී ඔබ බය වෙන්න එපා, ඔබ බය වෙන්න එපා. අපාපකම්තේ මරණම් භවිස්සති අපාපිකා කාල කිරියා. ඔබේ මරණය පාපී මරණයක් නෙමෙයි. ඔබේ කලුරිය කිරීම පාපී කලුරිය කිරීමක් නෙමෙයි. හිස් හිතින් මැරෙන්නේ නැහැ, හිස් ජීවිතයක් ඇතුව මැරෙන්නේ නැහැ. මගපල ලබාමයි මැරෙන්නේ කියන පණිවිඩය ඔහුට කියන්න. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා වක්කලී ස්වාමින් වහන්සේට නැත්නම් වක්ෂලී භික්ෂුවට ඔය පණිවිඩය දැනුම් දුන්නා. ඒ වෙලාවේ වක්කලී භික්ෂුව බොහොම දැන් වක්කලී භික්ෂුව බලන්න කොච්චර ගෞරවයක් තියෙනවද? අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් ඔබට සිහි කරන්නයි ආවේ කියපුවාම කියනවා එහෙනම් ඇවැද්දි මේ ඇඳෙන් මා බිමට බස්සන්න, මේ ලෙඩ වෙලා මැරෙන්න ඕන මෙන්න ඇඳෙන් මා බිමට බස්සන්න, ඇඳක් උඩ ඉඳගෙන ආවා ධ්‍යාන මා සුදුසු නැ. බලන්න බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ ඒවා අපේ හිතවල පිහිටනකම් අපටත් නිවන් මඟ විවර වෙයිද? ඊළඟට හිතන්න ඒ භික්ෂුන් වහන්සේලා ඔබ ලෙඩ වෙලා නින ඇඳේ ඉඳන් මහන්නේ කියලා එහෙම කිව්වේ නැහැ. හුසල බිමින් තියුවා. බිමින් තියලා ඊට පස්සේ කිව්වා දැන් මට බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන්න. අර කාරණේ සැලකලා ඒ වෙලාවේ මේ වක්කලී භික්ෂුව ප්‍රකාශ කරන තේනහවසෝ එහෙනම් එවැද්දි මගේ වතනෙන් බුදු සිරිපා වැඳලා මෙන්න මෙහෙම කියන්න බුදුරජාණන් වහන්සේට. කොහමද? රූපං අනිච්චං, රූපේ අනිත්‍යයි. තාහං බන්තේ න කංඛාමී, ඒ ගැන මට සැකයක් නැහැ. යදනිච්චං තන් දුක්ඛං, යමක් අනිත්‍ය දෙක දුකයි. නැ විචිකිච්ඡා, මේ ගැන මම සැක කරන්නේ නැහැ. යදනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නත්ති මේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවා. යමක් අනිත්‍ය වේද දුක් වේද අනාත්ම වේද, ඒ රූපාදිය පිළිබඳව මගේ චන්දරාගයක් හෝ ප්‍රේමයක් හෝ මා තුළ ඇත්තේ නැහැ කියලා භාග්‍යතුන් අපට දැනුම් දෙන්න කියලා ওই විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව මහු ප්‍රකාශ කළා. අන්නේ එහෙම ප්‍රකාශ කරලා ඉනික් බිතුවේ භික්ෂුන් වහන්සේලා එතනින් පිටමං වුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා ওই පණිවිඩය සැලකලා වක්කලී භික්ෂුව අර භික්ෂුන් වහන්සේලා පිටත් වෙලා ගියාට පස්සේ හේතුව දැන් මම මගේ ජීවිතෙන් සමු ගන්න ඕනේ කියලා තියුණු පිහියක් අරගෙන උගුරු දණ්ඩ කපා ගත්තා. උගුරු දණ්ඩ කපා ගන්නකොට ඔන්න වේදනාව ඇති වෙනවා. එතකොට තේරුණා මම මගපල ලබලා නැහැ කියලා. පුදුත් ධනයි කියලා බලන්න ජීවිතයේ ස්වභාවය. මොහොතකින් අර ධර්මයේ පුරුදු කළා තිබ්බ නිසා ඒ ධර්ම මාර්ගයේ හිත යොමු කරලා මොහොතකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මා සතර මාර්ග සතර ඵල උපද්දවාගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඒ තප්පරේ පිරිනිවන් පෑවා. තප්පරයක් දෙකක් යන්නේ ඔය උතුම් සැනසීම ලැබෙන්න. ඔන්න දැන් මාර්යා පැමිණිලා හොයනවා මේ වක්කලිය කොහෙද පුදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණේ අපි යමු දැන් වක්කලී බලන්න. වක්කලී භික්ෂුව ඉන්න කාලසීලා ප්‍රදේශයට යමු. යනකොට පේන විශාල දුමක්, කළුපාට දුමක්, දුම් ගුලියක්, අඳුරු ගුලියක් එහෙට යනවා මෙහෙට යනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එය පෙන්වලා වදාරනවා පසතුනෝ තුම් මේ භික්කවේ හේතන් දුමායි තත්තං. මහණෙන් නුඹලාට පේනවද අර දුම් ගුලියක්, අඳුරු ගුලියක් එහෙට මෙහෙට යනවා? එහෙමයි ස්වාමීනි. ඒසෝකෝ භික්කවේ මාරෝ පාපිම. ඔය පාපී මාරය ඇවිල්ලා ඉන්නේ බලනවා වක්කලී කුල පුත්‍රයා කොහෙද ඉපදුනේ කියලා. අප්පතිත්තේන භික්කවේ විඥානේන වක්කලී කුල පුත්‍රෝ පරිනිබ්බතු. වක්කලී කුල පුත්‍රයා කිසිම දැනක උපදින්න හේතු නැහැ, උපදින හේතු නැති කරලා පිරිනිවන් වැඩියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න මාරයත් ඒ ගැන හොයලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා අන්තිම තප්පරයේ හෝ විමුක්තිය ලබනවා. විමුක්තිය ලැබෝදා උප්පරිම සැනසීමක් ඇතිව රහත් වෙලා අවුරුදු 100ක් වැඩ ඉන්න රහතන් වහන්සේ යම් විරාගි සුවයක කල් ගෙවනවාද, ඒ සුවයම
අර තප්පරයද ලබලා පිරිනිවන් පානවා. ඒ නිසා පිරිනිමීමේ සැනසීමයි උතුම්ම සැනසීම. ඒ උදෙසා මෙන්න මේ ධර්මය නුවණින් විමසන්ට ඕන. ඉතින් ඒ විමසීමට උපකාර පිණිස මේ ධර්ම පරයය ඒකාන්තයෙන් මඟ පෙන්වන උපකාරක පාරමී කුසලයක් වේවා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද සිටනේ තසපුවෙන් ඔබට ඇසුණ මේ උතුම් ධර්ම පරයය ධර්ම දානයක් ලෙස ලබා දීම සඳහා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ සාලියපුර අනුරාධපුරයේ ලිපිණේ පදිංචි AUB රණතුංග, එමගින්ම බිරිඳ ශාමලිකා රණතුංග, ඖෂධ රණතුංග පුතණුවන්, චන්තුලි රණතුංග දියණිය කියන සත්පුරුෂ පවුලේ සියලු දෙනා ඒ අය බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින IM ඉලන්කෝන් මෑණියන්ට, චන්දලතා හෙට්ටිආරච්චි මෑණියන්ට, ජයන්ත වික්‍රමසිංහ පිහානන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම අභාව ප්‍රාප්ත වූ ආර්යම් ටිකිරි බණ්ඩා පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට පින් පමුණුවන්නට යෙදෙනවා. නිවන් දක්නා ජාති දක්වාම සම්මාදිට්ඨියම පිහිටලා සත්පුරුෂ ඇසුර ලබාගෙන දහම් මඟ ගමන් කරලා සැනසෙන්න ලැබේවා කියලා ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරන අතර සුවදායක ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධය ලබන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන් සහිත ලෝකයට මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දානමය පින්කමට ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වූ අංක 247 කුරුඳුවත්ත උඩමා පිටිගම මල්වාන ලිපිණේ පදිංචි පින්වත් ස්වර්ණලතා පද්මශීලී මැතිණිය බලාපොරොත්තු වෙනවා 2025 6 මාසේ 7 දින පරලෝ සැපත් ආරච්චිගේ පුංචි නෝනා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම WA පියදාස පියාණන්, WA පద్මලතා නැගණිය, WA චමින්ද දිල්රුක්ෂාන් පුතණුවන්, WA නිමල් සෝමරත්න ස්වාමියා, WA මිලින් නෝනා මෑණියන්, DPA විල්බර්ට් සිල්ලා පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලු දෙනාටම අද පුණ්‍යානුමෝදනා කරනවා. දෙවියන් සහිත ලෝකයේම මේ අති උදාර පුණ්‍ය සම්පදාවේ උරුමය ලබාගෙන පාරමිතාවක් කරගෙන නිවන් මඟ ගමන් කොට සදාතනික සුවයෙන් සැනසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් අපි දැන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්

0: සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාගේ ජීවිත සහන්සුවයෙන් සැනසෙත්වා මෙලොව පරලොව ජයගෙන සසරම ජය ගන්නට වාසනාව පෑදේවා කියලා මම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
1: සාධු සාධු සාධු ඉරිදා සිටින තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදය ඔබ ලැබුවේ ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිට සනසවාලු ගරු දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් net fm රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා 0174252214 අංකයට කතා කරන්නට ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බන වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිදා සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි
2: සිත්නේ තසපුව
3: අවදත් අලුත් කාගෙත් නෙත්
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් net අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
5: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111-437-1250
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-1736 අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112-2767-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
11: සංක දිනය. සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේන රත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
13: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
14: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය.
7: හොඳම දේ අඩුම මිලට. තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
2: Wake up. Saturday hormones. Alpha Studio.
15: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
15: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
16: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
14: කවදත් අලුත් කාගෙත් net.

0: සිත් නෙත් අසපුව නෙත් අසපුව
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිත්නෙත් අසපුවේ අපේ ධර්ම සාකච්ඡාවයි ආරම්භන්නට සූදානම් වෙන්නේ. පින්වන්ත දවසක, පින්වන්ත මාසයක ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ රට තුළ බොහෝ දෙනාගේ සිත් පිපිදීම වෙසක් පුර පසළොස්වක පොහොයත් එක්ක එළඹිලා, දැන් පොසොන් පුර පසළොස්වක පොහොය ඊට පසු වෙන්නේ. ඉතින් මේ කාලය තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් හිත් තුළ ජනිත වෙලා තිබෙන වෙලාවේ උන්වහන්සේ පිළිබඳවයි අපි දිගින් දිගටම සිතේ තසපුව මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡාවට බඳුන් කරමින් පැවත එන්නේ. විශේෂයෙන්ම අපි එහිදී සිහිපත් කරන්නට ඕන මේ සෑම කාරණාවක්ම අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ බොහොම අපූර්වට ගෞරවයෙන් ත්‍රිපිටකානුකූලව ඉදිරිපත් කරන නිසා මේක බුද්ධ වචනයම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට බොහොම ගෞරවයෙන් සිතිය හැකි අවස්ථාව. ආශ්චර්යමත් අද්භූත කාරණා පිළිබඳව සිහිපත් කරනකොට නැත්නම් සමහරු කියනවා හදාගත් දේවල් කියලා. හැබැයි උන්වහන්සේ ධර්මානුකූලව ත්‍රිපිටකානුසාරයෙන් මේ කාරණා විග්‍රහ කර දෙන නිසා එහෙම සැකයක් ඇති කරගන්නට සිතේ තසුපේදී නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. එනිසා අපි ඔබට බොහොම සතුටින් ආරාධනා කරනවා අදත් මේ හෝරාව තුල රැඳෙන්න net ඉරිදා සිත්නේ තසුපුව ධර්ම සාකච්ඡාව සමගින්. නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙනවා. එනිසා ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලත් මෙම අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණාව, ගුණ මෙහෙරියාව නැවත නැවත අහන්නට පුළුවන්. අපි සුගත ගුණය පිළිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කරමින් ආවේ ඔබට මතක ඇති පසුගිය සතියේ බෝධිසත්ව උපත පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් මේ බෝධිසත්ව උපත පිළිබඳ සිහිපත් කරනකොට ඇත්තටම හරිම අපූර්ව ආශ්චර්යමත් දේවල් අපට අහන්නට ලැබුණේ. සමහර කාරණා අපි අසා තිබුණා. ඉන් එහාට ගිහිල්ලා එහි විස්තරාත්මකව කාරණා අපේ ස්වාමීන් වහන්සේ අපට දේශනා කළා මේ වැඩසටහන තුළ. ඒ නිසා අපි ශ්‍රාවකයෝත් බොහොම සතුටටපත් වෙලා ඉන්න වෙලාවේ ධර්ම සාකච්ඡාවේදී තවත් එවැනි වටිනා අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණාව දැනෙන, උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සිත් පහළවන, අපි අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ නැමදුමට සිත් පහදවා ගන්නට මඟ කියා දෙන ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, දැන් බෝධිසත්ව අවධිය පිළිබඳව නැත්නම් බෝධිසත්වයන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව සිහිපත් කරපු කාරණා තුළ බොහොම අසිරිමත් කාරණා ඔබ වහන්සේ පෙළගස්වන්නට යෙදුණා. ඒ අතරත දැන් අර රජමාලිගාවට බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ වඩමවාගෙන ආවට පස්සේ එදා ඒ සුද්ධෝදන මහරජතුමාට හිටපු යම් යම් අංග ලක්ෂණයන් බලලා ඒ චරිතයන් පිළිබඳ අපූර්ව විග්‍රහයන් නැත්නම් අනාගත වාක්‍ය ප්‍රකාශ කරපු බමුණන් අතර බෝසත් කුමාරයා පිළිබඳ අපූර්ව කාරණා කියවෙන්නට ගත්තා. මම හිතන්නේ එකල මේ වගේ කාරණා අනිකුත් කුමාරවරුන් පිළිබඳව උපත් පිළිබඳව කියවෙන්නට නැතුව ඇති. ඒ තරම් ආශ්චර්යමත් කාරණා එහිදී මතුවෙන්නට ඇති. සහ ඒ ඔබ වහන්සේ සිහිපත් කරපු කාරණාවලදී සහම්පති මහා බ්‍රහ්මයා පවා මහා පුදුමයට පත් වුණ අවස්ථාවන් පිළිබඳව වහන්සේ සිහිපත් කළා. ඉතින් මේ අපූර්වත්වයන් එතුමන්ලා දකින්නට ඇත්තේ මේ බෝධිසත්ව කුමාරයා දිහා බලලානේ. අපි බෝධිසත්වයාණන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ ඒ ශරීරයේ තිබෙන විශේෂ කාරණා අතර නිතර අහන කාරණාවක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ, පුරුෂ ලක්ෂණයන් පිළිබඳව අපි කාරණා කියනවා. හැබැයි ගොඩක් වෙලාවට අපිට මේ කාරණා විග්‍රහ කරලා දරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එදා බමුණන් දකින්නත් ඇත්ත. ඉතින් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වෙන්නට ඇති. ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව ධර්මයේ තිබෙන අපූර්ව කාරණාවන් ඔබ වහන්සේ මේ වැඩසටහනේදී අපිට පහදල් දෙනවා නම් අපේ හිතේ තිබෙන ගෞරවය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණව තවත් වැඩි වර්ධනය වේවි. අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් නැමදුම් පූර්වකව ඒ සඳහා ආරාධනා කරනවා. අවසර අපේ ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම බොහෝම සොඳුරු නිමේෂයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් තමයි දැන් මේ සිත්නෙත් අසපුව දහම් පිළිසඳර ආරම්භ කරන්නේ. පින්වත් වරුණ, ඉතාම හොඳ ප්‍රවේශයක්. බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන සදහැති ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ රූකය පිළිබඳවත්, ඒ ආශ්චර්යම ධර්මකාය පිළිබඳවත්, අරහං ආදී විස්මිත ගුණ සම්පත්තියේ පිළිබඳවත් දැනුවත් වෙන්න ඕන වරුණ. එහෙම දැනුවත් වෙලා නැවත නැවත ඒක කල්පනා කරන්න ඕනි, මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි අනුස්සතියක් වෙන්නේ. අනු අනුසති අනුසති කියලන කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයේ කිසියම් කොටසක් රූපයේ වේවා ඒ උතුම් ජීවිතයේ චර්යාව වේවා පාරමි භූමිය වේවා අරහං ආදී ගුණයන් වේවා ආය ආයම මෙනෙහි කරන එකට කියන්නේ අනුස්සතිය කියලා වරණ. ඒ අනුස්සති භාවනා අතර අග්‍රම අනුස්සති භාවනාව තමයි බුද්ධානුස්සතිය. එවකට ජීවමාන මිනිසුන්ට වරුණ බුද්ධානුස්සතිය වඩන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ දැයසින් දැකපු හින්දා මේ තමන්ගේ කනින් ඒ හඬ අහපු නිසා අවුරුදු කල්ප කෝටි ගාණක් බුදුරජාණන් වහන්සේ නොදකපු කෙනෙක් නොදකපු ඇසකින් නොදකපු හිතකින් බුද්ධානුස්සතිය වඩනවට වඩා විශාල අනුග්‍රහයක් ඒ සොඳුරු රූපය දැකීමෙන් ලැබුණා. එතකොට වරුණ මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න අවුරුදු 1000කට කලින් වරුණ මේ ලෝකයට අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා දැනුවත් කරනවා. 1000කට විතර කලින් වරුණ ඔය වේද ග්‍රන්ථවලට මහා පුරුෂයන් වහන්සේගේ ශරීර ලක්ෂණ ඇතුල් කරනවා කියනවා. ඒ කියන්නේ සුද්ධාවාස වැසි හෝ ඒ වගේ බ්‍රහ්ම රාජයේ මනස ලෝකයේ එබඳු තාපස වේශයකින් ඍෂිවර වේශයකින් පෙනී ඉඳලා ශ්ලෝක බන්ධනයෙන් ඒ වේදගත කරනවා වරුණ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණ 32 වේද හදාරන සිසුන් ඉගෙන ගන්නවා වරුණ. වේදේ කිව්වහම ඒ කාලේ ත්‍රිවේදය බහලා ඇතිනේ. එතකොට මේ ත්‍රිවේදයේ සාමාන්‍යයෙන් විශාල ශාස්ත්‍ර ප්‍රමාණයක් අන්තර්ගත වෙන මේ ශාස්ත්‍රයක් සූක්ත වර්ග විශාල ප්‍රමාණයක් එකේ තියෙන එක වෙනම ශාස්ත්‍රයක් මා විශාල පළල් ශාස්ත්‍රයක් ලෞකික ශාස්ත්‍රයක්. එතකොට වරුණ අර ඒ වේදේ ඉගෙන ගන්න පිරිස මහා පුරුෂ ලක්ෂණ කටපාඩම් කර ගන්නවා. පින්වත් වරුණ අහලා ඇති ඔය බ්‍රහ්මායු කියලා බ්‍රහ්මණවරියෙක් ගැන. එතුමා මේ විශාල පිළිගැනීමක් තිබ මිතිලානුවර හිටපු බොහොම ජනාදරයට පත් වෙච්ච උගත්කම් ඇති වැඩිහිටියෙක් බ්‍රහ්මණී. උපතින් වරුණ අවුරුදු 120යි. ඒ යුග ඒ පැත්තට භාග්‍යවතුන් හද වන්නකොට මේ පුද්ගලයාට අවුරුදු 120යි. එයා ත්‍රිවේදය පිළිබඳ විශාල ශිෂ්‍ය පිරිසකට ඒ වෙනකොට මට මතක හැදුවාට 500කට වගේ උගන්වනවා මේ ත්‍රිවේදය. ඒ ශිෂ්‍ය පිරිස අතර ඉන්නවා උත්තර කියලා තරුණේ. ඒ උත්තර තරුණයාට කියනවා දැන් අපේ ගම්පලාතට බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ආරංචි මේ මිතිලාවට දරුවෝ ඔබ ගිහිල්ලා සැබවින්ම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද කියලා දැනගෙන ඉන්න කියනවා. දැන් මේ තරුණයා අහනවා ඇදුරුතුමනි කොහොමද මම සැබවින්ම කොහොමද හඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ? අන්නේ වෙලාවේ අර බ්‍රහ්මණතුමා කියනවා අයන් තාත උත්තර දරුවෝ මෙන්න මේ ඔබ අහලා තියෙනවා නේද අපේ මේ ශාස්ත්‍රයේ මහා පුරුෂ ලක්ෂණ. ආන්නේ මහා පුරුෂ ලක්ෂණ අනුව උත්තර අම්හාක මන්තේසු ද්වත්තිංශ මහා පුරුෂ ලක්ෂණානි. අපේ මන්ත්‍රවල මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණ එනවා. ඒවා ඒ ශරීරයේ තියෙනවද කියලා බලන්න කිව්වා. ඉතින් මේ තරුණයා ගිහිලා වරුණ බුදුරජාණන් වහන්සේගේ සිරස් මණ්ඩලයේ පරණ සිරිපතුලට මේ ලක්ෂණ ගැන විමසනවා. විමසද්දි වරුණ ලක්ෂණ දෙකක් වගේ හැර අනිත් ටික ඔක්කොම පේන්න ගත්තා. ඔය කෝසෝහිත වත්ත ගුහේ ලක්ෂණය සහ පහූත ජීව ලක්ෂණය. එතකොට ඒ අවස්ථාවේ මේ තරුණයා ගිතේ එනවා අදහසක් ඒ ලක්ෂණ දෙක මම කොහොමද බලන්නේ කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ ඉරිදාභි සංඛාරයකින් පෙන්වනවා. ඊට පස්සේ එතුමා නිසක වෙනවා මේනම් අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට හත් මාසයක් වරුණ මාස 7ක් පදානුපදිකව මේ උත්තර තරුණයා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා. එතකොට අපිටම දානෙ ගෙදරකට ගියා කියලා මේ ළමයාටත් ආසනියක් පනවලා දෙනවා ගෙදර මිනිස්සු. දැන් මෙයා බලන්නේ භාග්‍යතුන් වහන්සේගේ හැසිරීම. දන් වළඳන හැටි, වඩින හැටි, ධර්ම දේශනා කරන හැටි, සිවුර පොරවන හැටි 24 පැයේම චර්යාව මේ බලන්නේ. අන්තිම වරණ හත් මාසයක් ඇවෙමින් ඇවිල්ලා මේ අර තමන්ගේ ගුරුවරයාට කිව්වා ඒ කාන්තෙන් එනම් භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිව්වා. එතකොට එතුමා සනිටුහන් කරේ බුදුරජාණන් වහන්සේගේ හිත දැකලවත් අභ්‍යන්තර බුදු අනුහස දැකලා නෙමෙයි වරුණ. අර මහා පුරුෂ ලක්ෂණ අනුසාරයෙන්.
3: එහෙමයි සනස. සනස ඇත්තටම මේ මහා පුරුෂ ලක්ෂණ ඒ තරම් එතකොට ප්‍රබල ඇති. හැබැයි ඒ මහා පුරුෂ ලක්ෂණ අපි එකින් එක දැනගන්නට අපිට ලොකු කැමැත්තක් තිබෙනවා. ඊට මත්තෙන් මා වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් බුදු කෙනෙකු අපි අහලා තියෙනවා අපි සවනහස. දැන් බුදු කෙනෙකුට පමණක් නොවෙයි සක්විති රජවරුන්ටත් චක්‍රවර්ති රජ කෙනෙකුටත් ඒ වගේ පුරුෂ ලක්ෂණ පිහිටනවාය කියන කාරණේ. එතකොට ඒ වගේ ගුණ සම්පත්තියක් නිසාද මොකද්ද වෙනස වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ, ඊටාම වටිනා ඔය අහපු කාරණය සක්විති රජ කෙනෙකුටත් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බව දේශනා කළේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ මහා සක්විති රජතුමාගේ මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා මේ විදිහටම. නමුත් වරුණ, මහා දෙවන්ත පාරමිතාවකින් අපරිමිත බුදු අනුහසකින් මහා කරුණා සමවත් බලයෙන් විස්මිත ඥාන මණ්ඩලය පිහිපු පපු මඩල තුල මේසා විස්මිත මේ බුදු බලයක් එක්ක මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටපන් කොහොම ලස්සනක් තියෙන්නේ නැද්ද? ඒ වගේම වර්ණ දැන් ඌර්ණ රෝම ධාතුව තියෙනවානේ. දැන් සක්විති රජ කෙනෙකුගේ වාමාමර්ථව කැරකිලා යටියක් බලාගෙන පිහිටනවා. තථාගතයන් වහන්සේගේ දක්ෂිණාවර්ත භ්‍රමණය වෙලා උඩුවක් බලාගෙන පිටෙනවා. අන්න ඒකෙන් තමයි දාන ලක්ෂණ පාඨකයෝ කිව්වේ වරුණ ඒකාන්තයෙන් මෙන්න මේ ලක්ෂණ විශේෂයෙන් කොණ්ඩාඤ්ඤ තාපස්තුමානි කිව්වේ මේ ඒ බ්‍රහ්මණයන් කිව්වේ ඒකාන්තයෙන් ගිහිගදරන්න රැඳෙන්නේ නැහැ ලෞතුරා බුදු වෙනවා කියලා. අර ඔබ අර සීකලේ මුලින්ම කතාවට ප්‍රවේශයක් යටියට සාකච්ඡාවට අර අසිත කාලදේවල තාපස්තුමා මහපුරුෂ ලක්ෂණ බැලුවේ ඒ වගේ මේ සනිටුවන් කරානේ ඒකාන්තයෙන් ගිහිගදර රැඳෙන්නේ නැහැ මේ අසිරිමත් මේ බෝසතාණන් වහන්සේ නමක් පහළ වෙලා තියෙන ආයම දුර්ලභ සම්බුද්ධත්වයේ යුගය එනවා කියලා. ඉතින් වරුණ මේ මහපුරුෂ ලක්ෂණ අන්නේ වගේ ඒ ශරීරය ඒ තරම් සුන්දරයි. දැන් ඔය අපි සාක්ෂි සහිතවනේ වරුණ මේ කියන්නේ දැන් මේ මහපුරුෂ ලක්ෂණ විස්තර විවරණ සහිතව අපිට මේ පැයකින් සාකච්ඡා කරන්න බෑ වරුණ. ඒ මහපුරුෂ ලක්ෂණ ගැන දේශනාව ඉගෙන ගන්න ඕනි නම් ඔය දීඝනිකායේ තියෙනවා මේ ලක්ෂණ සූත්‍රය කියලා. ආන්නේ ලක්ෂණ සූත්‍රයේ වරුණ ඒ ලක්ෂණ සූත්‍රයේ මහපුරුෂ ලක්ෂණ ටික ඒවා ලැබෙන හේතු මොන බලන්න වරුණ දේශනා කරලා තින්නේ ඒ මහපුරුෂ ලක්ෂණ ලැබෙන හේතු ඊළඟට ඒ මහපුරුෂ ලක්ෂණ වලින් සංකේතවත් කරන්නේ කුමක්ද? එවන් කෙනෙක් ගිහි ගෙදර හිටියොත් ලැබෙන දේ මොනවද? එවන් උතුම්මනා වෙනම පැවිදි වුණාම නැත්නම් ගිහි ගෙදර හැරදැමීමෙන් මොන වගේ තත්වයකට පත් වෙන්නේ කියන එක ඒ මහපුරුෂ ලක්ෂණ වලින් සංකේතවත් කරනවා. දැන් ඔය අද වුණත් තියෙන අල්ලේ රේඛා බලලා ශරීර ලක්ෂණ බලලා ලක්ෂණ පාඨකෝ එක එක දේවල් කියනවනේ. නමුත් වරුණ මේ කාලේ දැන් ඒ කියන දේවල් 100%ක් සත්‍ය වෙන්නේ නැහැ. මොකද ආයු වර්ණ සප බල ප්‍රඥාවලින් පෙරහිය ගියපු යුගයක විરૂප රූප තමයි බොහෝ සෙයින් පිහිටන්නේ. ඒ නිසා ඒ ලක්ෂණ ශාස්ත්‍ර අනුසාරයෙන් සමස්තය කියන්නට බෑ. නමුත් එදවස ඒ ශ්‍රී ශරීරයේ දේශ බලලා එලෙසින් කියන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් වරුණ ඔය ලක්ෂණ සූත්‍රය කියව ගත්තා නම් ඒ මහපුරුෂ ලක්ෂණ පිළිබඳ විස්තර සහිත විවරණයක් තියෙනවා. ඒ අනුව වරුණ අපි කෙටියෙන් නමුත් දැන් මේ මහපුරුෂ ලක්ෂණ පිළිබඳව මේ වෙසක් සමයේ බුද්ධ රූපේ හදවතේ ඇඳ ගන්න සිහිගන්න වීමක් අපි කරගමු. දැන් සිරිපතුල් වල ඉඳන් තමයි වරුණ මහපුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕනේ වරුණ මේ මහපුරුෂ ලක්ෂණ දේශනා කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. එදවස එතකොට මහ ධර්මාසනේ වාඩි වෙලා මහපුරුෂ ලක්ෂණ එකින් එක දේශනා කරනකොට ඒවා ඒ ශ්‍රී ශරීරයේ නැත්තම් ඒ කතාව අද වෙනකන් යාවත් කාලින වේද? ඉතින් ඒ මහපුරුෂ ලක්ෂණ සාරිපුත්යන් වහන්සේ එතන වැඩ ඉන්නවා. මහා මොග්ගල්ලාණන් වහන්සේ වැඩ ඉන්නවා.
3: ඇස්පනා පිට ඔප්පු වෙන කාරණා කියන්නේ.
2: ඇස්පනා පිට ඔප්පු වෙන කාරණා නෙමෙයි කියන්නේ. කවුරුත් අභියෝග කළාද කො භාග්‍යතුන් වහන්සේගේ සුපතිත පාද ලක්ෂණේ නැහනේ. කො උණු ලෝම ධාතුවක් නැහනේ කියලා කාටවත් අභියෝග කරන්න පුළුවන් වුණාද? ඒ නිසා මේව වර්ණ මේ සනාතන සත්‍ය පිළිබඳව හෙලිදරව්. මෙතනින් තමයි දැන් අපි ඕන කෙනෙක් වරු නැයි සෙල්ලාම මිනිසෙක් දිහා බලපන් රූපෙරනේ පහදින්නේ. ඒ රූපෙට පහදිනවා. කියන්නේ සාමාන්‍ය කෙනෙක් රූපෙ දැකපම පහදිනවා. ඊට පස්සේ රූපෙ ලස්සන නම් පහදිනවද නැද්ද? පහදිනවා. රූපෙ අවලස්සන නම් පහදීම අඩු වෙනවද නැද්ද? ඒ කියන්නේ රූපෙ අවලස්සන උනත් ගුණ සම්පන්නිය තියෙනවා නම් උතුම්. මම මේ කියන්නේ දුටු වනින්ම ඇස මැදිලා යන්නේ නැද්ද ලස්සන රූපයක් තියෙන කෙනාට? හැරිලා බලන්නේ නැද්ද? ඒක හිතේ සටහන් වෙන්නේ නැද්ද? ආයෙයි කල්පනා කරන්නේ නැද්ද? ඒ රූපෙ ආයෙ බලන්න හිතෙන්නේ නැද්ද? වචනයක් කතා කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? සහසම්බන්ධතාවයක් ඇති කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මේ සාමාන්‍ය ලෝකෙමේ අද දකින්න රූප සම්බන්ධයෙන් වරුණ. එතකොට දැන් ඔන්න ඒ ලස්සනම රූපයක් දැක්කහම ඒ බඳු මන බැඳීමක් සිද්ධ වෙනවා. ඇස් බැඳීමක් සිද්ධ වෙනවා. ඊළඟට බලන ලස්සනම කටහඬ ඉදිරි. කටහඬක් ලස්සන නම් ඒ කටහඬ ඒ කටහඬෙන් උසුරු වෙන වචන කතා කරන්න ආස නැද්ද? ඒකාන්තයෙන් ආසයි. ඉතින් මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේගේ රූපයේ වරුණ අසීමාන්තික කිසි කෙනෙකුට කියලා නිම කරලා ඉමක් පෙන්වන්න බැරි සුන්දරත්වයක් තියෙනවා. ඔබ පිළිගන්නේද දන්නේ නැහැ වරුණ. ඒ සුන්දරත්වය දිව්‍ය ලෝකේ දෙවියන්ගේ රූපයේ ඇති ඉසුරුමත් බව සුන්දරත්වයේ පරයනවා. බ්‍රහ්මයන්ගේ රූප සුන්දරත්වයත් පරයනවා. මිහි මණ්ඩලක වේවා, වෙනියම් පෘථිවි මණ්ඩලයක වේවා, වෙනියම් අවකාශයේ කොහේ හරි තැනක ලෝකයක වේවාසක්වලක මේහා සමාන රූපයක් ධරණ දෙවැන්නේක් ඒ යුගයේ පහළ වෙන්නේ නැහැ වරුණ. එතකොට ඒ තරම් ආශ්චර්යමත්. ආශ්චර්යයේ උපරිමය. එතකොට ආශ්චර්යයේ ජීවමානේ චමත්කාරී සජීවකරණයේ තමයි බුද්ධ රූපය කියන්නේ වරුණ. වෙන වචන නැහැ කියන්නේ.
3: අපි පාදාන්තයෙන් පටන් ගන්නයි ස්වාමීන් වහන්සේ නේද? සුප්පටිද්දිත පාද.
2: සුප්පටිද්දිත පාද ලක්ෂණ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉද භික්කමේ මහපුරිසෝ සුප්පතිරිත පාදෝ. අන්නේම වරුණ පටන් ගන්නෙ. මහපුරුෂයන් වහන්සේ සුප්පතිට්ඨිත පාදයෙන් පාද නැමැති ලක්ෂණයෙන් යුක්තයි. මොකක්ද වරුණ සුප්පතිට්ඨිත පාද කියන්නේ? දැන් සාමාන්‍ය කෙනෙක් තමන්ගේ කකුල බිම තිව්වාට පස්සේ එක්ක කකුලේ අග එහෙම නැත්නම් විලුඹ එහෙම නැත්නම් කකුලෙන් කොටසක් තමයි ඉස්සෙල්ලාම වරුණ පොළවේ ස්පර්ශ වෙන්නේ. බිම ඒ තමන්ගේ කකුල් බිම තැඹුවාට පස්සේ මැද පොළවේ ස්පර්ශ නොවන කොටසක් අපේ තියෙනවද නැද්ද? තියෙනවා වරුණ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පොළවේ තියෙනකොට සෑම තැනම එකවර පොළවේ ස්පර්ශ වෙනවා වරුණ. එකවර මැද උස් වෙලා පිහිටන්නේ නැහැ. වරුණ දැකලා ඇතිනේ ඔය මේසන් හැඳි ඔය මේසන් බාස් වරුණගේ. මේසන් හැඳ මුළු මනින්ම ස්පර්ශ වෙනවානේ මේ භූමිය. ආන්නේ වාගේ තථාගතයන් වහන්සේ සිරිපාදේ මුළුමනින්ම පොළවේ පිහිටනවා. ඔකට තමයි සුප්පතිට්ඨිත පාද ලක්ෂණ කියන්නේ. කෙසංග මාත්‍රයක්වත් ස්පර්ශ නොවන තැනක් නැහැ. ඒ වගේම වරුණ තථාගතයන් වහන්සේ වඩින ඕනම තැනක ගස් ගල් මුල් කඳුරු ඒ හැමතර කොහෙන් වැඩියත් දැන් අපි දැන් පඩිපෙලක් නගිනකොට වරුණ අපි දැන් කන්දක් නගිනකොට ඉන්නනේ ඒ පහලකට බහිනකොට අපේ කකුල වල කොටස හැනී හිටින්නේ. තථාගතයන් වහන්සේ ගෙහෙම නෙමෙයි. මුළු සිරිපත් තුළම පොළවේ හිටිනවා. ඒක ආශ්චර්යයක්. භූමිය අනුගත වෙනවා සිරිපතුල් වලට. අපේ කකුල් අපි අනුගත කරගන්න බෑ පොළොවට. මේ මේ මේවා දකින්න ඕනේ වරණ. මේවා හිතන්න ඕනේ. මේවා හිතනකොට තමයි මේක දැනින්නේ හිතට. අහෝ මෙහෙම ශාස්ත්‍රූත්වයක් නේද අපිට ලැබිලා තියෙන්නේ කියලා. මේ කරුණ ටිකවත් හිතේ ග්‍රහණය කරගන්න බැරි නම් වරණ අරහං ආදී අභ්‍යන්තර ගුණ ගැන වැටහෙන්නේ නැහැ.
3: ඒ පළවෙනි ලක්ෂණය සුප්පටිත්තිත පාද කියන ලක්ෂණය මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ නමකට සුවිශේෂී වූ කාරණාවක්. දැන් අපිට නැති උන්වහන්සේ සතු සුවිශේෂී ගුණයක්. මම හිතන්නේ මේ සියලු දේවල් වලට උන්වහන්සේගේ පාරමී ගුණයන් හේතු වෙනවා. ඒත් අපි සවිනා ඊළඟ ගුණය.
2: පින්වත් වරුණ, දැන් මේ හැම පිහිටීමකටම හේතු පෙන්වන්න පුළුවන්. ඒත් එහෙම වුණොත් මේ කතාව බොහොම දීර්ඝ කතාවක් වෙනවා. අපි ඉස්සර වෙලාවක ඒ හේතු සංග්‍රහයක් හැටියට පෙන්වමු. මෙන්න මේ හේතු නිසා තමයි මේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කියලා බුද්ධ වචනේ තියෙන දේ. එතකොට අපිට වඩාත් පැහැදිලි වෙනවා මේ පුරපු පාරමිතාවේ අනුහසින් ලැබිච්ච දෙයක් කියලා. දෙවන මහපුරුෂ ලක්ෂණය තමයි වරුණ හෙට්ටා පාද තලයේසු චක්ඛානි ජාතානි. දැන් අර සිරිපතුල් තියෙන තථාගතයන් වහන්සේගේ යටිපතුල්, ඒ යටිපතුල් දෙකේ දහසක් දැවි ඇති. චක්‍ර සතහන් දෙකක් පිහිටලා තියෙනවා. මේක මහපුරුෂ ලක්ෂණයක්. ඒ චක්‍ර ලක්ෂණ අභ්‍යන්තරයේ ඒ වටා ස්වස්තිකය, ශ්‍රීවත්සය, නන්ද්‍යාවර්තය, සෞවස්තිකය, අවතංස ආදී මංගල ලක්ෂණ විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. එතකොට නිකන් ඔබ හිතන්න දහසක් දැවි ඇති. දැවි දන්නවනේ දර කරතරෝ දෙක තියෙන දැවි. ඒවා දහසක්. ඒක විස්තර කරන බුද්ධ වචනේ එක රේඛාවකින් එක රේඛාවක් කැපෙන්නේ නැහැ. ඊතා සම්මාකාර පරිපූර්ණානි. සනාභිකානි සනීමිකානි. එහෙම විස්තර කරන වරුණ. හිතලා බලන්න කොහොම විසිරිතු බවක් ඒ සිරිපතුලේ තියෙන්නේ නැතිද? දැන් සාමාන්‍ය පොත්ගලේ කෝකේ ගත්තොත් වරුණ වරල් පැරිලා ඊළඟට මේ යටිපතුල දිහා බලුවම කො කළු වෙලා. දැන් මේ සිරිපතුලේ සුන්දරත්වය බලන්නකෝ. එතකොට චක්‍ර ලක්ෂණ දෙකක් පිහිටලා තියෙනවා සිරිපතුල් වල දහසක් දැවි තියෙන නැත්නම් අර දැවි 8ක් 16ක් එහෙම නැත්නම් 32ක් එහෙම නෙමෙයි දහසක් පුදුමයි වරුණ මේ ආශ්චර්යය. ඒ වගේ ගැඹුරු රේඛා තියෙන නිකන් අර නිකන් ඡායා මාත්‍රයක් නෙමෙයි.
3: සර්ස් දැන් තන මං හිතන්නේ දැන් අර ඔබවහන්සේ කිව්වා වගේ දැන් අපේ සාමාන්‍ය කකුලක විලුඹ දිහා බැලුවාට පස්සේ ඒ දැලි කුණු තිබෙනවා එහෙම නැත්නම් රෝම ඒ කියන්නේ විලුඹේ යම් පැලිච්ච ඉරියව් එහෙම අවස්ථාවන් තිබෙනවා ඒකාකාරී රෝග පීඩා තියෙනවා. එහෙම තිබෙන හැබැයි බුදුරජාණන් වහන්සේගේම අපි අහලා තිබෙනවා දුහුවිල්ලක්වත් රඳන්නේ නැහැ කියලා නේද ස්වාමීන් වහන්සේ.
2: හරියටම හරි වරුණ ඒ ගැන විස්තරහට යනවා විස්තරේ. දැන් ඔබ විලුඹ ගැන කතා කරානේ. ඒක තමයි ඊළඟ මහපුරුෂ ලක්ෂණේ. ආයත පන්හි තුන්වන මහපුරුෂ ලක්ෂණේ. ඒ මහපුරුෂ ලක්ෂණේ තමයි දික් වූ විලුඹක් ඇති බව. සාමාන්‍ය ජනයාගේ ගත්තොතින් පතුලේ අග දිගයි. විලුඹ මත තමයි මේ අර සිහින් කකුල උඩ කකුල පිහිටලා තියෙන්නේ. ඇතැම්මයිගේ විලුඹ ඇදට පිටලා තියෙන විලුඹක් මේ නැතුව වගේම පේනවා. සමහර කෙනෙකුගේ විලුඹ නිකන් අර සැහැල දැම්මා වගේ එහෙමයි තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ සිරිපතුලෙන් ගත්තොත් පරුණ දෙකෙන් කොටසක් ඉදිරියට තියෙනවා. තුන්වන කොටසේ අර සිහින් කකුල පිටලා තියෙනවා. විලුඹට හතරෙන් එකක් වෙන් වෙනවා. ඒ විලුඹ වරුණ මණික් කලකින් වෙන යම් දෙයකින් ලියවන ලද්දක් වගේ සෝභමානව පිටලා තියෙනවා වරුණ. ලියවන ලද්දක් වගේ. ඒකට කියනවා ආයත පන්හි ලක්ෂණය. දැන් හිතින් ටිකක් හරි මවා ගන්න ඕනේ මේ මේවා. දැන් අපි වෙන විසම චිත්ත රූප කොච්චර මේ හිතින් මවාගෙන මනස්ගත කල්පනා කරනවාද? දැන් මෙන්න මේ ටික මවා ගත්තා නම් ගලේ කෙටු අකුරක් වගේ ඇස් දෙකෙන් බලන්න බැරි වුණා. දැන් අපිට සිත් නැතිින් බලන්න පුළුවන් නේ නේද වරුණ? එතකොට ආයත පන්හි. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය හතරවන එක වරුණ දී ගංගුලී ලක්ෂණය. දැන් ඔබට මේ වචනේ හැනකොටම තේරෙනවා නේද මේ දී ගංගුලී. අඟුලි කියන්නේ ඇඟිලි. දී ගංගුලී. එතකොට සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ සමහර අයගේ ඇඟිලි වලින් සමහර ඒවා දිගයි සමහර ඒවා කෙටි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තවල ශ්‍රී පාවල මුලින් ඒ කියන්නේ ඒ ඇඟිලි වල මුලින් මහත්ව අගට සිහින්ව දික් වෙලා පිහිටලා පවතිනවා. දැන් ශ්‍රී පාදවල ඇඟිලි පහම සමානයි වරුණ. එක හා සමාන දිගකින් යුක්තයි. ඊළඟට ශ්‍රී හස්තයේ ඇඟිලි හතරක් එක හා සමාන දිගකින් යුක්තයි. එක හා සමාන කියන්නේ කෙසංග මාත්‍රයකවත් වරුණ අඩු වැඩි හිම නැහැ.
3: ඒ කියන්නේ දැන් අපි ස්වාමීන් වහන්සේ කියන්නේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, සුල ඇඟිල්ල, වෙද ඇඟිල්ල කියලා එක එක සයිස් එකටනේ. එතකොට මහපට ඇඟිල්ල හැර අනිත් සියලු ඇඟිලි ඔබ වහන්සේ කියන විදිහට එකම සමානයි.
2: මම කියන විදිහට නෙමෙයි වරුණ. මේ අමා ධර්මයේ. එතකොට ඇඟිලි හතරම එක සමානයි. සිරිපතුලේ ඇඟිලි පහම එකම සමානයි. සිරිපතුලේ ඇඟිලි පහම එකම සමානයි. මේ බුද්ධ වචනේ අනුව ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් ඔක මවා ගන්න ඕනේ. දැන් අපිව දැන් පිළිම වහන්සලාම දැකලා තියෙනවානේ. එතකොට වන්නෝ දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ රූපය ගත්තාම බුද්ධ වචනේම තියෙන අපටිමෝ කියලා. ප්‍රතිමාවකින්, සිත්තරෙකුට චිත්‍ර රූපයකින්, ඒ වගේ කකින් අඳින්න බෑ මේ රූපේ. මවලවත් පෙන්වන්න බෑ. ඊළඟට වන්නෝ දැන් පස්වන මහපුරුෂ ලක්ෂණය තමයි මුදු තලුණ හත් පාදෝ. මුදු තලුණ හත් පාදෝ කියන්නේ වරුණයි බුදුරජාණන් වහන්සේගේ අතුල් පතුල්. උපන් වෙලාවේම පුංචි දරුවෙකුගේ අතුල් පතුල් වගේ මෘදුයි. පුදුම නැද්ද වරුණ? ඒ කියන්නේ යම් දවසක ලුම්බිනී සාලවණේන් පහළ වූසේක්ද, යම් දවසක උපවත්තන සාලවණේන් පිරිනිවන් වැඩසේක්ද, මෙදෑ අතුරු වරුණ ඔන්න ඔය කීප සුමට බව පිළිලා තිබුණා. ඒ දවසේ ඉපදිච්ච බිලින්දෙක්ගේ සමේ සුමට බව. ඒක දන්නේ අමලතා අත්තලනේ. කොහොම සුමට බවක්ද කියලා? ඒ වගේ සුමට බව. ඉතින් පුදුම නැද්ද වරුණ?
3: ඒ කියන්නේ මේ සුමට අත දිහා බැලුවාමනේ ස්වාමීන් වහන්සේට අපිට උන්වහන්සේගේ කාරුණික මහා මෛත්‍රී ගුණ අපිට පේන්නේ ස්වාමීන් වහන්සේනේ. අත දිහා බැලුවාම ලොකු සැනසීමක් හිතට දැනෙනවානේ.
2: සැනසීමක් අනිත් එක වරුණ. එනකොට දෙන්න බලන්න මෙහෙම සුමර සමක් තිබ්බොත් මේ ස්පර්ශකන ස්පර්ශකන තර තුලාව තුවාල වේද කියලා. එහෙම වෙන්නේ නැහැ වරුණ. ඒක ඊළඟ ආශ්චර්යය. ඒක ඊළඟ ආශ්චර්යය. ඊළඟට වරුණ 6 වෙනි මහපුරුෂ ලක්ෂණය තමයි ජාල හත් පාද. දැන් වන්න බලන්න දැන් අර ඇඟිලි ඒවා දැන් අර කියපු විදිහට හිතර ගන්න. ජාල හත් පාද කියන්නේ වන්න බුදුරජාණන් වහන්සේගේ අතෙහි ඇඟිලි 4 සහ ශ්‍රී පාදවල ඇඟිලි 5ම ඉතෝ දක්ෂ ශිල්පියෙක් විසින් ලියවූ අර පොලියොදලා තියෙන කවුළු දැකලා තියෙනවද වරුණ? ඒ පොලියොදලා තියෙන කවුළු තියෙන ඔය කවුළු ආන්නේ කවුළු වල අර ගැට තියෙන්නේ. ඒව එකම මට්ටමකින් පිහිටන ඔය බීරළු කියලා කියන්නේ. ඒ දැන් බීරළු පේලියක් එකට හයි කරාට පස්සේ වරුණ ඒ බීරළු පේලියේ තියෙන අර ගැට වාගේ අලංකාරයට යොදලා ඒව එකම සමාන්තර මට්ටමකින් පිහිටන්නේ. ආන්නේ මගේ වරුණ තථාගතයන් වහන්සේගේ ඒ ඇඟිලි වල අක්මුල් හා සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටලා පවතිනවා. දැන් ඔබ බලන්න නිකන් අල්ලදි ගැරලා මේ පුරුක් එකකට එකක් වෙනස් වෙන සමාන්තර නැහැනේ. මේගේ ඉද්ද ගැහුම වගේ ඊටාම ඍදු රේඛාවක් වශයෙන් තමයි ඒ පුරුක් ටික පිහිටන්නේ වරුණ. ශ්‍රී හස්තයේ ඇඟිලි 4කුත් ශ්‍රී පතුලේ ඇඟිලි 5ක්. එතකොට දැන් කොහොම ලස්සනක් මේ ශ්‍රී හස්තයේ ඇතිද? එතකොට වරුණ ඒකට කියන ජාල හත් පාද ලක්ෂණය කියලා. ලෝකේ ඕනම තක් විමසලා බලන ඔය ලක්ෂණය ගැවිලවත් නැහැ. ඔය ලක්ෂණය ගැවිලවත් නැහැ වරුණ. ඒවයි මහපුරුෂ ලක්ෂණ කියන්නේ. දැන් ඔය වගේ මුදු තලුණ මේ අත්පා තියෙන කෙනෙක් දැකලා තියෙනවද වරුණ ලෝකේ කොහෙවත්? ඊළඟට ඔය වගේ දීගංගුලි තියෙන කෙනෙක් දැකලා ඔය සුන්දරත්වයේ තියෙන කෙනෙක් දැකලා තියෙනවද? ඔය වගේ පතුල් තියෙන කෙනෙක් දැකලා තියෙනවද? එහෙම දකින්න ඉතින් දකින්න විදියක් නැහැ නේ. එක්කෝ සක්විති රජ කෙනෙක් මුණ ගැහෙන්න ඕනි. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕනි. ඊළඟට වරුණ දැන් ඔන්න දැන් ඔය සිරිපතුල ගැන මම අගන්න. ඊළඟ හත්වන මහපුරුෂ ලක්ෂණය තමයි උස්සංක පාද ලක්ෂණය. දැන් උස්සංක පාද ලක්ෂණය කියන්නේ අර ගොප් ඇටය වරුණ දැන් කකුල පිහිටලා තියෙන පතුල පිහිටලා ගොප් ඇටය කියන්නේ. ආන්නේ ගොප් ඇටය තථාගතයන් වහන්සේගේ ශරීරයේ සිරිපතුල් වල අනිත් අයගේ වගේ නෙමෙයි සෑහෙන තරම් කියන්නේ යම් පමණක් ඉහළින් පිහිටලා තියෙන වරුණ. සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ ගොප් ඇටේ පයේ පිහිටලා ඇලිලා තියෙනවා වරුණ. ඒ කියන්නේ තද වෙලා තියෙන්නේ. එනිසා දැන් සාමාන්‍ය මිනිසුන්ට සමහර ලිස්සලා වැටෙනවා. කකුල හරියට තිබුණා පොළවේ හිටින්නේ නැහැ. උලුක් වෙනවා. තථාගතයන් වහන්සේගේ හැම වෙන්නේ නැහැ. ඊටා පහසුවෙන් ඒ සිරිපතුල හරවන නමන්නේ දේවල් කරන්න පුළුවන්. එතකොට වරුණ තථාගතයන් වහන්සේ වඩිනකොට අපි දැන් ගමන් කරනකොට අපේ පතුල ඉස්සරහින්වත් පිටපස්සෙන්වත් කාටවත් පේන්නේ නැහැ නේ. දැන් අපි ගමන් කරන සමහර අවස්ථාවල වරුණ අකුල තියන ආකාරය මත සමහර විට පිටපස්සෙන් යම් තරමකට යටි පතුල පේනවා. නමුත් එහෙම පේන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ ගමන් කරනකොට වඩිනකොට ඉදිරියෙන් බැලුවා පිටපසින් බැලුවත් ඒ සිරිපතුලේ තියෙන අර චක්‍ර ලක්ෂණ මේ පින් ඇතියට බලන්න පුළුවන්. ඒ කියන්නේ පින් ඇතියට තමයි පේන්නේ වරුණ. ඒ කියන්නේ නිකන් පින් ඇතියට ඒක පේන්නේ නැහැ නේ. ඊළඟ ආශ්චර්යය තමයි මේ අපි හිතමු දැන් වුණ තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළොත් මේ හාත්පසින් ඇයට මේක පේන්නේ කියලා ඔක්කොටම පේනවා. මහ පොදුමයි. එහෙම සිරිපතුලක් තමයි ශ්‍රී ලංකා ධරණී තලයේ මුදුන් මලකඩ වගේ ශ්‍රීපාදස්ථානයේ පිහිටෙව්වේ. අසිරිමත් වරුණ. තව කී තැනක පිහිටවල නැතිද? ආන්න එතකොට ඒ උස්සංග පාද කියන එක මහපුරුෂ ලක්ෂණය. දැන් ඔබ දැකලා ඇති නේද වරුණ ඇත්තුන්ගේ ඉස්සරහා කකුල් දෙකේ ඒ ගොප්පැටේ තියෙන ඉහළින්නේ. එතකොට ඇතා යනකොට පිටුපසින් පේනවා නේද යටිපතුල? ඉස්සරහා කකුල් දෙකේ යටිපතුල පිටුපසින් බැලුවම පේනවා වරුණ. ඉදිරියෙනුත් පේනවා නම් කොච්චර ආශ්චර්යයක් වේද? තථාගතයන් වහන්සේගේ ඉදිරියෙනුත් පේනවා පිටුපසිනුත් පේනවා. දෑලෙනුත් පේනවා. මේව මහා පුරුෂ ලක්ෂණ කියන්නේ ඒකයි. කාටද මෙහෙම පිළිထන්නේ? පාරමිතාවක මහිම. එහෙම කෙනෙක් නිකම් මේ ආවට ගියාර නළලේ මේ රැලි මතු වෙච්ච, නහර මැලි ලිප්පෙච්ච, කෙහෙළො මිදී ගිය, වැහැරි ගිය, කුස වී ගිය, කළු වී ගිය, දුර්වර්ණ වී ගිය එහෙම රූපයක් නෙමෙයි. එහෙම රූපයක් නෙමෙයි. ඉතින් වරුණ මේව හොඳට හිතන්නට ඕනේ. ඒතර උස්සංග පාද ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි වරුණ ඒනි ජංග ලක්ෂණය. දැන් මේ අසිරිමත් වෙසක් සමයේනේ. මේ ටික හිතර ගත්තාම හොඳ බුද්ධානුසතියක් වඩන්න පුළුවන් වරුණ. අටවන ලක්ෂණේ ඒනි ජංග ලක්ෂණේ. මොකද්ද වරුණ ඒනි ජංග කියලා කියන්නේ? ඔය මේ ඒනි කියලා මෝ වර්ගයක් ඉන්නවා. දැන් අපි සමහර දැකලා නැති වෙති. ඒ මෝ වර්ගයේ දැන් අර ජංගා මාංශය නැත්තම් මේ ධන හිසෙන් යට තියෙන ඒ මාංශ කොටස ඒ අස්තිය මැදි වෙන වටේට තමයි මේ මාංශය පිටලා තියෙන්නේ. දැන් අපේ ගත්තොතින් මරුණ අපේ කකුල් වල පිටුපසරේ මස් ගොබේ තියෙන්නේ. ඇට ඉදිරියේ මතුවලා තියෙනවානේ. ඒ අස්තිය තථාගිතයන් වහන්සේගේ අස්තිය මැදි වෙන්න ඒ මාංශ පටල ඉතාමත්ම සුමටව පිටලා පවතිනවා. මේක පුදුමයක් නෙවෙයිද මරුණ? මේක ආශ්චර්යයක්. ඒකට කියන ඒනි ජංග ලක්ෂණය කියලා. එතකොට එහි අවලස්සනක් නැත්නම් අපි හිතන්න පුළුවන් දැන් මේ ඒ අස්තිය මැදි වෙන වටේටම මාංශය පිහිටියොත් ඒක අවලස්සනය වගේ නේද කියලා නිකන් හිතන්න පුළුවන්. ඒත් අපි දැකලා තියෙන කකුල් එහෙමනේ වරණ. මස් ගොබේ පිටිපස්සට තියෙන. අපි දැකපු තාක් එහෙමයි දැක්කේ. ඉතින් ඒ නිසා වරණ මේක මහා පුරුෂ ලක්ෂණයක්. දැන් ඒ අස්තිය මැද තියෙන වටේටම දැන් මේ එඬා මාංශය වටේටම තියෙනවා. හැබැයි අවලස්සනට නෙමෙයි වරණ. සාතිසිය මනරම්ම. දැන් ඔබට වැටහෙයිද මේ මහා පුරුෂ ලක්ෂණ එකින් එක බලන්න ඕනේ. දැන් මේ මහා පුරුෂ ලක්ෂණ ඊළඟට තියෙනවනේ වරණ දැන් ඔය සුවන්න මන්නතාදී ලක්ෂණ ඒවත් එක්ක මිශ්‍ර කරලා බලනකොට තමයි රන් රැස් විහිදෙන බුදු බඳ කියලා දැනෙන්නේ.
3: ඔව් දැන් මේ කාරණා දැනෙනකොටම ඇත්තටම අපේ හිතේ බුදුරජාණන් වහන්සේ කොතරම් සුන්දරද කියලා මැවෙනවා. ඒ බැවීම බුද්ධාර වහන්සේ කිව්වාගේ බුද්ධානුස්සතියකට හේතු වෙනවා. මම හිතන්නේ මේ 32 එකින් එක කාරණා එනකොට ඔබට බුදුරජාණන් වහන්සේ මවා ගන්න පුළුවන්. මේ කාරණා 32 කියවෙනකොට තමන්ගේ දැස් මානෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපේ අපිට මෙවිලා පිනේවි. අපේ ස්වාමීන් වහන්සේ අපි ඊළඟ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණය පිළිබඳවත් සිහිපත් කරමු.
2: පින්වත් වරුණ මෙව හැනකොට අපේ ලොඹ දැහැ ගන්න ඕනි. අපේ සාස්ත්‍රඥ වහන්සේගෙන බුද්ධාලම්බන ප්‍රීතිය එන්න ඕනි. එහෙම එන්නේ නැත්තම් බුද්ධානුසතිය වැඩිලා මදි. ඊළඟ නවවන මහා පුරුෂ ලක්ෂණය තමයි වරුණ තිතකෝව අනෝනමන්තෝ උභෝහි පානිතලේහි ජන්නුකානි පරිමසති පරිමංජති කියන ලක්ෂණේ. මේ බුද්ධ වචනේ මම කිව්වේ වරුණ සාමාන්‍යයෙන් ලෝකේ මිනිසුන්ට හිටගෙන කියන්නේ කොන්ද වකුඩු කරන්නේ නැතුව හිටගෙන හිටපුවාම හිටගෙන නැමෙන්නේ නැතුව තමන්ගේ ධන හිස අත ගන්න පුළුවන් කෙනෙක් ඔබ දැකලා තියෙනවද? නැමෙන්නේ නැතුව හිටගෙන එහෙම කෙනෙක් මම නම් දැකලා නැහැ. තථාගතයන් වහන්සේගේ තථාගතයන් වහන්සේ හිටගත්ට පස්සේ කෙසඟ මාත්‍රයක් නැමෙන්නේ නැතුව ඉතා හොඳින් ඒ ධන මඩුලු ශ්‍රී හස්තයෙන් පිරිමදින්න පුළුවන්. එතකොට හිතන්න එපා වරුණ මේ පමනට වඩා ත්‍රි හස්තයෝ දිගට පිහිටා තිබීමක් වගේ එහෙම හිතන්න එපා. ඇයි මේ හිතන්න එපා කියන්නේ? ඊළඟ ඉස්සරහට මහපුරුෂ ලක්ෂණයක් එනවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ කියලා. උසර සරිලන මහතර සරිලන උසකින් තමයි ඉස්සරහට එන මහපුරුෂ ලක්ෂණය. ඒතර මේක මේ බුද්ධ රූපයේ අසිරියවත් වන ග්‍රහණය කරන්න ජීවමානව දැකපු කෙනෙකුටවත් හැකියාව ලැබුණේ නැහැ. දිස්සමානෝ පිතාවස්ස රූපකාය වචින්තියෝ අසාධාරණ ඥානණ්ඩේ ධම්මකායේ කතාවකා කියලා ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා ප්‍රකාශ කළා. විද්‍යමාන වෙන මේ

0: ඒ ධනෙහි ස්පර්ශ කරන්න පුළුවන් බව. ඕකට මේ හේතුවක් නිකන් කැටියෙන් කියනවා අනන්ත සංසාරේ වරුණ දෑත දෝත දිගු කරලා දන් දුන්නා. මහ බුදුමයි. කවදාවත් මකුසිතකින් නෙමෙයි. පිරිපුන් හදවතකින්. ඊළඟට වරුණ 10 වන මහා පුරුෂ ලක්ෂණය මේ කෝසෝ හිත වත්ත ගුයිහෝ. කෝසෝ හිත වත්ත ගුය ගන්නේ පුරුෂ නිමිත්ත පුරුෂ ව්‍යංජන පිළිබඳ වර්ණ ඔය කියන්නේ. තථාගිතයන් වහන්සේගේ පුරුෂ ව්‍යංජනේ අර ගවයන්ගේ වගේ අභ්‍යන්තර කෝසයකින් වෙහිලා තියෙන්නේ. දැන් සාමාන්‍ය පිරිමින්ට තියෙන විදිහ පිරිමි දන්නවනේ නේද වරුණ? ඒ තථාගිතයන් වහන්සේ දැන් අර ගවයන්ගේ තියෙන්නේ ඒ නිමිත්ත අභ්‍යන්තරේ කෝසයක් අභ්‍යන්තරේ. ආන්නේ වගේ තමයි තථාගිතයන් වහන්සේගේ පුරුෂ නිමිත්ත තියෙන්නේ. දැන් මේව කොහොම හිතනද කියන වරුණ අපි? මේවගේ පිරිමේ ඔක්කොම පුදුම වෙයි නේද? එහෙම කොහොමද පිරන්නේ කියලා. ඒකේ හේතුව දක්වනවා වරුණ. තථාගතයන් වහන්සේ අනාදිමත් සසරේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා. බ්‍රහ්මචර්යාව යනු වශයෙන් ඒ සුන්දරත්වයේ ශරීරය තියෙන්නේ. පුදුමයි වරුණ. ඉතින් අපිට මේ හිතා ගන්න පුළුවන් දෙයක් මේ වගේ දෙයක්. නිකන් මම ගන්න පුළුවන් දෙයක්. ඒකයි අචින්තියෝ කියලා. අචින්තියෝ කියලා කියේ වරුණ. ඔන්න මහා පුරුෂ ලක්ෂණය. කෝසෝ හිත වත්ත ගුයිහෝ. ඊළඟට වරුණ 11 වන මහා පුරුෂ ලක්ෂණය. සුවන්න වන්නෝ. සුවන්න වන්නෝ. මොකද සුවන්න වන්නෝ කියන්නේ වරුණ? තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔප කරලා තියෙන ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ භාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අපි දකින රත්තරන් වර්ග තියෙනවානේ. ওই රත්තරනේත් වර්ග තියෙනවා වරුණ. ජාම්බෝ නද ආදි වශයෙන් ඊළඟට නිෂ්ක කංචන ආදි වශයෙන් රත්තරන් වර්ග බණ පොතේ පෙන්ලා තියෙනවා. ඒ අතර තියෙන උසස්ම වර්ගයේ රත්තරන්. අපාට ඒවා මේ මිනිස් ඇසට දක ගන්න හම්බෙන්නේ නැති වෙති. ආන්නේ රණින් යුක්. එතකොට දැන් ওই රත්තරන් වල වරුණ දැන් මේ බණ පොතේ කියනවා සුවන්න වන්නෝති රසතු වන්නෝ කියලා. බණ පොතේ කියන වරුණ. ස්වර්ණ වර්ණ යනු බුදුරජාණන් වහන්සේගේ වර්ණයයි.
1: ඔව් ඒ කියන්නේ අපි කියන්නේ රන්වන් පාර තමයි බුදුහාමුදුරන් තියෙන්නේ කියලා. කියන්නට ඕන බුදුරජාණන් වහන්සේට තියෙන වර්ණය තමයි රත්තරන් වලට තියෙන්නේ කියලා.
0: ආ රත්තරන් වලට තියෙන්නේ කියලා. රත්තරන් පාට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වර්ණය කියලා තමයි කියන්න ඕන. එතකොට ඒකත් සමාන කරන්න මේ වර්තමාන රත්තරන් වලට සමාන කරන්න හිම බෑ වරුණ. මේ අතිශෝක්තියමත් නෙමේ මේ කියන්නේ. මේ ඔක්කොම සනියදර්ශන ඇතිව මූලාශ්‍රය සහිතව කියන කාරණා. මේ ටිකවත් ගාහණය කරගෙන අපේ හිත පොසත් දුණු උනේ නැත්තම් ඉතින් හරි අසරණ බව. ඊළඟට වරුණ 12 වන මහා පුරුෂ ලක්ෂණය තමයි සුකුම චවි. සුකුම කියන්නේ සියුම් කියනකනේ වරුණ. චවි කියන්නේ හැම කියනකනේ. එතකොට තථාගතයන් වහන්සේගේ සම ඉතාම සියුම්. අර ඔබ මුලින් මතක් කළේ. එනිසා ඒ සමයේ වරුණ දුවිලි තැවරෙන්නේ නැහැ. මහා සුලිකුණාටුවකට මැදි වුණා දුවිල්ලක් තැවරෙන්නේ නැහැ. නෙළුම් පතට වැටෙන වතුර බිඳු තියෙනවානේ. ඒ වතුර බිඳු නෙළුම් කොළේ ඇලෙන්නේ නැහැ. වහා පෙරලිලා ඉවත් වෙනවා වගේ තථාගත ශරීරයට පැමිණෙන දුවිලි ඒ ශරීරයේ කිසිසේත්ම කිසිම තැනක ඇලිලා ඒ දුවිලි අල්ලන්නේ නැහැ ඒ ශ්‍රී ශරීරයට. එනිසා හැම වෙලාවකම ඔය ලොම්බිනී සාලවන භූමියෙන් යම් දවසකද පහළ වුණේ පිරිනිවන් පෑවේ යම් දවසකද ඔය දුෂ්කර ක්‍රියා කරපු කාලේ නම් ඉතින් ඒක වෙනම වතක්නේ. අසෙසු මුළු කාලයේ මේ ශ්‍රී ශරීරයේ දුවිල්ලක් තැවරෙන්නේ නැහැ වරුණ. පුදුමයිනේ. දුවිල්ලක් තර හැමදාම පිරිසුදු බව පිහිටලා තියෙනවා. දුඟදක් එන්නේ නැහැ. දැන් කය සිසිල් කරන්නයි දායකයන්ට පෙන් සිද්ධ කරන්නයි තමයි ඔය තථාගතයන් වහන්සේ පෑන් පහසු වෙන්නේ. ඒ දේවල් කරන්නේ උණු වතුර ඇත්තම් මෙට ගෙන්නගෙන පෑන් පහසු වෙච්ච අවස්ථාවෙම තියෙනවානේ. ඒවා කරන්නේ ඒ දායකවරුන්ට පින් කරලා දෙන්න. පුදුම කරුණාවක් නේද වරුණ? සුකුමච්චවේ. දැන් ඒතුළ හිතන්න සුවන්න වන්නු සුකුමච්ච මේ දෙක මිශ්‍ර කරලා බලන්න. රණින් බබලනවා සියුම් සමක් තියෙන්නේ. දෙවකින් එක සිරිපතුල් වලින් ඉඳන් උඩරණ වර්ණ මේ වර්ණනාව කරන්නේ කරගෙන ඉන්නේ. ඊළඟට 13 වන මහා පුරුෂ ලක්ෂණේ. දැන් අපි ඔක්කොම පිරිමිනේ වරුණ. දැන් අපි මේකත් ඔබයි මා අපි දෙන්නවා පිරිමි. ඊළඟට දැන් පිරිමි තව ලෝකේ ඉන්නවා. ඒකෝ දැන් මේවා කියද්දි හොඳට බලන්න ඕනි. නුවන් විමසලා බලන්න ඕනි. ඒක ඒක ලෝම ලක්ෂණය 13 වන මහා පුරුෂ ලක්ෂණය. ඒක ඒක ලෝම කියන්නේ වරුණ. දැන් අපේ රෝම පටන් ගන්න රෝම කූපයකින්නේ. එතකොට සාමාන්‍ය ලෝක මිනිසුන්ගේ රෝම කූපයකින් රෝම ගස් 2-3 ආපු අවස්ථා තියෙනවානේ. අපේ වුණත් එහෙමනේ, ඔබේ වුණත් එහෙමනේ. එතකොට තථාගතයන් වහන්සේගේ ශරීරයයි එක රෝම කූපයකින් එක රෝමේ මතුවේ. ඒක විස්මිත කාරණයක්. එක රෝම කූපයකින් කොතන බැලුවත් ඒ රෝම පිරෙන තැන්වල එක රෝම කූපයකින් එක රෝමේ මතුවෙන්නේ. දෙකක් මතුවෙන්නේ. ඔන්න ඒකේක ලෝම ලක්ෂණය 13 වෙනි මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට 14 වෙනි මහා පුරුෂ ලක්ෂණය උද්ධංග ලෝම ලක්ෂණය. දැන් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලොන් ගැන සං ගැන කියන්නේ ඇයි කියලා. මේ ආශ්චර්ය ලෝකේ කාටද පිටින්න්නේ? අපි දැකලා තියෙන හමක් හරි ලොමක් හරි කෙසක් හරි මොකක් හරි මේ කුණු ගඳ හමන්න නේද වරුණ? තමන්ගේම ශරීරය ගැන තමන්ගේම කොච්චර කුණු ගඳක් හමනවද? අපිටම අපුලයිනේ උදේ පාන්දර වෙනකොට නේද පැසෙවෙච්ච වැසිකිලි වලක් වගේ වෙනවනේ. ඉතින් මේ ශ්‍රී ශරීරය ගැන කියන්නේ වරුණ ඒ ශ්‍රී ශරීරයේ කුණක් දුවිල්ලක් තැවරෙන්නේ නැහැ, දුඟඳක් හමන්නේ නැහැ. වැඩි නෙමෙයිද ඔය යශෝදරාවගේ ශ්‍රී ශරීරය ගැන කිව්වා සුවඳ හමනවා කියනවනේ වරුණ. සුවඳ හමනවා. ඉතින් ඒව ලැබෙන්නේ මේ සංසාර ගමනේ පුරපු පාරමිතාවත් සම්පාදනය කරපු කුසලයක් එක්ක. වරුණ අහලා ඇති ඔය සක්විති රජවරු ගැන බණ පොතේ කියද්දී සක්විති රජතුමාගේ දේවින් වහන්සේ ඒ කාමරයට එනකොට උණුසුම් වෙලා නම් කාමරයේ තියෙන සීල් වෙනවා. සීල් වෙලා නම් තියෙන උණුසුම් වෙනවා. ඊළඟට මුළු කාමරේටම සඳුන් සුවඳ පැතිරලා යනවා. මාලිගාව සඳුන් සුවඳින් පැතිරෙනවා.

0: යන ප්‍රදේශේ මේ සක්විති රජ කෙනෙකුගේ භාර්යාව ගැන කියන්නේ. කෙලස් ප්‍රහාණය කළා නෙවෙයිනි මරුණ. බලන්න හිතලා කොහොම මේ කුසලයක කුසලයි සම්පාදනය කරන්න කුසල් උපද්දවන්න මොන තරම් රූප විශේෂයක්, ඊළඟට සැප සම්පත් විශේෂ සුන්දරත්වයන් ලබන්න පුළුවන්. හැබැයි ওই සමස්තය විපරිණාම දුකට බඳුන් වෙනවා. ওই සමස්තය විපරිණාම දුකට බඳුන් වෙනවා. ඒ වගේම වරුණ දැන් මේව ඉදිරිපත් කරමින් පෙන්වන්නේ පින් කරාම ලැබෙන පින් ඵලනේ වරුණ මේ පෙන්වන්නේ. දැන් මේවා ගැන අහනකොට මේ වගේ හේතු පෙන්වනකොට ශ්‍රාවකයාට හිතෙනවා අහෝ මාත් මෙත් වඩන්න ඕනි, මාත් දන් දෙන්න ඕනි, මාත් පින් පුරන්න ඕනි. කවුද ආස නැති වරුණ ලස්සන රූපයක් ලබන්න? කවුද ආස මේ ලෝක රූපෙන් අවලස්සන වෙන්න? ඉතින් මේ මේවයි පෙන්වන්නේ ත්වයා කුසලයට නැඹුරු කරන්න, මේවා පෙන්වන්නේ පිනට නැඹුරු කරන්න, දම් දෙන්න නැඹුරු කරන්න, මෙත් වඩන්න නැඹුරු කරන්න. අහෝ මෛත්‍රිය නිසා ලැබපු රූපය මාත් මෙත් වඩන්න ඕනි. ඔය බුදු රූපේ දකින්න මිනිසුට ඒකයි මෙත් සිත් ලැබෙන්නේ වරුණ. සදාතනික වෛරක්කාරයෝ වෛරය අතහරිනවනේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. බද්ද වෛර අතහරිනවා. මේ රූපේ දැක්කම අතහරින්න හිතෙනවා. අන්න ඒකයි මේ අනුහස වරුණ. නිකන් මේ ආවට ගියාට මේව ග්‍රහණය කරන්න එපා. මේව වර්ණනා නෙමෙයි, මේව සාහිත්‍ය කාරණා කියලා හැම නිකන් බාල්දු කරන්න එපා. එතකොට වරුණ උද්ධංග ලෝම ලක්ෂණය කිව්වේ දැන් අර සාමාන්‍ය මිනිසෝගේ ශරීරයේ රෝම යන දිශාවක් නැහෙනේ. ඒ දිශාවට යනවනේ. හරි සුළු කුණාටුවකට හවු වුණා වගේ. නමුත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ එක රෝම කූපයෙන් එකක් ඇවිල්ලා තියෙනවා වගේම ඒ සීළු රෝම කූප වරුණ දකුණට කැරකිලා උඩුවක් බලා ශරීරය පිහිටනවා. පුදුම නැද්ද? දක්ෂිණාවර්ත භ්‍රමණේ වෙලා උඩුවක් බලාගෙන තමයි පිහිටන්නේ. දැන් පැම්පහසු වෙලා ඔක්කොම ඉවරුනාම වේලෙනකොටම ඒ විදිහට පිහිටනවා වරුණ. හිතලා බලන්න කොහොම ලස්සන රූපයක්ද? ඉතින් මේ වගේ රූපයක් වන්න පුළුවන් වේද මේ සිත්තරෙකුට අඳින්න? ගලක කොටලා පෙන්වන්න පුළුවන් වේද? ඒකයි අපටම කියන්නේ. ඒ නිසා ඒ පිළිම අපට උපකාරයි. ඒ වයින් කිසියම් මේ සංඥාවක් ගන්න, බුද්ධ සංඥාව ගන්න. නමුත් අවිවරණීයයි මේ රමණීයත්වය. එතරම් කියන්න පුළුවන් වචන දෙකෙන් කියනවා අවිවරණීයයි රමණීයත්වය. වරුණ එතකොට ඊළඟ 15 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි බ්‍රහ්මුජ්ජු ගත්තෝ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වරුණ මේ මිනිසෝන්ගේ ගත්තාම කාගේ වුණත් එක්ක ශරීරයට ඉදිරියට නැමිලා තියෙනවා. එහෙම නැත්නම් පස්සට බර වෙලා තියෙනවා. එහෙම නැත්නම් බෙල්ලක් ඇඟක් කඳක් වෙන් වෙලා නැතු වගේ එකම මස් ගොඩක් හැටියට පේනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය බ්‍රහ්මයාගේ ශ්‍රී ශරීරය වගේ ඍජුව පිහිටනවා. තථාගතයන් වහන්සේගේ දේහය හරි ඍජුයි වරුණ. ඒ කියන්නේ ලම්බකව පිහිටනවා. එහෙට මෙහෙට නැමිලා නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ වඩිනකොට සිංහයෙක් වෙනවා වගේ. ඒ වගේම ත්‍රිමද ගලිත හස්ති රාජයක් වෙනවා වගේ. දැන් සාමාන්‍ය මනුස්සය පොළොවේ මේ ඇවිදගෙන යනකොට එක්ක ඉදිරියට නැමලා නැත්නම් උඩ බලාගෙන යනවා. නැත්නම් එක් පැතට ඇලවෙලා යනවා. පසට බර වෙලා යනවා. අන්න බ්‍රහ්මොජ්ජුගත් කියන මහා පුරුෂ ලක්ෂණය නිසා වරුණ තදාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඉතා ඍජුව පිහිටලා තියෙනවා. බලන්න කොහම ලස්සනට තියෙනවා ඇතිද? දැන් නිකන් නේද වරුණ? දැන් සාමාන්‍ය ශාස්ත්‍රවරු කිව්වහම ආගම් පතුරුපාය කිව්වහම නේද හැරමිටියෙන් යන දිගෝ රවුලක් තියෙන නලල් තලයේ තියෙන නිකටට අත තියලා ඉස්සිලා බලන ඊළඟට කුණු දූවිලි වලින් ගැවසිට මාස ගණන් අවුරුදු ගණන් නාපු නැති කෙල කුණු තැවිලෙච්ච පොත්වල පිටු පෙරලා ඉන්න ඊළඟට අර මොනද අටමාල බෙල්ලේ ඇඟ හැමතැනම ඔය වගේ වනේ මැනෙන්නේ. ඒ ඉන්දියාවෙ ඉතින් එහෙමයි අදරත් ඉන්නවනේ. මෙන්න අසිරිමත් ශාස්ත්‍රෝත්ත්වේ වරුණ. මෙන්න අසිරිමත් ශාස්ත්‍රෝත්ත්වේ මොකක් හරි වාසනාවකට මේ ටිකේ පැහැදුනොත් පැහැදෙන මනුස්සයාට මහා ලාභයක් වරුණ. ඊළඟට වරුණ 16 වෙනි මහපුරුෂ ලක්ෂණය තමයි සත්තුස්සදෝ කියලා කියන්නේ. තේරුම තමයි වරුණ පිටියක් දෙක, පිටිපතුල් දෙක, උරහිස් දෙක සහ ස්කන්ධය කියන මෙන්න මේ සත්තන. ඒක මේ කියපු ස්ථාන හතේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරෙහි ඇට මතු වෙලා නැහැ, නහර මතු වෙලා නැහැ වරුණ. ඉතා සුරම්‍යව මනාව මසින් පිරී පවතිනවා. ආන්නේ හත්තන උස්ව මසින් පිරී පැවතීම වරුණ මහා පුරුෂ ලක්ෂණය. බොහෝ දෙනාගේ ශරීරවල ඒ ස්ථානවල ඇට නහර මතු වෙලා තියෙනවානේ. සමහරුන්ගේ නහරයට මතු වෙලා තිබුණ නැතත් අර බාරුයි මස් වැදලි එල්ලා හැලෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ශ්‍රී ශරීරය එහෙම නැහැ. ඔය සත්තු සද කියන්නේ මහා පුරුෂ ලක්ෂණ. සත්තනක් මසින් පිරී පවතින. දැන් අපේ ගත්තොත් එතෙන් වන්න අත්වැල සමාහට පිටිපතුල් වල එහෙම මේ ඇවිදිනකොට එහෙම මේ අස්තියෙම පේනවනේ පොළොවට. මේකෙන් පිටින් පේනවනේ. ආ එහෙම ස්වභාවයක් නැහැ. ඒකට කියන සත්තු සද ලක්ෂණය කියලා. ඉතින් වරුණ මෙන්න මේ බඳු සාතිසේ සුන්දරත්වය මහා පුරුෂ ලක්ෂණ එකින් එක මෙනෙහි කර කර දැන් බුදු රූපේ බවා ගන්නවනේ.
1: ඔව් දැන් ඔබ වහන්සේ අවසාන ලක්ෂණය කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා කාය වර්ධන ශිල්පීන් ගැන. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ජිම් එකට යන්න ඕන, ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ඕන, හැගේ බරෝසවන්න ඕන. එහෙම කෙලේ හැදුනහම අපි දකින්නේ ඒ තැන්වල ඉදිමිලා අනිත් තැන්වලනේ අර අංග විකල ස්වરૂපයකට පවතිනවා.
0: දැන් බලන්න තමන්ගේ ලැබිලා තියෙන රූපේ මස් ගොබවල් මතු කරගෙන ඒක අගේ කරන හැටි නේද? එතන කොච්චර විසම ග්‍රහණයක්ද අපේ ජීවිතවල තියෙන්නේ. ඉතින් එහෙව් අපිට මේ වගේ මහපුරුෂ ලක්ෂණ වලින් යුක්තයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කිව්වහම ශ්‍රද්ධාව තියෙන කෙනා, ධර්ම ගෞරවය තියෙන කෙනා පිළිගනි. නැත්නම් කෙනෙක් ඉතින් සමහර විට හිතයි මේවා අතිශයෝක්තියින් කියලා.
1: මහිතන අපිට කතා කරන්න පුළුවන් නම් 32ම ඉතාමත් වැදගත් දවස්. හැබැයි කොහොම නමුත් කාල වේලාව අපිට හරස් වෙලා තිබෙන්නේ නැතිනම් මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයන් සිහිපත් කරනකොට දැනටම මගේ ස්වාමීන් වහන්සේ මගේ නම් හිතේ උන්වහන්සේ මේවිලා පේනවා. මේ ලක්ෂණයන්ගෙන් උන්වහන්සේ අපවිත වැඩම කරගෙන එන උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අපිට මේවිලා පේනවා. ඉතින් මම හිතන්නේ බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට ඒ බේම මම හිතා අපිටත් වඩා හොඳට ඒක දැනෙනවා ඇති, පෙනෙනවා ඇති. සහ ගෞරවය වඩාත් වර්ධනය වෙනවා ඇති. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ කදම්බයත් සමග උන්වහන්සේ ශ්‍රී ශරීරයේ ලක්ෂණ නෙමේ කියන්නේ කියන මහත් පහන් හැඟීම හිතේ මතුවෙනවා ඇති. දැන් අපි ස්වාමීන් වහන්ස දැන් අලංකාර දැන් සාමාන්‍ය සමාජයේ ලස්සන ශරීරයක් දැක්කහම ප්‍රතිපාර්ශ්වයන් ඉදිරිය දැන් කාන්තාවක් දිහා පිරිමියෙකු බැලුවොත් එහෙම රාගික සිතකින් බලන්නට පෙළඹෙන්නේ. ඇතැම් වෙලාවට කාන්තාවක් පිරිමියෙක් දිසේ වෙන රූප සුන්දරයකින් යුතු පිරිමියෙක් දිහා බලනකොටත් එවැනි ස්වරූපයක් තමන් හිතේ මතුවෙනවා ඇති. දැන් එවැනි මතුවීමක් මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන්නේ නැහැ නේද අපි ස්වාමීන් වහන්සේ? උන්වහන්සේ තියෙන සුවිශේෂී ගුණයක් නේද?
0: ඔබ වරුණ විමසුවේ ඒක ඉතාම වැදගත් කාරණයක්. අන්න ඒක මහා පුදුමයක්. රාග රක්ත මිනිසුන්ගේ හදසන්තාන රාගෙන් නිදහස් වෙනවා මේ රූපේ දකින්නකොට. බුද්ධ රූප. ද්වේෂයෙන් ඇවිලිච්ච මිනිසුන්ගේ හිත ද්වේෂයෙන් නිදහස් වෙනවා. කුහකකම් හිතෙන් අයින් වෙනවා. හිත නිවන රූපයක්. හිත අවසන රූපයක් නෙවෙයි. අර්ථ ගන්නවන්නේ. එතකොට ඒ අභ්‍යන්තර වීත රාගේ වීත දෝෂී. එතකොට දැන් වීත රාගේ වීත දෝෂී හදවතක් ඇති බුදුරජාණන් වහන්සේගේ මෙහෙව සොඳුරු රූපය කියලා හිතුවාම කොහොම සෞම්‍ය බවක් අපිට දැනෙනවද? ඒ නිසා වන්න ආන්නේ වගේ මේ කාගේවත් හිතක රාග කාම අවසන රූපයක් නෙවෙයි. දුට්ටු වනින්ම පහදී වසඟ වී යන රූපයක්. ඒ වසඟ වීම අර ඔබ කිව්වා වගේ මේ විසභාගාරම්මන වලට ඇතිවන ඒ ආකර්ෂණයේ මගේ දෙයක් එහෙම නෙමෙයි. පිරිමින පිරිමින් අතර ඇතිවන්නව සරාගික ආකර්ෂණයක් නෙමෙයි බලන්න.
1: ඉතින් ඒ වගේ උතුම් වූ ගුණයන්ගෙන් සහ ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ කදම්බය පිළිබඳව විග්‍රහ කරන්නට අද ලැබෙන කාලයේ පමණයි. ඊළඟ සතියේදී අපට තවත් මේ උතුම් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව විස්වාමීන් වහන්සේ ඇසුරේ කාරණා දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. වගේම ඉදිරි වැඩසටහනකදී අපේ ස්වාමීන් වහන්සේ ඔබට ඒ ලක්ෂණයන් ලබන්නට කළ මහා පාරමී ගුණය නැතන් වහන්සේ කළ මහා පින්කම් පිළිබඳව කළ කැපකිරීම පිළිබඳව ඔබට දැනගන්නට අවකාශ උදා කර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන බොහොම ගෞරවණීය උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පිබිදුණු හිතක් ගෞරවණීය හිතක් ඇති කරන්නට හේතු වුණා. ඉතින් මේ මග හැමදෑම වගේම අදත් අපට නොපැකිලිව බොහොත් මහත් කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙන අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට තව බොහෝ කල් සුවසේ මෙහි දහම ප්‍රගුණ කරනා වගේම ලෞතුරු තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපසිට පහළවන්නට ශක්තිය ධෛර්යම වේවා. ඒ සඳහා වහන්සේට තව බොහෝ කල් සුවසේ නිදුක්ව නිරෝගීව ඒ කටයුතු සිදු කරන්න වාසනා ශක්තිය මහානුභව ගුණය ලැබේවා ලැබේවා කියලා මේ වැඩසටහන නිමා කරන මොහොතේ ප්‍රාර්ථනා කරන සෑම සියලු කුසලයක්ම උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කිරීමටම හේතු වේවායි කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.
0: සාධු සාධු සාධු. බොහොම සතුටින් චිත්ත ප්‍රීතියෙන් මම අනුමෝදන් වෙමි. ඒ වගේම පින්වත් වරුණට පවුල හැමෝටම net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ දහම් පිළිසඳරත් එක්ක හදවත් වලින් ඒකාත්මීයව මෙතෙක් වෙලා රැඳී සිටපු සියලු දෙනාට මෙනෙහි කරපු ඒ ආශ්චර්යමත් බුද්ධ රූපයේ සුන්දරත්වය හදවත නැමැති net අවදි කරගෙන බලමින් වාසය කරන්නට වාසනාව ලැබේවා. ඒමතු බුද්ධානුස්සති භාවනාව ගොඩ නැගේවා. හද සම්තාන මේ සොඳුරු වෙසක් සමයේ විරාගී හද සම්තාන බවට පත්වේවා. ශ්‍රී සද්ධර්මයේ නිර්මල සුවඳත් විඳින්නට මේ උතුම් අනුයෝග දානය, මේ උතුම් ණය දානය, මේ උතුම් මග පෙන්වීම සියලු දෙනාටම පාරමී කුසලයක්ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා. අද වැඩසටහන අපි එහෙමනම් මෙලෙස නිමවටපත් කරනවා. ඔබට අපි ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැවත නැවත මේ වැඩසටහන අහන්න. මේ තුල අපි ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන දහම් කාරණා අවබෝධයෙන් යුතුව දැකලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි වැඩසටහන නිමා කරන මොහොතේ ඔබට සිහිපත් කරනවා ට්‍රැවල් නිත් ආයතනය පිළිබඳව. ට්‍රැවල් නිත් ආයතනය දඹදිව බුද්ධ භූමි කරා ඔබවගෙන ගොස් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවන්නට කටයුතු කරන ආයතනය, විශ්වාසයෙන් ඔබට ඒ සඳහා මඟ පෙන්වීම ලබා දෙන ආයතනය. එනිසා අගෝස්තු මාසය ආරම්භ වෙනවා. දඹදිව බුද්ධ වන්දනාව නැවත ඉතින් අපි ඔබට සිහිපත් කරනවා ට්‍රැවල්නෙට් සමගින්. ඒ උතුම් බුද්ධ වන්දනාව නියැලෙන්න ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්නට ට්‍රැවල්නෙට් ආයතනයේ කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම ඔබට අවශ්‍ය කරන සියලුම ආහාර ද්‍රව්‍ය බොහොම ප්‍රණීත වගේම සෞඛ්‍යාරක්ෂිතව ඔබට ලබා දෙන්න ට්‍රැවල්නෙට් ආයතනයේ කටයුතු කරනවා. පානීය ජලය පවා බොහොම පිරිසිදුව ලබා දෙනවා සහ ඒ සියලු සිද්ධස්ථාන කරා සුඛෝපභෝගී වායු සමනය කරපු බස් රථ මගින් ඔබව ගෙන යන්නට කටයුතු කරන සියලු දේවල් ලබා දෙමින් ඔබට කිසිදු පීඩාවකින් තොරව මේ බුද්ධ භූමි වන්දනා කරන්නට අවස්ථාව සලසා දීම තමයි ඔවුන්ගේ ඒකායන අපේක්ෂාව. ට්‍රැවල්නෙට් ආයතනයේ ඒකායන අපේක්ෂාව පමණක් නොවේ, අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්නට අවස්ථාව සලසා දී. මේ නිසා ඒ තැන්වලට ගිහිල්ලා පින්කම් කරන්න වගේ මේ පිළිබඳව ස්ථාන පිළිබඳව මන අවබෝධයක් ඇති කරන්නටත් ට්‍රැවල්නෙට් ආයතනයේ ඒ සඳහාම සුවිශේෂී වූ කාර්ය මණ්ඩලයක් ඉන්න. ඉතින් ඒ අයකි සේවාවත් ලබාගෙන බොහොම ගෞරවයෙන් බුදුන් වඳින්නට යන්න ට්‍රැවල්නෙට් ආයතනයත් එක්ක දඹදිව බුද්ධ භූමි කරා. කතා කරන්න විස්තර දැනගන්න 011128633 011128633 07677272 දුරකථන අංකය ඒ වෙනුවෙන් විවෘතව තිබෙනවා. නැවතත් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිස මේ වැඩසටහන අහන්න ආරාධනා කරන ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්න බොහෝ අය කැමති. අපි ඔබට ආරාධනා කරනවා 07742524 07772524 අංකයට කතා කරලා ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්නට යත් සිහිපත් කරමින් සිටින දසපුව අදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත් මෙත් අසපුව. කවදත් අලුත් කාගෙත් නෙත්. රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
4: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
5: මුළු තැන් ගෙටම විජය
6: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Subtitle hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස.
3: උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, භාග්‍යවතුන් වහන්සේ එක්තර අවස්ථාවකදී දේශනා කරලා තියෙනවා ඒ අග්ගප්පසාද කියන සූත්‍රයක මේ ලෝකයේ පැහැදීම් ඇති කරවන අග්‍ර ස්ථාන හතරක්. ඒකේ පළවෙනි කාරණාව තමයි මේ ලෝකේ යම්තාක් සත්‍යෝ ඉන්නවද? තිරිසන් සත්තු වෙන්න පුළුවන්, මිනිසයන් වෙන්න පුළුවන්, දෙවියන් බඹුන් වෙන්න පුළුවන්, මේ හැම වර්ගෙම. මේ ලෝකේ යම්තාක් සත්‍යෝ ඉන්නවද? ඊන සියලුම සත්වයන්ගෙන් අග්‍රතම උත්තමයාණන් වහන්සේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ලෝකයේ අග්‍රතම උත්තමයාණන් වහන්සේ. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒතරම් අග්‍රස්ථානයක් ලබන්නේ මොකක් නිසාද? පින්තුනි, මේ බුද්ධ කියන නාමය මේ ලෝකෙ කෙනෙකුට ලබනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් සංසාරේ විශාල කැපකිරීමක් කරන්න ඕන. අපි සමහර ලාට දන්නවනේ, සමහර ආයතනයක නිලතලයක් ලබනවා. සමහර කෙනෙක් තමන්ගේ ජීවිතේ යම්කිසි ආකාරයකට ගරු නම්බු නාමයක් ලබනවා. යම් නිලතලයක් දරනවා. මේවා ඒ ඇයට ලැබෙන්නේ එය හරියට වෙහෙසිච්ච නිසා. තුට ආයතනයකින් ආයතක ආයතනයේ සේවකයෝ ඒ ආයතන ප්‍රධානියට ගරු කරනවා. යම් නිලතලයක් දරලා කෙනෙක් ඉන්නකොට ඒ නිලතලය දරපු කෙනාට ගරු කරනවා. ඒක සාමාන්‍යයෙන් අපේ සමාජයේ පිළිගන්න ආචාර ධර්මයක්. තුට ඔය වගේ අපේ පින්වතුන් හිතන්ඩ මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ අවම සාරා සංඛේ කල්ප ලක්ෂය සංසාරේ පාරමී දම් පූර්ණේ කරලා ලැබපු උත්තම ස්ථානය. ඒතර ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න ඕන. ඒ කැපකිරීම පින්වතුනි හුඟක් දෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ එක තැනක කියනවා සමහර කෙනෙක් පින්වතුනි බුදු බව පතනවා. හැබැයි බුදු බව පතන අයට තමන්ගේ ප්‍රාර්ථනා කරන බුද්ධත්වයට බාධා කරන්න එපා කියනවා. ඒකට බාධා කරන්න එපා කියනවා. ඇයි? බුද්ධත්වයේ පතන කෙනා සමහර වෙලාවට තමන් පාරමී දම් පූර්ණේ කරගෙන යන කාලේ ඒ සම්මා සම්බෝධිය වෙනුවෙන් පුරන්න තියෙන පාරමිතා දිහා දකිනකොට ඒ පිළිබඳ මන්දෝත්සාහී වෙන්න පුළුවන්. ඉතින් ඒ බුද්ධත්වයේ පතපු කෙනා ඊළඟට මට එච්චර කාලයක් පාරමිතා පුර පුර එහෙම ඉන්න බෑ. ඒ නිසා මම පසේ බුද්ධත්වයේ පතනවා කියලා පසේ බුද්ධත්වයේ පතන්න පුළුවන්. එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ වෙනුවෙනුත් කළ යුතු කොටස දිහා දැකලා ඊළඟට හිතෙන්න පුළුවන් නෑ මට පසේ බුද්ධත්වයේ ඕන නෑ මං අග්‍ර ශ්‍රාවක භාවයක් පතනවා කියලා. ඒතර ඔන්නේ විදියට යම්කිසි කෙනෙක් සමහර වෙලාවට බුද්ධත්වයේ පතන්න පටන් ගත්තට අවසානයේදී සුස්ක විදස්ක රහතන් වහන්සේ නමක් වෙලා වුණත් නවතින්න පුළුවන්. ඒතර භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බෝධිය පතනවා කියන කාරණාවට බාධා කරන්න එපා කියලා කිව්වේ ඇයි? අඩුම තරමේ ඒ කෙනා සාමාන්‍ය අරහත් ඵලයක් ලැබලා හෝ සසරින් එතර වෙනවා. මොකද සසරින් එතර වීම, ඒ කියන්නේ මේ නිර්වාණය කියන ප්‍රදේශයට පත් වීම පින්තුනි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වුණත්, පසේ බුදුරජාන් වහන්සේ නමක් වුණත්, මහරහතන් වහන්සේ නමක් වුණත්, සුස්ක විදස්ක මහරහතන් රහතන් වහන්සේ නමක් වුණත්, ওই කවුරුත් යන්නේ පින්තුනි එකම නිවනකට. නිවනේ වෙනසක් නැහැ. භාග්‍යතුන් වහන්සේලාට එක නිවනක්, රහතන් වහන්සේලාට තව නිවනක් කියලා එකක් නේ. නිවන එකයි. හැබැයි මේ නිවනට ප්‍රවිෂ්ඨ වීමට අර වගේ තානාන්තරවලින් යන්න පුළුවන්. මම මේක කියන්න ඕනකම තිබුණේ දැන් කෙනෙක් සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරද්දි ඒතර යාටේ සම්මා සම්බෝධියේ වෙනුවෙන් කළ යුතු කොටස කරගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු කොටස සුළුපටුනේ. අපි සාමාන්‍යයෙන් කීමට කියනවා තේරුම් කරගැනීමේ පාවසෝ පිණිස මහා සාගරයේ ජලකඳ ගානට ලේ දන් දුන්නා. මහ පොළොවේ වැලිකැට ගානට ඔටුනු පළන් හිස් දන් දුන්නා. ආකාශේ තරු කැට ගානට ඇස් දන් දීලා තියෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ සංසාරේ ඔය වගේ පින්ඔතුනි කොච්චර දීලා තියෙනවද? ත්‍රි උපමාවෙන් ඇත්තටම අඟවන්නේ උන්වහන්සේගේ ඒ පාරමිතාව පිළිබඳ අදහසක් ගන්න විතරයි. හැබැයි උන්වහන්සේ මේ සාරාසංඛේ කල්ප ලක්ෂයේ පුරාවටම ඔටුනු පළන් දුන්නු හිස් ප්‍රමාණය මේ මහ පොළොව වගේ නෙවෙයි. මහ පොළොවක් කියන එක වෙලිකැටියක් කියලා ගණන් ගත්තොත්, ඒක මහ පොළොවක් කියන එක වෙලිකැටියක් කියන එක ගණන් ප්‍රමාණයට ගණන් ගත්තොත් පින්වතුනි මහ පොළොවේ වෙලිකැට ගානට ඒ මහ පොළොවල් ගණන් කරත් අපේ මහ බෝසතාණන් වහන්සේ සංසාරේ ඔට්ටුණු පලං හිස්දන් දුන්නු ප්‍රමාණයේ පිංගතුනි නිමක් නැහැ. මේ මහා සාගරය කියන එක ජල බිඳුවක් කිව්වොත්, මහා සාගරය කියන එක ජල බිඳුවක් කිව්වොත්, එවැනි ජල බිඳුවේව මහා සාගරේ කොච්චර තියෙනවද? එතකොට එවැනි මහා සාගරියව එච්චර ප්‍රමාණයක් ගත්තත් අපේ මහ බෝසතාණන් වහන්සේ සංසාරේ දුන්නු ලේ ප්‍රමාණයේ පිංගතුනි නිමක් නැහැ. දුන්නු ඇස් ප්‍රමාණයේ නිමක් නැහැ. උන්වහන්සේගේ දානීය ඒනිසාම තමයි කියන්නේ පින්වතුනි සත පුණ්‍ය ලක්ෂණ යුක්තයි කියලා. ඒතර පින්වතුනි උන්වහන්සේ සංසාරේ ඒ තරම් කැපකිරීමක් කරලා තමයි මේ ලෝකෙ මෙනිමේ සම්මා සම්බෝධිය කියන මෙනිමේ උත්තම ස්ථානෙට පත් වෙන්නේ. ඒතර සම්මා සම්බුද්ධත්වයට පත් වුනාම උන්වහන්සේ මේ විශ්ව ධාතුවේ ඉන්න සියලුම සත්‍යයන් අතරින් අග්‍ර උත්තමයන්න් වහන්සේ බවට පත් වෙනවා. ඒ කොහොමද අග්‍ර උත්තමයන්න් වහන්සේ බවට පත් වෙදී? උන්වහන්සේ තරම් ගුණයන්ගෙන් වැඩි කෙනෙක්වත් අඩුම තරමේ යටත් පිරිසෙන් උන්වහන්සේ තරම් ගුණයන්ගෙන් සමාන කෙනෙක්වත් මේ විශ්ව ධාතුවේ කොහෙවත් නැති නිසා. ඒකයි කියන්නේ අසම කියලා. මේ ලෝකේ තවත් කෙනෙකුට සමාන කරන්න බෑ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සීලස්කන්ධයට මේ ලෝකෙ කිසිවෙකුගේ සීලයක් සමාන කරන්න බෑ. උන්වහන්සේගේ සීලය ඒ තරම පරිපූර්ණයි. භාග්‍යවතුන් වහන්සේගේ සීලය ගැන කොහොමද කියන්නේ? වසුදහ යතහ පමිහියා චිත්තාවන වටංසක තතේව සීලං බුද්දස්ස කෝදිස්වානප්පසීදති. පින්වතුනි, මහ වනේ තියෙන මල් රටාවල් බබලන්න යම්සේද අපේ භාග්‍යවතුන් වහන්සේගේ සීලස්කන්ධයත් ආන් ඒ විදියට මලංකාරයි. කියන්නේ සීලිය අතිශීම අලංකාරයි. සීලිය අතිශීම ලස්සනයි. ඇත්තටම සීලය කියන එක මේ ලෝකේ හරි ලස්සන ප්‍රතිපදාවක්. ඒ සීලේ රකින්න කෙනා පින්වතුනි හැම කෙනාටම ප්‍රිය වෙන්නේ අන්න ඒ නිසයි. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සීලය පින්වතුනි කොච්චර උසස්ද කියලා කියනවා නම් උන්වහන්සේ කොහේ දුරු තැනකට වැඩම කරන්න සිවුර පෙරෙව්වති. දෙවුර වසාගෙන සිවුර පොරෝ ගත්තම ඒ සිවුරේ මේ පාදයන් පැත්තෙන් අග කොටස් ටික එකතු වෙලා තියෙනවනේ. අන්නේ එකතු වෙච්ච ප්‍රමාණය හරියට කොයි වගේ රටාවකට තියෙනවද කියලා කිව්වොතින් නෙළුම් මල් පෙති ටිකක් එකට අරගෙන කතරකින් කැපුවම ඒ නෙළුම් මල් පෙති ටික තියෙන්නේ යම් විදියකද අන්න ඒ වගේ එකම රේඛාවකින් ඒ යටවාටිය භාග්‍යතුන් වහන්සේ සිවුරැන්දම පේන්නේ. එහෙම පෙරෝගත් උන්වහන්සේ යොදුන් 100ක් දුර පයින් වැඩම කළා. උන්වහන්සේ යොදුන් 100ක් දුර පයින් වැඩම කළා. අර සිවුරේ අග කොටස නූල් පටකින්වත් වෙනස් වෙන්නේ නැහැ. හරියට කතුරක් අරගෙන නෙළුම් මල් පෙති ටිකක් එකට තියලා කැපුවම ඒ යට වාටිය කොටස තියෙන යම් මට්ටමකටද අන්න ඒ විදියට අපේ භාග්‍යතුන් වහන්සේගේ සිවුර උන්වහන්සේ පෙරුවෙන් පසෙදි තියෙන්නේ. ඒතර උන්වහන්සේ ඒ තරමටම සීලෙන් උසස්. දැන් මේ කාරණාව චර විශේෂ කාරණාවක්ද කියලා කියනවා නම් මේ ශාසනයේ ශ්‍රාවක බාමේ කෙළවරටම ගියපෝ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බැරි වුණා ඒ මට්ටමට සිල්වත් වෙන්න. ඒ කියන්නේ අර හත්වැරදි සාමණේරයන් වහන්සේ නමක් ඇවිල්ලා උන්වහන්සේට ඒ සිවුරක අග කොටසක් බිම ගෑවෙනවා කියන කාරණාවෙන් උන්වහන්සේට වරදක් පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේටවත් බැරි වුණා ඒ තරමටම සිල්වත් වෙන්න. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සීලීතාව උසස්. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඔන්නෝය සියලුම ගුණයන්ගෙන් පරතරටම ගියකෝ. ආයි තවත් කෙනෙකුට ළඟා වෙන්නවත් අමාරු පරතරටම ගියපෝ උත්තමයන්න් වහන්සේ නමක් නිසා තමයි උන්වහන්සේ මේ ලෝකේ අග්‍රතම උත්තමයාණන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි පහදවන පුද්ගලයන් අතරින් මේ ලෝකේ අග්‍රතම උත්තමයාණන් වහන්සේ බවට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ පත් වෙන්නේ. ඒතර ඒ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි සඳහන් කරනවා මේ ලෝකේ සියලුම පූජාවන් ලබන්න සුදුසු උත්තමී. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සියලුම පූජාවන් ලබන්න පින්වතුනි උත්තමී. ඒකනේ කියන්නේ උන්වහන්සේට විශේෂ නාමයක්. ඒ තමයි අරහං. මම අද දවසේ අපේ පින්වතුන්ට මෙන්න මේ අරහං කියන වචනය තමයි මේ කාල වේලාව හැටියට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඇයි අරහං කියන්නේ? අරහං කියන්නේ ආරක්කත්ත හත්තාච චිලේ සාරීනසෝ මුනි හත සංසාර චක්කාරෝ පච්චාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන මුච්චති. භාග්‍යවතුන් වහන්සේට අරහං කියන්නේ ඇයි? ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේින්ද, කෙලෙස් සතුරන් නැසූ හේින්ද, හත සංසාර චක්කාරෝ සංසාර චක්‍රයාගේ ගරාදී සිඳ දෙමෝ හේින්ද, පච්චාදීන චාරහෝ චීවරාදී ප්‍රත්‍යන් පිළිගැනීමට සුදුසු හේින්ද, නරහෝ කරෝති පාපානි රහසින්වත් පව් නොකරන හේින්ද අරහං තේන උච්චති. අරහං යයි කියනු ලැබේ. එතකොට බුදුරජාණන් වහන්සේට පින්වතුනි මේ අරහං කියලා කියන්නේ ඇයි? අරහං කියලා කියන්නේ මේ ලෝකේ සියලුම පූජාවන් වලට සුදුසු නිසා. භාග්‍යවතුන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට සියලුම පූජාවන් කියලා කියන්නේ මොනවද? සියලුම පූජාවන් කියලා කියන්නේ රජවරු පරිහරණය කරන, සිටුවරු පරිහරණය කරන, මහා අමාත්‍යවරු පරිහරණය කරන, ඉපමණක් නෙවෙයි දුගී දුප්පත් පැල්පතේ ඉන්න කිනා පරිහරණය කරන දේවල් වල ඉඳලාම මේ ලෝකේ සියලුම පූජාවන් වලට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. මෙන්න මේ පූජාවට භාග්‍යවතුන් වහන්සේ සුදුසුනේ කියලා කියන්න මේ ලෝකේ පූජාවක් නේ. උන්වහන්සේ හැම පූජාවකටම සුදුසුයි. ඊට පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් තමයි ඒ හැම දෙයක්ම බාරගන්නේ. මොකද දානීය සම්බන්ධයෙන් සදහන් කරන මට්ටම් තුන. දානපති, දාන සහාය, දාන දාස. මේක තමයි මේ දානේ වර්ග කිරීම. දාන දාස කියලා කියන්නේ තමන් පරිහරණය කරන මට්ටමට වඩා අඩු ප්‍රමාණයකින් දන් දෙනවා. හිතන්නකො කෙනෙක් එක කෑම වේලක් වෙනුවෙන් රුපියල් 1000ක මුදලක් වියදම් කරනවා. අපි තුම මේකෙනා දානියක් දෙනවා රුපියල් 500ක මුදලක් වියදම් කරලා. එයාගේ දානය දාන දාසයි. මොකද තමන් පරිහරණය කරන ප්‍රමාණයට වඩා අඩුවෙන් දෙනවා. හැබැයි ඔහු රුපියල් 1000ක්ම වියදම් කරලා දානියක් දෙනවා. අන්න ඔහුගේ දාණය දාන සහායක. ඔහු රුපියල් 1500ක් වියදම් කරලා දානියක් දෙනවා. ඔහුට වියදම් කරගත 1000යි. නමුත් ඔහු 1500ක් වියදම් කරලා දානියක් දෙනවා. අන්න එහෙම දුන්නම ඔහුගේ දානීය පින්වතුනි දානපති. ඒතර මේක තමයි දානී වර්ග තුන. දැන් ওই මට්ටම් තුනට දන් දුන්නම මොනවද ලැබෙන්නේ? යමෙක් දාන ප්‍රතික්‍රමයට දන් දුන්නම ඒකේ ආනිසංසයක් තමයි තමන් සංසාරේ රුපියල් 1000ක් උපයන උත්සාහයක් කළොත්. මම උදාහරණයක් කියන්නේ රුපියල් 1000ක් උපයන උත්සාහ කළොත් එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් යම් කිසි ප්‍රමාණයකින් උත්සාහයක් කළොත් ඒ තමන් උත්සාහ කරපු ප්‍රමාණයට වඩා දෙගුණයක් වෙලා තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක හැම දෙයක්ම. උදාහරණයක් හැටර ගියත් දොරක් හැදුවොත්. ତොර තමන් ගේ දොර හදන්න හිතාගත් යම් විදියකද ඒ හිතනවට වඩා විශාල ගේ දොරක් තමන්ට හදාගන්න පුළුවන්. ඒ සමහරෝ කියනවනේ මං හිතුවත් නෑ මේ ගේ මට හදාගන්න පුළුවන් වෙයි කියලා. මම මෙච්චර ගියක් මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණේ නෑ. නමුත් මේක මහා ආශ්චර්යයක් වගේ එහෙම කියනවනේ. ඊළඟට අපි හිතමු කෙනෙක් විභාග ලියනවා. ඒතර විභාග ලියද්දී ආ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රමාණයේ ප්‍රතිඵලයක් එයාට ලැබෙනවා. ඒ කියන්නේ ඉහළම ප්‍රතිඵල එයාට ලැබෙනවා. ඒ වගේ දැන් එයා අපි හිතමු මේ යම් කිසි වැටුපක් බලාපොරොත්තුෙන් රසාවක් කරනවා. එයාගේ බලාපොරොත්තු මෙන්න මේ ප්‍රමාණය වැටුපා. හැබැයි අර දාන ප්‍රතික්‍රමයට දන් දුන්න කෙනාට මොනවද ලැබෙන්නේ? එයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා ඉහළම වැටුපක් එයාට ලැබෙනවා. ඒ කියන්නේ යමෙක් බලාපොරොත්තු වෙන ප්‍රමාණය තියෙනවද ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා දෙගුණයක් ඉහළම දෙයක් වැඩි දෙයක් තමන්ට ලැබෙන්නේ දාන ප්‍රතික්‍රමයට දන් දුන්න කෙනාට. ඊළඟට දෙවෙනි එක තමයි දාන සහායක. ඒ කියන්නේ තමන් පරිහරණය කරන ප්‍රමාණයට බදන් දෙනවා. ඒට යාට කොහොමද ලැබෙන්නේ? එයාට ලැබෙන්නේ එයා දන් දෙන කියන්නේ එයාට එයා බලාපොරොත්තු වෙන ප්‍රමාණය තියෙනවාද ඒ ප්‍රමාණය මෙයාට ලැබෙනවා. මෙන්න මේ වගේ වැටුපක් මට ලැබුණොත් ඇති කියලා හිතුවොත් ඒ ප්‍රමාණයට ලැබෙනවා. මට විභාගයෙන් මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ලැබුණොත් හොඳයි කියලා හිතුවොත් ඒ ප්‍රමාණය ලැබෙනවා. ඊට වඩා අඩු වෙන්නෙත් නෑ, ඊට වඩා වැඩි වෙන්නෙත් නෑ. මට මෙන්න මේ වගේ ගියක් දොරක් හදාගන්න තිබුණොත් හොඳයි කියලා හිතුවොත් ඒ ප්‍රමාණය ගියක් දොරක් ලැබෙනවා. මට මේ වගේ ස්වාමි බිරිඳක් ලැබුණොත් හොඳයි කියලා හිතුවොත් ඒ වගේ සෙමී කර බිරිඳක් කර ලැබෙනවා. මට මේ වගේ දරුවෝ ලැබෙන්නේ කියලා හිතුවොත් ඒ වගේ දරුවෝ ලැබෙනවා. ඒ කියන්නේ තමන් හිතනදී ඒ විදියට මිෂ්ඨ වෙනවා අර දාන සහායක ක්‍රමයට දන් දුන්නම. ඊළඟ තුන්වෙනි එක තමයි දාන දාස. ඒ කියන්නේ එයා දන් දීලා තියෙනවා. හැබැයි එයා දීලා තියෙන්නේ තමන් පරිහරණය කරන ප්‍රමාණයට වඩා අඩුවේ. දැන් එතකොට එයාට කොහොමද ලැබෙන්නේ? එයාට ලැබෙන්නේ එයා බලාපොරොත්තු වෙනවට වඩා අඩුවේ. එයා ගිය දොර බලාපොරොත්තු වෙනවනම් ඊට වඩා අඩුවෙන් ගිය දොරක් ලැබෙනවා. එයා විභාගයට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවනම් ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් එයාට ලැබෙනවා. එයා යම් කිසි වැටුපක් බලාපොරොත්තු වෙන රසාවකින් ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙනවා. ඉතින් අන්නේක තමයි මේ දාන මට්ටම් තුනේ වෙනස. එතකොට දැන් නුවණ තියෙන කෙනා මෙන්න මේක දන්න නිසා මොකද කරන්නේ? එයා තමන් පරිහරණය කරන ප්‍රමාණය ඉතාම උසස් ආකාරයට තුනුරුවන් උදෙස අපෝපස්ථාන කරනවා. තුනුරුවන් වෙනුවෙන් අපෝපස්ථාන කරනවා. ඒතර ඒ විදිහට ගත්තම බුදුරජාණන් වහන්සේට කොයි වගේ අපෝපස්ථාන කරන්න සුදුසුද? සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේට පින්වතුනි බුද්ධ මන්දිරයක් හැදුවොතින් කොයි ප්‍රමාණයට බුද්ධ මන්දිරයක් අපි සෝදානම් කරන්න ඕනේ? ඒතර ඒක සෝදානම් කරද්දී ඒකින් අදහස් කෙරෙන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේට මහ විශාල මාලිගාවක් ඕනමයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අපට අනුකම්පා කරලා තියෙන කොහොමද? අපට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා තියෙන්නේ තමන් තියෙන ප්‍රමාණින්නේ දන් දෙන්න ඕන කියලා. තමන්ගේ මට්ටමට අනුව තමයි දන් දෙන්න ඕන. රුපියල් 1000ක් තියෙන කෙනෙක් රුපියල් 1000ට සරිලන පින්කමක් තමයි කරන්න ඕන. රුපියල් 2000ක් තියෙන කෙනෙක් දෙදාහට සරලන පින්කමක් තමයි කරන්න ඕනේ. 10,000ක් තියෙන කෙනෙක් 10,000කට සරලන පින්කමක්, ලක්ෂයක් තියෙන කෙනෙක් ලක්ෂයකට සරලන පින්කමක් තමයි සූදානම් කරන්න ඕනේ. ඒතර ඉතනදී පින්වතුනි දානේ කියන්නේ නෑ කෙනෙක්ව පීඩා කර කර දන් දෙන්න කියලා. ඒක දානේ පින්වතුනි විශේෂ ආනිසංසයක්නේ. දෙන දායකයවත් ලබන ප්‍රතිග්‍රහකයවත් වෙහෙස කරවන් නැතුව දන් දෙන එක දානේ විශේෂාංගයක්. ඒතර ඒ තමන් තියෙන ප්‍රමාණයෙන් තමයි දන් දෙනුනේ. හැබැයි ආනිසංසයේ පින්වතුනි කිසිම වෙනසක් නැහැ. අපි තුමු රුපියල් 1000ක් තියෙන කෙනෙක් දානියක් දෙනවා. රුපියල් 50,000ක් තියෙන කෙනෙකුත් දානියක් දෙනවා. පින්වතුනි ඒ දෙදෙනාට ලැබෙන දානේ ආනිසංසවල කිසි වෙනසක් නැහැ. 1000ක් තියෙන කෙනෙක් දන් දෙනවා අපි හිතමු එක නමකට. 50,000ක් තියෙන කෙනෙක් අපි හිතමුකෝ මේ 59කට දෙනවා කියලා. 50,000ක් තියෙන කෙනෙක් 59කට දෙනවා. ඒ දෙදෙනාගේ ආනිසංස දෙක ගත්තොත් ඒ දානි ආනිසංස දෙකේ වෙනසක් නැහැ. ත්‍රීකින් හිතාගන්න මේ ශාසනය තුල මේ දුප්පතාගේ දානයක් මේ පෝසතාගේ දානයක් කියලා දානේ වර්ග කිරීමක් නැහැ. මොකද ආනිසංස එකයි. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. ඒ දෙන කෙනාගේ හිත බලපානවා. අපි හිතමුකෝ රුපියල් 50,000ක් තියෙන කෙනෙකුගේ හිත තුල සද්ධාව දුර්වල නම්, එයාගේ සීලය දුර්වල නම්, එයාගේ ප්‍රඥාව දුර්වල නම්, අන්නේ ඒ වෙලාවට අර රුපියල් 1000ක් දුන්නු කෙනාගේ දානි ආනිසංස තරමකින්වත් ආනිසංසයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරලාවට අර 1000ක් දුන්නු කෙනත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඔහුගේ සද්ධාව දුර්වල නම්, ඔහුගේ සීලය දුර්වල නම්, ඔහුගේ ප්‍රඥාව දුර්වල නම්, ත්‍රේරි 50,000ක් දන් දෙන කෙනාටත් වඩා ඉතාම දුර්වල තැනකට තමන් වැටෙන්න පුළුවන්. ත්‍රේරි බලපාන හිත. ත්‍රේරි එතනදී විශේෂයෙන්ම දැනගත යුතු කාරණාව තමයි තමන් පරිහරණය කරන ප්‍රමාණය ඉඳගෙන දන් දෙන එක. දැන් 50,000ක් තියෙන කෙනාත් හිතුවොතින් අර 1000ක් තියෙන කෙනා විදියට දන් දෙන්න. අනිත්තනදී එයාගේ දානේ ආනිසංසය පින්වතුනි එයා හිතන විදිහට ලැබෙන්නේ. ප්‍රති යාගේ දානේ දාන දාස වෙනවා. කොතම මේ දානේ මට්ටම්. ତර මම පැහැදිලි කරේ දැන් ඔය විදියට ගත්තම පින්වතුනි රජතුමා දන් දෙන්නේ රජතුමා පරිහරණය කරන මට්ටමේ. සිටුවරයෙක් දන් දෙන්නේ සිටුවරයා පරිහරණය කරන මට්ටමේ. අමාත්‍යවරයෙක් දන් දෙන්නේ අමාත්‍යවරයා පරිහරණය කරන මට්ටමේ. එතකොට දුගී දුප්පත් යාචකයා දන් දෙන්නේ දුගී දුප්පත් යාචකයා පරිහරණය කරන මට්ටමේ. ත්‍රිමී සියලුම පූජාවන් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ හැම කෙනාටම එක සමාන අනුකම්පාවකින් එක සමානසකින් එක සමාන සිතුවිල්ලකින් අනුකම්පා කරලා ඒ සියලුම පූජාවන් උන්වහන්සේ බාර ගන්නවා. උන්වහන්සේ බාරගෙන තියෙනවා. ත්‍රි බාරගන්නේ උන්වහන්සේට ප්‍රයෝජනෙ පිණිස නෙවෙයි, ඒ දන් දෙන දායකයාට අනුකම්පා පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේට ওই විදිහට ගත්තම කොච්චර දේවල් ලැබෙනවද? ඉතින් මම මේ කතාව අද මෙතනට කිව්වේ අපේ පින්වතුනුත් ඔය පහුගිය දවස්වල දකින්න ඇති හරියට බුදුරජාණන් වහන්සේට ලැබෙන මේ ප්‍රත්‍යයන් වලට නොයි කාකාරේ ගැරහීම් ඇතැම්මයි කරනවා. අපි ඔවුන්ට කවදාවත් පින්වතුනි සිතුවිලි මාත්‍රයකින්වත් දොස් නගන්න හොඳ නෑ. ඉවෙනි පිරිසක් දැක්කම ඒ වෙලාවට අපට පින්වතුනි ධර්මයේ මිනිහි වෙන්න ඕන. ඒ සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට දොස් නගනකොට, ධර්ම රත්නයට දොස් නගනකොට, මහා සංඝ රත්නයට දොස් නගනකොට තමන්ගේ හිත තුළ යම් ද්වේෂයක් ඇති වෙනවා. හැබැයි එහෙම තරහක් තමන්ගේ හිත තුළ ඇති වෙනවා නම් ඒ තමන්ගේ නොදියුණුකම. ධර්මයෙන් තාම හිත හදාගත්තු නැති එක. අපි ධර්මයෙන් හිත හදාගෙන ඉන්න පිරිසක් නම් එවැනි වෙලාවකට පින්වතුනි අපට මොකද හිතෙන්න ඕන? ඒ වෙලාවට ඒ පිළිබඳ අනුකම්පාවක් නිවේද අපට හිතෙන්න ඕන. දැන් ඔන්න අපේ අම්මා තාත්තට කවුරු හරි කෙනෙක් ගහනවා බයිනවා නම් අන්න ඒ වෙලාවට අපේ හිත තුළ තරහක් ඇති වෙන්න පුළුවන්. අම්මා තාත්තට කරන්න දෙයක් නැහැ නේ, අම්මා තාත්ත වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. අම්මා තාත්තව බේරගන්න කවුරුවත් නැහැ නේ. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ පින්වතුනි කියන්නේ මේ ලෝකේ කිසිවෙකුට සම සිදුරු කරන්නවත් පුළුවන් උත්තමෙක් නෙවෙයිනේ. නසගේ කය වජිර සංකාත කයක්. කියන්නේ දියමන්තියක් වගේ ශක්තිමත් කයක් තියෙන්නේ. උන්වහන්සේගේ කාය බලය නාරායන සංඝාත බලය කියලා තියෙන්නේ. ඉගෙන චද්දන්ත කුලිය ඇතු 10 දෙනෙකුගේ කාය බලය පුරුෂ කෝටි 10000ක කාය බලයක් අපේ භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ. ඒතර උන්වහන්සේ ඒ තරමටම පාරමිතා පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ ශක්තිමත් පින් දෙද්දී උන්වහන්සේට පින් උතුණේ බාධා කරන්න මේ ලෝකේ කාටවත් බෑ. නමුත් සමහර ලාවට සමහර අයට ඒ වගේ තුනුරුවන් උදෙසා ගරහනකොට හිතුල තරහක් ඇති වෙනවා. නමුත් අපි ඇයි තරහ ගන්නෙ? සමහර ලාට සමාජ මාධ්‍යයන් වල එවැනි දේවල් දකිනකොට ඒ ඇති වෙන තරහටම දේවල් ලියනවා. සමහරලට පරුස වචන වලින් බැන බැන ඒ බයිනට නින්දා පහස කර කර එම දොස් නගනවා. ඒතර ඒ දොස් නගද්දි තමන් තමන් තුලින්ම ප්‍රශ්නයක් නගලා බලන්නකෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු ක්‍රමයක්ද අපි අනුගමනය කරන්නේ? නෑ, භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු ක්‍රමයක් නෙවෙයි මේක. පින්වතුනි, ඉවෙනි දොසක් දැක්කම මම කියන්නේ පින්වතුනි අපේ හිතලට මතක් වෙන්නම ඕන ධර්මය. එම ධර්මීය මතක් නොවි අපට බනින්න, තරහ ගන්න, ද්වේෂ කරන්න හිතක් පහළ වෙනවා නම් ඒ අපේ තියෙන නොදියුණුකම. අපි තාම ධර්මයෙන් පුහුණු කරලනේ අපේ හිත. ඒත් ඒක අපි අඩුපාඩුවක්. වෙන කෙනෙකුගේ අඩුපාඩුවක් නෙවෙයි. අපි පින්වතුන් හිතන්නකෝ මේක. සාරා සංඝේ කල්පලක්ෂ්‍ය පුරාවටම පාරමිතා පුරාගෙන ආපු අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වෙලා පින්වතුනි උන්වහන්සේ අදිෂ්ඨාන කරපු මේ සම්බුද්ධ ශාසනය දැන් අවුරුදු 2500 ගාණ අඛණ්ඩව පැවතගෙන ආවා. සම්බුද්ධ ශාසනයට විවිධ යුගවල කොයිතරම් බලපෑම ආවද? හැබැයි බලන්න, ඒ කිසිම බලවේගයකට පුළුවන්කමක් ලැබුණද මේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරියාප්තිය මේ ලෝකෙින් පිංගුතුනේ විනාශ කරලා දාන්න, ලෝකෙන් තුරන් කරන්න බැරි වුණා නේද? ඒක තමයි බුද්ධ අදිෂ්ඨානය. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයට මේ ලෝකේ බාධා කරන්න මිනිස්සෙයිකට නෙවෙයි, දෙවියෙකුට, මාරේකුට, බ්‍රහ්මීකුටවත් පිංගුතුනි පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයට බාධා කරන්න. උන්වහන්සේ අදිෂ්ඨාන කරපු දේ වෙනසක් කරන්න. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා නම් මේ සම්බුද්ධ ශාසනය මෙපමණ කාලයක් පවතිනවා කියලා. ඒතර ඒ ප්‍රමාණයට මේ ශාසනය පවතිනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. එතකොට ඒ වෙලාවට අපි පින්වතුනි මොකද ඒ මිනිසු දිහා දැකලා හිතන්න ඕන? හිතන්න ඕන පින්වතුනි උන්ට අනුකම්පා කරන්න. එයි අපි උන්ට අනුකම්පා කරන්නේ. පින්වතුනි එහෙම දොස් නැගුවම, නින්දා පහස කරාම මට කියන්නකෝ කාටද ඒකේ හානිය? බුදුරජාණන් වහන්සේටද, භාග්‍යතුන් වහන්සේගේ ශාසනයටද, ධර්මයටද? නෑ. ඒකේ පින්වතුනි විපාකේ ලැබෙන්නේ බණින මිනිසුන්ටමනේ. දුර ඇත්තටම ඒව දිහා දැක්කම
2: අපට මිනිහි වෙන්න ඕන. අනේ මේ මිනිසුන්ට මේ තරම් දුර්ලභ මනුසාත්ම භාවයක් ලැබලත් භාග්‍යවතුන් වහන්සේව මෙච්චර පරිහරණය කරන ලැබිලත් අනේ අපොයි මේ මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලානේ. බණින කෙනෙකුගේ වදනක් දැක්කොත්, බණින කෙනෙකුගේ පිංඔතුණි කතාවක් ඇහුවොත් ඕනෝකම මිනිහි කරගන්න. ඒ විලාමට ද්වේෂ කරගන්න එපා, තරහක් හිතතුළු උපදව ගන්න එපා. ඇයි ඒ කෙනා එහෙම බණින්නේ? බුදුරජාණන් වහන්සේට බයින්නේ, ධර්ම රත්නෙට බයින්නේ, මහා සංඝ රත්නෙට බයින්නේ ඇයි? එයට ධර්මී මුණ ගැහෙච්ච නැති නිසා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය හරියට මුණ ගැහුණා නම් කවදාවත් උන් දොස් නගන්නේ නැහැ. ඒ දොස් නගන්නේම ධර්මී මුණ ගැහෙච්ච නැති නිසා. ඒතර ඒ වෙලාවට අපි මොකද කරන්න ඕන? අර ඇවිලින ගින්දරට පිදුරු දානෝ වගේ ඒ මනුස්සයාගේ හිත තුල උපන්නා වූ තරහ වෛරය තව තව වැඩි කරවන්න දෝන? වැඩි කරවන්න එපා. කරුණක් කියලා දෙන්න ඕන නම් ධර්මෙන් අනුකම්පාවෙන් කරුණක් කියලා දෙන්න බලන්න. හැබැයි ඒක කියලා දෙන්න ඕන තමන්ගේ පාණ්ඩිත්‍යයක් එතන ඉස්මතු කරවන අදහසකින් නෙවෙයි. ඉස්සර වෙලාම බලන්න ඕන මොහුට කාරණා පැහැදිලි කරලා දුන්නොත් මොහුගේ හිත වෙනස් වෙයිද? අන්නේම වෙනස් වෙන බව ඇඟවෙනවා නම් අපේ පිංතුන් ධර්මෙන් කරුණක් පෙන්වලා දීලා ඔවුන් ටික අවබෝධ කරවලා දෙන්න. එහෙම නැත්තම්, එහෙම නැත්තම් අපේ පින්වතුන්ට එවැනි පණිවිඩයක් දැකපු වෙලාවට යමක් ලියන්න ඕනමයි කියලා හිතෙනවා නම් අපේ පින්වතුන් ලියන්න මෙහෙම. අනේ ඔබට ලෞතර භාග්‍යවතුන් වහන්සේ

මං කියන්නේ පින්වතුනි, එවුව දැකපු වෙලාවට කවුරුවත් කියපෙන්න එපා. තමන්ගේ හිත තුල ධර්මීය වඩා ගන්න. මොකද ඒ හුඟාක් දිනෙක් දොස් නගන්නේ ඔවුන් ධර්මීය දන්නේ නැති නිසා. ඒ උන්ගේ බාලකම නිසා. ඉතින් උන් තව සංසාරේ කොච්චර කාලයක් ඇවිදීද? නමුත් මම මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේට පිඟුතුනි කොහොමද අපි පොදු පූජා පවත්වන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේට අපි කොයි විදියටද දේවල් දෙන්න ඕනේ? ඇයි අපි බුදුරජාණන් වහන්සේට මේ විදිහට විශේෂයෙන්ම සලකන්නේ? මොකද්ද ඒකේ කාරණාව? අරමුණ මොකද්ද? අපි භාග්‍යතුන් වහන්සේට ඇයි මෙච්චර උන්වහන්සේ පිරිනිවන් පෑවමත් මෙච්චර දේවල් අපි දෙන්නේ? පිංගුතුනි, බුදුරජාණන් වහන්සේ කිරිහි යම් කිසි කෙනෙක් අංශු මාත්‍රික යම පූජා කරාමත් ලැබෙන විපාකේ කොච්චර විශාලයිද? ඒකේ සීමාවක් නැහැ. සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් ඒකේ විපාකේ අපේ පස්සෙන් මේකට ඉල්ලව එල්ලව ඇවිල්ලා අපට විපාක ලබලා දෙනවා. භාග්‍යතුන් වහන්සේව පිංගුතුනි මේ යමක් පූජා කරන්න ඕනේ. උන්වහන්සේගේ උන්වහන්සේව මිනිහි කරගෙන යම් කිසි කෙනෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොත් යමේ බුදුරජාන් වහන්සේව මිනිහි කරගෙන ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොත් පිංගුතුනි ඒ කිනාට ඒ මොහොතේ දෙවෙනි අඩිය තියන්න කලින් මරණීය උරුම වුණොත් අර පළවෙනි පියවර තබද්දී ඇතිවෙච්ච බුද්ධ සංඥාව නිසා ඒකනම් මරණින් මත්තේ උපදින්නේ දෙව්ලොවට. ඒකයි කියන්නේ මේ ලෝකේ යමෙකුට චද්දන්තු කුලී ඇත්තු ලක්ෂය, වලාහක කුලී අශ්වෝ ලක්ෂය, මේ ලෝකේ බොහෝම වටින රත ලක්ෂය, මේ ලෝකේ සියලු ආභරණයන් පළඳගත්තු කන්‍යාවියන් ලක්ෂය, මේ වගේ දේවල් ලක්ෂ ලක්ෂ ලබන එකට වඩා යමෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොතින් මම බුදුන් වඳින්න යමි, මම භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන්න යමි, මම භාග්‍යතුන් වහන්සේට යම පූජා කරන්න යමි, මෙනි සිතුවිල්ලේ යමෙක් ඉස්සරහට අඩියක් තැබුවොතින් එයා භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනෙත් නෑ, භාග්‍යතුන් වහන්සේට යම පූජා කරන්න ඕනෙත් නෑ, භාග්‍යතුන් වහන්සේට වන්දනාවක් කරන්න ඕනෙත් නෑ, භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන්න ඕනෙත් නෑ. ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොතින් දෙවෙනි අඩිය තියන්න කලින් යා මැරුණොතින් ඒකනම් මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එතකොට ඉන්න තැන ඉඳලා භාග්‍යතුන් වහන්සේ මිනිහි කරගෙන ඉස්සරහට අඩියක් තියෙන කෙනාට ලැබෙන විපාකය ඔච්චර විශාල නම් අපේ පිංගුතුන් හිතලා බලන්නකෝ. භාග්‍යවතුන් වහන්සේ වෙත ලැබිලා දෑත් දෙක එකට එක්කාසු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දෙන සාදුකාරයට ලැබෙන ආනිසංසය කොච්චර විශාලයිද? ඒ භාග්‍යවතුන් වහන්සේට දෑත් දෙක එකට එකතු කරලා දෙන සාදුකාර උච්චර ආනිසංස ලැබනවා නම් තමන්ගේ දෑතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේට යම පූජා කළොත් ලැබෙන ආනිසංසය කොච්චර විශාලයිද? ඉතර පුංචි දියා පූජා කරත් ලැබෙන විපාකේ වගේ නම් පිංගුතුනි භාග්‍යතුන් වහන්සේට රණින් රිදීෙන් මණික් වලින් මේ ලෝකේ වටිනා වටිනා කියන දේවල් වලින් යම් කෙසේ කෙනෙක් පුදු පූජා පවත්වනවා නම් ඒ කිනාට ලැබෙන විපාකේ කොච්චර විශාලයිද? ඉතර බුදුරජාණන් වහන්සේට පූජා කරන දානි ආනිසංසය ආන් ඒ විදියට ලැබෙන්නේ. පිංගුතුනි කියලා තියෙනවා උදාහරණයක් හැටියට මේ මහ පොළොවේ එකට එකක් ආසන ගැටෙන පරිදි ආසන පනවල, ඒ කියන්නේ ජම්බුද්දීපය කියන්නේ යොදුන් 10000 යොදුනක් කියන්නේ සැතපුම් 10ක් හැටියට මේ යොදුන් 10000ක භූමි ප්‍රදේශයක් නිකන් හිතලා බලන්නකෝ. ඒ වගේ විශාල භූමි ප්‍රදේශයක සමතලා භූමියක යම් කිසි කෙනෙක් එකට එකක් ආසන ගැටෙන පරිදි ආසන පනවලා ඒ සියලුම ආසනවල

පසේ බුදුරජාන් වහන්සේලා වාඩි කරවල යමෙක් දන් දුන්නොතින් පිඟුතුනි යමෙක් එක භාග්‍යවතුන් වහන්සේට යම පූජා කළොතින් අරතරම් විශාල පසේ බුදුරජාන් වහන්සේලා ප්‍රමාණයකට දන් දෙනවට වඩා අර එක භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දානි ආනිසංසේ පිඟුතුනි විශාලයි. තවත් උපමාවක් කියලා තියෙනවා. එවැනි මේ යොදුන් 10000ක භූමි ප්‍රදේශයක එක කොනකෙඳල අනික් කොන දක්වා ආසන පේලි 10ක් පනවලා සෝවාන් වහන්සේලා වාඩි කරවනවා. ඒ වගේම එක කොනකෙඳල අනික් කොන දක්වා ආසන පේලි 5ක් හදලා සකදාගාමි මහන්සේලා වාඩි කරවනවා. තුන් 10000 භූමියේ ඒ විදියටම ආසන පේලි 2හමාරක් පනවලා අනාගාමීන් මහන්සේලා වාඩි කරවනවා. ඒ විදියටම ආසන පේලි 1හමාරක් පනවලා රහතන් වහන්සේලා වාඩි කරවනවා. ඒ විදියටම ආසන පේලියක් පනවලා පසේ බුදුරජාණන් වහන්සේලා වාඩි කරවනවා. ඔය සියලු දෙනා වහන්සේලාට දන් දුන්නත් එක භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දානි ආනිසංස ළඟටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් තේරෙනව නේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානි ආනිසංස කොච්චර විශාලයිද කියලා. ඒතරේ ඒකෙන් හිතාගන්න නුවණැත්තා ඇයි බුදුරජාණන් වහන්සේට මෙච්චර දේවල් පුද පූජා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි ඒ සියලුම දේවල් ලබන්න සුදුසුයි. උන්වහන්සේට පින්වතුනි දැන් අද කාලේ යම් කිසි කෙනෙක් අපේ පින්වතුන් බලන්නකො මේ පුද පූජා කරන පූජාවල් මොනවද? අද විශේෂ ඇඳක් පූජා කළොත්, අද විශේෂ මේ කොට්ටයක් පූජා කළොත්, ඇඳ ඇතිරිල්ලක් පූජා කළොත්, භාග්‍යවතුන් වහන්සේට වායු සමීකරණයක් පූජා කළොත්, අද පින්වතුනි කෙනෙකුට ඒව දරා ගන්නත් බෑ. මට වෙලාවකට හිතෙනවා ඇත්තටම ස්වර්ණමාලි මහසෑ වර්ණනාව පිළිබඳ වහද්දි ඒ ස්වර්ණමාලි මහසෑ ගර්භය ඇතුලේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩින ආකාරයේ චිත්‍රූප මවද්දි හිතා ගන්න බෑ. මණික් වලින්, රත්තරන් වලින්, රිදී වලින් ඒ සෑ ගර්භය ඇතුලේම පින්වතුනි අලංකාර කරලා තියෙන්නේ. ඉතින් මට සමහර දවස්වල හිතලා තියෙනවා අනිමි දුරක්වත් ඉවර කරලා තිබුණා නම් ඒ සෑ ගර්භය ඇතුලේ වැඩ ඉන භාග්‍යවතුන් වහන්සේව දැක බලා ගන්න. නමුත් දැන් තමයි හිතෙන්නේ ඒ කාලේ ඒ උත්තමයන් වහන්සේලා ඇයි එහෙම දුරක්වත් ඉවර කරන්නේ නැතුව මුළු සෑ ගර්භයම ওই විදියට ආවරණය කරලා තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. පින්වතුනි අද මේ ලෝකේ මහා ධනවතෙක්වත් විඳින්නේ නැති හිතා ගන්න බැරි වස්තුන් තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ සෑ ගර්භය ඇතුලේ පූජා කරලා තියෙන්නේ. අපේ පින්වතුන් හිතන්න තමම් පරිහරණය කරන ඇඳ තමම් පරිහරණය කරන වගේ කොට්ටයක් තමම් පරිහරණය කරන වගේ ඇඳ ඇතිරිල්ල තමම් පරිහරණය කරන වගේ ආහාර පාන භාග්‍යතුන් වහන්සේට පූජා කරද්දි මිච්ඡර මිනිස්සු දොස් නගනවනම් මට හිතෙන්නේ ඒකයි තමන් ජීවිතේ කවදාවත් පරිහරණය කරනවා තබා ඇස් දෙකින්වත් දැකපු වස්තුන් බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා දැක්කම අනේ මිනිස්සු කොච්චර පව් කරගනීද. දැන් අද තමන් පරිහරණය කරන දේවල්ම නෙමේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. තොර තමන් පරිහරණය කරන දේවල් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා දැක්කම මිච්ඡර මිනිසු තුල පින්වතුනි හිත තුල අප්‍රසාදයක් ඇති වෙන මන. ඉතින් බුදු ජීවිතේ කවදාවත් තමන් පරිහරණය නොකරපු දේවල් බුදුරජාන් වහන්සේට පූජා කළ තියෙනවා දැක්කම ඒ මිනිසුගේ හිත පින්වතුනි පපුව පෙරලී ආවි. ඒව දැක්කම කොච්චර දොස් කියයිද, කොච්චර නිඳා පහස කරයිද? ඉතින් මට හිතෙන්නේ ඒ නිසා වෙන්නේ නැති ඒවා ඔයි විදියටම ආවරණය කරලම අපිට පිටින් ඉඳලා වන්දනාමාන කරන්න ඒ උතුම්ම මහරහතන් වහන්සේලා අවසර දීලා තියෙන්නේ කියලා. ඉතින් මම මතක් කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ඔහුම ලබන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔයිටත් වඩා දේවල් ලබන්න ඕන කෙනෙක්. අද අපි පින්වතුන් බලන්නකෝ අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් මොනවද?
අපි දෙන ආහාර පාන මොනවද? භාග්‍යතුන් වහන්සේට පිඟුතුනි දෙන පිඟම් මොනවද? භාග්‍යතුන් වහන්සේට අපි පූජා කරන ඇඳවල්, භාග්‍යතුන් වහන්සේට පූජා කරන පාපිසි මොනවද? කොච්චර දුව වටින්නේ? අපි පිඟුතුන් හිතනවද ওই බුදුරජාණන් වහන්සේට පූජා කරන ওই පාපිසක් කෝටියක්වත් වටිනවද? නැහනේ. ලක්ෂයක්වත් වටින්නේ නැහැ මම නම් හිතන්නේ. ලක්ෂයත් අඩුම තරමේ 20-30,000 එහා නම් යන්නේ නැති මේ පාපිස්සා. නමුත් අපි පිඟුතුන් දන්නවද බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ කෝටි ගණන් අද කාලේ මුදල් වලින් ගෙන කෝටි ගණන් වටින පාපිසි උන්වහන්සේට ලැබුණේ. කෝටි ගණන් වටින. භාග්‍යතුන් වහන්සේට පිඟුතුනි ලැබුණේ මොන වගේ ආහාර පානද? තෞතිසා දිවි ලෝකෙට අභිධර්ම දේශනා පවත්වන්න වැඩම කරපු වෙලාවේ අපි භාග්‍යතුන් වහන්සේට 3 මාසෙම ලැබුණේ මොනවද ආහාර? අපිට පිංගුතුන අද දකින්නමත් පුළුවන් ආහාර පානද ලැබුණේ කියලා බලන්නකෝ. ඒතර බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ ඌවා. ඒතර ලැබෙන්නේ මොනවද? උන්වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයක් දීපු දානීය ආනිසංස. ඒ උන්වහන්සේගේ දානීය ආනිසංසය ඔය ලැබෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේට. මේ බුද්ධ ශාසනය නෙමෙයි, තව බුද්ධ ශාසන 100ක් 1000ක් ලක්ෂයක් ගියත් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රති අඩුපාඩුවක් නෑ. ඒකට මම උදාහරණයක් කියන්න. මීට සාරාසංකේ කල්පලක්ෂයකට කලින් තමයි දීපංකර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ. නමුත් අපි පිංගුතුම් බලන්න අදටත් මේ ලංකාවේ මේ ලෝකේ නැද දීපංකර බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පුදු පූජා පවත්වන දීපංකර භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිංගුතුනි බුදු පිළිම හදලා වන්දනාමාන කරන තුරුමි සාරාසංකේ කල්පලක්ෂයකට කලින් පහළ වෙච්ච උත්තමීකට නේද මේ ලැබෙන්නේ? ඒ මොනවද ඒ ලැබෙන්නේ? උන්වහන්සේ මහා කල්ප අසංඛ්‍ය දහසයක් උත් කල්ප ලක්ෂයක් පුරාවටම සංසාරේ පුරපු පාරමි දාන පාරමිතාවේ ආනිසංස. එතකොට මේ සූවිසි අසංඛ්‍යකටත් මේ සොලසා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුන්දම් පුරපු ඒ භාග්‍යතුන් වහන්සේට අදටත් ලැබෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේට මේ අවුරුදු 2500 ගානක් ගිහිල්ලා ලැබෙනවා කියන එක පිංගුතුනි පුදුමයක්ද? පුදුම වෙන්න එපා. ඒවට ගරහන්න එපා. ඒවට දොස් නගන්න එපා. ඒව දැකලා අනුමෝදන් වෙන්න. උන්වහන්සේ මේ මහා මාලිගා අතහැරලා උන්වහන්සේ ඒ සියල්ල අතහැරලා මේ සම්මා සම්බෝධියට පත්තුණු බව සත්‍යයක්. ඒක ඇත්ත. හැබැයි උන්වහන්සේ අතහරිනවා කියලා කියන්නේ අර නිගණ්ඨ දහමේ අතහැරීම නෙවෙයි. අපේ සමහරු පින්වතුනි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු අතහැරීමයි නිගණ්ඨයන් විසින් දේශනා කරපු අතහැරීමයි පින්වතුනි පටලවගෙන තියෙන්නේ. ඒක නෙවෙයි අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. ඔය ගුංගාකයි කතා කරන අල්පේච්ඡ භාවය පින්වතුනි සඳහන් කරන්නේ නිගණ්ඨ දහම තුල. උන් කොච්චර අතහැරලා හිටියද කියන වස්ත්‍ර පව අතහැරලා නීතිය. ඒක මේ නිගණ්ඨ දහමේ දහමක් නෙවෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඊට වඩා පින්වතුනි හරි විශේෂයි. ඒක පිටින් බලලා ඔය වගේ මනින්න එපා. රම්මි සුරම්මි සුබ කියන මාලිගා තුනක් අතහැරලා පුණහන්සේට ඇයි මෙව්වා කියලා පින්වතුනි මනින්න එපා. අද අපේ පින්වතුන් බලන්න බුදුරජාන් වහන්සේට පූජා කරන්නේ රත්තරන් වලින් ගත්තොත් කොච්චරයිද? පවු මැද්දේ දෙකක් දේ උපරිම නම් පවුන් 10ක් 20ක් දෙන්නේ. නමුත් දන්නවද බුදුරජාණන් වහන්සේට එක දවසක් මහා බ්‍රහ්මිය ඇවිල්ලා යොදුන් 168,000ක් විශාල රන් දන් වෙලා පූජා කරා. යොදුන් 168,000ක් විශාල රත්තරන් දන් වෙලක් භාග්‍යතුන් වහන්සේට පූජා කළේ. යොදුන් 168,000ක් කියන කොච්චර විශාලයිද? යොදුනක් කියන්නේ සැතපුම් 10ක් හැටියට ගණන් හදලා බලන්න යොදුන් 168,000ක් කියනකොට දන් වෙලේ විශාලත්වය කොච්චරද කියලා. නගරයක්ම වහන්න පුළුවන් මේ දන්වැල් එළුවති. නමුත් ඉච්චර විශාල දන්වැලක්
මහා බ්‍රහ්මිය ගිනල්ල පූජා කළේ කොතනටද? භාග්‍යතුන් වහන්සේගේ පාපී උම්මත. ඇයි පාපී උම්මත තැබුවේ? ඒකේ මහා බ්‍රහ්මිය අදහස් කළේ මේ රත්තරන් දන්වැලට වඩා බුද්ධ රත්නිය උතුම් කියලා පෙන්වන්න. ඒ කියන්නේ මේ තරම් මහා වටිනා රන් දන්වැලක් ඔබ වහන්සේගේ මේ පයට පෑගෙන දූවිල්ල තරම්වත් වටින්නේ නැහැ කියලා තමයි මහා බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට රන් දන්වැල පූජා කළේ. ත්‍රි බුදුරජාන් වහන්සේට පින්වතුනි අද අපි හදන්නේ මේ මැටි ගඩොල් වලින් සිමෙන්ති ගඩොල් වලින් හුණු ගාලානේ. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ පින්වතුනි පුළුවන් කෙනා හැකියාව තියෙන කෙනා කොයි විදිය පූජාවල්ද කරලා තියෙන්නේ? පින්වතුනි එක්තරා බුදුරජාන් වහන්සේ නමකට එක සිටුවරෙක් මැණික් වලින් ගන්ධ කුටියක් හදලා පූජා කරා. ඒ කියන්නේ සිමෙන්ති කෑල්ලක්වත් නෑ, මුළු කුටියම හදලා තියෙන මැණික් වලින්. ඒක මේ හිතන්න එපා, මේ සාමාන්‍ය කුටියක් කියලා බුදුරජාන් වහන්සේට පූජා කරන ගන්ධ කුටිය. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය අති විශාලයි. ඒක මේ හැරෙන්නවත් බැරි මට්ටමේ කුටියක් නෙමෙයි, විශාල කුටියක් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. තින්සක් කවදාවත් ඒව දැකලා ඒවා තුලින් තමන්ගේ තියෙන සීමාවෙන් බුදුරජාන් වහන්සේ මනින්න එපා. සමහර පින්වතුනි කියන සමහර කතා දිහා දැක්කම අපට හිතෙනේ මේ මිනිසුන්ට මේ බුදුරජාන් වහන්සේ කියන මේ වචනේවත් හරියට අවබෝධ වෙලා නැහැ කියලා. තින්සක් භාග්‍යතුන් වහන්සේට ඒ ලැබෙන උන්වහන්සේ සසරේ දීපුවා. උන්වහන්සේ සියලු පූජාවල් ලබනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට පින්වතුනි මේ යාචකයා බත් පිඬුව පූජා කරත් ඒක උතුම්. හැබැයි රජතුමා රාජභෝජනේ පිළි පූජා කරත් ඒකත් උතුම්. ඒ දෙකම ගැලපෙනවා. ඒ දෙකම පින්වතුනි මේ විදිහට සසඳන්න පුළුවන්. දැන් මම මේවා පින්වතුනි සදාහන් කරන්න ගත්තොත් කෙලවරක් නැහැ. නමුත් මම මේ කාරණාවල් ටික අපේ පින්වතුන්ට මතක් කළේ මොකක්වත් නිසා නෙවෙයි. මේවා දැකලා හිත පහදව ගන්න එපා. හැබැයි මං කියන්නේ පින්වතුනි ඔය වගේ කතිකාවක් සමාජයේ තුල පැන නැංගම මගේ නම් අදහස මේකයි. එහෙම කතිකාවක් සමාජයේ තුල පැන නැංගම තමන් බලන තමන්ට හිතුනේ මොකද්ද කියලා. මම නම් දකින්නේ තමන්ව තමන්ගේ හිත මැනගන්න හොඳම මිනුම් දණ්ඩක් ඕක. ඒ වගේ කතා අහනකොට ඇත්තනේ ඉතින් රම්මිසුරම්ම සුබ්බ කියන මාලිගාතුන ඇතහැරලා උන්වහන්සේ මහවණියට ආවේ මිව්ව ලබන්න නෙවෙයිනේ. ඇයි අපි මිව්ව පූජා කරන්නේ? ආන් එහෙම හිතෙනවා නම් අනික මං කියන්නේ හිත පරීක්ෂා කරලා බලන්න ඕන. තමන්ගේ ශ්‍රද්ධාව කොතනද තියෙන්නේ? තමන්ගේ ශ්‍රද්ධාව ඉවෙනි කතාවකින් හොලවන්න පුළුවන් තැනකද තියෙන්නේ? අන්න ඒක මැනලා බලන්න හොඳම අවස්ථාවක් තමයි මේ වගේ අවස්ථා. මට ඉතින් භාග්‍යතුන් වහන්සේ උනත් ඔය ඉතුරු කරලා යන්නෙත් ඇති, ඒක නිසා වෙන්නේ ඇති. තින්සා තමන්ගේ හිත පරීක්ෂා කරලා බලන්න. මට එහෙම කතිකාවක් සමාජය තුල පැන නැංගම් මොකද හිතුනේ? රැල්ලට බයිනෝ වගේ මමත් ඒකට බයින කෙනෙක් වුණාද? රැල්ලට අපහදිනෝ වගේ මමත් එතන අපහදින කෙනෙක් වුණාද? නැත්නම් අපහදින මිනිස්සු අතරේ මගේ පැහැදීමට අංශු මාත්‍රයක්වත් බාධාවක් නොකරගත්තු කෙනෙක්ද කියලා අපි පින්වතුන්ගේ හිත තුල පරීක්ෂා කරලා බලන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඒක. හිත පොඩ්ඩක් හරි සැලුණා නම් තව තව හොඳට බණ අහන්න. ඉතින් ඇත්තටම මේ හුඟාක් අයට මේ වගේ හුඟාක් පින්වතුනි වැරදි සිතුවිලි හිතට පහළ වෙන්නේ ධර්මය නොදන්නා කම නිසා. ඉතින් ඔවුන්ට අනුකම්පා කරන්නේ තියෙන්නේ. නමුත් මම මේ කතාවල් කියුවේ එකක්වත් ඒ කාරණා විවේචනය කරන්නවත් ඔවුන්ගේ හිත රිදවන්නවත් නෙවෙයි. යම් කිසි කෙනෙක් එවැනි කතිකාවක් නිසා තමන්ගේ ශ්‍රද්ධාව පොඩ්ඩක් හරි වෙනස් වෙලා තිබුණා නම් ආන්ගේ ශ්‍රද්ධාව වෙනස් වෙච්ච අයගේ ශ්‍රද්ධාව නැවත නැවත වැඩි කරන අදහසෙන් තමයි මේ කතාව මම අද දවසේ අපේ පින්වතුන්ට දේශනා කළේ. ඉතින් කරුණු නම් ගොඩාක් අද දේශනා කරන්න හිතේ තියාගෙන ආවා. නමුත් කාල වේලාව ගොඩාක් ඉක්මලා තියෙනවා. ඉතින් අපි ඉදිරියටත් මේ කාරණාවල් ටිකෙන් ටික අපි සාකච්ඡා කරමු. තේවා තුලින් අපි බුදුරජාන් වහන්සේව අවබෝධ කරගමු. මොකද පින්වතුනි
බුදුරජාන් වහන්සේට අපි ඇයි මෙච්චර පූජා සත්කාර කරන්නේ? සමහර කෙනෙක් කියනවා දුගී මගේ යාචකයන්ට දෙන්න, නැති බැරියට දෙන්න. ඇයි පිංගුතුනි නුවණැත්තා බුදුරජාන් වහන්සේටම දෙන්නේ? ඒ තමන් පරිහරණය කරන දේවල්නේ දෙන්නේ. මම අර කල්ලුත් කිව්වේ දැන් සමහර පිංගුතුනි ජීවිතේ පරිහරණය කරන දේවල් බුදුරජාන් වහන්සේට පූජා කරන්නේ. මේ ලෝකේ කොච්චර ඉන්නවද බුදුර මේ ජීවිතේ ඉතාම විශේෂ දේවල් පරිහරණය කරන. දැන් අපි සමහර රටෝ විදේශ රටවල් වලට එහෙම වැඩම කරාම අපට නවාතැන් පහසුකම් එහෙම දෙනවනේ සමහර නිවාස. එංගුතුනි ඒ තැන්වල ඒ මිනිස්සු පරිහරණය කරන දේවල් ජීවිතේ පළවෙනි මතාවට අපි එදා තමයි දකින්නේ. ඊට මේ කවදාවත් දැකරන එහෙම ඇඳවල්. කවදාවත් අපි දැකරන එහෙම ඇඳ ඇතිරිලි. එහෙම කාමර එහෙම ගෙවල් අපි සමහරට විදේශ රටවල් ගියන් පස්සේ ඒව දකිනවා. ඒතරේ මේ ලෝකේ මිනිස්සු මේ මේ කෙලස් තියෙන මිනිස්සු එහෙම දේවල් පරිහරණය කරනවා නම් නිකලස් භාගතුන් වහන්සේට අපි කොච්චර දේවල් පූජා කරන්න ඕනද? ඇයි අපි බුදුරජාන් වහන්සේට ඔච්චර පූජාවල් කරන්නේ? වෙන මොකුත් නිසා නෙවෙයි. අපිට සංසාරේ උපදින හැම මනුසාත්ම භාවයකම මතක තියාගන්න ඔය දුගී මගේ යාචකයන්ට නැතිබෙරි මිනිසුන්ට දන් දෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේට අපට දන් දෙන්න ලැබෙන්නේ කොච්චර කාලයකට පස්සේද? සමහරට මහා කල්ප අසංඛ්‍යකට එකවතාවක් වෙන්න පුළුවන්. මහා කල්ප අසංඛ්‍යකටම පින්වතුනි එකවතාවක් වෙන්න පුළුවන්. මෙත්තෙය භාගතුන් වහන්සේගෙන් පස්සේදී අපේ පින්වතුන්ට ආයිමත් මහා කල්ප අසංඛ්‍යක් යනකම් අපේ පින්වතුන්ට බුද්ධ පිළිමයක්වත් ඔය ඇස් වලට දැක ගන්න ලැබෙන්නේ. අපේ පින්වතුන්ට ආයි සංසාරේ කවදාවත් ධාතුන් වහන්සේ නමක්වත් ඔය ඇස් වලට දැක ගන්න ලැබෙන්නේ. එතස මෙනි මේ කාරණාව හිතට අරගෙන අපේ පින්වතුන් පුළුවන් විදියට තමන්ට පුළුවන් විදියට බුදුරජාණන් වහන්සේට පුදු පූජා පවත්වන්න. එහෙම නැත්නම් අඩුම තරමේ තමන්ට කරන්න බැරි නම් තවත් කෙනෙක් කරපු පින්කමක් හරි දැකලා අනුමෝදන් වෙන තරම්වත් හිත තුල ධර්මිය උපදවා ගන්න. ඉතින් ඒ හැම කෙනාගේ හිත තුල පින්වතුනි ඒ අපහැදුණු සිත් නැති වෙලා ඔවුන් හැම කෙනා කෙරෙහිම මේ ලෝතර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවන්ත සිතුවිලි උපදීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ ළඟා කරගත්තු සියලුම පින් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. නිත්නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරතුමන්ට කාර්ය මණ්ඩලයේ පින් උතුම් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්කන්තු

Nette Fem. Nette Fem. Spirit Mandebær. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණී සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුළ සිටින දරුවා පින්බන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා.

නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.